බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා.

පස්පවින් වැලකී පිරිසිදු වී උදේ සවස පුදුන් වැඳීමෙන් පසුව මෙම උතුම් රත්නමාලා ගාථා ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් ඔබේ නිවසට කර්මාන්ත ශාලාවට ආරක්ෂාව සැලසේ. සම්පත් උදාවේ නවග්‍රහ අපලවලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපත්‍රවයන්ද ඉවත් වී මෙලොව ජීවිතය නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට ඉඩ සැලසේ.

ජීවිතයට දුම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

සූර්යා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහා පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

දුටු ගැමුණු මහරජතුමාණන් විසින් රන්පත කලියා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර නිතර භාවිත කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද ආනුභාව සම්පන්න ගාථා රත්නය ඔබේ සියලු කටයුතු සාර්ථක කර ගැනීම උදෙසා යන එන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිසත් මෙම ගාථා රත්නය ඔබට ශක්තියක් වනු නියතයි.

0: සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
1: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, නිල රේඩියෝව, net FM.
2: පොත් අපගේ net වගේ.
0: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජය ගන්න 4. මේ පාර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ඇල්ෆා ස්ටුඩියෝ. ඉස්කෝල නිලැඳුමත් එක්කම මිලියන ගානකට කතා කරන එක මට නම් හරිම ආඩම්බරයක්. ඉතින් කසුනියක්කයි මායෙක් රාජදම ඇහෙන්න පේන්න කතා කරන නිවේදකයන් නිවේදිකාව වෙන්නේ ඔයාම තමයි. ඒ අතරේ හරි ලස්සන වැඩ ගොඩක්. උසස් පෙළ කරපු අයලක් කළා අපේ ප්‍රවෘත්ති කණ්ඩායමේ කෙනෙක් වෙන්නේ ඔයාම තමයි. ජීවිතයේ ලස්සනම වටිනම අත්දැකීම මේ පාර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී ඇල්ෆා ස්ටුඩියෝ එකේ.
3: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ with Kasuni and Lehansa.
4: Brought to you by
0: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කෙයා, සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
5: කවදත් අලුත් කාගෙත් නෙත්.
0: ආගමික දහම් සඳල්ල කිතු දහමින් ඔබේ දිවියට.
6: මගේ ආදරණීය දරුවෙනි, අද දවසේ ඔබට ලොකු සුභාරංචියක් අරන් එන්න මම හිතනවා. දේව තාත්තා ලෝකේට කොතරම් ආදරය කළ සේක්ද කිවොත්, උන්වහන්සේ කළේ කුමක්දැයි අපට ජුවම්තුමා උන්වහන්සේගේ ශුභාරංචි තුන්වෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්තිය කියනවා. උන්වහන්සේ ලෝකයාට කෙතරම් ප්‍රේම කළසේක්ද කිවහොත්, ස්වකීය ඒක චාතක පුත්‍රයාණන් වුවද ලොවට දෙවා වදාළ සේක. ඔය ලොකු දිග වාක්‍යයේ වචන දෙකක් අපිට වැදගත්. ලෝකයා, උන්වහන්සේ ලෝකයාට කෙතරම් ප්‍රේම කළසේක්ද කිවහොත්. මගේ ආදරණීය දරුවෙනි, ලෝකයායැයි කියන්නේ කාටද? එහි ග්‍රීක යෙදුම වෙන්නේ කොස්මෝස්. කොස්මෝස් කියන එකේ තේරුම ඉර, හඳ, තාරකා, ගහකොළ, ඇළදොළ විතරක් නෙමෙයි. එහි විවිධ තේරුම් තියෙනවා. එහි එක් තේරුමක් තමයි ද කෝස් අගේන්ස් ගාඩ්, දෙවියන් වහන්සේට ප්‍රතිවිරුද්ධ වූ ලෝක පැවැත්ම. එකට අපි කොස්මෝස් කියනවා. ජුවම්තුමා කියන්නේ එයයි. දෙවියන්ට ප්‍රතිවිරුද්ධව කැරලි ගැසූ මිනිසුන් කැරලි ගසද්දීම ඒ මිනිසුන්ට කෙතරම් ආදරය කළාද කිවොත්, තමන් වහන්සේගේ ඒක චාතක පුත්‍රයා නන්ද දුන්සේක. මේ ආදරයට අපි කියනවා අගපයෝන්. අගපයෝන් කියන්නේ සිංහල භාෂාවට පරිවර්තනය කළෝතින් අගක් මුලක්, ඉමක් කොනක් නිමක් නැති ආදරය. මට මාව අහිමි වෙන ආදරය, මම අනුන්ගේ වෙන ආදරය. එහෙම වෙන්න සමිධානන් වහන්සේ ඔබට බලය දෙන සේක. ආමෙන්.
0: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායක වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
7: මාදරණීය සහෝදර සහෝදරයනි, දෙමව්පියනි, අපි සෑම විටම අපගේ මේ හදවත පිරිසිදුව තබාගත යුතුයි. මේ හදවතට හැම වෙලාවෙම යහපත් දේවල් ලබා දිය යුතුයි. නබිතුමාණන් කිව්වා ඔබගේ ශරීරයේ එක් මාංශ කැබැල්ලක් තිබෙනවා. ඒ මාංශ කැබැල්ල යහපත් වුණා නම් ඔබගේ මුළු ශරීරයම යහපත් වේ. ඒ මාංශ කැබැල්ල අයහපත් වුණා නම්, නරක වුණා නම් ඔබගේ ශරීරයේ මුළු ශරීරයම අයහපත් නරක වේ. ඒ තමා මේ හදවත කියලා නබිතුමාණන් කිව්වේ. මේ හදවත හරියට ස්පංජ් කැබැල්ලක් වගේ. මේ ස්පංජ් කැබැල්ල පිරිසු ජලය දැම්මා නම් පිරිසු ජලය උරා ගන්නවා. තේ වතුර දැම්මා නම් ඒ තේ වතුර උරා ගන්නවා. කානුවක දැම්මා නම් ඒ කානු වතුර උරා ගන්නවා. අපි තේ වතුරේ දාලා ඒක උරා ගත්තට පස්සේ ඒ ස්පංජ් කැබැල්ල මිරිකුවෙත් ඒකෙන් පිරිසිදු වතුර එන්නේ නැහැ. මේ වගේ මේ හදවතට අපි සෑම වෙලාවෙම යහපත් දේවල් ලබා දිය යුතුයි. එතකොට මේ හදවත යහපත් දේවල් ලබාගෙන මේ ශරීරයේ තියෙන සෑම අවයවයක් මගින් යහපත් දේවල් පිට කරයි. එමගින් යහපත් සමාජයක් අපිට බිහි කර ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඒ නිසා ගෞරවනීය සහෝදර සහෝදරියනි, මාදින දෙමව්පියනි, මේ හදවතට අපි සෑම වෙලාවෙදීම යහපත් දේවල් ලබාගෙන යහපත් දේවල් සමාජයට ලබා දෙමු. ඒ සඳහා අල්ලා දෙවියන් වහන්සේ වාසය ලබා දෙනු මැනව.
4: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් හින්දු ධර්මයෙන් ඔබේ දිවියට

0: Anu Paha FM Anu Hatarai Dashumata Net FM වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අදම ගන්න ෆෝන් එකයි ඇයි හෙටට දාන්නේ
2: විශ්වාසේ වංග කීවා එක සිංගල් සිම්පල් පේ
1: හෙටට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න
3: තසර පින්දුලගින් සුබ දවසක් වේලාවලියම 6යි ඔබ අහගෙන ඉන්නේ net

0: Red FM Alpha Studio with Cosini and Lehansa.
1: Good morning. Very good morning, Lehansa.
2: Hello. Good morning, Cosini Aki.
1: උදේහයයි විනාඩි 5 වෙලාව අද මේ බදාදා දවස 2026 සැප්තැම්බර් 30 වෙනිදා කොහොමද අපි පටන් ගන්නෙ මොනවද අපේ ප්‍රාර්ථනා මොනවද අපේ ආශිර්වාද
2: මුලින්ම අපි මතක් කරන්න ඕනේ නේ කසුණියකි මේ තමයි මේ මාසේ අන්තිමම දවස ඉතින් මේ මාසේ අපේ ජීවිතේ ඕනතරම් දේවල් වෙලා තියෙන පුළුවන්නේ හොඳ පැත්තෙන් ඒ වගේම සමහර විට නරක පැත්තෙන් ඉතින් මම ප්‍රාර්ථනා කරනවා ඔක්තෝබර් මාසේ කියන්නේ කසුණියකි අවුරුදු ඉවර වෙන ළඟම මාසයක්නේ ඉතින් ඔන්න මේ මාසේ ඔයා චුට්ටක් බලන්න ඕනේ ඔයා දැන් අර අවුරුද්ද මුලදී ජනවාරි වරදී plan කරගත්තු ඒවාෙන් කොච්චරක් මේ වෙද්දි සම්පූර්ණ කරලා තියෙනවද කියලා ඉතින් චුටි වෙලාවක් අරන් ඔයා ඔයාට ස්තුතිවන්ත වෙන්න මේ සම්පූර්ණ කරගත්තු දේවල් වලට ඒ වගේම තව අලුත් අවුරුද්දක් යනකන් ඉන්න ඕන නෑ තව මාස කිහිපයක් තියෙනවනේ යනි ඒ නිසා ඔයා අන්න ඒ කාලය ඇතුළත හරි ඔයාගේ හීන වලට යන්න උත්සාහ කරන්න ඒ වගේම කසුණියකි ඔක්තෝබර් මාසෙට මන් තවත් වැඩිපුර ආසයි මොකද මගේ බර්ත්ඩේ මන්ත් එකනේ
1: ඒකත් කොහොම හරි මේත් එක්කම කියාගත්තා නේද
2: මට කියා ගන්න ඕනුණා
1: දැන් මතකයිද ජනවාරි 5 වෙනිදා අපි ඊනත ෆෙමල්ෆ ස්ටුඩියෝ පටන් ගන්නකොට 2026 ජනවාරි 5 වෙනිදා අපි කිව්වා plan එකක් අපි තියාගමු අපි හැමෝම එකට වැඩ කරමු ඇල්ෆා ස්ටුඩියෝ පවුලේ අපි හැමෝමත් එක්ක ඒ plan එකට දවස් 21ක් අමාරුයි නේ අපි හිතමු අපි මොකක් හරි අදිෂ්ඨානයක් ඇති කරගත්ත අපි මොකක් හරි අරමුණකට වැඩ කරන්න ඕනි කියලා සැලස්මක් හදාගත්ත ප්‍රාර්ථනාවක් එකතු කරගත්ත ඒකේ කොහොම හරි දවස් 21ක්ම ඉන්නවා අදත් කරනවා හෙටත් කරනවා අනිද්දාත් කරනවා දවස් 21ක් එක දිගට කරාම මොකද වෙන්නේ ලහස
2: ඒක අර අපේ ඇඟට පත්තියක් වෙනවා
1: අන්න හරි ඒක තමයි සරලම වචනේ ඒ කියන්නේ ඒක අපිට පුරුද්දක් බවට පත් වෙනවා දැන් අපි උදේට නැගිටලා දත් මැදලා මූණ හෝදන ඒ ටික කරන්නේ පුරුද්දක් වගේනේ ආ ඒක මම මෙහෙම කරනවා කියලා හැමමම ඒ කියන්නේ ඊට කලින් දවසේ හිතාගෙන ඉන්නේ නෑනේ හෙට උදේ මම දත මැද ගන්න ඕනේ එහෙම හිතන්නේ නෑනේ නේද එහෙම නැතුව අපිට ඒක පුරුද්දක් අපි ඒක નિરાයාසයෙන් වෙනවා අපිට අපි උදේ වතුර එක බීලා දත් ටික මැදලා ඒ ටික අපි කරනවා ඒ වගේ දවස් 21ක් අපි යම් දෙයක් එක දිගට කරනකොට අපිට ඒක පත්තියන් වෙනවා පුරුද්දක් බවට පත් වෙනවා ඉතින් ඒක තමයි අපි ජනවාරි 5 වෙනිදා ඇති කරගත්ත හොඳම පුරුද්ද ඉතින් එහෙම කරපු අය දන්නවා දැන් එයා කොතනද ඉන්නේ කියලා ඉතින් ඒ නිසා අපි ඒ වගේ අලුත් අලුත් දේවල් ගොඩාක් කරගෙන ආව මං හිතනවා මේ ඔක්තෝබර් පළමු වෙනිදා හෙට දවස පටන් ගන්නකොට අද සැප්තැම්බර් 30 වෙනිදා මේ මාසේ ඉවර කරනකොට අපිට අපි ගැන සතුට වෙන්න පුළුවන්
2: අනිවාර්යයෙන්ම
1: අපිට සමහර තැන්වල වැරදුනා නම් ඒවට දුක් වෙන්නේ නැතිව පසුතැවෙන්නේ නැතිව අපිට ආයෙ පටන් ගන්න අදිෂ්ඨානයක් ඇති කරගන්න පුළුවන් එහෙනම් ඔයා හිතන්න මලක් වෙලා ඔයා පිපෙනවා නම් මොනවද ඔයාට කරන්න පුළුවන් සුළං රැල්ලක් වෙලා ඔයා ඉන්නවා නම් ඔයාට මොනවද කරන්න පුළුවන් ඔයා හඳක් නම් කොහොමද ඔයාට එළිය දෙන්න පුළුවන් මේ දවස්වල චුට්ටක් චුට්ටක් හඳ පේනවනේ තාම
2: ඔවුනේ අර පොය දවස්නේ
1: ඒකනේ ඉතින් ගඟක් වෙලා නම් ඔයා ගඟක් වුණොත් ඔයා මොනවද ඔයාට කරන්න පුළුවන් හිතන්න හිතන්න ජය වේවා සුබ වේවා කියන්න දේවල් ගොඩක් තියෙනවා ඔහොමම ඉන්නකෝ

0: ZFM Alpha Studio with Cosmi and Lehansa.
1: ගඟක් වෙලා යනකොට, හුලඟක් වෙලා ඉන්නකොට, හඳක් වෙලා එළිය දෙනකොට ඒක හරි ලස්සනයිනේ ලෙහන්සා. ඉතින් අපි එහෙම වයිබ් එකකින් යමු. තව මාස කීයද තියෙන? මාස 3යි හෙට ඉඳලා. මේ මාස 3 එහෙම ඉඳලා බලමුකෝ. ඊට පස්සේ අපි ඊළඟ අවුරුද්ද පටන් ගන්නකොට මාර වෙනසක් අපිට ඇති කරගන්න පුළුවන්. අපි ඒක ඊළඟ අවුරුද්දේ කියන්නේ 2027 පළමුවෙනිදා හිතන්න කලින් දැන් ඉඳලා හිතමු. එතකොට අපිට 2027 පළමුවෙනිදා වෙනකොට හොඳ දෙයක් කරගන්න පුළුවන්. හරි. දැන් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය. කොහොමද ඒක?
2: ඒකෙදි වෙනම වයිබ් එකක්නේ.
1: හාහා. ඉතින් ඒ වයිබ් එකේ ගොඩක් දේවල් වුණා නේද? රට වටෙන්ම ලෙහන්සගේ යාළුවක අයියලා නංගිල මාලිල වයස් බේදයකින් තොරව වැඩි හිටි අයත් අම්මල තාත්තලා ආචිල සීයල ගුරුවරු විදුහල්පතිවරු කතිකාචාර්යවරු හැම කෙනෙක්ම තනතුරු බේදයකින් ආදරය ගොඩාක් අපිත් එක්ක බෙදා ගත්තා. ඉතින් විශේෂයෙන්ම අපි අවස්ථාව දුන්නේ නෙතෙෆෙම් ඇල්ෆා ස්ටුඩියෝ BMICH ඇල්ෆා ස්ටුඩියෝ එකට එන්න දක්ෂතා පෙන්න. දැන් අර සමහර වෙලාවට කොච්චර දක්ෂතා තිබුණත් ඒක සීමා වෙනවන එක තැනකින් එක්ක දහම් පාසලේ විතරයි, එක්ක ඉස්කෝලේ විතරයි, එක්ක ගෙදර විතරයි දන්නේ. හැබැයි ඒක රටේම අය දන්නේ නැහැ. එයාට ඉස්සරහට යන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා එයාට ඉදිරියටම යන්න, එයාගේ අනාගතය සාර්ථක කරගන්න ඇල්ෆා ස්ටුඩියෝ BMICH පරිශ්‍රයට අපි එන්න කිව්වා. ඉතින් අපිත් එක්ක රට වටේම දරුව එකතු වුණා මේ අනාගත පරම්පරාව. ඒ වගේ BMICH ඇල්ෆා ස්ටුඩියෝ ආපු කෙනෙක්, ජයග්‍රහණය කරපු කෙනෙක් අද ඔන්න අපේ ප්‍රධාන මැදිරියට ඇවිල්ලා ඉන්නවා. අපි කවුද කියලා කියමු.
2: මේ තමයි ප්‍රෙස්බිටේරියන් බාලිකා ජාතික පාසලේ සිතුම්ලි පෙරේරා අක්කා. හෙලෝ, ගුඩ් මෝර්නින් අක්කී.
3: ගුඩ් මෝර්නින්.
1: සිතුම්ලි පෙරේරා, සිතුම්ලි ගැන විස්තරයක් කියන්න කියලා කිව්වොත් මොනවද කියන්න පුළුවන්?
3: මම ප්‍රෙස්බිටේරියන් බාලිකා ජාතික පාසලේ ඉගෙන ගන්නේ. මම 11 වසරේ. මම කරාටි බ්ලැක් බෙල්ට් කෙනෙක්. මම එක වසරේ ඉඳන්ම කරාටි කරනවා. මම තමයි ස්කෝලේ කියන්නේ කරාටි සීනියර් විදිහටත් ඉන්නේ. ඒ වගේම මම මගේ පාසලේ මාධ්‍යයකකේ උපලේකම් විදිහටත් කටයුතු කරනවා.
1: මේ කොහොමද හිටියට කරාටි බ්ලැක් බෙල්ට්?
2: ඒක තමයි දැන් අපි
1: ටිකක් වචන පරිස්සමෙන් පාවිච්චි කරමු. ඉතින් ලෙහන්ස මොනවද ඔයාට මේ ධෝනිව දැක්කම අහන්න හිතෙන්නේ? මෙතන යා සර්ටිෆිකේට්ස් ගෙනහල්ලා තිනෝ. හරි පිළිවෙලට එයාගේ ජීවිත කතාව එයා හදාගෙන තිනෝ. ඔයා දැක්කද ඒ ෆයිල් එක?
2: දැක්ක. ඉතින් මුලින්ම අක්කා කිව්වට සමාවෙන්න, මගේ වයසනේ 11 වසරනේ. ඉතින් අපි මුලින්ම ඊට සහ සම්බන්ධ දෙයක් අහමුද කසුණියක්. දැන් සිතුම්ලි කියනක බලන්න, සිතුම්ලිට හිතන විදිහට සිතුම්ලි කොහොමද මේ එඩියුකේෂන් එක, එතකොට ඒ වගේම දැන් කරාතේ කරනවා, ඔහොමම ගොඩක් දේවල් කරනවානේ, සර්ටිෆිකට්ස් ගොඩක් තියෙන නිකන් නෙවෙයිනේ. ඉතින් මේ ඔක්කොම කොහොමද බැලන්ස් කරගන්නේ, සහ අර අධ්‍යාපනයට විතරක්ම පොතේ පතේ ඇලිලා වෙලිලා ඉන්නවට වඩා මේ හැමදේම බැලන්ස් එකේ කරගෙන යන එක ගැන මොකද හිතෙන්නේ සිතුම්ලිට?
3: ඇත්තටම මට කියන්නේ එහෙම එක තැනක ඉන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. ඒක නිසාම තමයි අම්මා කරාටි වලට දැම්මේ.
1: එක තැනක ඉන්න යන්න කරාටි වලට කියලා අම්මා කරාටි වලට දාලා තිනවා. හොඳම දේ තමයි ඔන්න ධෝනි මතක තියාගන්න ඔයාට ඊළඟට කියන්න ඕනේ. ඒක මම මැදට පැන්නා. අම්මා ඉස්සරහ තියාගෙන දැම්මේ කතා කරන්නේ. අම්මවයි දෝවයි මම මූණට මූණ පේන තමයි තිබ්බේ. හරිද? මොකද එතකොට අම්මට කොච්චර දුව ගැන ආඩම්බර වෙන්න පුළුවන්ද? එයා එයා ගැන කියනකොට, දක්ෂතා ගැන කියනකොට ජයග්‍රහණය කළා නේද? ඊළඟට දුවට කොච්චර ආඩම්බර වෙන්න පුළුවන්ද? තමන්ව හැම තැනකටම අරගෙන යන, උදේ දවල් රැ කියලා හිතන්නේ නැතුව මහන්සි වෙලා කැප වෙලා ගොඩාක් දේවල් කැප කරලා අම්මා තමන්ව මේ තැනට අද ගෙනල්ලා තියෙනවනේ. ඉතින් එතකොට ඒ දුවට ඒක කොච්චර අභිමානයක්ද? ඉතින් ඒ නිසා තමයි ඔන්න අම්මා ඉස්සරහ තියාගෙනම දෝනිට එක තැනක ඉන්න බෑ කියලා කරාටි වලට දැම්මා. ඉතින් ඊට පස්සේ
3: මම එතනින් දැම්ම කරාටි පටන් ගත්තා. මම 2016 කියපු පළවෙනි ටූර්නමන්ට් එකේ ෆස්ට් ප්ලේස් ගත්තා. ඒකෙන් පස්සේ මට කරනකොට නිකන් තේරුණා මේක අතාරින්න බැරි එකක්. එක දිගටම කරගෙන යන්න ඕනි, ඒකත් එක්ක තමයි මගේ අනාගතය තියෙන්නේ කියලා. ඊට පස්සේ මම ගිය අවුරුද්දේ මාර්තු මාසේ බ්ලැක් බෙල්ට් කෙනෙක් විදිහට උසස් වීමක් ලැබුවා. ඒකෙන් පස්සේ මට ගොඩක් දේවල්, ඒ කියන්නේ බ්ලැක් බෙල්ට් කෙනෙක් විදිහට හම්බෙන්න තියෙන හැමදේම පාසලෙන් මගේ ක්ලාස් එකෙන් හැමතේම හම්බුණා. ඒකත් එක්ක ඉතින් මේ විදිහට යනවා.
1: කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී BMICH Alpha Studio ඇවිල්ලා ජයග්‍රහණය කරපු සිතුම්ලි, අපි අත්පොළොස් සන්නාදයක් දෙන්න ඕන සිතුම්ලිට අනිවාර්යෙන්ම. සිතුම්ලි හරිම දක්ෂයි කියලා අපි අඳුනගත්ත එතනදී සිතුම්ලිට හරි ලස්සනට කතා කරන්නත් පුළුවන්. සිතුම්ලි ඇවිල්ලා මොකක්ද සිතුම්ලි අපේ BMICH Alpha Studio එකේදී ඉදිරිපත් කරේ?
3: නිදහස් දිනය ගැන.
1: හා හා, අපි ඒක කරලා බලමුද? හරි, අපි සිතුම්ලි ලෑස්ති වෙනකන් දැන් අපි අනිත් අයටත් ඒ ගැන කියමුද?
2: හා,
1: එන්න කියලා.
2: ඔව්, දැන් හෙට කසුනියකි තවත් ස්පෙෂල්නි, චිල්ඩ්‍රන්ස් ඩේනි. ඔන්න ඉතින් ඒ නිසා කට්ටියම එන්න ඕනේ. හොඳේ, මම ගෙහන්ස කසුනියකි මේ හැමෝම
1: පැංචයි පැංචයි.
2: අනේ අමුතුකුණානේ, ඔන්න ඔක්කොම බලාගන්න පුළුවන්. අනේ මට උමතක වෙනවා. හරි, අපි ඔක්කොම කියලා කියමු. ඔක්කොම ඔයාලා ආදරේ කරන කටි ඔක්කොම හෙට එනවා. ඒ නිසා ඔන්න මේ දවස් ටිකේදී එන්න බැරි වුණා නම් අනිවාර්යයෙන්ම හෙට එන්න ඇවිල්ලා BMICH එකේදී ඔයාගේ හැකියාව අපිට පෙන්වන්න පුළුවන්. ඒ වගේම
1: අද අදත් එන්න
2: ඕනි. මේ ඇවිල්ලා ඔයාගේ හැකියාව පෙන්නලා අපේ මේන් ස්ටුඩියෝ එකට, ඇල්ෆා ස්ටුඩියෝ එකට එන්න ඔයාටත් අවස්ථාව උදා කරගන්න පුළුවන්.
1: ඒ වගේම අපේ ඩිජිටල් තිරයට එන්න අවස්ථාව උදා කරගන්න පුළුවන්. YouTube නාලිකාව තියෙනවා, net fm Facebook පිටුව තියෙනවා. ඊළඟට අපේ කණ්ඩායමත් එක්ක එකතු වෙලා එයාට හොඳ පුහුණුවක් ලබා ගන්න පුළුවන්. එයාගේ මාධ්‍ය ගමන හරි ලස්සන කරගන්න පුළුවන්, සුබ කරගන්න පුළුවන්. ඉතින් ඒකට තමයි අපි මේ අවස්ථාව දෙන්නේ. අපේ අනාගතය හදන්න තමයි අපිත් මේ උනන්දු වෙන්නේ, උත්සාහ කරන්නේ. ඉතින් අදත් මම ඉන්නවා ඒ පැත්තේ. ගොඩක් අය ආව. ඒ වගේම අදත් එන්න උදේ 9 ඉඳලා රෑ 9 වෙනකන් අපි එක දිගටම ඇල්ෆා ස්ටුඩියෝ BMICH පරිශ්‍රයේ ඉන්නවා. මමත් ඉන්නවා. හරි, ඔන්න සිතුම්ලි ලෑස්ති.
3: ශ්‍රී ලංකාවේ ජාතික නිදහස් දින සෑම වසරකම පෙබරවාරි මස 4 වනදා මුළු රටම එකතු වී සමරනු ලබන ඉතාමත් අභිමානවත් ජාතික උත්සවයකි. වසර සිය ගණනක් තිස්සේ විදේශීය පාලකයන්ට යටත්ව තිබූ අපේ මව්බිම නිදහස් ස්වාධීන රාජ්‍යයක් බවට පත් වූයේ 1948 පෙබරවාරි මස 4 වනදාය. නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයාද වූයේ DS සේනානායක මහතායි. අපට මෙම නිදහස නිකම්ම ලැබුණේ නැත. ඒ සඳහා අනගාරික ධර්මපාලතුමා, පොන්නම්බලම් රාමනාදන් මහතා, TP ජයා මහතා වැනි ජාතික වීරයන් රැසක් ජාති ආගම් ભેදයකින් තොරව විශාල කැපවීමක් කළා.
1: හරිම අර සංයමයෙන් වචන පාවිච්චි කරලා එයාගේ හැකියාව ඉදිරිපත් කරලා ඊට පස්සේ ඔය කරාතේ විස්තර ගැන කිව්වහම තමයි ඇල්ෆා ස්ටුඩියෝ එන තේරුනේ. ඒ කියන්නේ නිවේදනයට පමණක් සීමාද අපේ ඇල්ෆා ස්ටුඩියෝ?
2: කොහෙත්ම නෑ.
1: ප්‍රවෘත්ති වලට පමණක් සීමාවක්ද? මියුසික් වලට විතරයිද?
2: නෑනේ.
1: ඔයාට කරාටි ගහන්න පුළුවන්ද? ඔයා කරාටේෙන් කොච්චර ඉස්සරහට ගිහිලා තියෙනවද? ක්‍රීඩා පැත්තෙන් ඔයා කොච්චර ඉස්සරහට ගිහිලා තියෙනවද? නවෝත්පාදනය, නව නිර්මාණ, දැන් මතකයිනේ රෝයල් ෆියුචර් 26, එතනදී අපි කොච්චර දක්ෂ අඳුනගත්තද රට වටේම. ඉතින් මේ හැමෝටම net fm Alpha Studio තියෙනවයි නිසා එන්නම ඕනේ.

0: Net FM Alpha Studio with Kasani and Lehansa.
1: තය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්දේ කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දින උසහනය.
2: හැමකතරම ඇයි මේ වැඩ හිටට දාන්නේ? ෆෝන් එක හිට මොද මට ගන්නට වෙන්නේ. ආ හිට නෙමේ අවිශ්වාසය වග කීමයි සුඟ එකේ තියන්නේ. අදම ගන්න ෆෝන් එක.
1: ඔබේ දරුවාගේ ඉංග්‍රීසි විෂය දැනුම ප්‍රමාණවත් මදිද? සතර ස්ටෙප් බයි ස්ටෙප් ඉංග්‍රීසි වැඩපොත් පෙළ පියවරෙන් පියවර දරුවාගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරයි. පළමු ශ්‍රේණියේ සිට අටවන ශ්‍රේණිය දක්වා සතර ස්ටෙප් බයි ස්ටෙප් ඉංග්‍රීසි වැඩපොත් දැන් වෙළඳපළේ. අරගන්න, කියවන්න, දැනගන්න, ජයගන්න සතර.
3: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ලොව වැජබෙනා
4: සිත් පැදගනි, කල් පවති, අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
1: ඇයි ෂුග කියන මූනෙන්න කළ සෙවන කළ මතුමේය හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0747-31-33-540.
5: ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගම්. ලෝක ළමා දිවයිනේ වෙනුවෙන් RTB බැංකුවෙන්.
6: FM 95.8 Net FM.
0: Net FM Alpha Studio with Kasani and Lehansa.

0: නැතෙම් අල්ෆා ස්ටුඩියෝ වෙලාවුතේ 6 විනාඩි 30යි අපි නැතෙම් Facebook live එකෙන් නම් මේ චූටි බට්ටිව පෙන්නව නේද බට්ටියක් නන් නෙමෙයි ආදරයට එහෙම කිව්වට එයා දැන් ටික ටික ලොකු වෙනව නේද මොකද 11 ශ්‍රේණියේ ඉන්නේ විභාගෙට දැන් මුහුණ දෙන්න සූදානම් වෙනවා ඒ අතරේ ඇය ගැන කියනවා නම් ඇය BMI CH ඇවිල්ලා අල්ෆා ස්ටුඩියෝ ඇවිල්ලා ඊට පස්සේ ආගේ දක්ෂතා ගැන කියලා ඒව පෙන්නලා දැන් තේරිලා තියෙනවා නැතෙම් අල්ෆා ස්ටුඩියෝ එකට ඇවිල්ලා ඒව රටට මැහෙන්න කියන්න පෙන්නන්න ඉතින් ඇය කරාති ශූරියක් හරි ඉතින් අපි අම්මා එක්ක කතා කරා දැන් අපි ඉස්කෝලේ යන ගුරුවරු ගැම අහමුද ලෙහන්ස
1: ඉතින් සිතුම්ලි කියන්නක බලන්න සිතුම්ලි පොඩි කාලේ ඉඳන්ම මේ ඉස්කෝලේද ගියේ එතකොට කොහොමද ගුරුවරුන්ගෙන් ලැබෙන සපෝට් එක
2: ඇත්තටම හොඳ සපෝට් එකක් හම්බෙනවා මට කියන්නේ එක වසරින් දම්ම හිටපු හැම ගුරුවරයෙක්ම මට මගේ කටයුතු කරගෙන යන්න මාර විදියටම උදව් කරා මගේ එක වසරේ ටීචර් හේමන්ති ටීචර් ඒ වගේම මගේ කරාටි ගුරුතුමා වන අනුර කත්‍රි ආරච්චි ගුරුතුමා ඩෙරික් සෙන්සේ සුමිත් සෙන්සේ ඒ හැමෝම ඒ වගේම තමයි මගේ මාධ්‍ය එකකේ වජ්‍ර ටීචර් සමාධි ටීචර් ඒ හැමෝම මට ගොඩක් විදිහට උදව් කරනවා මගේ කටයුතු කරගෙන යන්න ඒ වගේම මගේ පන්තිභාර ගුරුතුමන් හරිතදේශ සර් ඒගොල්ලෝ මට ගොඩක් يعني මගේ අධ්‍යාපන කටයුතු මගේ ක්‍රීඩා කටයුතු හැමදේම මගේ බැලන්ස් කරගෙන යන්නේ ඒගොල්ලෝ මට මාර විදියටම උදව් කරනවා
0: අනිත් එක සිතුම්ලි දැන් ඔතනට එන්න කරාතේ කළු පටි දරන්න මං හිතන්නේ ලේසි වෙන්නේ නැහැනේ අපි හැමෝටම මේක කරන්න බෑනේ නේද සිතුම්ලි ඒකට ඒ කැපවීම මහන්සිය මං අසයි ඒ ගැන දැනගන්න මේ ගුරුවරුන්ගෙන් ලැබුණු ශක්තියත් එක්කම
2: කියන්නේ මම එක වසර ඉඳන් කරාටි කරා මම මුල් කාලේ ඇත්තටම යන්න කැමති වුණේ නැහැ කියන්නේ මං ආස නැති පැත්තක් තිබ්බා ඊට පස්සේ කියන්නේ මට ඒක කරනකොට හිතුණා මේක කරන්න ඕනේ මේක කියන්නේ හරිම අමුතු දෙයක් يعني හැමෝටම කරන්න බැරි දෙයක් ඒ කියන්නේ හැමෝටම කරන්න බැරි يعني සමහරක් අය කරලා අතාරිනවා එහෙම නැතුව මේක දිගටම කරගෙන ගිහිල්ලා මගේ පාසලට මගේ විදුහල්පතිතුමියට මගේ කරාටි ගුරුවරයාට ඒ හැමෝටම ඒකෙන් මං ගැන
0: සතුටු
2: වෙන්න පුළුවන් විදිහට මම කටයුතු කරනවා කියලා මම හිතුවා අද ඒක මං හිතන්නේ
0: සඵල වෙලා තියෙනවා.
2: හැබැයි වුණා හින්නේ.
0: ඔව්. අම්මා දැන් සිතුම්ලිව දාලා තියෙන එක තැනක ඉන්නේ නැහැ කියලානේ කරාටි වලට එක ශ්‍රේණියේදී දාලා තියෙන්නේ. දැන් අම්මා එක තැනක ඉන්නවද කියලා අපි Facebook live එකේ අහන්න ඕනේ. හැබැයි කමන්නේ මයික් එක දෙන්නකෝ ලෙහස මෙතනම ආවෝ අපි. දැන් සිතුම්ලි එක තැනක ඉන්නවද කියලා කියන්නක බලන්න.
3: තවමත් හැබැයි එහෙම නෑ තවමත් දඟයි තවමත් යා මේ හරිම නිදහසෙන් දරුවෙක් විදියට තවමත් ඉන්නවා ඒ කියන්නේ එයාට මං ක්‍රීඩාව විතරක් කරනවා මං අධ්‍යාපනය විතරක් කරනවා එහෙම නැහැ දහම් පාසලේ වැඩකට ගියොත් එතනට මුල් තැන දීලා කරනවා එතකොට කරාටි මොන හරි ප්‍රැක්ටිස් එකකට ගිහිල්ලා එතන මේ සහභාගිනුට ඒක කරනවා පාසලේ වැඩ කරද්දී එහෙමයි මං හිතන්නේ පහුගිය දවස් ටිකේ තිබුණා ඉස්කෝලේ කලර් නයිට් එක ඒකට මාසයක් පුරාවටම උදේ ගිහිල්ලා මං හිතන්නේ රෑ 7යි 7:30යි ගෙදර එනකොට එතන ඩාන්සින් ප්‍රැක්ටිස් වලට ගිහිල්ලා ඒක ඉදිරිපත් කරලා ඒ අවශ්‍ය තැනදී ආයෙ ටික කරගන්නවා මේ තවමත් අර මං හිතන්නේ මම බලාපොරොත්තු වෙන ළමයා පැත්තකට වෙලා ඉගෙන ගනී කියන එක නෙමෙයි තවමත් අර හැමදේටම පොදුවේ ගිහිලා හැමදේම කරගන්නවා
0: ඉතින් ඒක හොඳයි නේද අම්මා දැන් සිතුම්ලි එක තැනකට වෙලා ඉන්නවට වඩා කරාතිත් කරනවා දහම් පාසලේ ගියාමත් එයා වැඩ කරනවා ඉස්කෝලේ තව බාහිර දේවලුත් කරනවා ඉතින් සිතුම්ලි හරි ලස්සන ගමනක් යනවා නේද අම්මා දැන් ඒකනේ ඇස් දිලිස් වෙනවා දැන් සිතුම්ලි ගැන සතුටු වෙනවා ආඩම්බර වෙනවා දෝනි ඉස්සරහ තියාගෙන අම්මා කෙනෙක් මෙහෙම ජයග්‍රාහී ලීලාවෙන් කතා කරනකොට ඒක කොච්චර ආඩම්බරයක්ද නැතිෆේ මල්ෆා ස්ටුඩියෝ කියන්නේ අන්නේ වගේ තැනක් අපේ අම්මලාට තාත්තලාට ගුරුවරුන්ට විදුහල්පතිවරුන්ට තමන්ගේ දරුවෝ ගැන ඉස්කෝලේ ගැන හරිම ආඩම්බරෙන් හරිම අභිමානෙන් කතා කරන්න පුළුවන් වේදිකාවක් ඒ වගේම BMIC චල්ෆ ස්ටූඩියෝ එන්නකො. ඒ ඔක්කොම අරගෙන අපි ඔයාගෙන තමයි මේ කතා කරන්නේ. ඉතින් මේ අපි අරගෙන යන්නේ අපේ රටේ අනාගතය. දැන් සිතුම්ලිගේ බලාපොරොත්තුව, එයාගේ ගුරුවරු අම්මල තාත්තල කරපු කැපවීම උත්සාහය මහන්සිය ප්‍රතිඵලාද සිතුම්ලි දකිනවා. ඊළඟට බලාපොරොත්තු වෙන්නේ සිතුම්ලි ජාත්‍යන්තරයට යන කරාතේවලි. ඊට පස්සේ කරාතේ කෝච් කෙනෙක් වෙලා නේද? දැන් එයා කිව්වනේ ශ්‍රී ලංකන් එයාලයින්ස් යන්නත් ඕනේ කියලා. ඉතින් මේ හැම දේම සඵල කරගන්න තමයි සිතුම්ලිගේ අදිෂ්ඨානය.

0: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
1: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
2: මාරයිනේ
3: හැමකතරම ඇයි මේ වැඩ හිටන දාන්නේ? ෆෝන් එකක් හිටමුද මට ගන්නට වෙන්නේ. ආ හිට නෙමෙයි අද විශ්වාසයේ වගකීමයි සිඟ එකේ තියෙන්නේ. අදම ගන්න ෆෝන් එකක් ඇයි හිටට දාන්නේ? විශ්වාසයේ වගකීමයි එක සිඟ සිම්පල් පේ හිටට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න. ෆිනිෂින් වහලක් ලෙස කලර් අප් ලෝව වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න.
4: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779676767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
5: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
6: මම වැලිමඩ ආර්යසේන. මට කපේ මහන්සියක් එක්ක හතියක් ආවා. ඊට පස්සේ මම ප්‍රතිකාර ගත්තත් මට ඒක සුවයක් තිබුණේ නැහැ. පස්සේ මම නෙට් එකෙන් සුවෝනි දිලින් දැනගත්ත දෙවනගල කොමල්බන්දුල ඉරපෙරම වෛද්‍යතුමා ගැන මාස 3ක් දිගට ප්‍රතිකාර ගත්තා. දැන් මට හොඳටම සුවයක් තියෙනවා. ඒක පරීක්ෂණය කරගන්න ලැබුවා. ඒකත් නෝමල් කප්පේට වත්තලා තියෙනවා. දෙවනගල කොමල්බන්දුලම මැට්ටුවාට අනේ කවරක් හින්දෙනවා.
5: කතා කරන්න 0777 300 940.
1: Net FM Alpha Studio
7: brought to you by
5: Haride Haritani Naraganna Vision Care Supahadili Dasanak Paripurna Jeevitayak.
8: BMICH එන්න කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට. ඉතින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ආවහම ඇල්ෆා ස්ටුඩියෝ තියෙනවා සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ්‍රය ඇතුල් වෙන තැනම වම් පැත්තේ. ඇවිල්ලා එතන දැන් ලයිව් ස්ටුඩියෝ කියලා ගහලා තියෙනවා, ඇල්ෆා ස්ටුඩියෝ කියලා ගහලා තියෙනවා. ඒක පේන සෙල්ෆි එකක් අරගෙන දැන් ඔයා එන්නේ යාළුවොත් එක්ක වෙන්න පුළුවන්, අම්ම තාත්තා එක්ක වෙන්න පුළුවන්, තනියම වෙන්න පුළුවන් ඕන විදියකට. ඇවිල්ලා සෙල්ෆි එකක් ගහලා ඒ සෙල්ෆි එක ඔයා net fm අපිව ටැග් කරලා අප්ලෝඩ් කරන්නයි තියෙන්නේ. රුපියල් 5000ක වවුචර් එකක් දිනා ගන්න පුළුවන්. ඉතින් ලෙහන්සා, ඒ විදිහට BMICH ඇල්ෆා ස්ටුඩියෝ ආපු කෙනෙක්නි ජයග්‍රහණය කරපු සිතුම්ලිනේ අද ඇල්ෆා ස්ටුඩියෝ ආවේ.
9: ඉතින් අපිට සිතුම්ලි එක ගොඩක් කතා කළානේ. අපි කසුනියා කී සිතුම්ලි ගියා මගෙන් අහමු අද දවස ගැන, සිතුම්ලි ගැන මොකද හිතෙන්නේ කියලා. ඉතින් අනිවාර්යෙන් අම්මට ආඩම්බර ඇතිනේ. ඉතින් අපි කියමු ඒ ගැන.
10: සිතුම්ලි, ඇත්තටම මාත් එක නෙමෙයි බුක්ෆයා ගියේ, මගේ ලොකු දුවයි, තව මගේ අක්කාගේ දුවකුයි, එයාගේ හස්බන්ඩුයි එක තමයි ගිහින් තිබුණේ. සිතුම්ලි, මං හිතන්නේ net fm එකට මේ ලැබිච්ච එයාගේ අත්දැකීම ජීවිතේ පළවෙනි අත්දැකීම. ඒකට ඇත්තටම net fm එකට ස්තුතිවන්ත වෙනවා, සහ විශේෂයෙන්ම කසුනි දුවට ස්තුතිවන්ත වෙන්න ඕනේ. එයා මේ වැඩසටහන net fm එකේ දා BMSH එකේ කරලා එළියට ආපු ගමන්ම මට මේ කෝල් එකක් අරන් කිව්වා, අම්මේ මාව net fm එකට සිලෙක්ට් වුණා, මේ මට මෙහෙම එන්න කියලා කිව්වා කියලා. මොකක් හරි ගෙදර එන්න කියලා ගෙදර ආපුලා ඉඳන් අද උදේ වෙනකනුත් ඒක ගැන තමයි එයාගේ ඔළුවේ තිබුණේ. එදා රෑ මං හිතන්නේ පැයක් විතර නිදාගත්තා. නිදාගෙන නැගිටලා අපිට කියනවා මම හීනයක් දැකම net fm එකට යනවා එහෙම කියලා. මේ ඉතින් එයාට මං හිතන්නේ මේ මාධ්‍යයකගේ පැත්තට ලොකු මේ ජීවිතේ ලොකු වෙනසක් ඒක, ඒ අත්දැකීම යාගේ. ඇත්තටම ඒ වෙනුවෙන් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මොකද එයාගේ තිබුණ මේ හැකියාව කොහේ හරි ගත්ත හින්දා ඒක මං හිතන්නේ ඇත්තටම එදා net fm එකේ කසුරිදුව නොහිටියා නම් ඒක කරන්න යා. හැබැයි ගිහිල්ලා තිබුණෙත් නැහැ, යාගේ අක්කා තමයි බලෙන් වගේ යවලා තිබ්බේ.
8: මං ඊට පස්සේ කිව්වා එන්න ඕනේ එහෙම කියලා. ඉතින් ඒක සිතුම්ලිගේ පළමු වෙනි මාධ්‍ය අත්දැකීම. අද සිතුම්ලි ආව, ඇවිල්ලා රටට මැහෙන්න කතා කරා. මං හිතනවා සිතුම්ලිට දැන් කරන්න බැරි දෙයක් නැහැ කියලා හිතන නේද සිතුම්ලි? යන්න කලින් මොනවද කියන්න තියෙන වගේ ආනුවන්ට?
11: ඇත්තටම මං කියන්නේ හැමෝටම තමන්ට විශේෂ වෙච්ච හැම දෙයක් තියෙනවා. ඒ දේ තේරුම්ගෙන ඒ දේ වෙනුවෙන් කටයුතු කරන්න. එතකොට උඟලන්ට හොඳ ජයග්‍රහණ ඒ පැත්තෙන් ලබන්න පුළුවන්. ඒ වගේම කසුනියක් වාට ගොඩක් ස්තුතියි මාව මේ ප්‍රෝග්‍රෑම් එකට ගෙන්නුවට. මම කියන්නේ හිතුවේ නැහැ මේ වගේ තැනකට එන්න පුළුවන් මේ කියලා.
12: ඇත්තටම හිතන්න බැරි දේවල් අපිට කරන්න පුළුවන්. සිතුම්ලි දක්ෂයි. සිතුම්ලි කරාතේ වලින් ඉදිරියටම යන කෙනෙක්. දැන් එයා කළු පටිධාරිණියක් කරාතේ විෂය ඇතුලේ. ඊට පස්සේ එයාගේ අදිෂ්ඨානය වෙන්නේ ජාත්‍යන්තරයට ගිහිල්ලා කරාතේ කෝච් කෙනෙක් වෙලා තව මේ රට බබලවන්න. ඉතින් ඒක ලොකුච්චර ලොකු අවස්ථාවක්ද ජයග්‍රහණයක්ද සිතුම්ලි? අපේ උණුසුම් සුබ පැතුම් නැතෙෆෙම් ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් ඔයාට ජයම වේවා.
13: ඉතින් අද අපිත් එක්ක අපි එයාගේ දක්ෂතා පෙන්නන්න එකතුනේ ප්‍රෙස්බිටේරියන් බාලිකා ජාතික පාසලේ සිතුම්ලි පෙරේරා. ඉතින් එයා වගේ ඔයාටත් පුළුවන් ඔයාවත් බබලන ගම මුළු ලෝකෙම බබලන්න.
12: සිතුම්ලි අම්මගටත් ගොඩාක් ස්තුතියි. හරි, දැන් අපි කේක් එකක් කපන්නයි හදන්නේ.
13: ඉතින් මුලින්ම අද 17 වෙනි උපන්දිනය සමරන සස්සිනී සත්සරණී ඩොනිටර් සුබම සුබ උපන්දිනයක් වේවා කියලා හඟුරන් කිත පවුලේ අත්තම්මා මාමල පුංචිල බාප්පල මල්ලිල නංගිලා ඔක්කොම සුබ පතන. අද මගේ බර්ත්ඩේ එක නිලේෂ් රශ්මීන් දාපනේ කුමුතු ප්‍රාථමික විද්‍යාලයේ 2 වසර ඉගෙන ගන්න මල්ලි බබෙක්. හැපි බර්ත්ඩේ. පිලා කටුමුල්ලේ පදිංචි ජනාධිපති විද්‍යාලයේ 2B ශ්‍රේණියේ සස්සෙන්දි තෙනු ලියාචුටි බබාගේ 7 වෙනි උපන්දිනය අද. ඔන්නයට සුබ පතන්නේ යගේ ආදරණීය නාලනී ටීචර්.
12: ගනේමුල්ල කේම්බ්‍රිජ් පෞද්ගලික පාසලේ දිනයා දම්සතේ අද සමරනව උපන්දිනය සුබ පැතුම්.
13: ඒ වගේම අද උපන්දිනය සමරන තේජන මතිෂ පෙරේරා බණ්ඩාරවෙල මහාවිද්‍යාලයේ තමයි ඉගෙන ගන්නේ. එයාගේ 17 වෙනි උපන්දිනයටත් සුබම සුබ වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
12: පාදුක්කේ 12 වෙනි උපන්දිනය සමරනවා යසස්මි කෞමති මානගේ. ඉතින් ඒ චූටි බබාට සුබ පැතුම්.
13: අනන්තම බර්ත්ඩේ විෂක අර අපේ අනුරාධපුරේ තලාවින්දන් ආවේ.
12: ඩිලන් සත්සරාව අපිට පළතුරු ගොඩක් කරගෙන. දැන් මගෙන් අහන්න පයි පළතුරු කෝ කියලා.
13: මම අහන්න ගියේ කමන්නේ.
12: හරි, බඩේ බඩේ මගේ බඩේ. ඉතින් ඩිලන් සත්සර හරිම දක්ෂ දරුවෙක් එයාත්. අපි යාවත් එයා තේරුණා. ඇල්ෆා ස්ටුඩියෝ එන්න එයා තේරුණා. ඉදිරියේදී එයාගේ දක්ෂතාවත් බලන්න පුළුවන්.
13: අද එයාගේ අම්මගේ බර්ත්ඩේ එක. හැපි බර්ත්ඩේ කියලා වුණා අපි ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් ප්‍රාර්ථනා කරනවා. අද බර්ත්ඩේ එක සමරන හැමෝටම හැපි බර්ත්ඩේ.
12: එහෙනම් ඉතින් ගිහින් එන්නම් හමු වෙමු අපි අදත් කොළඹ ජාත්‍යන්තර පුත් ප්‍රදර්ශනයේදී උදේ 9 ඉඳලා රෑ 9 වෙනකන් ඔක්තෝබර් 4 වෙනිදා වෙනකම් මම කසුනි.
13: මම ලෙහන්සා.
14: Net FM Alpha Studio with Kasuni and Lehansa.
15: FM Anupaha. FM Anu Hatarai Dasamata. Net FM. Divine Pura. Divine Pura.

0: Net News. ജനതാവ് വിശ്വാസ കരണ സത്യ Net News. ඔබ වෙත ගෙනෙන්නේ
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොඩ්ඩන්ගේ ස්මාර්ට් සෝදානම.
3: පොඩ්ඩන්ගේ හිතවල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RDB බැංකුවෙන්
4: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් net අමතන්න 0112 863 363 0776 716 3672.

0: ආයුබෝවන්. අද 2026 සැප්තැම්බර් 30 වනදා බදාදා. දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. නෙට් නිවුස් උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. නෙට් නිවුස් සජීව මැදිරියේ සිට මම කේසර් බණ්ඩාර ඇතිපොළ. ප්‍රවෘත්ති සංස්කරණය සමන්ත කුමාර.
1: නෙට් නිවුස් ජනතාව විශ්වාස කරන සත්‍ය.
0: සිරස්තල චොක්ලට් අස්සේ සංගවාගෙන ආ 8 කෝටියක අයිස් සමග සැකකරුවේ කටුනායකදී අත්අඩංගුවට. පොලිසියේ මුල්පුටු සැලවීම ගැන ආණ්ඩුව කටාරි. ලංකාවට එන්න කලින් ශිරන්ති අපේක්ෂිත ඇප ඉල්ලන්න හදයි. වසරේ ගත වූ මාස 9ට නීති විරෝධී ගිනි අවි 891ක් පොලිස් බහරයට. දින 5කදී කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට පැමිණි පිරිස 107 ඉක්මවයි. net පොත් කැටයටත් දස දෙසින් පරිත්‍යාග.
1: net news the truth people trust.
0: අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 8කට අධික ප්‍රමාණයක් මෙරට රැගෙනීමට තැත් කළ සැකකරුවෙක් කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගැනුණා. ඒ අතර පොලිසියේ ඉහළම තනතුරු කිහිපයක් ස්ථාන මාරු වීම ගැන ආණ්ඩුව පාර්ශවයෙන් පැහැදිලි කිරීමකුත් සිද්ධ වුණා. මේ තොරතුරු ඇතුළු උණුසුම් පුවත් පෙළේ සත්‍ය අනාවරණය මෙතැන් සිට. රුපියල් 8 කෝටියක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් ඒවා කටුනායක ගුවන්තොටුපළින් පිටකරගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන්මගියෙකු ඊයේ රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවට පත්ව

0: අල්ලේ තිබී අයිස් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3 ග්‍රෑම් 944 ප්‍රමාණයක් සොයාගෙන තිබවයි කටුනායක ගුවන්තොටුපළ නෙට් නිවුස් නියෝජිතයා පැවසුවේ. සැකකරු විසින් රැගෙන ආගමන් මල්ල තුළ වූ බිස්කට් සහ චොක්ලට් අඩංගු පෙට්ටි තුළ සූක්ෂම ලෙස සංගවා එම මද්‍රව්‍ය මෙරටට රැගෙනීමටයි සැකකරු තැත් කර ඇත්තේ. කටුනායක ගුවන්තොටුපළ පොලිස් මද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ගේ පෞද්ගලික ඔත්තුකරුවෙකු විසින් ලබා දුන් තොරතුරු මත මෙම ගුවන් මගියා ගුවන්තොටුපළ තුළදී හඳුනාගෙන ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතාගේ උපදෙස් මත පොලිස් මද්‍රව්‍ය කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී HMCP හේරත් මහතාගේ අධීක්ෂණය යටතේ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටින අතර සැකකරු අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ වසරේ ගත වූ කාල සීමාව තුළ නීති විරෝධී ගිනි අවි 891ක් පොලිස් භාරයට ගෙන ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. T56 ගිනි අවි 14ක්, පිස්තෝල අවි 33ක් සහ රිවෝල්වර් 25ක්ද ඒ අතරවන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
1: මෙවර ජනවාරි පළවෙනි ඉඳලා සැප්තැම්බර් 17 දක්වා T56 ගිනි අවි 14ක්, පිස්තෝල අවි 33ක්, රිවෝල්වර් 25ක්, වෙනත් අවි 819ක් එක මුළු අවි 891ක් අතරමඟ අරගෙන තියෙනවා. ගිය වසරේදී T56 74ක් ඇතුළුව මුළු අවි 2404ක් අතරමඟ අරගෙන තිබෙනවා. මේ වන විට සංවිධානාත්මක වෙඩිතැබීම් 35ක් වාර්තා වෙලා තිබෙනවා. සමස්සිදුවීම් 340ක් එක්ක මිය ගිය අය 22ක් වාර්තා වෙලා තියෙනවා.
0: මේ අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකුට ස්ථානමාරු ලබාදීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු යොමු කළ ප්‍රශ්නයකට අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙලෙස පිළිතුරු ලබා දුන්නා.
2: මා මේ පොලිසිය සම්බන්ධව කාරණයක් දැන් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කීප දෙනෙකු පහුගිය කාලේ ස්ථානමාරු කිරීම සිද්ධ වෙලා තියෙනවා. දැන් පොලිස් දෙපාර්තමේන්තුවට බැනියම් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මධ්‍යම පළාතට මාරු කරලා තිනවා. ඒ වගේම දැන් තව ආරංචි මාර්ගයක් තියෙනවා. වරාය 15කින් අයිස් කිලෝ 472ක් සොයා ගැනීමේ වැටලීම සිද්ධ කරපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිදුවක්ව ඇතුළු කණ්ඩායමත් වෙනත් ස්ථානයකට මාරු කිරීම සම්බන්ධ දැන් මේ වගේ ක්‍රියාශීලී පොලිස් නිලධාරීන් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් මේ විදිහට ස්ථාන මාරු කරන්නේ ඇයි? දෙවෙනි කාරණේ මේ දැන් පොලිස් පතිවරයා සම්බන්ධවත් අල්ලස් කොමිසමට පැමිණිලි කීපයක් ඉදිරිපත් වෙලා තිනවා. ඒ වගේ මේ විමර්ශන කටයුතු මන්දගාමී වෙලා තිනා කියලා චෝදනාවකුත් තිනවා. ඇයි එහෙම විමර්ශන ප්‍රමාද වෙලා?
1: කුඩු කිලෝග්‍රෑම් 472ක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඒ වැටලීමේ අඩුපාඩුවක් සිදු වුණාද කියන එක ගැන පිළිබඳව පොලිස් පතිවරයාගේ නියමෙන් විශේෂ විමර්ශනයක් පැවැත්වෙනවා. ඒකෙදි මේ තොරතුරු ඉස්සලාම ලැබිලා තිබුණ රන්මල් කොඩිතුවක් මහතාට ඒ අනුව තමයි ඒ පිළිබඳව විමර්ශනයට අදාළව යම් ප්‍රකාශයක් සටහන් කරගන්න මිසක් එතන ඉහාට එන ක්‍රියාවලිය ගැන පොලිසිය පැත්තෙන් කරු පැහැදිලි කරයි. ඉතින් කොහොමද පොලිසිය වල සමහර ස්ථාන මාරු වීම සිදු කරනවා? ඒවා පොලිස් කොමිසම අනුමැති ලඩත්ව ඒවා සාමාන්‍ය දේවල් නේද? මීට කලිනුත් පොලිසියේ හැම උසස් නිලධාරීන්ගේ මාරු වීම සිදු කරලා තියෙනවා.
0: ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය 27 වරටත් සංවිධාන කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ 6 දින අදයි. අද දිනේද පෙරවරු 9 සිට මහජනතාව සඳහා පොත් ප්‍රදර්ශනය විවෘත වනවා. පසුගිය දින 5 තුල 107,000කට ආසන්න පිරිසක් ප්‍රදර්ශනයේ නැරඹීමට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයට පැමිණි බවයි ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති අතුල ජයකොඩි මහතා නෙට් නිවුස් වෙත පැවසුවේ.
3: අද 6 දවස ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ. මා හිතන්නේ සාර්ථක ගමනක් ඇවිල්ලා තියෙන්නේ. ඉදිරි දවස් හතරක් තියෙනවා ඉදිරියට. ඒ දින 4 සාර්ථකව ගෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ දවස් 4 විවිධ වැඩසටහන් සිද්ධ වෙනවා. විශේෂයෙන් පළවෙනිදා ළමා වැඩසටහන් රාශියක් සිද්ධ වෙනවා ප්‍රදර්ශන භූමිය තුළ. මේ වෙනකොට 107,000 වගේ පිරිසක් සහභාගී වෙලා තියෙනවා ප්‍රදර්ශන භූමියට ඇවිත් තියෙනවා. මම හිතනවා ඒකෙන් පේන්නේ පාඨක ජනතාව පොත් පිළිබඳ උනන්දුවක් තියෙනවා. ඒ පොත් සුවඳ විඳින්න එක්රොක් වෙනවා කියන එක තමයි මට පේන්න තියෙන්නේ.
0: මෙවරත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ නිල රේඩියෝ වන්නේ නෙත් FM රේඩියෝවයි. අවශ්‍යතා සහිත පාසල් දරුදරියන්ට පොත්පත් පරිත්‍යාග කිරීමට මෙවරත් ප්‍රදර්ශන භූමියේ ඇති නෙත් FM කුටියේ පොත් කැටේ වැඩසටහන ක්‍රියාත්මක වනවා. ඒ සඳහාද ප්‍රදර්ශන භූමියට පැමිණෙන පාඨක ජනතාව මහත් උනන්දුවකින් පොත් පරිත්‍යාග කළා. බොහෝ පිරිසක් එලෙස පොත් පරිත්‍යාග කරනු ලබන්නේ වසර ගණනාවක සිටයි. මේ අතර දක්ෂතා දක්වන දරුදරියන්ගේ හඬ පරීක්ෂණ වැඩසටහනක්ද ප්‍රදර්ශන භූමියේ ස්ථාපිත නෙත් FM ඇල්ෆා ස්ටුඩියෝ හිදී පැවැත්වෙනවා. මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නිමාවට පත්වන්නේ

0: ಅಕ್ಟೋಬರ್ ಮಸ ಹತ್ತರವಣದಾಯ್ ಕಣಿನ್ ಕೊಡಿನ್ ನೆಸನು ಕಥಾ ವಿಶೇಷಾಂಗ ದೆನ್
1: ಕಣಿನ್ ಕೊಡಿನ್ ಎಸುನು ಕಥಾ ಕಣಿನ್ ಕೊಡಿನ್ ಎಸುನು ಕಥಾ
2: අදත් කණින් කොණින් ඇසුණු කතා සමග මම තරංග රුක්ෂාන්ට ඇසේ කර ශිරාන්ති රාජපක්ෂ ලංකාවට එන්නේ කවද්ද? අපි කණින් කොණින් ඇසුණු කතා වැඩසටහන් කිහිපයකදීම පහුගිය දවස් ටිකේම දින 1111 කියාගෙන ආවා. ඔන්න දැන් අපිට ලැබිච්ච අලුත්ම තොරතුරු තමයි කියන්නේ ශිරාන්ති රාජපක්ෂ ලංකාවට පැමිණීම ප්‍රමාද කරලා තියෙනවා. ඇය එන්න කලින් පොඩි වැඩක් කරලා තියෙනවා. ඒ තමයි අපේක්ෂිත ඇප ඉල්ලීමක් කිරීමට තීරණය කරලා තියෙනවා. සූදානම් වෙනවා කියලා වාර්තා වෙනවා. ඒ ඇප ඉල්ලීම නැත්තම් මේ අපේක්ෂිත ඇප ඉල්ලීම සම්බන්ධයෙන් තීරණය ලැබුණාට පස්සේ ඇය ලංකාවට එන්නට නියමිතයි කියලා තමයි වාර්තා වෙන්නේ. ඉතින් අපිටත් මේ ලැබෙන තොරතුරු තමයි කියන්නේ. කලින් අවස්ථාවලදී අපිට දින කිව්වා 19 කිව්වා, ඊට පස්සේ 28 කිව්වා. එකින් එක තොරතුරු ඒ අදාළ තහවුරු කරන පාර්ශ්වය විසින්මයි කිව්වේ. ඉතින් ඒ වෙලාවට තියෙන තොරතුරු තමයි, ඒ වෙලාවට තියෙන තත්ත්වයන් උතියන තොරතුරු තමයි කිව්වේ. ඉතින් ඒ නිසා නැත්තම් ඔබත් හිතයි අපිත් නිකන් මේ දවසින් දවසක එක කතා කියනවා කියලා. අලුත්ම තොරතුරු අනුව ශ්‍රීලංකා රාජපක්ෂ ලංකාවට එන්න කලින් අපේක්ෂිත ඇප ඉල්ලීමට සූදානම් වෙනවා. ඒ දැනටත් සිංගප්පූරුවේ ඉන්නේ. වාර්තා වෙනවා ඇගේ අසනීප තත්ත්වයන් වෙනුවෙන් පරීක්ෂණත් කළා කියලා. කොහොම හරි අපේක්ෂිත ඇප ඉල්ලීම සම්බන්ධයෙන් තීරණයක් ලැබුණාට පස්සේ ශිරාන්ති ලංකාවට එවි. අනෝජන් බේරා ගැනීම සම්බන්ධයෙන් මේ දවස්වල ලොක් කතාවක් තියෙනවා. ඔහු බේරා ගැනීම සඳහා මෙවැනි රාජතාන්ත්‍රික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම පහුගිය දවස් කිහිපයේ ඔහු ගෙදරටවත් කතා කරලා නැහැ කියලා තමයි කියන්නේ. කොහොම හරි ආණ්ඩුව රාජනායකින්ගේ සහාය ඉල්ලලා මේ කටයුතු සිදු කරගෙන යනවා. ඉතින් එක්කෝ ලංකාවට එවන්න අපේ රටේ පුද්ගලයෙක්, ඒ නිසා අපි දඬුවම මෙහිදී ක්‍රියාත්මක කරා නම් මේ වගේ දේවල් ප්‍රකාශ කරන ලද ඉල්ලීම් අදාළ බලධාරීන්ට දුන්න කියලාත් වාර්තා වෙනවා. මෙට්‍රෝබස් මේ වෙද්දී ලොකුම කතාව ඒ ගැන. මෙට්‍රෝබස් ඊයේ 122ක් පාරට ආවා. අලුත් පාරවල් පහත් එක්ක දැන් පාරවල් හතක ධාවනය වෙනවා. තවත් බස් 104ක් ලංකාවට ගේන්න සැලසුම් කරලා තිනවා. ඒ කටයුතු ඉතාමත්ම ඉක්මනට කරන්න තමයි ප්ලෑන් කරලා තිබුණේ. මේක ලබන අවුරුද්දට දානවද නැද්ද කියන පිළිබඳ සංවාදයක් තිබුණා. නමුත් අලුත්ම ආරංචි අනුව ඉතාමත් ඉක්මනට හැකි ඉක්මනින් ඊට දාල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමත් සමග මේ බස් ටිකත් ලංකාවට ගේන්න තමයි ප්ලෑන් කරලා තියෙන්නේ. පොහොට්ටුවේ සජබෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කට්ටියක් ගිහින් තියෙනවා චීනෙට, චීන සංචාරයකට. මේ පක්ෂ තුනේම තුන්වන පෙළේ කට්ටියක් තමයි ගිහින් තියෙන්නේ. ඒ කියන්නේ මෙතන ඉඳලා තියෙනවා ප්‍රාදේශ සභාවල හිටපු මන්ත්‍රීවරුන් පිරිසක්. චීනෙන් ලද ආරාධනය ගලනු තමයි මේ ගිහිලා තියෙන්නේ. එක් එක් පක්ෂයට ලැබුණාට පස්සේ ඒ පක්ෂයෙන් තමයි මේ කට්ටිය තෝරලා යවලා තියෙන්නේ. මේකෙදි වඩා වැදගත් වන්නේ මේකෙදි නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ගැනත් චීන නියෝජිතින් අහලා තියෙනවා. විශේෂයෙන්ම මේකෙදි අවධානය යොමු කරලා තියෙන චීනයේ නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍යවරයා. ඔහු තමයි නාමල් ගැන වැඩිපුරම අහලා තියෙන බන්ධනාගාරයේ ගත කරන ජීවිතේ ඔහුට එල්ලලා තියෙන චෝදනා මේ ගැන තමයි කතා වෙලා තියෙන්නේ. මේ සිද්ධීන් ගැන ඔක්කොම ලංකාව නියෝජිතින් තොරතුරු කිව්වට පස්සේ චීන නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍යවරයා නාමල් ගැන කනගාටුව පළ කරලා තියෙනවා කියලත් වාර්තා වෙනවා. කණින් කොණින් ඇසුණු කතා සමග යලිත් මුණගැසෙමු.
1: කණින් කොණින් ඇසුණු කතා. කණින් කොණින් ඇසුණු කතා.
0: அமெரிக்காவට ඇතුළුවන නීති විරෝධී සංක්‍රමණිකයින් ඔවුන්ගේ මව් රටවල් නොවන වෙනත් රටවල් වෙත යැවීමේ මතභේදාත්මක වැඩසටහන නැවත ආරම්භ කිරීමට ට්‍රම්ප් පරිපාලනයට ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී තිබෙනවා. මානව හිමිකම් පිළිබඳ කරුණු දැක්වීමට පවා සංක්‍රමණිකයන්ට අවස්ථාවක් නොදෙමින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන ශ්‍රේෂ්ඨාධිකරණයේ අතුරු නියෝගයක් හමුවේ තාවකාලිකව නතරව තිබූ අතර එරට ශ්‍රේෂ්ඨාධිකරණය ට්‍රම්ප් පරිපාලනයට මෙලෙස අවසර ලබා දුන්නේ තෙවන වරටයි. අදාළ නඩුව සම්බන්ධයෙන් ලබන දෙසැම්බර් මාසයේදී දීර්ඝ ලෙස කරුණු සලකා බැලීමට අධිකරණය තීරණය කර ඇති අතර එහි අවසන් තීන්දුව ලබන ජූලි මාසයේ වන විට නිකුත් කිරීමට නියමිතයි. සංක්‍රමණිකයන් තමන්ගේ මව් රටවලට ආපසු යැවීමේදී අදාළ රටවල පාලකීන් ඔවුන් බහර ගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසා ට්‍රම්ප් පරිපාලනය මෙම විකල්ප ක්‍රියාමාර්ගයට යොමු වුණා. ඒ අනුව අදාළ සංක්‍රමණිකයන් සමග කිසිදු සම්බන්ධතාවයක් නැති වෙනත් රටවල් වෙත ඔවුන් පිටුවහල් කිරීමටයි පියවරගෙන ඇත්තේ. මෙම ප්‍රතිපත්ති යටතේ මේ වන විටත් සංක්‍රමණිකයින් 25,000ක් පමණ වෙනත් රටවල් වෙත පිටුවහල් කර ඇති බව සඳහන්. පසුගිය වසරේදී දකුණු සුඩානයේ වෙත පිටුවහල් කිරීමට නියමිතව සිටි සංක්‍රමණික පිරිසක් ජිබුටිහි බහලුම් තුල රඳවා තැබීමේ පුවතක් කරලියට පැමිණීමත් සමග මෙම වැඩසටහන සම්බන්ධයෙන් දැඩි කතාබහක් නිර්මාණය වුණා.

0: කරන සත්‍ය
1: net news නිමව net news මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10වල් 12ට එතෙක් පෑන් පෑ ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න
2: ඔබ වෙත ගෙන ආවේ
3: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
4: පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු ලෝක ළමා දිනේ වෙනුවෙන් RDB බැංකුවෙන්
5: FM 95 FM 94.8 Net FM Divine Pura
6: Good morning දැන් වෙලාව 7:00යි

0: දිව අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: මෙල්වා බොක්ස් බාරවල නම ගණකන මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
2: මෙල්වා එක ලංකාර එක. ප්‍රයිම් රෙසිඩන්සිස් වෙති නොබ වෙතට ගෙන එන කොළඹ නවයෙහි ඉදිවන ද ප්‍රයිම් කලම්බෝ.
3: සුවපහසුව කල් පැවැත්ම වගේම නිමාවත්තිනුත් ඉතා ඉහළ ඔෆිස් චෙයර්ස් නම් දම්රෝම තමයි. දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාගාර වලින්.
4: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක්. 0112-125-125 මතන්න BYD කරුසරු.
5: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. Heels. Life එකම ෆ්‍රෙෂ්.
6: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පද වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය Gallani Fire Shield Purple Fire Tank වෙළඳ පොලේ.
7: ප්‍රමිතියෙන් ගුණෙන් පෝෂිත විජයකුරක්කන් පිටි
8: විජයකුරක්කන්.
9: Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
10: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
11: 1947 දී මෙක්සිකෝවලදී තමයි මචං ඔය සිද්ධිය වෙන්නේ.
12: ඔතනින් පස්සේ උන දේවල් හරි පුදුමයි.
13: මෑන්හැටන් ප්‍රොජෙක්ට් එකත් සාර්ථක වෙනවා.
11: 1958 දී ඔත්තු බලන චන්ද්‍රිකා කක්ෂගත කරා.
12: 60 දී ඉන්ටර්නෙට් හොයාගත්තා.
13: 69 දී හදටත් යනවා.
12: 2000 වෙනකොට මුන් ලෝකෙම අල්ලලා.
11: දැන් හිතන්නේ මේ ඔක්කොම කරේ මිනිස්සු කියලාද?
14: මිස් කරගන්න බැරි රහස් දැනගන්න. කොයි සක්වලත් අහන මෝර්නින් ෂෝ එක. සතියේ දිනවල උදේ 7ට.
15: Net FM. Algo Town.

0: Good morning. උදේ 7යි විනාඩි 7යි.
1: 7යි 7ට තමයි අපි හැමදාම තවුමේ දොර අරින්නේ.
0: තවුමේ දොර අරින්නේ. ඔන්න අද
1: Lucky 7.
0: Lucky 7. Yes, good morning, Noah.
1: ආ ඔක කිව්ව කලින්. අද එකක් හොයාගන්න බැරුණා නේ?
0: අද එකක් හොයාගන්න බැරුණා, දන්න එකක් කිව්වා.
1: කොහම වුණත් කෝ අර බිලින්දා.
0: ඒකනේ. මම දැන් කියන්නේ අද අද තුන් දෙනාම ඇවිල්ලා කියලා කියන්නේ දෙන්නේ අද.
1: ඒකම
0: දෙන්නයි.
1: කෝ අර බිලින්දා කිව්ව හැටි මතක් වෙන කවියක් තියෙනවා නේද?
0: ඔව්.
1: මොකද්ද?
0: මාවැනි බිලින්දා.
1: මාවැනි බිලින්දා වර වර ළඟට කැන්දා. දුක සැප කුමන්දා අසන නිරිදෝ වෙන කොහින්ද? අහලා තියෙනවනේ කවිය.
0: ඔව්.
1: එතකොට මේ කවියත් අහලා ඇති නේද?
0: මොකද්ද?
1: මේ සිසිවන ඌවන ඉඟ සුඟ ගත හැකි මිටින නිලු නිසිපුළු ලුකුල රියසක යුරු තිසරතන. දිසිරණ ලියව රූසිරි යුත් මෙපුරගන ඇසිපිය හෙරන පමණින් නොවැති දෙවගන. ඒක තිබුණේ කොහෙද?
0: කොහෙද තිබ්බේ?
1: ඒක තියෙන්නේ සැලලීනි සංදේශයේනේ. දැන් මේ අපි අර කලින් කිව්ව කවිය. මේ මොකද්ද? මාලෙනි බිලින්දා වරවල ළඟට කැන්දා දුක සැප කුමන්දා අසන නිරිදෝ වෙන කොහින්ද? ඔයා දන්නවද මේ කවි දෙකම ලියලා තියෙන එක්කෙනෙක්?
0: එහෙමද?
1: ඒක තමයි අපේ බොහෝ දෙනෙක් ওই කාරණේ දන්නේ.
0: රයිට්.
1: අර ළමේ බිලින්දෙක් කියන කවියයි.
0: ඔව්.
1: ඉතාමත් පුෂ්ටිමත් තරුණෙක් කියන කවියයි.
0: ඔව්.
1: දෙකම ලියලා තියෙන්නේ එක්කෙනෙක් තමයි. ඉතින් සාහිත්‍ය මාසයේ අවසන් වෙන අද දවසේ මට හිතුණා පොඩ්ඩක් මේ කතාව ඇදලා ගන්න.
0: ඇත්තටම අදින් ඉවරයි සාහිත්‍ය මාසෙ නේ.
1: අදින් සාහිත්‍ය මාසෙත් ඉවරයි, සැප්තැම්බර් මාසෙත් ඉවරයි. හැබැයි හෙටින් පටන් ගන්නවා කියවීමේ මාසෙ.
0: කියවීමේ මාසෙ.
1: මේකින්ද අපි නම් ඉතින් හැමදාම කියවනවනේ උදේට ඉන්නේ.
0: ඔය කෙනෙක්.
1: ඉතින් මේ කියවිල් අහගන්න කෝට්ටේ යුගයේ මේ 6 වෙනි පරක්‍රම බහු රජතුමා රජ කරනකොට මේ ශ්‍රීමා බෝධිය සමඟ මෙරටට ආපු කුල 18 මේ එක කුලයක වික්‍රමබහු නම් ප්‍රභූවරයා මේ කසාද බඳින්නේ කීරවැල්ලේ පරපුලේ සීලවතී කියන බිසව. හරිද? මේ දෙන්නට පුතෙක් ලැබෙනවා.
0: ඕකේ.
1: හැබැයි දරුවා ලැබිලා ටික කලක් යනකොට සාරා අම්මා මිය යනවා. මේ එතකොට මේ අම්මා මිය යනවත් එක්කම අර වික්‍රමබහු මේ ප්‍රභූවරයා හරියට කලගිරিলা ගිහින් මහාන වෙනවා.
0: රයිට්.
1: එතකොට අර ළමයා
0: මොකද වෙන්නේ ළමයා?
1: මේ ළමයා සීලවතී බිසවගේ නැගණියට බාර වෙනවා.
0: රයිට්.
1: හරිද? නැගණියට බාර වුණාම මේ 6 වෙනි පරාක්‍රමබහු රජතුමා බිසව කරගන්නේ මේ අර දරුව බලාගෙන ඉන්න නැගණියව. එතකොට අර ළමයාගේ නම තමයි ජයබහව කුමාරයා. හරිද?
0: රයිට්.
1: දැන් අර අම්මා අකාලේ මිය යනවා, තාත්තා ගිහින් මාන වෙනවා, පුංචි අම්මා ගාව හැදෙනවා, පුංචි අම්මාව බඳිනවා පරාක්‍රමබහු රජතුමා. එතකොට මේ පරාක්‍රමබහු රජතුමා මේ ජයබහව කුමාරයාව මේ පිටු දකින්නේ නැහැ. පුත්තන තුරේලා සලකලා හදනවා.
0: රයිට්.
1: හරිද? තව එහෙම කෙනෙක්කුත් පරාක්‍රමබාහු රජතුමා හදනවා. එයාගෙන මම පස්සේ කියන්නම්. ඉතින් මේ ජයබහව කුමාරයා තමයි අර පැරකුම්බා රජතුමා තමන් ළඟට කැන්දොල දුක සැප අහල ඉතාමත් හොඳින් මේ අම්ම නැති දරුවනේ කියලා හදාගත් එකට තමයි පුංචි කාලෙම මාවැනි බිලින්දා වර වර ළඟට කැන්දා දුක සැප කුමන්දා අසන නිරිදෝ වෙන කොහින්දා, මොකද මේ බිලින්දා අද පරක්කු කුමක්කින්දා.
2: ඒවල තියෙනවා විද්‍යාත්මක හේතු.
1: හේතු තියෙනවා නේ, විද්‍යාත්මක හේතු. පස්සේ අපි කතා කරමු. අපි සාහිත්‍යම කාරණා කතා කරගෙන ඉන්නේ.
2: ඔව් මං අහන්න.
1: ඩිස්ටර්බ් කරන්න එපා. මොකද අකුරු එහෙම යන්න පුළුවන්. අකුරු කරනවා සාහිත්‍ය වෙනස් වෙනවා. ඊළඟට මේ ජයබහව කුමාරයා මේ වීදාගම මහ තෙරුන් යටතේ, වීදාගම මෛත්‍රී හැමුදුරු ඉන්නේ, උන්වහන්සේ යටතේ තොටගමේ ශ්‍රී රාහුල නමින් පැවිදි
2: වෙනවා.
1: අන්න පැවිදි වෙන්න කලින් තමයි උන්වහන්සේ මාවැනි බිලින්දා ජයබහව කුමාරයා හැටියට ඉන්නකොට තමයි මේ කවිය කියන්නේ. එතකොට මම අර කලින් කිව්ව කවිය සිසිවන වුණ ගත හැකි මිටින ආයකලින් සල්ලීන් සන්දේශ ලියන් මහණුණෙන් පස්සේනේ උන්වහන්සේට තිබිච්ච චෝදනාවත් ඒකනේ. මේ හාමුදුරුව කොහොමද ගෑනු ගැන මෙච්චර වර්ණනා කරන්න කියලා. එතකොට උන්වහන්සේ නියම උත්තරයක් දුන්නා. මර මලපහ පිළිබඳව රස දැනගන්නේ කොහොමද කියන එක. අන්න ඉතින් ඒකත් වෙන දවසක් කියන්නම්. ඉතින් උන්වහන්සේ තොටගමුවේ ශ්‍රී රාහුල නමින් මේ පැවිදි වෙනවා. පැවිදි වෙනවා විතරක් නෙමෙයි උන්වහන්සේට අභිනාමයක් ලැබෙනවා ෂඩ් භාෂා පරමේශ්වර කියලා. ඒ කියන්නේ සංස්කෘත ප්‍රකෘත මේ සංස්කෘත ප්‍රාකෘති මාගද ගෞර්ෂණී පාෂාවී අපබ්‍රංශ මේ කියන භාෂා හයම උන්වහන්සේ මනාව දන්නවා. හැබැයි මේකට සිංහල අයිති වෙලා නැත්තේ මොකද කියලා දන්නේ නැහැ. දැන් ෂඩ් භාෂා කියලා කියන්නේ භාෂා හයක්නේ. ඉතින් දන්න භාෂාව මව භාෂාව මේකට අයත් කළා නැහැ. එහෙම වුණොත් ෂඩ් භාෂා නෙමේ සත් භාෂා පරමේශ්වර බවට ওই දෙකත් අපේ කට්ටිය පටලව ගන්නවනේ. ওই ෂඩ් භාෂා පරමේශ්වර කියන එකට සමහර අය සත් භාෂා පරමේශ්වර කියලාත් කියනවා. හැබැයි කොටුගමු රාහුල ආමඳුනට එහෙම කිව්වත් ප්‍රශ්නයක් නැහැ. මොකද උන්වහන්සේ තමන්ගේ මව බස හෙළබසත් එක්ක
2: හතක්
1: දන්න හින්දා. ඊට පස්සේ උන්වහන්සේ පරිවි සන්දේශය, කාව්‍යශේකරය, සැලලිහිණිය ඔය වගේ ඉතාමත් මේ වටිනා කෘති කරනවා. දැන් 6 වෙනි පරාක්‍රම බහු රජුරවන්ට අර හදාගත්ත පුත්තු එක්කෙනෙක් තමයි ඔය ජයබාහු කුමාරයා. පස්සේ තොටගමු රාහුල හාමුදුරුවනමින් මහාන වෙන. ඊළඟට අපි කවුරුත් දන්න සබුමල් කුමාරය, සම්බලි පෙරුමා. මේ ඉතින් ඔය දෙන්න හදාගත්ත දරුවන් විදියට ඉන්නවා. දුවෙක් ඉන්නවා උලකුඩේ දේවිය. ඉතින් දන්නවනේ උලකුඩේ දේවිය බහින් මේ කසාද බඳින්නේ දකුණු ඉන්දියාවේ මහත් එක්කනේ. ඉතින් මේ දෙන්නට දරුවෝ නැති හින්දා තමයි සැලලිනී සන්දේශය තමන්ගේ මේ අර ගෙදර හැදිච්ච සහෝදරයා මහාන වුණන් පස්සේ තමන්ගේ නංගි වෙනුවෙන් මේ කවිය මේ සන්දේශ කාවිය කරන්නේ. අවසානයේදී මේ උලකුඩේ දේවියට මේකෙන් පස්සේ මේ සන්දේශ කාවිය කෙරිලා ඔක්කොම වෙලා මේ මං හිතන්නේ බීෂම් දෙවියන්ගේ වරමුත් ලැබුණා කියලා කියන්නේ දරුවෙක් ලැබෙනවා. ඒ දරුවා මේ පහු කාලයක බොහොම කෙටි කාලයකට රජ වෙනවා. දැන් මෙතන මේ දැන් ඒතු ජයවීර පරාක්‍රම බහුව නමින් තමයි ඒ දරුව රජ වෙන්නේ. මේ 6 වෙනි පරාක්‍රම තමන්ගේ සීයා මියගියන් පස්සේ. මොකද සීයා මියගියන් පස්සේ කියන්නේ මේ සීයා SMS කාලයක් නෙමෙයි. අපි දන්නවා කෝට්ටේ යුගයේ ස්වර්ණමය කාලය. ලංකාවේ සාහිත්‍ය පිළිබඳව සෑහෙන දේවල් කෙරිච්ච කාලය. මේ ඉතින් සන්දේශ කාව්‍යෙම කොච්චර ප්‍රමාණයක් ලියුණාද
2: නේ.
1: ඉතින් දඹදෙණි යුගයට පස්සේ මං හිතන්නේ ලොකුම සාහිත්‍ය කාරණා සිද්ධ වෙච්ච කාලේ 6 වෙනි පරාක්‍රම බහු රජුරෝ අවුරුදු 50 ගණක් විතර රජ කරනවා. ඉතින් ඊට පස්සේ ඉතින් ඒ වයසට ගියාන් පස්සේ තමන්ට ඉන්නේ දියණියක් නේ. අනිත් දෙදෙනාම මේ හදාගත්ත පුතුන් එක එක්කෙනෙක් ස්වාමීන් වහන්සේ නමක් වෙනවා තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ. ඉතින් කෙසේ හෝ මේ උන්වහන්සේ අවසානයේදී කලකිරිලා වනගත වෙලා මේ අපවත් වුණ බව තමයි සඳහන් වෙන්නේ. ඉතින් උන්වහන්සේගේ දේහය පිළිබඳ විවිධ ජනප්‍රවාද තියෙනවා. ඒක ගෝවෙන් අරන් ගියා කියලා කියනවා, ලංකාවේ තියෙනවා කියනවා. කොහොම වුණත් මට එන්න ඕන උන පොයින්ට් එක අර මාවෙනි බිලින්ද. ඒ කියන්නේ පුංචි කාලෙම උන්වහන්සේ සාහිත්‍යයට දස්කම් දැක්කුව හින්දා තමයි මාවෙනි බිලින්දා වගේ කවියක් කිව්වේ. ඊට පස්සේ සෑහෙන්න ඉගෙනගෙන සාහිත්‍යකරණයේදීලා පොත්පත් කියවලා සැල්ලින සන්දේශය වගේ ලස්සනම කොච්චර ලස්සන දේ කවි නේද. ඒ වගේ මේ ලොකු කවි පොතක් ලිව්වා. දැන් මේ ඔක්කොම පිටිපස්සේ හිටිය මහා චරිතයේ ඉන්නවනේ. ඒ කවුද? 6 වෙනි පරාක්‍රම බහු රජුරුවෝ. 6 වෙනි පරාක්‍රම බහව රජුරු කොහෙන්ද ආවේ කියලා තාමත් කට්ටිය හොයනවා. මොකද මේ 6 වෙනි පරාක්‍රම බහව රජ වෙන්නේ චීනයේ අනුදැනුම යටතේ. මේ චීනයේ අනුදැනුම මොකද චීනය තමයි ඇත්තටම 6 වෙනි පරාක්‍රම බහව රජුරුවන් කෝට්ටේ රජ කරන්නේ. ඉතින් සමහර අය ඉඳන් කියනවා ඇත්තටම 6 වෙනි පරාක්‍රම බහව රජුරු චීන ජාතිකයෙක් වෙන්නත්
2: පුළුවන් කියලා.
1: සමහර අය නම් කියනවා නෑ මේ චීනෙත් එක්ක ඒ දවස්වල අපි තිබිච්ච වෙළඳ ගනුදෙනු හින්දා අපිට මේ චීනෙන් මේ තමන්ටත් තමන්ගේ වැඩෙත් කරගෙන රටත් හොඳට පාලනය කරන්න පුළුවන් කෙනෙක් චීනේ අභිෂේකයේ මත රජ වුණා කියලා. දැන් ඊට කලිනුත් ඒ වගේ රජ වෙලා තිනු අපේ දේවානම්පියතිස්ස රජුරෝ අශෝක රජතුමා තිස්ස රජතුමාගේ දේවානම්පිය කියන අභිධානය දීලා රජ කරවන්නේ. ඉතින් කෙසේ හෝ මේ අවසානයේදී අවුරුදු ගණනක් මං හිතන්නේ ලංකාව අවසන් වරට එක්සේසත් කරපු රජතුමා හැටියට ගන්නේ 6 වෙනි පරාක්‍රම බහු රජුරුව. ඉතින් උන්වහන්සේ කොහෙන් ආවත් මේ එතුමා කොහෙන් ආවත් ලංකාවට ඉතාමත් හොඳ සේවයක් කරනවා. ඉතින් එතුමාගේ කාලේ චීනය පිළිබඳව තිබිච්ච සම්බන්ධතාව අපිට මතක් වෙනවා. චීනය එච්චර ළඟින් අපිව ආශ්‍රය කරලා තියෙනවා. මේ ඔක්කොම මතක් වෙන්නේ සාහිත්‍ය දිනේ ඉවර වෙන දවසේම. හයවෙනි පරාක්‍රම බහු රජුරෝ චීනෙත් එක්ක ගෙනිච්ච ගනුදෙනුවත් මතක් වෙන දවසේම හෙට චීනය ජාතික දිනය
2: සමරන
1: බලන්නකො මේ ඔක්කොම ඇල්ගෝ ටවුන් වල දෙකතු වෙන විදිය
0: නේද?
1: අන්න මේ ඔක්කොමත් එක්ක තමයි බීජින් ටවුන් එකටත් ඇහෙන්න අපි අද ඇල්ගෝ ටවුන් එක පටන් ගන්නේ.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: උදේ 7:20 දැන්.
2: එන්න එන්න.
3: ෂා
2: පාරටම එනවා කෑමවල සුවඳ
3: රසත් එහෙම තමයි.
2: ඔව් ඉතින් ඔයාගේ කෑම හැමදාම රසයිනේ.
3: මොකක්දනේ ඔයාගේ රහස?
2: මම හැමදාම ගන්නේ Fortune Oil නේ.
3: ඉතින් මොකද්ද වෙනස?
2: ක්වොලිටි එකම තමයි.
3: අවුරුදු ගාණක් තිස්සේම අංක එකේ ඉන්නේත් Fortune Oil නේ.
2: ඇත්තම තමයි.
4: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
5: Prime Colombo
6: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙත ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදවන ද ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න. 0710777333.
7: හැමකදරම ඇයි මේ වැඩ හිටන දාන්නේ? ෆෝන් එකක් හිටමුද මට ගන්නට වෙන්නේ. හිට නෙමේ අද
8: විශ්වාසය වගකීමයි සිඟ එකේ තියෙන්නේ.
7: අදම ගන්න ෆෝන් එකක් ඇයි හිටන දාන්නේ?
8: විශ්වාසය වගකීමයි එක සිඟ සිම්පල් පේ.
7: හිටන ලොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට්ෆෝන් එක අරගන්න.
9: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නව ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779677767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
10: චුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් සඳහා LB Finance වෙතින් රුපියල් මිලියනයක් දක්වා ව්‍යාපාරික ණය අනුමැතිය තවසින් LB සම්මිත. අමතන්න 0112200.
11: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
12: FM 95 94.8 Net FM Divaina Pura.

0: උදේ 7යි විනාඩි 27යි අල්ගොටාමේ වෙලාව.
1: මේ වෙලාව මොකද වෙයි සද්ද නැතු ඉදි.
0: මම ඔයගලන්ට ඊඩ ප්‍රස්තාව ලබා දුන්න ඕන දෙයක් කියන්න.
1: කියන්න කියලා සද්ද නැතු ඉන්න හදනවනේ. එහෙම ඉන්න එපා
0: මේ. එහෙම ඉන්න පාද.
1: ෆ්‍රෙෂ් එකේ ඉන්න.
0: ෆ්‍රෙෂ් එකේ.
1: උදේ පාන්දර ෆ්‍රෙෂ් වෙන්න ඕන.
0: මම නම් ෆ්‍රෙෂ් ඇයේ තමයි ඉතින් උදේ පාන්දර නැගිටලා. හරිද කෑම එකක් එහෙම හදාගෙන. ෆ්‍රෙෂ් එකේ ආවා.
1: ඒකනේ. ඉතින් ආවනම් ඒ ආපු විදියට ඉඳගෙන පැත්ත කරලා කාලා බීලා එන්න පුළුවන් වහරි.
0: ෆ්‍රෙෂ් එක නැති වුණා.
1: ඔයාගේ ෆ්‍රෙෂ්නස් එක කම්ප්ලීට් නෑනේ.
0: ඔව් එනවා කියපු කට්ටිය පරක්කු වෙලා ආවහම ෆ්‍රෙෂ් ගතිය යනවා.
1: එහෙම වෙනවා. දැන් හරිද මෙහෙමයි. ඇත්තටම
0: කොහොමද
1: අපිට උදේට වැඩට එන එක මේ ලොකුවට ට්‍රැෆික් නැතුව
0: යව
1: පාඩුවේ පොඩ්ඩක් ඔන් වෙන්න තියෙන වෙලාවට කලින් විනාඩි 15ක් හරි කලින් එන්න තියෙනවා නම් එහෙම එන්න ලැබෙන දවසට පොඩ්ඩක් මතක් කරලා බලන්න. දැන් මේ අපිව ඩ්‍රයිව් ටයිම් එකේ යන ගමන් කට්ටිය අහගෙන යනවනේ. පොඩ්ඩක් කලින් ගිය දවසට තියෙනවා නේද අමුතු නිකන් නිදහසක්.
0: හරිම ෆ්‍රෙෂ්. අමුතු නිකන් ප්‍රිපෙයාඩ්නස් එකක්
1: දවසට. මම නිකන් දවසට රෙඩි වගේ එකක් මට දැනෙනවා.
0: හරියට හරි.
1: අන්න ඒක තමයි ෆ්‍රෙෂ්නස් එක කියලා කියන්නේ.
0: ඇයි මම 6:00 වෙද්දී එන්නේ 7ට පටන් ගන්න ප්‍රෝග්‍රෑම් එකට?
2: අන්න ඒකනේ.
1: අන්න ඒක.
2: 7:05ට එන්න පුළුවන් නේ.
1: එන්න පුළුවන් නේ.
0: ඒකනේ.
1: ඇයි වා එහෙම කලින් එන්නේ? ඒ තමයි අර ෆ්‍රෙෂ් ගතිය වාර දැනෙන්න ඕන නිසා.
0: yes
1: මම රෙඩි වෙලා ඉන්නේ කියලා පොඩ්ඩක් ආවට පස්සේ වාපි දන්නවනවා වටේ ගිහිල්ලා මේකප් එකක් එහෙම දාගෙන පර්ෆියුම් ටිකක් එහෙම ගහගෙන එහෙමනේ ඉන්නේ.
0: ඔව්
1: මේකප් දාන්නේ නැහැ සාරා. ඇත්තට මේකප් අවශ්‍ය නැහැ. අපි ඉලාස් කරගන්නවා. අපි පර්ෆියුම් එකක් එහෙම දාගෙන එහෙමනේ ඉන්නේ නේවා.
0: හරියට හරි.
1: අන්න ඒ වගේ. දැන් අද මම උදේ එද්දි මේ පැත්තේ මේ බම්බල පිටිය පැත්තෙන් එද්දි මම දැක්ක මෙට්‍රෝ බස් එකක්. අපේ රූට් එකෙන් දැන් යනවා.
0: රූට් එකක්
1: විතර. ඔව්. අපි දැක්කා උදේ පාන්දර වැඩට යන කොල්ලෝ කෙල්ලෝ එහෙම සෑහෙන්න උනන්දුවෙන් බලන් හිටියා බස් එක යනකම්. නවත්වුව ගමන් නැග්ග කට්ටිය. හරි ආසයි. ඒ කියන්නේ හරි වෙනස් විදිහට ඒක දැනෙනවා. මෙච්චර කල් අපි ඉතින් මේ මෙච්චර කල් අපිව අමාරුවෙන් අරගෙන ගිය අපේ අනිත් බස් රියදුරු මහත්තුරුන්ට මේ වෙලාව අපි වහන් යන කොන්දොස්තර මහත්තුරුන්ට අපි දොස් කියනවා නෙමෙයි. ඒනට අපි දන්න ඕගොල්ලොත් අමාරුවෙන් එන්න ඕනේ. ඕගොල්ලොත් අමාරුවෙන් අපිත් අමාරුවෙන් බස් වල ගියේ. හිර වෙලා තෙර පිලා
0: ෆුඩ් බෝඩ් එකේ
1: කොන්දොස්තර මහත්තයා ස්පයිඩර්මෑන් මේ
2: වැඩි අමාරු මාරු නැති වුණා.
1: මාරු නැති වුණාම හිතරිදී මැති වෙලා රණ්ඩු සරුවල් වෙලා බහින් බස් වීම වෙලා ඔහොමනේ ගියේ. ටික ටික අපි මේ ප්‍රශ්න ටික විසඳගෙන යන්න ඕනේ. පොඩි පොඩි දේවල් වලින් තමයි. අර සමහර අය අහනනේ ඕවද වැඩ? පොඩි වැඩනේ කියලා. පොඩි පොඩි දේවල් වලින් තමයි ලොකු ලොකු ප්‍රශ්න විසඳෙන්න පටන් ගන්න. ඉතින් ඒක අද දැනෙන්නේ නැති. දැන් මේ බම්බල පිටිය පැත්තේ ඉඳන් වැඩට යන එන කට්ටියට ඒක දැනෙන්නේ නැති. අපි දැක්කේ උනන්දුව බස් එකගෙනකම් බලන් හිටිය සහ ගොඩාක් හිටියේ තරුණ කට්ටිය. කොල්ල කෙල්ල තමයි බස් එකෙන් නැගලා අර කාඩ් එක අල්ලලා ෆෝන් එක මේ QR එක අල්ලලා එහෙම ගෙවලා එහෙම තමයි කට්ටිය ගියේ.
0: හැප්
1: කරලා එහෙම තමයි ගෙව්වේ. ඉතින් මේ පුංචි දේවල් වලින් අපිට පුළුවන් අපේ දවස දැනෙන විදිය, දවස ගෙවන විදිය වෙනස් කරගන්න. අන්න ඒකයි අපි කිව්වේ. අර හතේ වැඩේට අපේ සාරා 6:00 විතර වෙද්දී එන්න අන්න ඒකයි. චූටි දෙයක්. හැබැයි හරිම ෆ්‍රෙෂ් විදියට අපිට දවස වටන් ගන්න පුළුවන්. දැන් ඔන්න අලුතෙන් මෙට්‍රෝ බස් එක නැග්ගට පස්සේ අපිට දැනෙනවා පොඩි ෆ්‍රෙෂ් ගතියක්. වෙනද නැති අත්දැකීමක්. ටික ටික ඔක්කොම හැදිලා ආවට පස්සේ ඒ ෆ්‍රෙෂ්නස් එක මුළු රටටම දැනෙන්න පටන් ගනී. අන්න චූටි දේවල් වලින් අපිට පුළුවන් ලොකු වෙනසක් කරන්න. ඒක සමහර විට ඔයා උදේට හදන කෑම වේල වෙන්න පුළුවන්. දැන් අද එහෙම එකක් කරා. ඒ වැඩේ පොඩ්ඩක් අවුල් වුණා. අපි පරක්කුණා ඉඳ. අපි එහෙම මේ ප්ලෑන් කරලා පොඩි මීල් එකක් හැදුවා. ඒක ට්‍රයි කරන්න බැරුව ගියා. හැබැයි අවුලක් නැහැ මේ ට්‍රයි කරමු. මේ වගේම තමයි අලුත් පුරුද්දක් වෙන්න පුළුවන්. මෙච්චර ගල් ඔයා පරක්කු වෙලා නම් ඇහැරෙන්නේ. ටිකක් උදේට නැගිටින එක වෙන්න පුළුවන්.
0: විනාඩි 10ක් එහාම කරලා නැගිටින එක වෙන්න පුළුවන්.
1: වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඉතුරු කරගැනීමේ අලුත් ක්‍රමයක් වෙන්න පුළුවන්. අන්න එක එක විදි තියෙනවා ඉතුරු කරගන්න. අපි හැම වෙලෙම කියන දේ තමයි ඉතුරු කරන්න ගිහිල්ලා ඔයාගේ මේ තියෙන ස්ටෑන්ඩඩ් එක නැති කරගන්න එපා. ඔක්කොම මං මේවට වියදම් කරන්න ඒවා නවත්තනවා මේවට වියදම් කරන්න ඒවා වියදම් කපා හැරලා ඉතුරු කරන්න එපා. එහෙම බෑ. ඒ වගේම තමයි අපි හැම වෙලෙම කියන සෙලිබ්‍රේෂන් එක ජීවිතේ මොමන්ට් එකක් සෙලිබ්‍රේට් කරන විදිය වෙනස් වෙන්න පුළුවන්. වෙනස් කරගන්න පුළුවන්. වාටම හිතලා ඉනෝවේටිව් විදියට ඔයාගේම අදහසකට අනුව ඒ සැමරීම කරන්න පුළුවන්. අන්න ඒ වගේ පොඩි පොඩි දේවල් වලින් අපේ මුළු ජීවිතේම අපේ මුළු දවසම අපිට ෆ්‍රෙෂ් කරගන්න පුළුවන්. ඒ නිසා තමයි අපි වාට කියන්නේ යන්න කීල්ස් එකට. කීල්ස් එකට ගිහිල්ලා බලන්නකෝ ෆ්‍රෙෂ්නස් එක වාට දැනෙන්න පටන් ගන්නවා.
0: මං උදේට අර හදාගෙන ආපු බ්‍රෙක්ෆාස්ට් එක ඔක්කොම දේවල් කීල්ස්
1: එකෙන් නේ වාගත්තේ. අන්න ബ്രേക്ക്ഫാസ്റ്റ് කීල්ස් එකෙන් අරගන්න පුරුදු වෙච්ච කට්ටිය ඉන්න.
0: ඒක ලේසි. බේකරියක් තියෙනවා.
1: තියෙනවනේ.
0: ඔව් සමහර කීල්ස් වල සෑන්ඩ්විචස් තියෙනවා.
1: තියෙනවා.
0: ඔවා දන්නවද ඇචි මෙතන ලෝරිස් රෝඩ් එකේ කීල්ස් එක මගේ අලුත් ඉන්වෙන්ෂන් එක හරිද? මේ ඒකේ තියෙනවා සලාඩ් වර්ග. ග්‍රිල් චිකන් එක සලාඩ් එකක් තියෙනවා, තන්ඩූරි චිකන් එක තියෙනවා, සෑන්ඩ්විචස් තියෙනවා, ෆ්‍රෙෂ් ජූස් තියෙනවා. ඔයාට මේ ඔයාට හිතෙනවා නම් ඔයාට ෆ්‍රෙෂන් අප් වෙන්න ඕනේ කියලා වැඩ කර කර ඉන්න අතරේ ලන්ච් බ්‍රේක් එක යන්නේ
1: කියලා කියන්න පුළුවන්. අපි එහෙම ගිහිල්ලා තියෙනවා. ඒකයි අපි ඔයාට කියන්නේ. අන්න කීල්ස් එකත් එක්ක ඔයාගේ ලයිෆ් එකම ඔයාට ෆ්‍රෙෂ් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. පොඩි දෙයකින් පටන් ගන්න. උදේට හදන බ්‍රෙක්ෆාස්ට් එක වෙන්න පුළුවන්. දවල්ට ගන්න ලන්ච් එක වෙන්න පුළුවන්. නැත්නම් ඔය යන්නේන මග දිගේ ඔයාට පොඩි බඩගින්නක් ආවම ගන්න දෙයක් වෙන්න
0: පුළුවන්.
1: ඕන දෙයකට ඔයාට යන්න පුළුවන් තැනක් තමයි කීල්ස් එක කියලා කියන්නේ. පොංචි පොංචි දේවල් වලින් පටන් අරගෙන අපි පුරුදු වෙමු අපේ ජීවිතේම ෆ්‍රෙෂ් කරගන්න.
0: ඕකේ. එහෙනම් ෆ්‍රෙෂ් එකේ අද වෙන්ස්ඩේ පටන් ගන්න කියලා මතක් කරනවා.
1: යන්න කට්ටිය කීල්ස් එකට.
0: ඔව්. මට අමතකුණ අද වෙන්ස්ඩේ කියලා ඔයගලන්ට මතක්
1: කිව්ව නේද? ඔය ඊයේ මතක් කරානේ.
0: ඊයේ මතක් කරන නිසා
1: ආය අද ඕනේ.
0: ඒක තමයි අර කලින්
1: කලින් කියලා තියෙන්නේ. අපි හැමදේම කලින් ප්‍රෙඩිට් කරනවානේ. අපි උදේ බදාදාව කලින් ප්‍රෙඩිට් කරනවා. බදාද ඇවිල්ලා ඉවරයි.
0: හෙට බදාද එනවා කියලා ප්‍රෙඩිට් කරනවා.
1: ඔය වට ඕනනම් අද ආදවා කිව්වේ නෑනේ. හෙට වගේ වට ඕනනම් මන්ඩේ වලට ග්‍රීට් කරන්න පුළුවන්.
0: පුළුවන් නේ.
1: ඔව් ඉස්සරහට එන දවස් වලට කල් තියා.
0: හරි.
1: දැන් ඔය ඔක්කොම හරි. ඊළඟට අපි යන්න ඕන තැනක් තමයි.
0: කොහෙද?
1: දම්රෝ එක කියන්නේ.
0: දම්රෝ එක.
1: අපි කියවන ජීවිතේ මේ ඉතුරු කරන්න කියලා වියදම් කපා හරින්න එපා.
0: ඔව් නිකම් මේ අම්මෝ මං ඉතුරු කරන්න ඕනේ. ඒ කියන්නේ අර බත් බෙදා ගන්න ප්‍රමාණයෙන් හතරෙන් එකයි බෙදාගන්නේ.
1: බෙදාගන්නේ. අන්න එහෙම තියෙනවනේ.
0: එහෙම ඒවා තියෙනවා.
1: සාමාන්‍යයෙන් අපි පුරුදු වෙලා තියෙනවා පුළුවන් තරම් අපේ වියදම් කපා හැරලා තමයි ඉතුරු
0: කරගන්නේ.
1: ඔය පුරුද්ද මටත් තිබ්බා. හරිද? දැන් මේ මගේ ඔය ලැප්ටොප් එකේ ප්‍රශ්නයක් වෙලා.
0: ඔව්.
1: මම ඔයා දන්නවනේ ඔය පොඩි ගැජමැටික් වැඩ වලට කැමති ඉන්නේ. නිතරම අතුරුදහන් වෙනවානේ ඔෆිස් එකේ.
0: ඒ වගේ වැඩ වලට. මම මුළු ලෝකෙටම කියන්නේ.
1: හැමෝම ඒක ලෝකෙට කියනවා.
0: කියන්නේ.
1: ඒ කියන්නේ මේ දැන් ඊට පස්සේ මට ඕන වුණා මේ මගේ ලැප් එකට හાર્ඩ් ඩේකුයි RAM එකකුයි ගාන. තියනවා. හැබැයි මට තව ටිකක් වේගවත් වෙන්න ඕනේ වුණා.
0: ඒක මදි.
1: ඒක මදි මට. ඊට පස්සේ මම කල්පනා කළා ගණන් මිනුම් ඔක්කොම බැලුවට පස්සේ
0: හරි.
1: සාමාන්‍යයෙන් දැන් වෙනකොට ලංකාවේ මුදලින් රුපියල් 60,000ක් විතර යනවා ඔය වැඩේ කරගන්න.
0: හා
1: මං කරා.
0: කරා.
1: කරා. ඔන්න ඔය කමන්නේ.
0: සල්ලි කියලා බලන්න නැතුව අචි RAM එක දැම්මා.
1: ඒ කියන්නේ අපි ඕක හරි බ්‍රෑන්ඩ් එකෙන් අරගෙන දැම්මොත් එකවරනේ
0: දාන්නේ.
1: ඊට සවුරුදු 4-5ක් අපිට ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරගන්න පුළුවන්.
0: ඉන්වෙස්ට්මන්ට් එක.
1: අන්න ඉන්වෙස්ට්මන්ට් එක. ඉතින් ඒ නිසා තමයි අපි කියන්නේ ඔයාගේ වැඩ ටික පහසු කරගන්න ඕන නම් මේ වියදම කරන්න ඕන නම් ඒ වියදම කරන්න. එහෙම ඔයා යන්න ඕන තැනක් තමයි දම්රෝ එක කියලා කියන්නේ. ඔයා ගෙදර ඉන්ටීරිය එක ඔයා ලස්සනට හදාගන්න බලාපොරොත්තු වෙනවා නම්. ඊට පස්සේ ඔයාගේ ඔෆිස් ස්පේස් එක ලස්සනට හදාගන්න බලාපොරොත්තු වෙනවා නම්. මං වගේ ගැජමැටික් ප්‍රශ්නයක් තියෙන කෙනෙක් නම්
0: ඔයා
1: Samsung වගේ නිෂ්පාදන ගන්න ඕන නම්
0: ඔයා
1: යන්න ඕන තැන තමයි දම්රෝ කියලා කියන්නේ. විශේෂයෙන්ම කියන්න ඕනේ Samsung නිෂ්පාදන වලට ඩබල් වොරන්ටි එකක් හම්බ වෙනවා දැන්.
0: හරිද?
1: මං ගිහිල්ලා බලලා මං ඔය ඒවා දන්නවා. ටෙක්නිකල් දේවල් දන්නවා. මොෂින් මැෂින් පැත්ත පොඩක් දන්නේ නැහැ. අනිත් දන්නවා.
0: මම දන්නේ මේ නිදන කාමරය.
1: මුළු
0: තැන්ගේ ඒ ටික හදා ගන්න ඕන නම් උගල මගෙන් උපදෙස් ගන්න.
1: මේ බලන්නේ අපි ඔක්කොටම ගැලපෙනේවා තියෙනවා දාම.
2: තියෙනවානේ. කස්ටමයිස් කරලා ගන්න පුළුවන් නේ.
1: ගන්න පුළුවන්.
0: මේකනේ.
1: අන්න ඒකයි. ඉතින් ඩබල් වොරන්ටිස් හම්බ වෙනවා Samsung නිෂ්පාදන වලට. ඒ කියන්නේ දම්රෝලගේ වොරන්ටි එකකුත් හම්බ වෙනවා Samsung වොරන්ටි එකකුත් හම්බ වෙනවා. ඊට අමතරව වාට ඔෆිස් වෙයාස් වලට ඕනේ දේවල්. ඔෆිස් චෙයාර්ස් වෙන්න පුළුවන්, ටේබල් වෙන්න පුළුවන්, ඔක්කොම මිලදී ගන්න පුළුවන් දම්රෝ එකකින්. ඔයාගේ තීම් එකට ගැලපෙන විදිහට. එහෙමනේ දැන් ඉන්ටීරිය ඩිසයිනින් කරන්නේ තීම් එකකටනේ, තේමාවකටනේ.
0: එක කලර් කෝඩ් එකක් තියෙනවා. නේද ඒක ස්ටයිල් එකක් තියෙනවා
1: අන්න එහෙමයි ඒවට ගැළපෙන විදිහට වාට මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා දම්රෝ එකෙන් ඉතින් මතක් කරනවා දම්රෝ ප්‍රදර්ශනගාර 160කට වැඩි ප්‍රමාණයක් තියෙනවා ලංකාව පුරාම මේ ඕන තැනකට ගිහිල්ලා වාට පුළුවන් මේ වෙනස අත්දකින්න
0: ඕකේ හරි දැන් අපි තුන්දෙනාම ඉන්නේ මේ ප්‍රයිම් ටයිම් එක කියලා දන්නවද
1: ඔව්
2: ඔව් අපි දන්න
0: හැමෝම වැඩට යනවා ඉස්කෝලේ යනවා දැන් ඔයා හිතන්න මේ ප්‍රයිම් ටයිම් එක මිස් වුණොත් ඔයාට රතු ඉර වදිනවා තනකොළ ගලවන්න වෙනවා
1: සිද්ධ වෙනවා
0: හරිද
1: ග්‍රවුන්ඩ් එක වටේ
0: දුවන්න අවුවේ ඉන්න වෙනවා ඊට පස්සේ
2: ඔයාට වෙච්ච ඔක්කොම දේවල් අපිටත්
0: වෙනවා මං කියන්නේ මේ ප්‍රයිම් ටයිම් එක හරියට පාවිච්චි කරන්නේ නැති වුණොත් ඕගලන්ට වෙන මොනවද කන්සීකවන්සස්
1: හරිද
0: ඒ වගේම තමයි ප්‍රයිම් ලා ඔයාට අරන් එන ප්‍රයිම් ටයිම් එක මිස් කරගත්තොත් ඔයාටත් හරි අපරාධි කියලා
1: හිතෙයිනේ ඒ කියන්නේ මේ කන්සීකවන්සස් ඔය විපාක වලට මූණ දෙන්න එපා අපි කල්තිය ඔයාට ඒකයි කියන්නේ මේ දේවල් වලින් මේ පේරෙන්න පුළුවන් කරන ගැන ආයෝජන අවස්ථාවන් ගැන ඔයා දන්නවද ලෝකේ මේ වෙනකොට ජීවත් වෙන්න තැනක් හොයාගන්න ඉහළම මිලක් ගෙවන්න වෙලා තියෙන්නේ මේ නුවා ස්පාඤ්ඤ ජාතිකයන්ට
0: ස්පාඤ්ඤ ජාතිකයන්
1: මේ වෙනකොට ස්පාඤ්ඤයේ මේ ඔය මැඩ්‍රිඩ් අගනුවරට වගේ එකතු වෙලා ලොකු උද්ඝෝෂණ රැල්ලක් යනවලු අපිට ජීවත් වෙන්න පුළුවන් තැන් දෙන්න කියලා. ඒක අපාර්ට්මන්ට්ස් වෙන්න පුළුවන්, ෆ්ලැට්ස් වෙන්න පුළුවන්, ගෙවල් නම් ඉල්ලන්නේ නැහැ, ගෙවල් දෙන්න විදිහක් නැහැ නගරවල. ඉඩම් එක ගෙවල් ඒක ඉවරයි. ඒ කතා ඉවරයි. ඉතින් මේ වෙනකොටත් ස්පාඤ්ඤ පැත්තෙන් කියනවා පහුගිය කාලයේදී 12.2% මිල ගණන් වැඩි වෙලා තියෙනවා අපාර්ට්මන්ට්ස් වල. 12.2% සෙල්ලම් නැහැනේ. එතකොට රියල් මැඩ්‍රිඩ් වල විතරක් මේ වෙනකොට 9.7% මිල ගණන් වැඩි වෙලා තියෙනවා. ඉතින් සමහර තැන්වල මේක නිවුස් එකක් වාර්තා වුණා අවුරුදු 51ක කාන්තාවක් එයාගේ අවුරුදු 11ක දරුවත් එක්ක ගෙදරින් එළියට බහැලා තියෙනවා රෙන්ට් එක ගෙවා ගන්න බැරුව.
0: බැරි නිසා.
1: අන්න ඔය වගේ තැනක තමයි ලෝකයේ තියෙන්නේ. අපි හිතනවානේ මේ යුරෝපය හරිම සෞභාග්‍යමත් තැනක් කියලා. අන්න හවුසින් ප්‍රශ්නේ ලෝකෙටම ඇවිල්ලා තියෙනවා. හැබැයි තාම අපිට
2: අනිත් පැත්තට කරගෙන ඉඳ තියෙන කාලයක් ගියාම දැන් ඇමරිකාව මතකනේ ඔක්කොමලා ණයට නිවාස අරගෙන අන්තිමට ගෙවා ගන්න බැරි වෙලා ලොකු
0: හවුසින් ක්‍රයිසිස් එකක් ආවනේ.
2: හවුසින් ක්‍රයිසිස් එකක්
1: ආවනේ.
2: ඉතින් ඔය මොකටවත් මුහුණ දෙන්න ඕනේ නැහැ.
1: ඔව්.
2: ස්පාඤ්ඤ 112කින්
1: මේ ඔව් වැඩි වෙලා තියෙනවා.
2: මිල ඉහළ යනකොට අපි ප්‍රයිම් ටයිම් එකේදීම ඩිස්කවුන්ට් එකක් දීලා ගෙවල් දෙන්න
0: ඉන්නවා. හරියට
1: හරි. ඩිස්කවුන්ට් එක වාට හරියටම කොළඹ මැදින් අපාර්ට්මන්ට් එකක් ගන්න පුළුවන් රුපියල් මිලියන 40ක් විතර වෙද්දි. නිකන් නෙමෙයි රුපියල් මිලියන 50ක විතර අපාර්ට්මන්ට් එකක් තමයි වාට මේ විදිහට රුපියල් මිලියන 40කට ගන්න පුළුවන් හැකියාව තියෙන්නේ. 120ක විතර මේ වෙනකොට ඩිස්කවුන්ට් දෙනවා. මිලියන 10ක විතර ඉතුරුවක් වාට කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි වාට මේක හෙමින් සැරේ කතා කරලා ගෙවාගෙන යන්න අවුරුදු 4ක කාල සීමාවකුත් හම්බ වෙනවා.
0: හරි.
1: හිතන්නකෝ ඉතින් 1,400කට විතර වාට කොළඹ මැදින් ෆුලි ෆර්නිෂඩ් හොඳ අපාර්ට්මන්ට් එකක් ගන්න පුළුවන් කියලා කියන්නේ ඒක ලේසි පහසු වැඩක් නෙමෙයි. ඒක මාර ඩීල් එකක්. ඒ කියන්නේ වාට ලීසින් හම්බෙන එකක් නෙමෙයි. අර ඒකයි අපි කියුවේ ෆුලි ෆර්නිෂ් කියලා කිව්වේ. ඒක වාට ඕන කරන ගෘහ භාණ්ඩ ඔක්කොම ටික තියෙනවා. ආයෙ වාට ඒව ගිහිල්ලා හැමෙන් ගන්න එකතු කරන්න එහෙම ඕනේ නැහැ. ගිහිල්ලා ඊළඟ දවසේ පදිංචි වෙන්න තියෙන. ඒ වගේම තමයි මේකේ ROI එක, return of investment එක. මේ අපාර්ට්මන්ට් එක ගන්නවා කරන වියදම ඒක වියදමක් නෙමෙයි. එක්ස්පෙන්ස් එකක් නෙමෙයි මේක. ඉන්වෙස්ට්මන්ට් එකක්. මොකද අද ඔයා රුපියල් මිලියන 40කට විතර ගන්න අපාර්ට්මන්ට් එකේ වටිනාකම තව ටික දවසකින් අවුරුද්දකින් දෙකකින් දෙගුණ තෙගුණ වෙනවා. අපි කියවන ලෝකයේ මේ වෙනකොට මේ වගේ ලොකු තරගයක් තියෙනවා නම් ස්පාඤ්ඤ වගේ රටක අපේ වගේ රටවලත් අනාගතයේදී ඉස්සරහට මේවා මිල ගණන් ටික ටික වැඩි වෙන්න පටන් ගන්නවා. එතකොට මේක වට හොඳ ආයෝජන අවස්ථාවක් වෙනවා. හැබැයි තාම වට කොළඹ මැදින් අපාර්ට්මන්ට් එකක් ගන්න පුළුවන් 120ක ඩිස්කවුන්ට් එකම අවුරුදු 4ක් හෙමින් සැරේ ගෙවාගෙන යන්න. කෝල් එකක් දෙන්න අපි නම්බර් එක ඔයාලට මතක් කරන්නම්. 0703 තිබ්බා ඊට කලින් එනවා. 0710 703 603. 0710 703 603.
0: හරි. ඊට පස්සේ අපි යනවා කොහෙටද දන්නවද?
1: කොහෙටද?
0: අපි යනවා. දැන් අද මං කියවනේ මේ මං සලාඩ් එකක් හදාගෙන ආවා කියලා. ඇයි දන්නවද මම සලාඩ් වලට shift උනේ?
1: ඇයි?
0: මගේ තියෙනවා දැන් මේ ඔව් weight goal එකක් තියෙනවා. healthy කන්න ඕනි කියලා මම හිතුවා. සීනි අඩු කරලා. හරිද? කිරි වර්ග අඩු කරලා. මම හිතුවා healthy කනවා කියලා. හරිද? මට ඕන protein, මට ඕන minerals ටික, iron වෙන්න පුළුවන්, magnesium වගේ දේවල් වෙන්න පුළුවන්, vitamin B12 වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ ටික balance කරලා මම හදාගන්නවා මගේ කෑමක. හැබැයි මම දැන් adult කෙනෙක්නේ. මම වැඩිහිටියෙක්. එතකොට මට පුළුවන් මට ඕනේ මොනවද කියලා හිතලා මට හදාගන්න. හැබැයි වගේ gedar ඉන්න අවුරුදු 5ට වඩා අඩු පොඩ්ඩට ඔව තේරෙන්නේ
1: නැහැ. ඔව්නේ. එයාට තනියම තීරණය කරන්න බෑනේ මට මේ දේවල් මේ වයසදී ඕනේ කියලා. අපි මේ කියන්නේ ආයේ gedar ඉන්න අවුරුදු 5ට අඩු පොඩ්ඩ ගැන එයාට බොහෝම ශක්තිමත් අනාගත ලෝකයට ගැළපෙන විදිහට වර්ධනය වෙන්න නම් යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථයන් නිශ්චිත වයසේදී ලැබෙන්න ඕන.
0: අනිවාර්යයෙන්.
1: ඒ නිසා තමයි අපි මතක් කරන්නේ අංක PDA Pro MFGM දෙන්න කියලා පොඩ්ඩට. ඒක යාගේ මානසික ක්‍රියාකාරීත්වය වෙන්න පුළුවන්. ඉස්සරහට සෑහෙන්න ඕන දෙයක් තමයි මේ මානසික ක්‍රියාකාරීත්වය කියලා කියන්නේ.
0: මොකද ඇචි දැන් පොඩ්ඩ වෙනදට වඩා හරි ඇක්ටිව්.
1: අනිවාර්යයෙන්.
0: ඒගොල්ලන්ට මෙහෙම පෝෂණය ගැන දේවල් දන්නේ නැති වුණාට ඒගොල්ලන්ගේ growth process එක තියෙන්නේ. කියන්නේ ඒගොල්ලෝ වැඩෙන වේගය වෙන අපි පොඩි කාලේට වඩා වැඩි.
1: හරිම වැඩි. ඒ වගේම තමයි මේ අපි අර මානසික ක්‍රියාකාරීත්වය ගැනත් මතක් කරේ. ඉස්සරහට එන්නේ හරිම සංකීර්ණ ලෝකයක්. එතකොට පොඩ්ඩන්ට විවිධාකාරයේ තරගවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ ඕන තරගයකදී ඒගොල්ලන්ට වැටෙන්නේ නැතුව ඉස්සරහට යන්න පුළුවන් හයිය තියෙන්න ඕන. ඉතින් ඒ හයිය ලැබෙන්නේ එයාලට අද ලැබෙන පෝෂණයත් එක්ක. ඉතින් ආයෙත් අපි මතක් කරනවා පොඩ්ඩට Anchorpedia Pro MFGM දෙන්න කියලා. ඇංකල මතක් කරනවා නිකම් Anchorpedia Pro දෙන්නත් එපා. හොඳ බැලන්ස් ඩයට් එකක් පොඩ්ඩට දෙන්න කියලා.

0: FM Anu Paha, FM Anu Hatrai tak cuma ada Net FM.
1: Udah hatai minat di hatali satrai dan.
2: Prime Colombo.
3: Kolam memadu baseline parit itu alangin apartment tekak dengan obatat prime residences beti nobe itu tergena yang kolam nawehi itu benda the prime Colombo pasal rohal sahday ni kawasuta sial letem binadi kepayai rupiah million hatalis pahes sitehi letem. ආඩම් බරෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710 777 333
4: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112 125 125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි
5: Then hiten parak kote LB Finance ekin nivasanayak. Oba wenuwenma wennu sabadata kalmanakaruwek inna nisa rastiyaduwak nathuwa LB nivasanaya den satiyen ganna puluwan. Itin leasing ekak gatta wegenma housing loan ekak ganna obath langama LB Finance ekata enna.
6: Pruthuwiyinda langaharuta rail parak onnohoma thamai mage putha hitanne. Hari lokuwata smart widihata daruwanta loke lokuwata peena kota api ekata lassi wenno ne. Yakada protein athulu wedakat poshapadartha rasak samaga manasika kriya karithwaya. ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශාරීරික වර්ධනය ආහාර ජීර්ණය සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩි දියුණුවට උදව් වෙන Encopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න
7: ඔයා ගත්තෙත් ෆෝචුන් ඔයිල්ද?
8: ක්වොලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්නෙ ෆෝචුන් ඔයිල්ම තමයි.
7: ඔයා හරි. විශ්වාසය ගැනත් හිතනවා නම් ඒත් ෆෝචුන් ඔයිල්ම තමයි.
8: පොල් තෙල් විතරක්කේ.
7: කෝන් ඔයිල්,
8: සන්ෆ්ලවර් ඔයිල්.
7: ඔව් ඉතින්
8: ෆෝචුන් ඔයිල් අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
4: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112 125 125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි
9: අම්මා ඒ ආන්ටි ඔයාගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්ද
10: නෑ
9: එහෙනම් ඔයා එයා එක්ක හිනා වුනේ
10: තව කෙනෙක් එක්ක හිනා වෙන්න ඒ කෙනා අපේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්න ඕනම නෑ පුංචි හිනාවකට පුළුවන් අපේ තනිතයගේ දවසම ෆ්‍රෙෂ් කරන්න.
11: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමරට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න ෆ්‍රෙෂ් විදියට හිතන්න. Kiehl's Life එකම ෆ්‍රෙෂ්.
12: මෙල්වා බොක්ස් බාරවල නම ගණකන මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
13: මෙල්වා එක ලංකාවේ එක.
0: FM 95 94.8 Net FM Divaina Pura

0: උදේ 7යි විනාඩි 51යි ඇල්ගොටාමේ වෙලාව.
1: මම කියන්නේ සාරා මේ S2 පෙවුනම ඇති.
0: S2 පෙවුනම ඇති.
1: මූණම වෙන්නේ.
0: කතා කරනවානේ.
1: අන්න ඒකයි. S කතා කරනවා. ඔය මාස් දාලා එමෙ යන කාලේ S විතරක් දැකලා අපි රැවටෙනවා.
0: රැවටෙනවා. ඔව් නේද?
1: එහෙම වෙනවා. ඔව්
0: දැන් ඔයාලට පේනවද මගේ මූණම?
1: දැන් පේනවා දැන් පේනවා. සාරා නා මූණ පේන්නේ නැද්ද කියලා මට මං කිව්වා S2 විතරයි පේන්නේ කියලා.
0: හා.
1: අපි ඉස්සර මොනිටර් එකක් අයි කරලා ලොකු. හරි හරි. S2 පෙවුනම ඇති.
2: Net
1: පෙවුනම ඇති. Net පෙවුනම ඇති. Net පෙවෙනව නම් වරදින්නේ
0: නැහැ. Net ඇහෙනවා ඕගොල්ලන්ට.
1: Net ඇහෙනව නම් ඒත් වරදින්නේ
0: නැහැ.
1: හරිද? අන්න ඒ නිසා තමයි අපි මතක් කරන්නේ මේ වෙලාවේ. අපි වහගෙන ඉන්න විශ්‍රාමික අපේ ජේෂ්ඨ පුරවැසියන්ට. ඒගොල්ලෝ මේ රට වෙනුවෙන් දැවැන්ත මෙහෙවරක් කරලා තමයි ඔය නිවි සැනසෙල්ලේ. දැන් කකුල් දෙක උඩ දාගෙන ඉන්නවා කියන්නත් බෑ.
0: ඔව්.
1: දැනුත් මොකක් හරි වැඩක් කරනවා. එහෙම ඉන්න බෑ ඒගොල්ලන්ට. එහෙම තියෙනවා. ඒ කියන්නේ අපේ මේ විශ්‍රාම ගිය අමලදාතලා ගොඩ දෙනෙක් ඉන්නවා. එහෙම ගෙවල්වල ඉන්න කැමති නෑ.
0: ආයි ඉස්කෝලේ යන කට්ටිය අහලා තියෙනවා.
1: ඉන්න අන්න එහෙම ඉන්නානේ. ඔයාද එහෙම විස්තරයක් කිව්වනේ.
0: ඔව් ආයි යනවා.
1: ඒ කියන්නේ
0: දෙයට නැගිටලා සාරි ඇඳගෙන ආයි යනවා.
1: විදුහල්පති වරියක් වෙලා ඉඳලා විශ්‍රාම අරගෙන ආයෙත් ඉස්කෝලේ යනවා.
0: ආයි ඉස්කෝලේ යනවා.
1: එහෙම තමයි අර තියන්නේ අපි කියන්න හරි කිව්වේ ගැම්මයි ඇම්මයි තියෙනවා.
0: තියෙනවා.
1: ඉතින් එහෙම මේ ගැම්මයි ඇම්මයි තියෙන කට්ටියට අපි මතක් කරන්නේ ඔන්න දැන් ඔයාට පුළුවන් BYD එකක් ගන්න.
0: ඕකේ.
1: මාසික වාරිකයක් ගෙවාගෙන යන්න BYD ගරුසරු වෙතින් ඔයාට පුළුවන්කම තියෙනවා BYD එකක් ගන්න.
0: ඕකේ.
1: මාසික වාරිකය දැන් ගෙවාගෙන යනවට අමතරව ඔයාට තව හම්බෙන දේවල් කිහිපයක්ම තියෙනවා. ඒ මොනවද කියලා අපි ඔයාට කියන්නම්. පළවෙනි දේ තමයි ඔයාට වාහනේ පළවෙනි සර්විසස් පහ නොමිලේම කරගන්න පුළුවන්.
0: හරි.
1: ඒ වගේම තමයි
2: කොච්චර ඉතුරුවද?
1: කොච්චර ඉතුරුවද? ඒ වගේම තමයි ඔයාට අතේ සල්ලි නැත්තම් පුළුවන්කම තියෙනවා ලංකා බැංකුවත් එක්ක විශේෂ ලීසින් වාරික සැලසුමකට යන්න. ඊට පස්සේ වාහනේ ඉන්ෂුරන්ස් එක ගැනත් ඔයා හිතන්න ඕනේ.
0: ඔයාට
1: ඔන්න විශේෂ රක්ෂණාවරණ පහසුකමක් දෙනවා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් එකත් එක්ක. මේ ඔක්කොම කෝඩිනේට් කරන්නේ BYD එක. ඔයාට එතනට යන්න විතරයි තියෙන්නේ.
0: ඊට
1: පස්සේ ඔයාට නොමිලේම හෝම් චාර්ජ් එක හම්බෙනවා. මොකද EV vehicle එක. ඒ වගේම තමයි වාහනේ ලියාපදිංචි ඉන්චියත් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: හරි.
1: දැන් මම හිතන්නේ ඉන්නේ කොළපාට නම්බර් ප්ලේට් එක. EV vehicles.
0: කොළපාට.
1: ඉස්සරහට එහෙම තමයි. දැන් කහපාට නෙමෙයි කොළපාට මම දැක්ක. ප්‍රවාහන ඇමතුමා ඔය ගැන කතා කරනවා පාර්ලිමේන්තුවේ. එතකොට අපිට EV ඒව හොයාගන්න ලේසි.
0: රයිට්.
1: කොළපාටනේ තියෙන්නේ.
2: මේක හොඳ එනේ කොළපාට කෙනෙක්.
1: ඔව් කොහොමත් ඉතින් EV vehicles කියලා කියන්නේ මේ green concept එකේ ඉන්නේ හරිත සංකල්පය ඇතුළෙනි. ඔන්න ඉතින් ওই විදිහට ඔයාලට පුළුවන්කම තියෙනවා බොහොම පහසුවෙන් BYD එකක් මාසික වාරිකයක් ගෙවාගෙන යන්න ගන්න BYD ගරුසරු වෙතින්. ඔයා පුද්ගලික අංශයේ සේවය කරලා හරි රාජ්‍යංශයේ සේවය කරලා හරි මේ වෙනකොට විශ්‍රාම ගිහිල්ලා ඉන්න කෙනෙක් නම්.
0: ඕකේ.
1: ආ නම්බෙකුත් තියෙනවා කෝල් එකක් දෙන්න.
0: ඒක
1: වාගිය.
0: 0112125125.
1: අන්න.
0: ටවුමෙන්
1: ආයිගේ.
0: ටවුමේ සමාජිකෙක් නම් ඔයා.
1: අපි වඩා මේ
0: නම්බර එක ඔයා දන්නවා. 0112125125 කෝල් කරාම BYD එකෙන් තමයි ආන්සර් කරන්නේ.
1: අන්න නම්බර්ස් කිනලාට මම S2 බැලුවා වාගිය. S2 විතරනේ පේන්නේ. ආ. නම්බර්ස් කිනාට අපි S බලලා තියෙනවා. හරි S2 විතරක් පේන්න තියන කිව්ව එකයි.
0: ඕකේ.
1: ඊළඟට.
0: හරි.
1: ඔයාට ගෙදරට ඕනේ කරන දේවල්.
0: අපි
1: කියන්නේ grocery items වෙන්න පුළුවන්, අත්‍යවශ්‍ය භාණ්ඩ වෙන්න පුළුවන්, මේ ඕන දෙයක් ගන්න. ඔයා යන්න ඕන තැන තමයි කසාගල green supermarket කියලා කියන්නේ.
0: හරි.
1: ඔයාට මිල අඩුවට නියම ප්‍රමිතියෙන් ඔයාට ඕන කරන හැම දෙයක්ම එකම වහලක් යටින් ගන්න පුළුවන් තැනක් තමයි කසාගල green supermarket කියලා කියන්නේ. අතුරුගිරිය තියෙනවා, මුල් ඒරියාවේ තියෙනවා, ගනේ මුල්ලේ තියෙනවා, නාරම්මල තියෙනවා, ඒ වගේම තමයි ගම්පලක් තියෙනවා නුවර පැත්තේ කට්ටියට, මැණිකෙලට,
0: නිලමෙලට
1: කට්ටියට. ඊට පස්සේ ඔන්න රටමැද මාතලෙත් තියෙනවා. ඒ වගේම තමයි ඉස්සරහට තව තැන් කිහිපයකටත් එන්න තියෙනවා. එතනොත් අපි මතක් කරන්නම් කසාගල සුපර් නම් අඩුම මිල තමයි.
0: ඕකේ. ඒත් එක මතක් කරන්න ඔයාලට මෙල්වා welding electrodes පාවිච්චි කරලා ඔයාලගේ welding වැඩ ටික
1: කරගන්න.
0: පාස්සන්.
1: පාස්සන් ඒවා පාස්සන්න ඕන අය ගැලවෙන්නේ නැති වෙන්න. එහෙනම් ඔයා තෝරගන්න ඕනේ ලංකාවේ SLS සහතිකයත් එක්කෙන එකම welding electrode කූර වෙන මෙල්වා welding electrode කූර.

0: FM Anu Paha, FM Anu Hatarai Dashumata, Net FM.
1: Seve Dutu Rajasevak Ubatava Gamer, Vishramika Rajasevak Ubata, then Visheshamilakata BYD Wahanayak, Bindoi Ekaikai, Ekasivisipai, Ekasivisipahamatana, BYD Karusaru, Seve to Pasasima, GBD to Senesimak, Kondesisaitai.
2: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීය මතන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 234-226-7046
3: කඩේත් ලොකු කරලා නේද
4: නැතුව සර් LB රන්නයි තියනකම් අපිට දියුණුවම තමයි
3: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ
5: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක් ඔබත් අද මේවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින්
6: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහලය Meldol, Paracetamol Visheshayaki.
7: Fresh kiyanne ape kæmata bimata vitarak simawunu deyak nevi. Eka ape jeevithayema kotasak. Hema dawasakma fresh wenna fresh vidiyata hitanna. Kiehl's, life ekama fresh.
0: FM Anupaha 94.8 Net FM Divaina Pura.
8: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
9: අදම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ?
10: විශ්වාසේ වංගකීම එක්ක සිංගල් සිම්පල් පේ.
9: හෙටට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
11: උදේ 8 විනාඩියේ කයි දැන්?

0: දිවයිනම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි දිවසම ඇත් නියුස්
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නියුස් සමග මම කේසර. ඔක්තෝබර් මස පළමුවනදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව නැගෙනහිර සහ මධ්‍යම පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් අද පසවරු එකෙන් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථානවල මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බව අද උදෑසන නිකුත් කෙරුණු කාලුගුණ අනාවැකියේ දැක්වෙනවා. බස්නාහිර පළාතේ සහ ගාල්ල සහමාතර දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවද කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා. පානදුර මහානාම පාරේ අතුරු මාර්ගයකදී පානදුර ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු ඊයේ රාත්‍රියේ කිසියම් කණ්ඩායමක් විසින් පැහැරගෙන ගොස් තිබෙනවා. අදාළ ව්‍යාපාරිකයා ඔහුගේ බිරිඳ සහ දියණියන් දෙදෙනා සමග සිය මෝටර් රථයෙන් නිවසට පැමිණෙමින් සිටියේදී පැහැර ගැනීමට ලක්වැත්තේ ඔහුගේ නිවස ආසන්නයේදී. මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් කණ්ඩායමක් එම ව්‍යාපාරිකයාට පහර දී එලෙස පැහැරගෙන ගොස් තිබෙනවා. පසුව ඔහු පැහැරගත් ස්ථානයේ සිට මීටර් 500ක් පමණ දුරින් පිහිටි පානදුර මිනුවන් පිටිය පොදු සුසාන භූමිය ආසන්නයේ දමා ගොස් ඇති බවයි නෙත් නිවුස් නියෝජිතයා පැවසුවේ. මෙම පැහැර ගැනීම සිදු කළ පුද්ගලයන් හඳුනාගෙන ඇති අතර ඔවුන් ප්‍රදේශයෙන් පලා ගොස් තිබෙනවා. මුදල් ආරවුලක් හේතුවෙන් පැහැර ගැනීම සිදු කර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ. මීළඟ නෙත් නිවුස් පෙරවරු නවයට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95, FM 94.8, Net FM.

0: උදේ 8 විනාඩි 8යි ඇල්ගොතාම වෙලාව අපි පටන් ගන්න හදන්නේ අපේ දෙවනි පැය.
1: දෙවනි පැය. අපේ එනුවත් ඉන්න. ඔව්. මේ මම මේ කියෙව්වේ මොකක්ද දන්නවද මේ?
0: මොකද?
1: මාධ්‍ය නිවේදනයක්. 2026 9:29. ඊයේ නිකුත් කරපු මාධ්‍ය නිවේදනයක් මේක නිකුත් කරලා තියෙන්නේ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශය.
0: ඕකේ.
2: අපේ පෝල් නෝන.
1: පෝල් නෝන. අන්න හරි. ඉතින් මොනවද දන්නද මේ මාධ්‍ය නිවේදනයෙන් කියන්නේ? සමාජ මාධ්‍ය වෙත දරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ මුදා හැරීමේදී සැලකිලිමත් වෙන්න කියලා. මේකේ පළවෙනි ඡේදය කියලා තියෙනවා මේ ලස්සන වාක්‍යයක්. Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා මුදල් ලිපෙීමේ මූල්‍ය ප්‍රතිපත්තිය
0: මොනටයිසේෂන්
1: ඕන් වීමත් එක්ක ලංකාවේ ලොකු ප්‍රවණතාවයක් තියනවලු අම්මලා තාත්තලා එකතු වෙලා දැනුවත්ව මේ දරුවන්ගෙන් කන්ටෙන්ට් හදන. හැබැයි දරුවෝ දැනුවත් නැහැ.
0: දරුවන්ට තේරෙන්නේ නැහැ නේ.
1: දරුවෝ කන්ටෙන්ට් එකේ ඉන්නේ කැරක්ටර් එකක් කියලා දැනුවත් නැහැ. සමහර අය දරුවන්ට කියලා එක එක විදිහේ දේවල් කරවල සමහරලාට එයාගේ එදිනෙදා ජීවිතේ කන බොන එක වෙන්න පුළුවන්, නාන එක වෙන්න පුළුවන්, ඉස්කෝලේ යන එක වෙන්න පුළුවන්. මේ සාමාන්‍ය හැම දෙයක්ම කැමරා ෆෝන් එකකින් වීඩියෝ කරලා
0: සමහර වෙලාවට ළමයා ටැන්ට්‍රම් එකක් දාන කියන අන්ටර්න් එක ඒව පවා තියෙනවා.
1: ඒ කියන්නේ අර හරිම නිදහසේ ඉස්සර අපි කරපු දේවල් ගෙවල් මැද්දෙ පෙරලි ඒ දේවල් රෙකෝඩ් කරලා වීඩියෝ කරලා මේ වෙනකොට කන්ටෙන්ට් විදිහට ප්‍රවණතාවයක් විදිහට හරිම සුලභ විදිහට සමාජ මාධ්‍ය වලට අප්ලෝඩ් කරනවලු වෙන මොනාවක් නෙමෙයි මොනටයිසේෂන් ඕන් වෙලා නිසා.
2: ඔව් මට මතක් වෙනවා මේ අචි මේ එක චිත්‍රපටි කීපයක්ම තියෙනවා මේ දරුවෙකුගේ උපතේ සිට ඔහුගේ කියන්නේ අවුරුදු 20ක් විතර ෂූට් කරපු ෆිල්ම්.
1: ඔව්.
2: මට මතක විදිහට මේ ලංකාවෙත් නිනෝ ලයිව් වගේ චිත්‍රපටයක් ඒ වගේ පොඩි සමානකමක් තිබ්බා. ඊට වැඩි අවුරුදු 20ක් විතර මේ සමහර ලාවට ඒ සිනපා අධ්‍යක්ෂකවරයා තමයි තාත්තා. මේ පුංචි කාලේ ඉඳන්ම වැඩිම ෂූට් කරලා එහෙම කරපු ෆිල්ම්ස් ලෝකේ කීපයක් තියෙනවා. ඔබ දන්නවද එහෙම ෆිල්ම්ස් දෙකක් විතර තියෙනවා ඒ දරුවෝ ලොකු වෙලා තාත්තලට නඩු දාපු.
1: ආහ්. ඒ කියන්නේ
2: ඔව් ඒ කියන්නේ ඔහුගේ පුංචි කාලේ සමහර ලාවට ඔහුගේ ශාරීරික කෘත්‍යනුත් ඒවා අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් වැඩිවියට පත් වුණාම බොහෝ අපහසුතාවයකට පත් වෙනවනේ මේ එයාගේ කිසිම අනුදැනුමක් නැතුවනේ.
0: ඔව්.
2: දැන් බාරකාරයෝ දෙමෝපියෝ කියලා කියන්නේ දරුවන්ව සුරක්ෂිත කරන්න ඕනේ අයනේ. ඒගොල්ලෝ සමාජයට ළමයිව නිරාවරණය කරාම දැන් ඔබ හිතනවා ඇති ඔබේ දරුවගේ හුරතල්කම මේ කියන්නේ මේ පොඩි එක හුරතල් වෙන පින්තූරයක් දාන එක හරි පුංචි වීඩියෝ රීල් එකක් දාන හරි ගැන නෙමෙයි. පර්පස්ලි.
1: ඔව්.
2: අපේ රටේ අම්මලා තාත්තලා කී දෙනෙක්
1: මේක ව්‍යාපාරයක් විදියට
2: තමන්ගේ දරුවන්ව විකුණගෙන කනවාද?
1: ඇත්තටම සරලම වචනේ විකුණගෙන කනවාද?
2: කනවාද? අපි මේ ලෝක ළමා දිනේට දවස් පැය ගා කීපයක් තියලා අපි මේ
1: කියන්නේ
2: නැත්නම් ඔක හෙට කතා කරනවා වැඩිනේ.
1: ඔව්. හෙට හැමෝම කතා කරනවා.
2: හැමෝම කතා කරනවානේ. අර අපි අද කිව්වේ මේ රාහුල හාමුදුරුවෝ මේ උන්වහන්සේ පැවිදි වෙන්න ඉස්සෙල්ලා ජවභාව කුමාරයා විදියට අර කිව්ව කවිය මාවැනි බිලින්දා වර වර ළඟට කැන්දා දුක්සප කුමන්දා අසන නිරිඳු කොච්චර ආදරෙන් මහාවැනි පරාක්‍රම බහු රජුරෝ ඒ දරුවව ළඟට අරගෙන නිස අතගාලා මේ ඉතින් ඕක ඕන කන්ටෙන්ට් එකක් කරලා දාන්න පුළුවන්
1: නේ. ඔව්.
2: ඔව්නේ. ඉතින් ඒකෙන් දා දැන් විශේෂයෙන් අපේ ඇල්ෆා ස්ටුඩියෝ එකේ වගේ අපි තමයි මං හිතන්නේ ළමයින්ට වැඩිම ගුවන් කාලයක් වෙන් කරපු නාලිකාව රේඩියෝ වලින්. හැබැයි අපි අම්මලා තාත්තලාගේ අනුදැනුම යටතේනේ මේ එන්නේ. දැන් ඒ දරුවෝ මෙහෙ මෙතන මැදිරි ඉන්නකොට අම්මා හරි තාත්තා හරි අපේ පල්ලෙහා කාර්යාලේ ඉන්නවා.
1: නැත්තම්
2: ඒ දරුවන්ගේ වගකීම අරන් තමයි අපේ කසුනීලා සචිනීලා.
1: ඔව්. සහමයි ඒ කියන්නේ නෝ අපි කතා
2: කරන්නේ දැන් ඊළඟට කියන එකනේ දැන් වෙන ඕගොල්ලෝ කරන්න කියලානේ.
1: ඔව්.
2: ඔව් අපි කරන්නේ ඒ න්‍යායන්ට
1: අනුව
2: ඒ ප්‍රමිතීන්ට අනුව.
1: ඔව්.
2: සමහරලාවට තමන්ගේ දරුවන්ව මේ ඒ සමහරලාවට හිතනවා ඇති ආ මෙච්චරක් හම්බුණා ළමයටම වියදම් කරන්න හිතනවා ඇති ඒ සල්ලි.
1: ඔව්.
2: හැබැයි ඒක හොඳ දෙයක් නෙමෙයි. කවදා හරි ඔබ වෙනුවෙන් ඒ දරුවන්ට නීති ක්‍රියාමාර්ග ගන්න පුළුවන් කියලත් හොඳට මේ
1: මතක
2: තියාගන්න. ඒකම මේ ගොඩාක් අය කියවන්නේ නැහනේ. ඔය Facebook එකේ තියෙනවා
1: කන්ටෙන්ට්
2: පිළිබඳව ප්‍රමිතීන්. හැම සෝෂල් මීඩියා එකේම ජාත්‍යන්තර ප්‍රමිතීන් තියෙනවා. ඒක තමයි hina යනම වැඩේ. දැන් ඔය ගීතේ පිළිබඳව ජාත්‍යන්තර නීති ගේන්න හදුවම ආ හරියන්නේ අපි ලංකාවට ඕන එකක් හදාගමු කියලා කියනවා. හැබැයි YouTube එකට මේ සින්දුව දානකොට අර ජාත්‍යන්තර නීති ඔක්කොම
1: රැකගෙන තමයි කරනවා නේ. ඇග්‍රී ඇග්‍රී කියලා දාගන්න. ඉක්මනට වීඩියෝ දාගන්න
2: එපා. වීඩියෝ දාගන්න ඕන නින්ද අර ඒ ඒ ජාත්‍යන්තර නීතිම තමයි ලංකාවෙත් මේ කරන්න හදන්නේ බුද්ධිමේ දේපල පිළිබඳව. නැත්නම් වෙන එකක් නෙමෙයි. YouTube එකට දානකොට ඔක්කොම හරි. ඉංග්‍රීසියෙන් තියන්නේ YouTube එකනේ. ලංකාවේ කරන්න කියව නෑ නෑ අපිට ගැලපෙන එකක් හදාගමු කියලා. ඉතින් එහෙම එකක් නෑ. ඒකින්ද ඔය දරුවන්ගේ කන්ටෙන්ට් දානකොට කරුණා කරලා හිතන්න අපි මේ කියන්නේ නේද? මේ ඔබේ දරුවාගේ හුරතල්කම තව කාත් එක්ක හරි බෙදා ගන්න තියෙන ආසාව ගැන නෙමෙයි අම්මලා තාත්තලා ආසයි. ඒක වෙනම එකක්. හැබැයි අර මොනිටයිසේෂන් වලින් ඕක විතරක් නෙමෙයි. ඉතින් Facebook සමාගම ඔබත් හිටියා මං හිතන්නේ
1: සම්බන්ධ නේද? අපි දෙන්නම ආවනවා යවුවනේ මම.
2: ඔව් ඔව් මේ
1: මීඩියා ෆෝවර්ඩ් සමුළුව.
2: ශ්‍රී ලංකා ඔව් මීඩියා ෆෝවර්ඩ් සමුළුව සංජාතින්ගේ සංවර්ධන අරමුදලෙන් කරපු. ඒකෙදී ලංකාවේ Facebook පිළිබඳව නියෝජිතයා. ඔහු ඉන්නේ සිංගප්පූරුවේ. අබේවර්ධන මහත්තයා මේ එයා පැහැදිලිව කිව්වනේ ලංකාවේ ලංකාවට ඒ කියන්නේ අර බල්ලෝ මරලා හරි සල්ලි හොයනවා කියන එකට හොඳම එක තමයි යෝග.
1: ඔව්.
2: ඒ කියන්නේ මොකක් හරි දාලා
1: මොකක් හරි.
2: ඔව් ඒකත් එක්ක Facebook නීති රීති ගොඩාක් ලංකාවේ උල්ලංඝනය වෙන්න ගත්තා. ඒ කියන්නේ මොකද සල්ලි හම්බ කිරීම විතරයි ඒක අනිත් මනුස්සයට අපහාසයක් වෙනවද? තමන්ගේ ජීවිතේට ප්‍රශ්නයක් වෙනවද? තමන්ගේ ළමයා විකිනෙනවද? ඒක මොකක්වත් ඕනේ නැහැ. ඒ කියන්නේ මම හිතන්නේ මේ වෙලාවේ මේ මේ අපේ අමාත්‍යංශය ගත්ත මේ දැනුම් දීමක් කළා එපා කියලා නැහැ.
1: එපා කියලා
2: නැහැ. නෑ බෑනේ එහෙම එපා කියන්නත් බෑ. හැබැයි ඉතින් කාට හරි තේරෙනවනම් මේ දරුවව අපයෝජනයට ලක් වෙනවා. දරුවන් අපයෝජනයට ලක් කිරීමක් එක පැත්තකින් අපයෝජනයට ලක් වෙනවා කියලා රිපෝට් කරන්නත් පුළුවන් ඈ.
1: සහ මේ අනිත් පැත්තෙන් දැන් මේවා ෆලෝ කරන කට්ටිය ඉන්නවනේ. ඒගොල්ලන්ටත් පියවරක් ගන්න පුළුවන්. ඒගොල්ලෝ ෆලෝ කරේ
2: නැත්නම් රියැක්ෂන් දුන්න නැත්නම්
1: ආ ඔය දේ සිද්ධ වෙන්නේ නැහැනේ. ඒ කියන්නේ රීච් එකෙන් නැත්නම් ඔය කන්ටෙන්ට් දාන්නේ නැහැ. දාන්නේ රීච් එකගෙන නිසා.
2: ඔයාලට අර බලෙන් ඇහැට පෙන්වන වෙලාවක ඔබට තේරෙනවා නම් මේ හැම එකටම රිපෝට් ගහන්න යන්න එපා. අර 33 ඔබල ඉවරලා රිපෝට් කරන්න පුළුවන් මේක චයිල්ඩ් ඇබියුසින් කියලා.
1: කියලා. ඉතින් අනිවාර්යයෙන්ම දරුවන්ට නිදහසේ ගොඩනගින්න ඕනේ වටපිටාව හදලා දෙන්න ඕන. ඉතින් අපි මතක තියාගන්න ඕනේ ඒගොල්ලන්ගේ පෞරුෂයට හානි වෙන දේවල් දෙන්න හොඳ නැහැ. අපි දැකලා තියෙනවා සමහර වෙලාවට කන්ටෙන්ට් වෛරල් යනවා, දරුවන්ට බයිනවා. මේ වචන අපි දැකලා තියෙනවා. මේ දරුවෝ දන්නේ නැහැ මොන කරන දේ ගැන දන්නේත් නැහැ.
0: ඔව්.
2: සමහර වෙලාවට දරුවන්ට පහර දෙන ඒවා එහෙම සමාජ මාධ්‍ය දාලා ඒ දරුවන්ට හොඳක් වෙච්ච
1: අවස්ථා තියෙනවා.
2: ඔව්. ඒවා නොකරන්න කියන එක නෙමෙයි මම කියන්නේ.
1: ඒවා ඒගොල්ලෝ කන්ටෙන්ට් හැටියට දාපුවා නෙමෙයිනේ. ඒ තුන්වෙනි පාර්ශවයක් ඒක.
2: ඒ කියන්නේ තමන්ගේ හිත කම්පා වෙලා සමහර වෙලාවට ඔහුට මැදිහත් වෙන්න ශක්තියක්
1: නැහැ.
2: හැබැයි ඉල්ලීමක් කරනවා සමාජයට මේ දරුවා වෙනුවෙන් මැදිහත් වෙන්න. ඒව ඇවිල්ලා විශිෂ්ට වැඩ.
1: අනිවාර්යයෙන්ම. ඉතින් ඒවට ගරු කරනවා. අනිත් පැත්තෙන් අපි මේ මතක් කරන්නේ දරුවන්ගේ ආරක්ෂාව සහතික කරන්න කියලා පවුල තුළම අම්මලා තාත්තලට තමයි මේ වගකීම තියෙන්නේ. අම්මලා තාත්තලා වෙන්නේ නැහැ නිකන් එහෙම ලේසියෙන් වෙන්න බෑ. දැක්කනේ මේ සාරා ලොකු වගකීම් සමුදායක් තියෙනවා. ඉතින් අවසානයේදී රටක දරුවන් නැයිති රාජ්‍යයට අධිකරණයට. ඉතින් ඒ නිසා තමයි රාජ්‍යෙන් ඉල්ලීමක් කරලා තියෙන්නේ අපේ රටේ ඊළඟ පරම්පරාව රැක ගන්න කියලා. මොකද අපිට තියෙන ලොකුම සම්පත අපි හැම වෙලේම කියනවා වෙන මොනාවක් නෙමෙයි මේ හියුමන් කැපිටල් එක, මානව සම්පත. මානවයා කැපිටල් එකක් සම්පතක් බවට පත් වෙන්නේ එයාගේ පෞරුෂයට හානි වෙන්නේ නැතුව හොඳ අධ්‍යාපනයක් ලැබලා හොඳ පෝෂණයක් ලැබලා හරි පුරවැසියෝ විදිහට වැඩි වර්ධනය වුණාට පස්සේ ඉතින් ඒ වෙනුවෙන් ලොකු කාර්යභාරයක් බාරකරුවන්ට අම්මලා තාත්තලට තියෙනවා.
0: අනිවාර්යෙන්.
1: ඒ හින්දා ඔය මොනිටයිසේෂන් මේ ඕන් කරගන්නවා නම් මනම් දේවල් කරන්න එපා. වෙන වෙන කන්ටෙන්ට් ගන්න ඉස්සර Facebook කියන්නේ මාර ලස්සන තැනක්.
0: අපිට මතකයි.
1: ඔව් ඔය අඩයාලම වගේ group තිබ්බා මාර දේවල් අපි කියෙව්ව තැනක්.
2: දැන් අපිට හම්බෙන්නේ.
1: ඔව්.
2: කවි ගැන තිබිච්ච මේ සමූහයන් එහෙම තිබ්බා. IQ
1: සමූහයන් තිබ්බා.
2: ඉතින් දැන් ඒව නෙමෙයි දැන් ඇවිල්ලා පඩංගු තමයි තියෙන්නේ.
1: දැන් AI content වැහි වැහැලා තියෙනවා. chat GPT ලගෙන් ගත්ත ආටිකල් වැහි වැහැලා තියෙනවා.
0: දෙසරයක් හිතන්න කියලා නේ අචී කියන්න තියෙන්නේ. එතකොට හිතන්න මේක දාලා මෙයා ලොකු වෙලා මේක ආයි දකිද්දි එයාට මොනා හිතෙයිද කියලා හිතන්නකො.
2: දැන් අර මේ අනාගත සමාජය ඔය දාන දෙමෝපියන්ගේ සමාජය නෙමෙයි. ඔබ කන්ටෙන්ට් වලට පාවිච්චි කරලා සල්ලි හම්බ කරන දරුවා ඒගොල්ලෝ එයා කවදා හරි ලොකු වෙනවා. එයා එතකොට ඕගොල්ලෝ කරපු වැඩේ ගැන මොනවා හිතයිද දන්නේ
1: නැහැ.
2: මොකද ඔහු ඊට වැඩිය දැනුවත් සමාජයකට
1: යන්නේ.
2: ඊට වැඩිය සදාචාර සම්පන්න සමාජයකට එන්න පුළුවන් යන්නේ. දැන් බලන්න මේ කියනකොටම අවුරුදු 21ක ළමෙක් මේ දැන් මේ සමාජ මාධ්‍යෙම යන කාරණයක් මම මේ ලෝකෙට එන්න තීරණය කළේ නැහැ. එහෙනම් මම ඇයි ජීවිතේ පුරාම වැඩ කරලා ජීවත් වෙන්නේ කියලා අම්මලාට විරුද්ධව අම්මලා තාත්තලාට විරුද්ධව මේ මොනවාද නීතිමය ක්‍රියාමාර්ග යනවා. මම මේ ලෝකෙට හිතලා ආවේ නැහැ. ඔයගොල්ලෝ හින්දා තමයි මම ලෝකෙට ආවේ. ඒක හින්දා ඔයගොල්ලන්ට වගකීමක් තියෙනවා මම රස්සාවල් කරන්න මාව ජීවත් කරන්න කියලා. ඉතින් එහෙම පරම්පරාවක් එක තමයි හොඳට මතක තියාගන්න මේ ගනුදෙනු කරන්නේ ඒකින්ද දරුවන්ගේ මේ උරතල් භාවය ප්‍රසිද්ධ කරන්න ආසාවක් තියෙනවා නම් ඒක කරන එක ගැන නෙමෙයි හැබැයි අර මොනටයිසේෂන් ඉඳ මේ ඩොලර් එකක් ඉඳ වැඩිපුර ආප්පයක් කණ්ඩ ලැබෙන ඉඳ අපියප්පම කණ්ඩ හම් වෙන ඉඳ නේද නැත්තම් දරුවා මොකක් හරි ට්‍රිප් එකක් යන්න සල්ලි හම් වෙන ඉඳ මේ තමන්ගේ දරුවාගේ අනාගතය නිකන් තුට්ටු දෙකට ඉක්කොල්ල දාන්න
1: එපා එපා ඉතින් ඕක තමයි අපිට කියන්න තියෙන පණිවිඩය ඔන්න ඔය මාධ්‍ය නිවේදනයේ කියෙව්වා අපි මේ ඕගනේ TikTok අපිට මොනටයිසේෂන් දුන්නේ නැත්තේ
0: මාරුවට තියේන
1: අපි ගැන දන්නවා
0: ඒත් එකම තමයි ජීමේ ලෝක ප්‍රසිද්ධ චරිත ඉන්නවනේ ඒගොල්ලොත් සමහර අය තීරණය කරලා තියෙනවා ළමයින්ගේ මූණු පෙන්වන්නේ නැහැ කියලා
2: නේද හොඳම උදාහරණේ මැඩෝනා මැඩෝනා කියන්නේ සරාගීකම ගායිකාවනේ ඒ කාලේ තිබිච්ච මේ කිනෝට මතක් වෙන හැබැයි එයා කවදාවත් එයාගේ දරුවන්ට එයාගේ සමාජයේ ස්පර්ශ කරන්න දුන්නේ නැහැ
0: ඔව් ඒ වගේම මං කියන්නේ ඉස්සලා ප්‍රියංකා චොප්රා විරාට් කෝලි දැන් ඒගොල්ලෝ මේ මෑත කාලීනේ පොඩි බබාලා ඉන්න කට්ටියනේ ඒගොල්ලෝ කැමති නෑ කියලා කිලිම කියලා තියෙනවා
2: ඒ විතරක් නෙමෙයි සකර්බර්ග්ගේ ළමයින්ට Facebook යන්න දෙන්නේ
0: නැහැ
2: ඔව් ඒක ප්‍රසිද්ධ කතාවක් සකර්බර්ග්ගේ ළමයින්ට Facebook යන්න දෙන්නේ නැහැ
1: අපේ ළමයට
2: දෙනවා බුක් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය වගේ වට ගිහිල්ල ඉවරලා
1: එයාට බුක්ස් දෙනවා අපිට Facebook දෙනවා
0: ඒක නිසා දෙසරයක් හිතන්න කියලා කියපු මතක් කරලා දුන්න වෙලාවේ ඇත්තටම දෙසරයක් හිතන් අද මොනවාරි දාන්න හිටියනම් දෙසරයක් හිතලා දාන්න
1: හිතලා දාන්න

0: FM Anu Paha, FM Anu Hatarai Tak Cuma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: ඉතුරු ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසියක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A- LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
3: උදේ 8 විනාඩි 24යි දැන්.
4: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක, රසකාරක කිසිවක් අඩංගු නැත.
5: Prime Colombo. Colombo මැද baseline පාරට ඉතා ළඟින් apartment එකක් දැන් ඔබට. Prime Residences within ඔබ වෙතට ගෙන එන Colombo නවයේහි ඉදවන The Prime Colombo. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් Colombo ජීවත් වෙන්න අදම කතා කරන්න. 0710 777 333.
6: ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනේ වෙනුවෙන් RTB බැංකුවෙන්.
7: ඔයා ගත්තෙත් ෆෝචුන් ඔයිල්ද?
8: ක්වොලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්නෙ ෆෝචුන් ඔයිල්ම තමයි.
7: ඔයා හරි. විශ්වාසය ගැනත් හිතනවා නම් ඒත් ෆෝචුන් ඔයිල්ම තමයි.
8: පොල් තෙල් විතරක් ඒ
7: කෝන් ඔයිල්,
8: සන්ෆ්ලවර් ඔයිල්,
7: ඕවිතින්
8: ෆෝචුන් ඔයිල් අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
9: සුවපහසුව කල් පැවැත්ම වගේම නිමාවත් දිනුත් ඉතා ඉහළ ඔෆිස් චෙයර්ස් නම් දම්රොම තමයි. ඔෆිස් එකේ තීම් එකට ගැලපෙන නවීනතම මාදිලි වලින් වගේම වර්ණ රැසකින් වගකීමක් සහිතව දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාගාර වලින්.
10: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
11: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
12: මාළු කන්න කැමති කිරටද පිරිසටද
13: කැමති විදියකට
12: විජය කිරි මාළු 3/5 කුඩු හා විජය මිරිස් මාළු 3/5 කුඩු
14: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
15: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේ෷ මිලකට BYD වාහනයක්. 0112-125-125 මතන්න BYD කරුසරු.
0: FM 95.8 Net FM Divaina Pura.

0: උදේ 8යි විනාඩි 31යි ඇල්ගොතෝමේ වෙලාව.
1: හරි මේක තමයි වෙලාව. ඔයාට BYD C-Line 5 එක ගැන මතක් කරන්න.
0: Yes.
1: C-Line range එකේ අපි 8 එක drive කරා. නුවා තමයි 8 එක drive කරේ.
0: Drive කරා?
1: ඔව්.
2: ඔව්.
0: මම නැතුව ගිහිල්ලා වෙන්න තියෙන.
2: ඔව්.
1: ආ. සමහර දේවල් එළි වෙන අපරාධ කිව්වේ. අවු අවු ඉතින් ආ නැතුව මෙහෙමයි ඉතින්
0: අපි වෙන වෙන අය දාගෙන එහෙම තමයි මට ඒ වගේ දේවල්
1: වෙනවා. මෙහෙමයි අපි ඒ කාලේ ඉන්න ගෑනු ළමයව තමයි අරන් යන්නේ.
2: අන්න හරි.
0: බැලන්ස් කරලා බලලා වැඩ.
1: ඒ කාලේ ඉන්න කෙනාට උපරිම ආදරෙන් සලකනවා. ඉතින් අපේ තියරිය අපේ පොලිසිය එක ඒක.
0: මට මේ දවස්වල ඒ වගේ වෙනවා.
1: මොනවා?
0: ඒ වගේ ඔය අද්දකින් බහුලයි මට.
1: ඒක නෙතින්. ඒ අපි හැටි පොදුවේ හැටි හැමෝගේම. හරිද ඉතින් BYD C-Line 8 එක අපිට drive කරන්න හම්බුණා සීල් එක අපි try කරා ඊට පස්සේ Atto 1 එක අපි drive කරා ඔය විදිහට ලංකාවට ආපු BYD range එකේ models තියෙනවනේ කිහිපයක්ම දැන් Atto 1 වලින් පටන් ගත්තම Shark 6 වලින් තමයි ඉවර වෙන්නේ ඔය range එකේ තියෙන සැලකිය යුතු වාහන ප්‍රමාණයක් අපිට drive කරලා බලන්න පුළුවන්කම ලැබුණා ඒ නිසාම තමයි අපි ඔයාලට හැම වෙලේම මේ ADA security පද්ධති ගැන blade battery එක ගැන අරියර අපි කියන්නේ අර නියම විශ්වාසයෙන් කියන්නන්නේ ඒ නිසා අපිට එක්ස්පීරියන්ස් එක තියෙන නිසා. ඉතින් ඒ නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ BYD C-Line 5 එක C-Line version එකේ පළවෙනි වාහනේ. ඔන්න දැන් ලංකාවට ඇවිල්ලා තියෙනවා. සේෆ්ටි එයා බෑග්ස් 7ක් එක්ක, ඒ කියන්නේ 7 දෙනෙක්ට බොහොම ආරක්ෂිතව ගමනක් යන්න පුළුවන් වාහනයක් මේක. SUV මාදිලියේ වාහන වලට ඔයා කැමති නම් මට පේන්නේ නිසා ඔයාගේ S2 විතරනේ. SUV මාදිලියේ වාහන වලට කැමති නම්
0: හරි.
1: ඔයාට ගැළපෙනම වාහනේ තමයි මේක. BYD C-Line 5 කියලා කියන්නේ.
0: හරි.
1: අපි කියවන මේක හයිබ්‍රිඩ් කියලා. ඔය කතාව අපි කලිනුත් කියලා දීලා තිනවාට මේක හයිබ්‍රිඩ් උනාට මේකේ මෝටර එක ඉලෙක්ට්‍රික් මෝටර එකක්.
0: ඕකේ.
1: මෙකැනිකල් මෝටර එකක් නෙමෙයි.
0: අචී හැමදාම ඔයගලන්ට ඔක කියලා දෙනවා.
1: ඔව් මොකද කට්ටිය දැන් සාමාන්‍යයෙන් අපි EV vehicle එකට යන්නේ ඉලෙක්ට්‍රික් මෝටර එක නිසානේ. අර සද්ද නැතුව eco friendly විදියට වාහනේ drive කරන්න ඕන නිසානේ. පොඩක් තෙල් කතාව ආවට පස්සේ ආයේ නිකන් මේක දුම් කාබන් ඩයොක්සයිඩ් දෙයිද ඒ වගේ පොඩි එකක් එනවා කට්ටිය. ඒ EV trend එකට කැමති කට්ටිය එහෙම කැමති නැහැ. ඒ නිසා තමයි නිතරම මතක් ගන්නෙ නෑ මේකේ ඉන්ධන වලින් කරන්නේ අර බැටරිය එක චාර්ජ් කරන්න අවශ්‍ය AC කරන්ට් එක ඕල්ටර්නේටිව් කරන්ට් එක හදලා දෙන එක විතරයි. වාහනේ දුවන්නේ DC කරන්ට් එකෙන් ඩිරෙක්ට් කරන්ට් එකකින් බැටරියෙන් ලැබෙන බැටරිය තමයි බ්ලේඩ් බැටරිය එක. ඉතින් ඒ වගේම තමයි ඉන්ටෙලිජන්ට් පවර් බ්‍රේක් සිස්ටම් එකක් තියෙනවා. ඒ කියන්නේ පාගන විදියට බ්‍රේක් එක වැදෙන්නේ නැහැ.
0: Right.
1: එහෙම වැදිලා දන්නවනේ කට්ටියට වෙන දේවල් ලිස්සීලා ගිහිල්ලා ඔය වහි වෙලා.
0: බ්‍රේක් පෑඩ්ස් ගෙවෙනවා.
1: ගෙවෙනවා. ඒ වගේ ප්‍රශ්න ගොඩාක් වෙනවනේ. ඉතින් ඒ වගේමයි වොයිස් ඇසිස්ටන්ට් තාක්ෂණයේ තියෙන අපි කියවනේ මේක මුලින්ම පරිගණක පද්ධතියක් කරා CPU එකක් Central Processing Unit එකක් කරා තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක චීනේටම අනන්‍ය වෙච්ච ආකිටෙක්චර් එකට හදපු එකක්. දැන් ලෝකයේ ওই පරිගණක හදන ආකිටෙක්චර් එකක් තියෙනවානේ වොන් නියුමන් ආකිටෙක්චර් කියලා. ওই වොන් නියුමන් එක ටිකක් අපි බටහිරෙන් ওই චාල්ස් බැබේජ්ලා කට්ටිය එකතු වෙලා හදපු එකක් නේ. එහෙම නොවෙන චීනේට අනන්‍ය ආකිටෙක්චර් එකකින් තමයි BYD වාහන දුවන්නේ. ඒක තමයි මේකේ විශේෂත්වය. චීනේට අනන්‍ය වෙච්ච තාක්ෂණයක් තමයි තියෙන්නේ මේ BYD වාහන වලට අනන්‍ය වෙච්ච තාක්ෂණය. ඔය වගේ ෆීචර්ස් ඔප්ෂන්ස් ගණනාවක් එක්ක තමයි BYD C-Line 5 එක ලංකාවට ඇවිල්ලා තියෙන්නේ. යන්න ළඟම තියෙන BYD ප්‍රදර්ශනාගාරයට ගිහිල්ලා ඔයාලට පුළුවන් ඔයා කැමති විදියට වාහනයක් අරන් drive කරගෙන ගෙදරට එන්න.
0: ගෙදරට එන්න.
1: ඕගොල්ලෝ ගෙදර කට්ටියට පෙන්නලා ගෙදර කට්ටියවත් දාගෙන ඔයාලා හත් දෙනෙක්ට යන්න පුළුවන් නේ. කොහරි යන්න.
0: යන්න.
1: මොකද BYD තියන් ගෙදරින් එපා.
0: ඕගොල්ලෝ 8 පැද්දට වැඩක් නෑ. මම පැදලා තියෙනවා 5 එක.
1: 5 එක.
0: මම පැදලා තියෙන්නේ අදාළ වාහනේ.
1: BYD C-Line 5 එක දුවා. දැන් අපි කිව්වේ ඒකනේ.
2: ඕ
1: 5 එක අපි දැක්කා. ඉතින් අපි 8 එක වැදලා අපි හිතාගත්ත 5 එක ඉතින්
2: 5 එක මොන වගේ දැද්ද කියලා. ඒවත් ඉතින් සුපිරි.
1: සුපිරි ඉතින්. අවු මුළු range එකම ඉතින් එහෙම වෙනසක් නෑ.
0: සුපිරි නේ.
1: සුපිරි. අපේ වචනයෙන් කියනවා නෙච්චරයි.
0: සුපිරි
1: මාත්‍ය මේක සුපිරි තට්ටු කරලා වන් ටින් බොඩිය
0: නම්බර් එක මතක් කරේ නෑ අපි
1: නම්බර් එක මේ මතක් කරේ නැන්ද නම්බර් එක තමයි 0112125125 0112125125
0: හරි දැන් අපි කිව්වනේ දවාගේ ගෙදර ඉන්න පොඩ්ඩංගේ සෝෂල් මීඩියා රෙස්ට්‍රික්ෂන්ස් ටික කොහොමද බලන්න ඕනේ
1: කියලා බලන්න ඕනේ කියලා
0: ඒ එක දෙයක් ඉතින් ඒගොල්ලෝ එක්ස්පෝස් වෙන එක එහෙම ඇත්තට හොඳ දෙයක් නෙමෙයි
1: නෙමෙයි
0: අවුරුදු පහට අඩුයි කියන්නේ ඒගොල්ලෝ ඒගොල්ලන්ට කන්සෙන්ට් දෙන්න බෑනේ ඇචි
1: කැමැත්ත දෙන්න බෑනේ
0: ඒගොල්ලන්ට දෙන්න බෑනේ ඒගොල්ලන්ගේ හැබැයි මෙහෙම එකකුත් තියෙනවා හරිද ඔය සෝෂල් මීඩියා වල සමහර අම්මලා දානවා සමහර කියන්නේ අර කියුරියස් බබාලා ඉන්නේ අර හරි හරියට අලුත් දේවල් හිතන
1: දෙයක්
0: වෙනස් බබාලා ඊගොල්ලන්ගේ පෞද්ගලිකත්වය එක්ස්පෝස් වෙන්නේ නැති විදිහට ලස්සනට කන්ටෙන්ට් කරන අම්මලා තාත්තලා තින්නවා
1: අනේ ඒකයි ඕනෙම වැඩකට අපි කියනවා මේ ගේට් කීපින් කන්සෙප්ට් කියලා මේකට මාධ්‍ය උගන්වද්දි කියලා දෙනවා දොරටුපාල සංකල්පය
0: ඔව්
1: ඒ කියන්නේ අපි දේවල් පාලනය කරලා තමයි එළියට දෙන්න ඕනේ එimhe හැම දෙයක්ම අර දොරවල් ඇරලා දැම්ම වගේ ගෙදර දෙන්නේ නැහැ දැන් අර වා විරාට් කෝලිය මතක් කරානේ විරාට් කෝලි දැන් ඇයි ඉන්දියාවේ ඉන්නේ නැත්තේ විරාට් කවද මේ ඇමරිකල්ලා ඉන්නේ
0: අනුෂ්කා
2: ශර්මා
1: මේ දෙන්න මේ මාර පේරන්ටින් කියන කන්සෙප්ට් එකේදී කියන්නේ වැඩේදී මාර තැනක ඉන්නේ
0: මාර තැනක ඉන්නේ
1: ඒ කියන්නේ මේ විරාට් කෝලි කියන්නේ තරුණ තාත්තා කෙනෙක් ක්‍රිකට් එකේ බිලියන ගානක වත්කම් තියෙන විරාට් කියන කතාව තමයි මං මේ මේ ඉන්දියාවෙන් අයින් වෙලා ඉන්නේ මගේ දරුවව ඉන්දියානු පැපරාසියෙන් බේරගන්න
0: ඔව්
1: ඉන්දියානු මාධ්‍ය වේදීන්ම නෙමෙයි පැපරාසි කියලා ඉන්නනේ ඒ බොලිවුඩ් එක්ක වෙච්ච ක්‍රීඩාවෙක්
2: ඩයනා කුමරිය මැරුණේ පැපරාසින්
1: දන්නේ
2: පැපරාසි නෙමෙයි පැපරාක්ෂෝ කියලා මම ඒගොල්ලන්ට කියන්නේ
1: ඒ කියන්නේ කැමරා මානගෙන ඉන්න අනිත් මිනිස්සුන්ගේ ජීවිතයේ පුද්ගලිකත්වයේ කොයි වෙලේ හරි ෂටයකට අහු කර ගන්න. ඉතින් ඒ වගේ අයගෙන් දරුවෝ බේරගන්න තමයි විරාට් කොලි අර විදියට ඉන්දියාවේ නැතුව වෙන තැනක ගිහිල්ලා පදිංචි වෙලා ඉන්නේ. ඉතින් එහෙම තමයි. දරුවන්ගේ ආරක්ෂාව, ඒගොල්ලන්ගේ පෝෂණය මේ දේවල් ගැන අපි හිතන්න ඕන. ඉතින් අපි මේ කතා කරන්නේ අවුරුදු 5ට අඩු පොඩ්ඩන්ගේ පෝෂණය ගැන. ඔයා හිතනවා නම් ඔයා එහෙම හිතන වැඩිහිටි කෙනෙක් නම් එයාට දෙන්න ඕන Anchorpedia Pro MFGM.
0: Right.
1: ඉතින් Anchorpedia Pro තනියම දෙන්න එපා. ඇන්කර්ලම මතක් කරනවා පොඩට හොඳ සමබල ආහාර වේලක් එක්කම Anchorpedia Pro දෙන්න කියලා. ඉතින් එයාගේ මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, ඊට පස්සේ දෘෂ්ටිය, පෙනීම මේ වගේ දේවල් වලට බලපානවා පෝෂණය කියන එක. සමහර විට ඒ හරි පෝෂණය නොලැබීමේ විපාක අපි අර කිව්වේ consequences ටික එන්නේ තව අවුරුදු 10කින් විතර වෙන්න පුළුවන්. ඒ නිසා තමයි අවුරුදු 5ට අඩු පොඩ්ඩගේ පෝෂණය ගැන ලොකුවට හිතන්න කියලා අපි අම්මලා තාත්තලට මතක් කරන්නේ.
0: රයිට්. අද ලොකුවට හිතන ඔයාගේ පොඩ්ඩගේ ස්මාර්ට් සූදානම.
1: අන්න හරි. Anchorpedia Pro. දැන් හෙට අපේ දවසනේ. අපි මෙහෙම හිටියට.
2: ආ ඔව් නේ.
1: ඒක තමයි. හෙට
0: මගේ දවස.
2: හරියට හරි ඔව් හරියට හරි ඔයාගේ දවස
1: මොකද? ඔයාගේ දවසක් තියෙනවා.
2: වැඩිහිටි ලෝක වැඩිහිටි දිනේ හෙට.
1: දෙකම තියෙනවා.
2: හරි හරි අපේ දවසක් තියෙනවා.
1: තියෙනවා.
0: ඒක ඔය දෙන්නගේ බබාලාගේ දවසේ ලෝක ළමා දිනේ.
2: ඔව් ඔව් කොහොමත් ඔය බබාලා වෙන්න හදනවා මේ වැඩිහිටියෝ.
1: මෙහෙම කරා.
2: ඉතින් අපේ ගානට එන්න.
1: මෙහෙම කරා. දැන් ටීචර්ස් ඩේ එක දවසට මේ ඉස්කෝලෙන් දෙනවනේ ටීචර්ස්ලාට ලන්ච් එක. වැඩිහිටි දවසට ඉතින් ඔයාට ලොකු කට්ටියට ඔයාට ලන්ච් එක මට ඉනුවටයි මෙහෙන් ඔෆිසෙන් අයිස්ක්‍රීම් යද්දි.
0: හිත දැන් මට අයිස්ක්‍රීම් හම්බෙනවා. ඕගොල්ලන්ට මොනවද දැනද හම්බෙන්නේ?
1: මොනවද?
0: දන්නේ. ඒක අහගන්න අපේ මැනේජර් මහත්මියගෙන්.
1: නෑ අපිට දෙන්න ඕන
0: අපි. මේකේ ඉන්න පොඩි ළමයින්ට අපි පොඩි උත්සවයක් එහෙම ලෑස්ති කරලා පොඩි සෙලිබ්‍රේට් කරන්න රෙඩි වෙලා
1: ඉන්නේ. ඒ කියන්නේ ආ ඒක නෝ අපිට දවල් වෙලා යමු. මේක මොකද උත්සවයක් තියනවා අපිට.
0: හරි මේ අහන්නකෝ.
1: අපි සර්ප්‍රයිස් වෙලා.
0: ආ ඔව්.
1: එහෙම එන්න.
0: එහෙම එන්න. කමක් නැහැ. ඔයගොල්ලෝ වෙලා වෂින් එහෙම පීන්න ඕන පොඩි පොඩි සතුටු.
1: HR ගයි අපේ මැනේජර් තුමියයි එක කතා කරලා ලෑස්ති කරලා තියන්න මා එනවයි 10:11 වෙද්දී එන්න.
0: හරි. බලන්න.
1: තියන්න තෑගි ඈ.
0: හා.
1: අයිස් පලන් ඕනේ. ඉස්කෝලේ දැන් දුන්නනේ ඒවා. ළමා දිනේ දවසේ.
0: ආ ඒවා දුන්නනේ. හා. හරි.
1: තමයි දුන්නේ.
0: මේ දෙන්නට මම කියන්නේ හිටියේ ඔයගොල්ලෝ දන්නවද විජය මස්කරි 3-5 දාල් චිකන් කරි එකක් හදන්න
1: අපි දන්නේ
2: නැහැ අපි දන්නේ
0: නැහැ ඉතින් දන්නේ නැහැ
2: කන්න
0: දන්නවා මම දන්නේ නැහැ කියලා මං නිකන් ඇහුවේ
1: දැන් ඔයා දන්නවා
0: මම දන්නවා
1: ආ කියන්න බෑ
0: මොකද මම දන්නවා මේ එහෙම ලොකු හැඩ වැඩ දාන්න ඕනේ නැහැ විජය මස්කරි 3-5 එකක් ගත්තොත් උයන්න බැරි කෙනෙක්ට උනත් රසට චිකන් කරි එකක් හදාගන්න පුළුවන්. මස්කරි 3-5 විතරක් නෙමෙයි. ඔයාට තියෙනවා දැන් මාළු කරි 3-5ත්. මොකද චිකන් කන්න නැති කට්ටිය ඉන්නවා.
1: ඉන්නවනේ.
0: මාළු කන්න කැමති කට්ටිය ඉන්නවනේ. ඔය ගාල්ලේ පැත්තේ එහෙම කට්ටිය ඉන්නවා. මාළු කන්න කැමති. මාළු
1: කියන්නේ මාළු දැකලම.
0: මාළු දැකලම.
1: මාළු දැකලම මාළු කන්නේ.
0: මාළු කන්නේ.
1: එහෙම ඉන්නවා මීගොම පැත්තේ.
0: ආ ඉන්නානේ. හරි කොමාරි ඔය දෙගොල්ලන්ටම විජය මස්කරි 3-5රි මාළු කරි 3-5රි කැමති එකක් ගෙදර අරගෙන ගිහිල්ලා රසට කරි එකක් හදාගන්න පුළුවන්. හැබැයි WP ලාංඡනේ බලලම ගන්න
1: ඕනේ. WP ලාංඡනේ අර නිල්පාට බෑග්ග්‍රවුන්ඩ් එක කහපාටින් තියෙනවද කියලා බලලා ගන්න කියලා මතක් කරනවා.

0: FM Anupaha 94.8 Net FM Divainapura.
1: උදේ 8 විනාඩි 43යි දැන්.
2: හිරුසාල් පෞලේ සීළු දෙනාට ගැළපෙන රසම රසබත්වේලක් පිළියෙල කර ගැනීමට සාධාරණ මිලකට ගුණාත්මකව ලබාගත හැකි හිරුසාල් නාඩු කීරි සම්බා කැකුළු සහල් ඇතුළු විවිධ සහල් වර්ග රසක් රසම රසබත්වේලක් පිළියෙල කර ගැනීමට හිරුසාල් හිරු පායනෝමින් විශ්වාස හිරුසාල් ඔබගේ ළඟම විලඳ සැලින් අදම මිලදී ගන්න.
3: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබට දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0.1
4: රාජසේවක
3: ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0.1 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේස සහිතයි.
5: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වය දැන් විලඳ පොලේ.
6: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
7: මෙල්වා එක ලංකාවේ එක.
8: වෙනස්ම රසය වෙනස්ම විදියට විජය ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්.
9: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි, ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
0: FM 95 FM 94.3

0: උදෑසන විනාඩි 48යි ඇල්ගොටාවුමේ වෙලාව.
1: ටවුන් එකේ වෙලාව 48යි. මේ වෙලාව ප්‍රයිම් එක නැත්නම් ප්‍රයිම් ටයිම් එක. ඔයාට මෙන්න මේ දේ මතක් කරන්න. ඒ තමයි ඔන්න දැන් ඔයාට පුළුවන්කම තියෙනවා ප්‍රයිම් රෙසිඩෙන්සිස් ලා එක්ක ප්‍රයිම් ගෲප් එකත් එක්ක එකතු වෙලා හොඳ ඉන්වෙස්ට්මන්ට් ඔපචුනිටි එකට යන්න.
0: ඉන්වෙස්ට්මන්ට් ඔපචුනිටි
1: ආයෝජන අවස්ථාවක් වාට උදා වෙලා තියෙනවා.
0: හරි.
1: අපි නිතරම කියන දෙයක් තියෙනවා වාට ඒ තමයි මේ වෙනකොට ලෝකේ ආයෝජනය කරනවා නම් කරන්න තියෙන විශිෂ්ටතම හොඳම ශේෂ්ත්‍රය තමයි රියල් එස්ටේට් කියලා කියන්නේ. ඉඩම් වල වටිනාකම ඊට පස්සේ අපාර්ට්මන්ට්ස් වල වටිනාකම එන්න එන්න වැඩි වෙනවා. අපි නිතරම කිව්වා රිච් ඩැඩ් පුවර් ඩැඩ් මේ පොතලිය පොත රොබර්ට් මහත්තයා මොකද්ද කරේ කියලා බිලියන 1.2ක් ඇමරිකානු ඩොලර් බිලියන 1.2ක් වටින අපාර්ට්මන්ට්ස් ගත්තා. ඒ බිලියන 1.2 ණය වෙලා තමයි ගත්තේ. ලෝන් එකක් විදිහට අරගෙන තමයි අපාර්ට්මන්ට් ගත්තේ. මොකද යාට ෂුවර් ඒ ලෝන් එක යාට කිසි ගේම් එකක් නැතුව අර අපාර්ට්මන්ට් එකේ රෙන්ට් වලින් ගෙවා ගන්න
0: පුළුවන් කියලා.
1: අපාර්ට්මන්ට් එකක් නෙමෙයි එයා ගත්තේ බිලියන 1.2ක් කරන්.
0: එයා
1: කැලින්ම අපාර්ට්මන්ට් තියෙන ලොකු මේ ස්කීම් එකක් නැත්නම් ලොකු ප්‍රොජෙක්ට් එකක් තමයි ගත්තේ.
0: මේ
1: ප්‍රොජෙක්ට් එක මෙයා සම්පූර්ණයෙන්ම මිලදී ගත්තා. ex wife එක්ක එකතු වෙලා. අන්න ඒකයි. ඔය ex boyfriend ලා ex girlfriend ලා බැන බැන ඉන්න එපා මම කියන්නේ.
0: හරි.
1: ආයෝජන අවස්ථා පුළුල් කරගන්න.
0: ඔපචුනිටි එකක් තියෙනවා නම් එකතු වෙලා වැඩ කරන්න.
1: ඔය ඉස්සර රජවරු එහෙමනේ විවාහ වුණේ. රාජ්‍යත්වයේ වෙනුවෙන් බිසෝවරු විවාහ කරගත්තා. සමහර අය මේ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා වෙනුවෙන් විවාහ කරගත්තා. ඒ කියන්නේ දේශ දේශාන්තරව ඉන්න කුමාරිකාව අරගෙන ඇවිල්ලා විවාහ කරගත්තා. එහෙම දේවල් සිද්ධ වුණා. ඒකින්ද ඔය මේ එක්ස් කිය බැන බැන ඉndeපා. එකතු වෙලා ඔයාගේ ව්‍යාපාර අවස්ථා පුළුල් කරගන්න. ආයෝජන අවස්ථා පුළුල් කරගන්න. එතකොට ප්‍රතිලාභ ලැබෙද්දී ඔය තරහ මරා නැති වෙලා යනවා.

0: අන්න හරි. හරි ප්‍රයිස් එකට වඩා මිලියන 10ක් විතර අඩුවෙන් ඔයාට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. බෙඩ්රූම් දෙකේ අපාර්ට්මන්ට්ස් තියෙනවා, තුනේ අපාර්ට්මන්ට්ස් තියෙනවා. ඔයාට අවශ්‍යතාවය අනුව ඒක මිලදී ගන්න පුළුවන්, තීරණය කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට අවුරුදු 4ක ආකර්ෂණීය ගෙවීම් සැලසුමක් තියෙනවා.
1: ඕකේ.
0: ඒ වගේම තමයි ඒ සැලසුමත් ඔයාට අනුව, ඒ කියන්නේ එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස්. ඔයාගේ ආදායම් කොහොමද එන්නේ, ඔයාගේ මොඩල් එක මොකද්ද, මේක ගෙවාගෙනනේ ඔක්කොම ඔයාට කතා කරලා හදා ගන්න පුළුවන්. එතකොට හරි මිලට වඩා මිලියන 10ක් විතර අඩුවෙන් හරියටම කොළඹ මැදින් ඔයාට අපාර්ට්මන්ට් එකක් අරගෙන ඒක හිමින්සරේ අවුරුදු 4ක් ගෙවාගෙන යන්න හදා ගන්න ගමන් ඒක රෙන්ට් අවුට් කරොත් ඔයාට ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. එහෙම රෙන්ට් අවුට් කරපු ඒ අපාර්ට්මන්ට් එකේ වටිනාකම අවුරුදු 2 3 ඉස්සරහට යද්දී එන්න වැඩි වෙනවා. මිලියන 50 අපාර්ට්මන්ට් එකේ වටිනාකම මිලියන 100ක් 80ක් විතර වෙන්න පුළුවන්. තව අවුරුදු 2 3ක් යද්දී. මොකද අපි මේ ඉන්නේ කොළඹ වාණිජ නගරයේ මැද නිසා. අන්න ඒ නිසා තමයි කියන්නේ අද හවස වැඩි ඉවර කරලා, බිස්නස් වැඩි ඉවර කරලා, ඔයා පාඩුවේ නිවි සැනසෙල්ල ඉන්න වෙලාවක කෝල් එකක් ගන්න මෙන්න මේ සාර කියන නම්බරයකට.
1: 0710 7 3 6 3 0710 7 3 6 3 වැඩි හිත හිත ඉන්නපා. කෝල් එකක් ගන්න රෑ 8 වෙනකන් ඔයාට කෝල් කරන්න පුළුවන්. හවස 6න් පස්සේ කෝල් ආන්සර් කරන්නේ නැහැ කියලා එකක් නැහැ.
0: 8 වෙනකන් මේගොල්ලෝ ඉන්නවා. ඔය දැන් ඔය රෑට ඔය වෙන වෙන කෝල් අරන් එක එක්කෙනාට බනින වෙලාවේ, මේ කෝල් අරගෙන හෙට මේට ඔය හින් ගගහ ඉන්න වෙලාවේ, කෝල් අරගෙන එක එක්කෙනාට දොස් කියේ ඉන්න වෙලාවේ, ඕප දූප කතා කර කර ඉන්න වෙලාවේ, මං කියන්නේ මේ වගේ වැඩක් කෙන ඉන්වෙස්ට්මන්ට් එකක් ගැන කතා කරන්න
1: ඕනේ. වැඩගත් දෙයක් කල්පනා කරන්න ඕනේ.
0: ඇඩ්වයිසර්ස්ලා ඉන්නවනේ. ඒගොල්ලෝ අනිත් ඇඩ්වයිසර්ස්ලා කියන්නේ උපදේශකයන් ඉන්නවා. මේ ගැන, මේ ශේස්ත්‍රය ගැන, ඉන්වෙස්ට්මන්ට් ගැන හොඳට දන්න කට්ටිය ඒගොල්ලෝ එකතුලා කතා බහ කරන්න. එතකොට ඔයාලට තේරෙයි මාර ප්‍රොඩක්ටිව් කියලා වගේ මේ සවස්වරු.
1: අනිවාර්යෙන් ඒත් එක්කම තමයි හිත හිත ඉන්නපා. හිත හිත හිටියොත් ඔයා හිලවර වෙන තැන හොයාගන්න බැරි වෙනවා. ඒක නිසා
0: පළවෙනි දැන් මේ හිතලා ප්‍රශ්න.
1: ඔව් ප්‍රශ්න.
0: ඔහේ නිකන් හිත හිත ඉන්නවා මේ. ඒ කියන්නේ හිතන්න දෙයක්වත් නැහැ, ප්‍රශ්නත් නැහැ. ඒවට හිතන.
1: ඒ වුණාට හිතනවා. හරි. හිත හිත ඉන්න ඇතුව ඔයා හදන ගෙදරට දාන්න මෙල්වා ස්ටිල්. මොකද කල් පවතින પરම්පරා ගානකට පාවිච්චි කරන්න පුළුවන් වෙන බිල්ඩින් එකක් නෝ හදන්න ඕනේ. එහෙනම් ඔයා අනිවාර්යෙන් දාන්න ඕන මෙල්වා ස්ටිල්. මොකද අවුරුදු ගාණක් ලංකාවේ අපේ විශ්වාසය දිනාගත්ත බ්‍රෑන්ඩ් එක තමයි මෙල්වා කියලා කියන්නේ.
0: ඔව් ඒ කියන්නේ මේ ඔය ලංකාවේ ගොඩාක් කන්ස්ට්‍රක්ෂන් සයිට් පහු කරගෙන ඉද්දි බලන්නකෝ මෙල්වා කියන බෝඩ් එක ලොකුවට පේනවා.
1: සලතු පාටට සුදු පාටින් මෙල්වා කියලා.
0: එහෙම වෙන්නේ මෙල්වා ස්ටිල් තමයි හැම තැනකම පාවිච්චි වෙන්නේ. ඉතින් දවන් තීති කිරීම ව්‍යාපෘති ගණනාවකට ශක්තිය දුන්නේ වෙන කවුරුත් නෙමේ මෙල්වා ස්ටිල්. දැන් ඔයාට ඉතින් මෙල්වා ස්ටිල් අරගෙන ආය ගෙදර වෙන්න පුළුවන්, ව්‍යාපාරික ගොඩනැගිල්ලක් වෙන්න පුළුවන්. මේ ඕනතනක් ශක්තිමත්ව කල්පවතින්න හදාගන්න කියලා අපි මතක් කරනවා.
1: ඕකේ. ඔයා දන්නවා ඔයාගේ ගෙදරට බඩුවෝ නම් ඔයා කොහෙටද යන්න ඕනි කියලා. කසාගල ග්‍රීන් සුපර් මාකට් එකට.
0: කසාගල ග්‍රීන් සුපර් මාකට් එකට ගිහිල්ලා ඔයාට පුළුවන් ගෙදරට ඕන දේවල් අඩුම මිලට මිලදී ගන්න.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුමා ඇත් නියුස්
3: ආයුබෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය නෙත් නියුස් සමග මම කේසර වද්දුව තල්පිටිය ගාලුපාරේදී මෝටර රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ රියානතුරකින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. අනතුරින් තුවාල ලබා රෝහල්ගත කළ දෙදෙනා අතර වෛද්‍යවරයෙකුද වන බවයි පොලිසිය පැවසුවේ. තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත්තේ පානදුර මූලික රෝහලටයි. වද්දුව පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනු ලබනවා. කඩුගන්නාව පොලිස් වසමේ බැලුම්ගල ප්‍රදේශයේදී බෝතලයකින් පහර දීම හේතුවෙන් තුවාල ලබා පේරාදෙණිය රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු ප්‍රතිකාර ලබමින් සිටියේදී මියගොස් තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 38ක් වූ කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මරණකරුහා ඔහුගේ සහෝදරියගේ පුත්‍රයා අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමින් බියර් බෝතලයක් බිඳ පපු ප්‍රදේශයට ඇන මෙම ඝාතනය සිදු කර ඇති බවට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා. සැකකරුද සුළු තුවාල ලබා මහනුවර රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරු අත්අඩංගුවට ගෙන තිබවයි පොලිසිය පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් කඩුගන්නාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. මීළඟට නිවුස් පෙරවරු 10ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook twitterට පිවිසෙන්න නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
4: FM 95 FM 94.8 net fm

0: Ladies and gentlemen, fasten your seat belts.
1: මේ ඔබ පිවිසෙන්නේ digital પરම්පරාවේ analog territory එකයි.
2: This FM will go down.
3: දේ 9යි විනාඩි 9යි ඇල්ගොටවුමේ වෙලාව
4: දැන් මේ මොකක්ද දැනද මං කියන්නේ යන්නේ බැටරි ගැන කතාවක්
3: පොඩ්ඩක් ඉන්න අපි ආවේ අපේ තුන්වෙනි පැයට
4: ඒක කියන්න ඕනේ
3: ඔව් පොඩ්ඩක් පොඩවන පිළිවෙලට මේ වැඩේ කරන්න දෙනවා
4: මේ නිවුස් එක දැක්කා මට මේක කියාගන්න පුදුම හදිස්සියක් ආවේ ඒකයි උනේ
3: පොඩ්ඩක් ඉන්න උදේ 9යි විනාඩි 9යි
4: ඔයා කියන්නේ මේ ඇවිල්ලා ඉන්නේ අපේ අන්තිම පැයට
3: අපි ඇවිල්ලා ඉන්නේ අපේ අන්තිම තුන්වෙනි පැයට
4: එතකොට මං කියනවා මේ අන්තිම කියවට අන්තිම නෙමෙයි අද දවසේ අපේ අවසන් පැය කියන එක
3: අන්න
4: හරි ඕකේ ඒක හරි සම්ප්‍රදායනුකූලව පොල් දෙල් පහන දැල්ලුවා
3: හරි
4: ඊළඟට මේ දැන් ඔය මේ අපි දැන් කතා කරනවානේ මේ ටික එල් නීනෝ තත්ත්වයන් ගැන
3: ඔව්
4: එල් නීනෝ එකේ මේ වෙනකොට ලොකු බලපෑමක් තියෙනවා යුරෝපා කරයට යුරෝපයේ ගත්තට පස්සේ විශේෂයෙන්ම ඔය ස්පාඤ්ඤය ප්‍රංශය ජර්මනිය නෙදර්ලන්තේ වගේ රටවල් වල ලොකු හීට් වේව් එකක් තියෙනවලු හීට් වේව් එකක් ලොකු රස්නයක් සමහර විට සෙල්සියස් අංශක 40 පවා ඉක්මවා යන තත්වයක් තියෙනවලු මේ ලෝකේ මොන දේ වුණත් මොන ආකාරයේ විනාශකාරී දෙයක් සිද්ධ වුණත්
3: හරි
4: බිස්නස් ඔපචුනිටි එකක් හදාගන්න රටක් ඉන්නවා චීනෙක්කම කරට කරඉන්න ඇමරිකා එක්සත්
5: ජනපදය
4: දැන් කොහමරි වැඩේ වෙලා තියෙන්නේ මෙහෙමයි දැන් මේ රස්නෙත් එක්ක යුරෝපේ ඉන්න කට්ටිය හිතුවලු මොනාම හරි වැඩක් මේ රස්නෙන් ගන්න බෑ එහෙනම් අපි අපේ සෝලර් පැනල්ස් ටික ගහන්නම් ගහලා බැටරිස් වලට මේවා ස්ටෝ කරගන්නම් කියලා හැබැයි දැන් ඔතන පොඩි ප්‍රශ්නයක් තියනලු බැටරිස් එහෙම ඉතින් අර ලේසියෙන් අෆෝඩ් කරන්න බෑ අඩු මිලට ගන්න ඔව් යුරෝපේ අයටත් ඉතින් ගණන් ලේසි නෑ පොඩ්ඩක් ගෙදට එකක් හයි කරගන්න එක يعني નિયම ප්‍රමිතියෙන් තියෙන බැටරි එකක් ගෙදට ගන්න එක ලේසි නෑ. චීන කිව්වලු හරින්. ඕව ප්‍රශ්න නෙමෙයි.
5: අපි
4: දෙන්නම් බැටරි අඩුවට. නෑ. ඕව ගැන හිතන්න එපා. අපි දෙන්නම් බැටරි අඩුවට කියලා චීනේ.
5: ඕගොල්ලෝ රස්නෙන් ගන්න ප්‍රයෝජන නේද?
4: ප්‍රයෝජන. චීනේ සෑහෙන්න ලොකු බැටරිස් ප්‍රමාණයක් මේ වෙනකොට යුරෝපයට එක්ස්පෝට් කරලා තියෙනවලු.
3: ඕකේ.
4: දැන් ඕක බලාගෙන හිටියන ඇමරිකාව. හරිද? ඇමරිකාවට දැන් පොඩ රීදෙනවනේ.
3: ඔව්.
4: ඇමරිකාවත් දැන් ඔන්න බැටරියක් හදලා තියෙනවා. මේ සැන් ඩියාගෝ වල තියෙන කම්පැනි එකක් තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. කිලෝවෝට් 9 බැටරි. නමේ බැටරි ඔය යුරෝපයේ ගෙවල් වලට ඇති වෙන විදිහට හදලා තියෙනවා. සාමාන්‍යයෙන් වා මේ ඔය ලිතියම් අයන් මේ බැටරිස් වල තියෙන්නේ. මේගොල්ලේ කෙමිස්ට්‍රි එක වෙනස් කරලා තියෙනවා සෝඩියම් අයන් දාලා. මේගොල්ලෝ කියනවා මේ මේකේ තියෙන විශේෂත්වය තමයි
5: සෝඩියම් නම් ඉතින් ඕන මුහුදෙන් ඕන තරම් හොයාගන්නත් පුළුවන්.
4: ලෝ කෝස්ට් එක. අඩු මිලකට අපිට මේ බැටරි එක හදන්න පුළුවන්. හොඳ ආයු කාලයක් තියෙනවා. ඒ වගේම තමයි මේක මේ එක්ස්ට්‍රීම් ටෙම්පරචර්ස් වලදී. ඒ කියන්නේ අධික උෂ්ණත්වයේ වගේම අනිත් පැත්තෙන් සීතල. ඒගොල්ල සීතල මේ මැනලා තියෙනවා. සෙල්සියස් අංශක ඍණ 40 දී පවා මේ බැටරියට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.
5: එන්නේ නැහැ කියලා.
3: හරි.
5: මම ඕක සිංගල් නමක් දාන්නද? මේ බැටරියට.
4: මොකද?
5: ලවණ කෝෂ.
4: අන්න සෝඩියම්.
5: ඔන්න ගන්න ටක්කල වචනේ පෙන්නද කෑ. සෝඩියම් වලින් හදන්නේ නේ.
4: සෝඩියම් අයන් බැටරිස්.
5: ලවණ කෝෂ කියලා ඔන්න කවුරු හරි රෙජිස්ටර් කරගන්න.
4: හරිද? සෝඩියම් ක්ලෝරයිඩ්. හරිද? දැන් ඔය විදිහට සෝඩියම් වලින් මේගොල්ලෝ බැටරිස් හදලා දැන් අර චීනේ හෙන්නට බැටරිස් ප්‍රමාණයක් මේ ෂිප් කරලා තියනවලු නෙදර්ලන්තයට ඊට පස්සේ ප්‍රංශයට ස්පාඤ්ඤයට ජර්මනියට ලොකු ඉල්ලුමක් තියනවලු
3: මොකද
4: ඒගොල්ලෝ කැමතිලු මේ තියෙන රස්නෙට සෝලර් පැනල්ස් ගහලා බැටරිස් වලට චාර්ජ් එක අරගෙන ඊට පස්සේ වැඩ කටයුතු දිගට එහෙම හරි ඉතුරුවක් තියනවනේ රස්නේ හරි කමන්නේ මොන හරි ඉතුරුවක් කියලා ඉතින් ඕක දැකපුවා තමයි ඇමරිකාවට හිතලා තියෙන්නේ එහෙම මේ චීන තනියම මේවා කරන්න දෙන්න බෑ අපිත් හදනවා බැටරියක් කියලා කිලෝවෝට් 9 බැටරි යුනිට්ස් මේ වෙනකොට 1000ක් විතර හදලා මේ එක්ස්පෝට් කරලා තියෙනවලු. හැබැයි ඉතින්
5: ටාගට් හදයි නේද?
4: ඔව් ටාගට් හදයි. හැබැයි කියන්නේ මේ මේ ටාගට් ටිකක් මදි කියලා. ඒ කියන්නේ ඇමරිකාව තව මීට වඩා යුනිට්ස් ප්‍රමාණයක් හදා ගන්න ඕනේ. මොකද චීනේ මාස් ප්‍රොඩක්ෂන් එකක් මේ වෙයි කරනවා. ඒකට ගැළපෙන විදිහට තාම පොඩ්ඩක් වේගෙ මදි. හැබැයි කොහොම හරි බැටරියක් හදාගෙන අර රයන් ලිතියම් අයන් එකකට පොඩි ෂොට් එකක් තට්ටුවක් දාලා තමයි සෝඩියම් අයන් කියලා එකක් අරගෙන ඇවිල්ලා
3: තියෙන්නේ.
4: ඉතින් ඉස්සරහට යුරෝපේ ඔන්න රස්නෙන් ඉන්න ගොඩාක් කට්ටිය තමන් ගෙදර තියෙන සෝලර් පැනල්ස් වලින් විදුලිය හදලා බැටරි චාර්ජ් කරගෙන එහෙම හරි අස්වැසිල්ලක් ගන්න තමයි සූදානම්
5: වෙන්නේ. සූදානම් වෙන්නේ දැන් මේ වින්ටක පටන් ගන්නවානේ මං හිතන්නේ දැන් අර අපි විෂුව කිව්වන සැප්තැම්බර් 21 වෙනස් වුණානේ දැන් එන්න එන්න ඉදිරියේදී යුරෝපයට වින්ටක එනවා දැන් යුරෝපයේ ග්‍රීෂ්ම කාලේ යුරෝපයේ අවුරුදු ගණනාවකින් ආපු දීර්ඝතම සහ උණුසුම්ම කාලේ හින්දානේ දැන් ඔය ඔක්කොම හිතුනේ
4: හිතුනේ
5: දැන් උණුසුමේ ප්‍රයෝජන ගන්න යන්නේ දැන් විශේෂයෙන් යුරෝපයේ පුරා කටකතාවක් යනවා මේ රස්නේ වගේම දෙපරන්දම් වෙන්න ශීත කාලෙත් එයි කියලා.
4: එයි කියලා අනිවාර්යයෙන්ම.
5: ඔව් ඒ කියන්නේ අධික උණුසුම් මර ගුරු ගීතේ පොතේ අන්තිමට කියනවා වගේ මේ මොනවද සූලං හමයි ශීත කාලේ එයි උණුසුම් කාලේ එයි හැබැයි වසන්තේ කවදා හරි එනවා කියලා.
4: එනවා කියලා.
5: කිව්වා වගේ අර උණුසුම් කාලයට හරියන්න ඒකේ රිටර්න් එක ශීත කාලෙන් එයි කියලා. ඒ මං හිතන්නේ ඒගොල්ලන්ගේ අත්දැකීම් එක්ක අර වැඩිහිටි પરම්පරාව කියනවලු
4: කියලා දෙනවා.
5: ඉතින් අපිට දැන් හරි චීනේ බැටරි හදනවා මේ යුරෝපයට යුරෝපේ උණුසුමෙන් කරන්ට් එක හදාගන්න. ඇමරිකාවත් බැටරි හදලා දෙනවා.
4: ඔව්.
5: දැන් අපිටත් කරන්න පුළුවන් දෙයක් තියෙනවා නාචි.
4: ඔව්.
5: එහෙම ශීත කාලයක් එනවා නම් ඒ ශීත කාලයට ඔරොත්තු දෙන්නේ නැහැ නේ වැඩිහිටියෝ යුරෝපේ ඉන්න.
4: ඔව්.
5: දැන් ඔය ශීත කාලෙත් තමයි මේ ඔය සාරල එහෙම හොඳටම දන්නවා. ශීත කාලෙදී ඕගොල්ලන්ගේ හෝටල් එක ෆිල් වෙන්නේ නේද? යුරෝපේ.
4: ඒ කියන්නේ. ඔව්. ඒක පාරක රහස්.
5: ඒක තමයි. ඉතින් ඒකෙන් දා මේ මං හිතන්නේ ලංකාව හරි කැම්පේන් එකක් කරොත් ශීත කාලේ විශේෂයෙන් වැඩිහිටියන්ව තියාගන්න එක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒකෙන් දා ලංකාවට ඒ ශීත කාලේ ගෙවෙනකන් ඒ වැඩිහිටියන්ව ස්පෙෂල් පැකේජ් වලට ලංකාවට ගෙනල්ලා සුරක්ෂිතව කරලා අපිට ආය අරලන්න පුළුවන්.
4: අන්න ඒකයි ඔපචුනිටිස්.
5: අද මේ මේ විනාඩි 10 ඇතුළත බිස්නස් ඔපචුනිටි දෙකක් කිව්වා.
4: දෙකක් කිව්වා. දැක්කනේ දැන් චීනයි ඇමරිකාවයි කොහොමද ව්‍යාපාර කරන්න කියලා පේනවනේ. ලෝකේ මොන ප්‍රශ්න ආවත් මොකක් හරි ගැජමැටික් එකක් අටවලා විකුණන්න දන්නවා. ඉතින් යුරෝපයට සහ අත් වෙලා තියෙන ඉරණමත් මේක අපිට පේනවා. එක පැත්තකින් ඇමරිකාව අනිත් පැත්තෙන් චීනය නැත්තම් ඇත්තටම යුරෝපයට පවතින විදිහක් නැහැ. යුරෝපයට මේ දේවල් යුරෝපය ඇතුලේ හදා ගන්නවා තියා හිතා ගන්නවත් බෑ. ඊට වඩා ප්‍රශ්න ගොඩාක් යුරෝපයට මේ මොහොතේ තියෙනවලු. ඉතින් ඒකෙන් අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන චීනයේ ඇමරිකාවයි වෙනම බිස්නස් එකක් කරනවා. බැටරි හරි විකුණන්න.
3: ඒකයි අපි
4: කියන්නේ. ගේම් එකේ ඉන්න ඕනේ.
3: ඔව් මම දවසක් කිව්වා චී සීනේ උඩ බලාගෙන ඉන්නේ. හැමතිස්සෙම ඔව් කොහෙන් හරි
5: විදියක් ආවා. සීනේ උඩ බලන් හිටියත් ඒ බිස්නස් එකකට තමයි උඩ බලන්නේ.
4: ඒකේ උඩ විකුණන්න.
5: උඩට මොන හරි කරන්න.
3: හරියට හරි. ඔයත් චීනේ වගේ වෙන්න මං කියන්නේ වගේ ලයිෆ් එකේ නේද?
4: අඩුමයි කියන්නේ.
5: නෑ අපි මෙහෙමනේ. අපි මේ චීනේ කියනේ වෑ. අපි 90% විතර අරගෙන තියෙන්නේ.
3: ඔව්.
5: චී අකුර කපන්න විතරයි තියෙන්නේ. අනිත් එක අපි කරනවා. ඔව්.
4: ඊන අරන් තියෙනවා.
5: චී විතර කපලා චීනේ කියලා ලියනකොට අනිත් අකුරු දෙක නම් අපි ඔතට
3: ඕන තරම් තියෙනවා නේ.
5: ඕන තරම් තියෙනවා. අපි ඒක අරන් අරන් තියෙනවා.
3: ඔව්.

0: FM Anu Paha, FM Anu Hatrai tak cuma ada Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබදතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
3: උදේ 9:20 දැන්නේ.

0: බ්‍රන්ස් ගන්න එන්න තම්රු.
1: අලුත් තැනක් අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්.
2: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779676767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
3: වසර 20කට වැඩි කාලයක් ඔබේ විශ්වාසය දිනාගත් හිරු සහල් විශ්වාස කළ ඔබ වෙනුවෙන් හිරු සහල් විතින් විශේෂ තෑගි. රයිස් කුකර්, මයික්‍රෝවේව් අවන්, ගෑස් කුකර් සහ අයන්. කරන්න තියෙන දේ හරිම සරලයි. අදම හිරු සහල් බෑගයක් මිලදී ගන්න. ඇතුලේ වවුචරයක් තිබේදයි බලන්න. වවුචරයක් තිබුණොත් එහි සඳහන් දුරකථන අංකයට අමතා වවුචරයේ කේත අංකය ලබා දෙන්න. හිරු සහල් නියෝජිතයෙකු ඔබේ නිවසට පැමිණ ඔබට හිමි තෑග්ග ලබා දෙනවා. ඉතින් තවත් බලාගෙන ඉන්න එපා. හිරු සහල් බෑගයක් මිලදී ගන්න. ඔබේ වසර 20කට වැඩි විශ්වාසයට හිරු සහල් වෙතින් අපේ තෑග්ග.
4: මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
5: LB රන් අය තමයි මගේ හයිය.
6: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
7: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112-125-125 මතන්න. BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක්. කොන්දේසි සහිතයි.
8: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
9: FM 95 94.8 Net FM Divaina Pura. FM 95 94.8 Net FM Divaina Pura.

0: උදේ 9යි විනාඩි 26යි ඇල්ගොටාමේ වෙලාව.
1: හරි.
0: වාඩ මාව ඇහුණ නේද අචි?
1: ඇහුණා.
0: ඇහුණා නේ.
1: හොඳට ඇහෙනවා.
0: හරි මට මාව ඇහෙන්න තෝ ගියා.
1: සුපර් හැදිලිව මට ඇහෙනවා. අන්න ඇහෙනවද කියලා බලනවා කට්ටිය එකතු වෙලා. හරි ඉතින් අපි වාඩ මතක් කරන්න ඕන. අපි මේ ඉන්නේ අන්තිම පැයි. ඉතින් යන්න කලින් මතක් කරනවා පුළුවන් නම් මේ මේ දැම්ම මේ ඇහෙන මානේ නං ඔයා ඉන්නේ.
0: ඔව්.
1: මේ දැම්ම ඔයා යන්න ඕන.
0: කොහෙටද?
1: දම් රෝ එකට. වෙන මොනා නිසාවත් නෙමෙයි. දැන් ඔයාට දම් රෝ එක.
2: දැන් ඇරලා ඈ.
1: දැන් ඇරලා දැන් ඔයා. දැන් අපි ඒකනේ යන්න කිව්වට. ඔයාට ඩබල් වොරන්ටිස් හම්බ වෙනවා.
0: නෝ.
1: ඕනම Samsung නිෂ්පාදනයක් වෙනුවෙන් ඔයාට ඩබල් වොරන්ටිස් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. Samsung වොරන්ටි එක වගේම අනිත් පැත්තෙන් දම් රෝ වොරන්ටි එක මේ දෙකම හම්බ වෙනවා. ඉතින් මෙතන තියෙනවා මාර මේ අන්‍යෝන්‍ය අවබෝධය.
0: ඒ
1: කියන්නේ මේ Samsung වගේ කම්පැනි එකක්
0: අන්‍යෝන්‍ය අවබෝධය.
1: අවබෝධය. Mutual understanding එකක් තියෙනවා. හරිද? ඒ කියන්නේ Samsung වගේ කම්පැනි එකක් ඊටවත් ඒ කියන්නේ තමන්ගේ ඒජන්ට් කෙනෙක්ට එයාලගේ නමින් වොරන්ටි එකක් දෙන්න අවසර දෙන්නේ නැහැ. ඒ ස්ටෑන්ඩඩ්ස් ෆලෝ කරන්නේ නැත්තම්.
2: ඒ කියන්නේ වර්ල්ඩ් වයිඩ් නෙමෙයි වර්ල්ඩ් වයිඩ් බඩු ඉක්ුණන කම්පැනි එකක් කොරියාවේ තියෙන්නේ.
1: අන්න හරි ග්ලෝබල් බ්‍රෑන්ඩ් යන්නේ.
2: ග්ලෝබල් බ්‍රෑන්ඩ් එකක් මේ කොරියාව මං හිතන්නේ රඳා පවත්වගෙන යන කම්පැනිය තමයි
1: Samsung කියලා කියන්නේ.
2: ඔව් කොරියන් කට්ටිය කියන්නේ Samsung කියලා. අපි Samsung
1: කිව්වා. නැත්නම් අපි Samsung.
2: නැත්නම් කොරියාව Samsung.
1: ඔව්.
2: ඉතින් එහෙම එකක් අපේ දේශීය ආයතනයකට මෙච්චර විශ්වාසයක් තියෙනවා කියන එක නිකන් හිතන්නකෝනේ.
1: අන්න ඒකයි. ඉතින් ඔයාට පුළුවන්කම තියෙනවා Samsung නිෂ්පාදන වෙනුවෙන් දම්රෝ එකෙන් ඩබල් වොරන්ටිස් අරගන්න. දම්රෝ වොරන්ටි එක වගේම Samsung වොරන්ටි එකත් ඔරිජිනල් වොරන්ටි එකත් ඔයාට හම්බ වෙනවා. ඒ වගේම තමයි ඔයාට දම්රෝ කිව්වම ඉස්සලා මතක් වෙන්නේ ගෘහ භාණ්ඩ නම් එහෙම විතරක් නෙමෙයි. ඔයාට ගෘහ විදුලි උපකරණත් මිලදී ගන්න පුළුවන්. දම්රෝ වොෂින් මැෂින් තියෙනවා, දම්රෝ ෆ්‍රිජ් තියෙනවා. ඒ වගේම තමයි ලෝකයේ සුපතල සන්නාමයන් Samsung, Panasonic වගේ සන්නාමයන් වලින් ඔයාට AC brands මිලදී ගන්න පුළුවන්. අපි කියවන අර BTU වගේ එහෙම බලල එක කියලා දීලා මෙහෙමයි මෙහෙමයි ඕනේ කියලා ඔක්කොම කියලා දෙන කට්ටිය ඉන්නවා. ටෙක්නිකල් ඔයාට ඕනේ දැනුම, තාක්ෂණික වශයෙන් ඕනේ දැනුම, මග පෙන්වීම හැම දෙම අකුරටම හම්බ වෙනවා. ඉතින් යන්න කියලා අපි මතක් කරනවා දම්රෝ එකට. දම්රෝ ප්‍රදර්ශනාගාර 160කට වැඩි ප්‍රමාණයක් ලංකාව පුරාම තියෙනවා. මේ ඕන තැනකින් ඔයාට පුළුවන් අපි මේ කියන ඔක්කොම වට්ටම් අත්දැකීම් විඳගන්න.
0: රයිට්. දැන් ආචි අපි මේ ඉන්න මේ බිසි ලයිෆ් ස්ටයිල් එක හරිද? අපි උදේට එනවා, වැඩට එනවා, ඊට පස්සේ තව වගකීම් ඉෂ්ට කරනවා, ගෙදර යනවා, ආයෙනවා. අපි ඔකින් බ්‍රේක් එකක් ඕන වුණාම අපි සාමාන්‍යයෙන් යන්නේ ග්‍රීනරි වැඩි පැත්තකටනේ.
1: කොළපාටට
2: පේන. කොළපාට හොයාගෙන යන්නේ.
0: කොළපාට හොයාගෙන යන්නේ පොඩක් ෆ්‍රෙෂ් වෙන්න.
1: ෆ්‍රෙෂ් වෙන්න.
0: පොඩක් රීස්ටාර්ට් කරන්න අපේ ලයිෆ් එක. නැත්නම් අපි අර විදිහටම එක දිගට දිවුවොත් අපි බර්න් අවුට් එකකින් තමයි නවතින්නේ. බර්න් අවුට් කියන්නේ අර එපා වෙලා නැගිටිනවට නැගිටිනවා
1: වගේ. පිච්චිලා ගිහිල්ලා වගේ අපිට
0: දැනෙනවා.
1: දැවිලා දිය වෙලා රිටි පන්දන් දිය වෙලා බර්න් අවුට් වෙලා
0: ගිහිල්ලා. බර්න් අවුට් වෙලා
1: ගිහිල්ලා. ඔයා බර්න් අවුට් වෙන්න එපා. ඔයාගේ කැලරිස් බර්න් අවුට් කරන්න.
0: අන්න හරි. ඔයා බර්න් අවුට් වෙන්න එපා. ඔයාගේ කැලරිස් බර්න් අවුට් කරගන්න. ඉතින් අපි කොළපාට හොයාගෙන යන්නේ. කොළපාට අපිව පොඩක් රීෆ්‍රෙෂ් කරනවානේ.
1: අන්න ඒකයි. කොළපාටට පුළුවන් ඔය බර්න් අවුට් දෙකම කරන්න.
0: දෙකම කරන්න.
1: හරියට
0: හරි.
1: ඒ කියන්නේ ඔයාගේ කැලරිස් බර්න් අවුට් කරන්නත් පුළුවන්. ඔයා බර්න් අවුට් වෙන එක නවත්තන්නත්
0: පුළුවන්.
1: ඒකියාව.
0: ඉතින් කීල්ස් එක කීල්ස් එක කිව්වම මතක් වෙන
1: කොළපාට.
0: කොළපාට. බලන්න කොච්චර සනීපයිද කියලා.
1: හරිත පැහැය.
0: ඔව් ඒගොල්ලන්ගේ ලස්සන කොළපාටක් තියෙන්නේ. ඉතින් ඔයාගේ දවසත් මේ හිතන්නකො දැන් උදේ නැගිටලා ඔයාලට වැඩ ගොඩක් තියෙන දවසක්
1: අර
0: ඔයාලට මැදින් පොඩ්ඩක් රිෆ්‍රෙෂ් වෙන්න ඕන නම් යන්න ළඟම තියෙන කීල්ස් එකට.
1: කීල්ස් එකට.
0: හරිද? එතකොට ඔයාට අර කිව්වා වගේ ඔයාගේ කැලරිස් බර්න් අවුට් වෙන ඔප්ෂන් උත් තියෙනවා. ඔයාගේ බර්න් අවුට් එකට ඔප්ෂන් එකකුත්
1: තියෙනවා.
0: මොකද කීල්ස් එකට අඩිය තිබ්බ ගමන් මාචි ඒ ටෙම්පරචර් එකේ ඉඳලා ඒක ඇතුලේ හරියට මේන්ටේන් කරලා
1: සෞම්‍යයි. ඒක අපි කියන්නේ සීතලයි නෙමෙයි සෞම්‍යයි.
0: සෞම්‍යයි. ඉස්සරහ තියෙන ඔයාට මල්. දැන් කීල්ස් වල තියෙන අර වාගේ ටේබල් එක උඩ තියාගන්න පුළුවන් පැල වර්ග.
1: චූටි චූටි පැල
0: වර්ග. චූටි චූටි පැල වර්ග. ඒවයි ඉඳන්. වාගේ කෑම. දැන් මම කිය ලෝරිස් රෝඩ් එකේ කීල්ස් එකේ ඔයාට ලන්ච් ඕන ලන්ච් ගන්න
1: පුළුවන්.
0: බේකරි අයිටම්ස් ගන්න පුළුවන්.
2: ලන්ච් හදා ගන්න ඕන නම් ඒවත් තියෙනවා.
0: ඒවත් තියෙනවා.
1: හදා ගන්න ඕන ඒවත් තියෙනවා.
0: ගෙදරකින් හදා ගන්න ඕන නම් ඊතුරු බඩු ටික එහා පැත්තේ ඕනම දෙයක් ඔයාට ගන්න පුළුවන්. ඉතින් ඔයාට ෆ්‍රෙෂ් වෙන්න ඕන නම් යන්න ඕනිවා කීල්ස් එකට.
1: අනිවාර්යයෙන්ම. එතකොට කීල්ස් එකත් එක්ක ඔයාගේ ලයිෆ් එක මාට ෆ්‍රෙෂ් කරගන්න පුළුවන්. අර මේ සාරා කිව්වා වගේ සාමාන්‍යයෙන් අපි හිතන් ඉන්නා උදේට තමයි අපි ෆ්‍රෙෂ් වෙන්න ඕනේ කියලා. එහෙම නැහැ. ෆ්‍රෙෂ්නස් එක දවස පුරාම තියෙන්න ඕනේ. දවල් වෙද්දිත් ඒ ෆ්‍රෙෂ් ගතිය වාර දැනෙන්න ඕනේ. නැවුම් ගතිය දැනෙන්න ඕන. එතකොට තමයි ඔයාගේ ගමන වාට ලස්සන්ට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් පොඩි පොඩි දේවල් වලින් ලොකු ලොකු වෙනස්කම් කරන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම අපි කියන වාට යන්න කීල්ස් එකට ගිහිල්ලා නැවුම් බව අත්විඳින්න කියලා.
0: ඕකේ. හරි. ඊට පස්සේ යන්න බෑ එහෙම යන්න දෙන්නේ
1: නැහැ කොහෙද මොකද වා
0: එහෙම යන්න දෙන්නේ නැහැ ආච්චි
1: හරිද
0: මේ අප් දැන් ඔයා හතට ආවහම ඔයා 10 වෙනකන් ලොකු වගකීමක් නේ බාර අරගෙන ඉන්නේ
1: ඔව්
0: හරිද ඒක මගේ යටතේ තමයි ඔය දෙන්නම ඉන්නේ
1: ඒක නේ අපි දෙන්න පොඩි කිව්වේ අපේ දවස කිව්වේ ඒක නේ හෙට
0: දැන්
1: මෙතන වැඩි හිටගෙන යටතේ තමයි අපි දෙන්න ඉන්නේ ඒකමයි හරිම සතුටෙන්
0: ඉතින්
1: අපි බලාපොරොත්තු වෙනවා චොකලට් එකක් ඔය මේ අයිස්ක්‍රීම් එකක් එහෙම ගෙනල්ලා දෙයි කියලා
0: හා බලමු බලමු මේ අහන්නකෝ
1: දැන්
0: මං ඊයේ රෑ පොඩි ගියා මේ රැබිට් හෝල් එකක් ඇතුළට හිතින් රැබිට් හෝල් එකට යනවා කියන්නේ මොකද්ද කියලා දන්නවද
1: මොකද්ද
0: හිතින් රැබිට් හෝල්
1: එක නෑ අපිට දැන් ඔයයි කිව්වම අපිට මැවිලා පෙවුනවා බඩගාගෙන කියලා
2: ආගුලක් කස්තර රින්ගල
1: ආගුලක් කස්තර එහෙම
0: මං කරා ඒ වගේ පොඩි කාලේ නම් මේ දැන් කරන්න බෑ දැන් ලොකු වැඩි
1: දැන් මොකද්ද ඔයාගේ මේ රැබිට් හෝල්
0: දැන් රැබිට් හෝල් තියෙන්නේ අපේ ඔළුවේ අපි දැන් අඩල්ට්ස් ලානේ අර කියන්නේ පොඩි කාලේ මනස තමයි මේ ෆ්‍රීම මයින්ඩ් එක කියලා
2: අපි දෙන්න තමයි මේ මනස ඉන්නේ හිත අපේ දිනේ
1: මාර ෆ්‍රී එකේ ඉන්නේ
0: හරි ඔයගොල්ලෝ මේ මම කියනවාට
2: හරි හරි හරි කියන්නකො ඔයගොල්ලන්ගේ දිනේ හිට
0: අහන්නකෝ දැන්
2: කියන්නකෝ
0: ඊයේ රෑ දැන් මං ගියා පොඩි රැබිට් හෝල් එකකට රැබිට් හෝල් එකක් කියලා කියන්නේ එක තෝට් එකක් එනවා ඒකෙන් තව එකකට යනවා ඒකෙන් තව එකකට යනවා ඒකෙන් තව එකකට යනවා එහෙම යද්දි ඔහා ආපස්සට හිතලා බැලුවම ආ පටන් අරගෙන තියෙන්නේ වෙනම දෙයකින් හැබැයි ඔහා හාරගෙන ගිහිල්ලා දෙන්නේ
2: වෙන තැනකට
0: ඒ පාර ආවවතින් කරනවා ඔයාගේ ස්ට්‍රෙස් එක වැඩි වෙනවා ඔයාගේ ඔළුව රිදෙන්න ගන්නවා එක එක ප්‍රශ්න රැබිට් හෝල් වල යන්න එපා මම කියන්නේ ඕවතින් කරන්න එපා මේ මොහොතේ ජීවත් වෙන්න
1: රැබිට් හෝල් වල
2: ජීවිතයට එන්න
1: අන්න හරි ඒ කියන්නේ මේ සම්මා සතියෙන් ඉන්න යහපත් සීයෙන් ඉන්න
0: ඒක නැතිම කෙනා තමයි ඔයගොල්ලන්ට අවදා අවවාදයේ දුන්නේ කමක් නැහැ ඔයාලා ප්‍රැක්ටිස්
2: කරන්න සම්මා සතියෙන් හිටිය නැතුවම වෙන්නේ සම්මා සති සම්මා නොට්
1: අන්න එහෙම වෙනවා
0: සම්මා සති සම්මා නොට් කොමාරි ඔය සම්මා නොට් කට්ටියගේ ඔළුවේ කැක්කුම් වැඩි වෙනවා එතකොට තමයි අපි මතක් කරන්නේ ඔයාලට මෙල් ඩෝල් කාඩ් එකක් ළඟ තියාගන්න
1: අනිවාර්යයෙන්ම ඔයාගේ බෑග් එකේ වෙන්න පුළුවන් ඔයාගේ මේසුවේ වෙන්න පුළුවන් ලාච්චුවේ වෙන්න පුළුවන් ඔයාට පවන්න පුළුවන් දුරකින් අනිවාර්යයෙන්ම මෙල් ඩෝල් කාඩ් එකක් තියාගන්න. ඉතින් ඔය සාර කිව්වා වගේ එක එක තත්ත්වයන් එනවා. ඔළුවේ අමාරුද, හිස රදයේද, උණද, සෙම් ප්‍රතික්ෂාවද එක එක ඒවා කියනවනේ අපි. මේ තියෙන දේශගුණික තත්ත්වයත් එක්ක එහෙම තමයි. එහෙම දේවල් වෙන්න පුළුවන්. ඔය ඕනකට වඩා රැබිට් හෝල් ලස්සරින් ගන්න ගියාමත් ඔවා වෙනවා.
0: ඔය
1: ඒවා තියෙන රැබිට් ලට අපිට නෙමෙයි.
0: අපිට නෙමෙයි.
1: හරිද? ඒකින් ද මේ
0: මම රැබිට් කෙනෙක් වගේ කියුට් නේ.
1: ආ එහෙම.
2: ඒක. ඔය රින්ගල කරගෙන
1: කියුට් වරවන්නේ නැහැ. මතනම රින් ගන්නත් එපායිම. හරිද? ඉතින් ඒ නිසා මෙල් ඩෝල් කාඩ් එකක් ළඟ තියාගන්න කියලා අපි වට මතක් කරනවා.

0: දශම අටේ දිවයිනපුර කවදත් අලුත් කාගෙත් නෙත්
1: උදේ 9යි විනාඩි 38යි දැන්
2: ප්‍රමිතියෙන් ගුණෙන් පෝෂිත විජයපුරකන් පිටි විජයපුරකන්
3: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි

0: Samsung'dan Honda Tenay Damro.
1: Finishing bahala klesa kalara flow veja bena.
2: Sit bedagani kal bavati avalakshana novi. Oyat bahalata washi wenna. Finishing bahalak nam kalara tamai.
3: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක.
4: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න ෆ්‍රෙෂ් විදියට හිතන්න. Heels. Life එකම ෆ්‍රෙෂ්.

0: උදේ 9 විනාඩි 46යි ඇල්ගටාව් මේ වෙලාව. හරි අපිට දැන් යන්න වෙලාව හරියාගෙන ඉන්නේ හරිද? ඒක නිසා මතක් කරන්න ඕන ටික මතක් කරලා මේක ජනීට බාර දීලා අපි යමු.
1: අපි යමු. හරි යන්න කලින් මතක් කරන්න ඕන ඔයාට. ඔන්න දැන් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 27 වෙනි වතාවටත් පැවැත්වෙනවා. දැන් ඒක නවා දන්නවා. අපිත් එතන ඉන්නවා. සිරිමාව පරිශ්‍රයේ හරියටම ඇතුල් වෙන තැනම වම් පැත්තේ අපේ net fm කුටිය තියෙනවා. සුපුරුදු විදිහට අපේ පොත් කැටේ තියෙනවා. හැම අවුරුද්දකම වගේ ඔයාල දෙන පොත්. අලුත් දේවල් වෙන්න පුළුවන්, නැත්නම් ඔයා කොහෙන් හරිවා පාවිච්චි කරපු පොතක් වෙන්න පුළුවන්, ගෙනල්ලා දෙන දේවල් අපේ අවශ්‍යතාව සහිත දරුවන්ට ලංකාවේ ඕනම කොනක ඉන්න ගිහිල්ලා බාර දෙනවා. ඒ වගේම තමයි අපි දරුවෝ වෙනුවෙන් තව අවස්ථාවක් දීලා තියෙනවා. අපේ මේ පොඩ්ඩෝ කැමතිනේ ඉතින් ඔය රේඩියෝ ප්‍රසන්ටින් වලට විවිධ ඉදිරිපත් කිරීම් කරන කට්ටිය ඉන්නවනේ පොඩ්ඩෝ. ඉතින් ඒ අය වෙනුවෙන් අපි ඔන්න ඇල්ෆා ස්ටුඩියෝ අපේ සජීවී මැදිරිය හදලා තියෙනවා, හඩ පරීක්ෂණ මැදිරිය. එතනටත් එන්න පුළුවන් හැකියාව තියෙනවා. අද දවසෙත් ඔන්න අපේ කසුනි නැන්දලා කට්ටිය හෙට වෙලා ඉන්නවා. උදේට කසුන නැන්ද ඔක තමයි කරන වැඩි.
0: ඔව්.
1: උදේට දැන් මෙතන
0: ඉරණ ගමන් දුවනවා.
1: ඇල්ෆා ස්ටුඩියෝ කරලා ඊළඟට කරන්නේ ආයෙත් ගිහිල්ලා ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් රටට අඳුන්නලා දෙන්න පුළුවන්. අපේ දක්ෂයින හොයන එක තමයි කරන්නේ හවස් වෙනකම්ම. ආයෙ මේ සම්පූර්ණ දරුව වෙනුවෙන් තමයි හැමදේම කැප කරලා තියෙන්නේ අපේ මේ ටිකේ කසුනි නැන්ද.
0: ඔයාලා අපේ Facebook මේ දවස්වල ලයිව් බලනවා
1: නම්
0: සැහෙන්න පේනවා කසුනි නැන්දා ඉන්නවා බබාලා එක්ක.
1: ඔව් කසුනි නැන්දයි සචින් නැන්දයි දෙන්නා ඉන්නවා. ඒගොල්ලන්ට තමයි අපි දරුව බාර දීලා තියෙන්නේ. අපිත් ඒගොල්ලන් ඒ දෙන්නට බාර දීලා තියෙන්නේ. නුවා මම කට්ටි ඔක්කොම ඔයාව නෑ
0: මම
1: ඔයාව දරුවෝ ගැන අපි මේ කතා කරන්නේ පොඩි අය ගැන. හරිද? ඉතින් අපි මතක් කරනවාට යන්න වාගේ පොඩ්ඩත් එක්ක අපේ net fm හඩ පරීක්ෂණ මැදිරියට ගිහිල්ලා වට පුළුවන් වොයිස් ටෙස්ට් එකක් කරන්න. ඉතින් එහෙම දක්ෂතා දක්වපු පුංචි අයව අපි පහුවදාම අරගෙන ආවා. මේ වෙනකොටත් බොහෝ දෙනෙක් වාට net fm alpha ස්ටුඩියෝ එකෙන් අහන්න දකින්න ලැබෙන්නේ නැති. ඒ කියන්නේ අපි ඊයේ නම් කට්ටිය හොයාගත්තේ අද ගෙනාවා.
0: ගෙනාවා.
1: ගෙනල්ලා ඒ chance එක අරගෙන දුන්නා.
0: ඔව්.
1: ඉතින් ඒ විශ්වාසය අපි ගේනවා කිව්වොත් ගේනවා. ආයි නොගෙනින්නේ.
0: ඔව්.
1: ඉතින් වාට පුළුවන් එන්න අපේ විශේෂ හඩ පරීක්ෂණ මැදිරියට voice test එකක් කරන්න. දක්ෂතාවයේ තියෙනවා නම් ඒ හැකියාව තියෙනවා නම් සමහර වෙලාවට මේ නුව අපිට ඒ කියන්නේ දැන් ප්‍රසන්ටින් නෙමෙයි වෙන වෙන දක්ෂතා තියෙන දක්ෂයන්ව හම්බ
2: වෙනවා. ඔව් එහෙම ඉතින් කමක් නැහැ එන්න.
1: ඔව් ඒ කියන්නේ
2: අපි රටට ඉදිරිපත් කරන්න පුළුවන් එතකොට නේද?
1: අනිවාර්යෙන්. මේ කියන්නේ ප්‍රසන්ටින් විතරක් නෙමෙයි ඩබින් විතරක් නෙමෙයි. ඉතින් එහාට ගිහලා අපි දැක්ක දක්ෂ ෆොටෝග්‍රාෆර්ස්ලා
2: හිටියා. ඩබින් වෙන්න පුළුවන් වුණත් කමක් නැහැ නේද?
1: කමක් නැහැ.
2: ඉන්න එක විදියට ඉන්න බැරි කොල්ලෝ කොල්ලෝ
0: හිටියොත් නේද?
1: සින්දු කියන කට්ටිය හිටියා.
0: ස්පෝර්ට්ස් කමෙන්ටරි කරපු
1: කට්ටිය හිටියා. ඊට පස්සේ ෆොටෝග්‍රාෆි කරපු කට්ටිය හිටියා.
2: කාටුන් වලට හඬ කවන මම දැක්ක පොඩි
1: දැක්ක ඩබින් කරන කට්ටිය හිටියා. ඔය වගේ ඉතින් එක එක දක්ෂතාවයන් තියෙන පොඩ්ඩෝ ඇවිල්ලා හිටියේ හැමෝටම අපි ආරාධනා කරනවා. ඒ වගේම තමයි දැන් ඔය A levels කරපු result එනකම් බලාගෙන ඉන්න නංගිලා මලිලා ඉන්නවනේ. ඕගොල්ලොත් එන්න. ඒගොල්ල විතරක් නෙමෙයි විශ්වවිද්‍යාලවල මේ වෙනකොට පළවෙනි වසරේ, දෙවෙනි වසරේ, තුන්වෙනි වසරේ, සිව්වන වසරේ අධ්‍යාපනය ලබන විද්‍යාර්ථීන් පවා ඇවිල්ලා තමන්ගේ මේ හඬ පරීක්ෂා කරා. ඒ try කරා පොලිමේ ඉඳලා පොඩ්ඩෝ ලොක්කෝ අර ටීනේජර්ස්ලා මැද කට්ටිය ඔක්කොම එකට ඉඳලා තමන්ගේ මේ හඬ පරීක්ෂණ කරනවා අපි දැක්ක අපේ net fm alpha studio මැදිරියේ. ඉතින් ගොඩක් අහිටිය එහෙම ඇවිල්ලා සමහර අය නුවර දැන් ඉන්නේ කැලණිය.
0: කැලණිය
1: දෙවම මම කැලණිය මොකද කරන්නේ නුවරින්ද? මම කැලණිය විශ්වවිද්‍යාලයේ ඉන්නේ. ඒ ගමන් මං ආවා. තව එක්කෙනෙක් ඇවිල්ලා හිටියා. එයාගේ සබ්ජෙක්ට් එක මේ
0: මොලිකියුලර් බයොලොජි.
1: අණුක ජීව විද්‍යාව තමයි. ආදාරන්නේ හැබැයි ප්‍රසන්ටින් වලට ආසයි. හැබැයි net එකෙන්ම ප්‍රසන්ටින් කරන්න ඕනේ කියලා තගහණියක් ඇවිල්ලා නිව් ස්ක්‍රිප්ට් එකක් එහෙම අරගෙන නිව්ස් කියලා ගියා. ඉතින් ඒ වගේ ගොඩාක් දේවල්, ගොඩාක් දක්ෂතා ඔයාට අත්හදා බලන්න පුළුවන් හැකියාව, ඒව උරගා බලන්න පුළුවන් හැකියාව, ඒ හැම දෙයකටම විවෘත වෙලා තියෙනවා අපේ net fm alpha studio මැදිරිය. ඒකින්ද අපි එන්න කියලා මතක් කරා. ඒ වගේම තමයි තව දෙයක් තියෙනවා. ඔයා මේ සෙල්ෆි එකක් ගත්තොත් සෙල්ෆි කතාව ඔයා කියන්න.
0: සෙල්ෆි එකක් ගත්තොත්
1: කොහොමද ගන්න සෙල්ෆි එක?
0: ඔව් යන්න සිරිමාව පරිශ්‍රයට BMS එකට ගිහිල්ලා අර මේ ජනි ජානුයි කියන හරියටම හැරෙන්න ඕන විදිය වම බලා දකුණ බලන්න නැතුව වම බලන්න.
1: හරිනේ.
2: ඒ කියන්නේ ඒගොල්ලෝ බලන් ඉන්න විදිය.
0: මේ තියෙනවා අපේ ඇල්ෆා ස්ටුඩියෝ එක, අපේ net fm ස්ටුඩියෝ එක තියෙනවා. එතන ඉස්සරහට ගිහිල්ලා ගන්න ලස්සන සෙල්ෆි එකක්.
1: සෙල්ෆි එකක්.
0: හරිද?
2: ඒ දරනේ බුක්මාක් එකක් දෙනවා අපි.
0: බුක්මාර්ක්ෙකුත් දෙනවා.
1: ස්ටෙප් බයි ස්ටෙප් අපි එනවා එකේ එකේ.
0: ඒක අපි හැම විට ඉස්සරහට මතක් කරන්න. මේ සෙල්ෆි එක අරගෙන දාන්න ඔයාගේ FB page එකට අපිවත් ටැග් කරලම දාන්න. එතකොට අපිට පේනවනේ ෆොටෝ එක ඔයා දැම්මා කියලා.
1: අනිවාර්යෙන්ම.
0: ඊට පස්සේ ඔයාට තෑගි දිනා ගන්න.
1: රුපියල් 5000.

0: වෙනවා. ලස්සන සිහිවටනයක් මතකයක් වෙයි. මොකද මේ බුක් එක්සිබිෂන් එකට නෙන්නේ. එතන බුක් මාක් එකක් ඕනේ වෙන්නේ.
1: මොකද මාක් එකක් මේ අවුරුද්ද එක්සිබිෂන් එකට
0: ආවා කියලා. ඔයාට මතක තියාගන්න. ඉතින් නැත් FM අපි තමයි එකත් ඔයාට
2: දෙන්නේ.
0: ඉතින් මතක් කරනවා උදේ 9 ඉඳලා රෑ 9 වෙනකන් ඔයාට පුළුවන් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පැත්තේ ගිහිල්ලා පොත් අරගන්න. අමතක කරන්න එපා. 21 වෙනි වතාවටත් නැත් FM අපි තමයි නිල රේඩියෝ මාධ්‍ය අනුග්‍රහකත්වය දෙන්නේ.
2: රයිට්. ඕකේ. ඊට පස්සේ මතක් කරනවා යන්න කලින් ඉක්මනට ඔයාගේ අද ලන්ච් එකේ මොනාද කරීස් ටිකට දාගන්න. විජය මස් කරි 3 පහරි, විජය මාළු කරි 3 පහරි. මොකද ඔයාගේ කෑම වේල වෙනම ලෙවල් එකකට ගෙන්න ඔයාට පුළුවන් වෙනවා. ඔයාට විජය මස් කරි 3 පහ, මාළු කරි 3 පහ මේ ඕන දෙයක් ඔයාට ගන්න පුළුවන් කසාගල ග්‍රීන් සුපර් මාකට් එකට ගියොත්.
0: අනිවාර්යයෙන් මේ වගේම තමයි යන්න ඕනේ. කොහෙද කියලාත් කියන්න බෑ. දැන් ඔය නිකන් ගියොත් කිව්වට බෑ. කොහෙද කොහෙද තියෙන කියලා කට්ටිය බලනවානේ.
2: අතරගිරියේ මුල් ඒරියාවේ, ගනේ මුල්ල, ගම්පොළ,
0: නාරම්මල ගම්පොළ, ඊට පස්සේ මාතලේ. මේ හැම තැනකම තියෙනවා කසාගල ග්‍රීන් සුපර් මාකට්. මේ කැමති තැනකින් ඔයාට පුළුවන්කම තියෙනවා. අඩුම මිලට නියම ප්‍රමිතියේ ට ඕන දේවල් ගන්න.
2: හරි, එහෙනම් අපි යනවාදට.
0: ඒ කියන්නේ අපි යනවා. මොකද මේ අපිට BMI CC පැත්තෙත් වැඩ තියෙනවා. මම කැමතියි මේ පැත්තේ පොඩ්ඩක් ගැවසෙන්න.
2: මට පේනවා.
0: මම මේ කැමරාව උත්තරන් ගිහලා ෆොටෝ වගේ ikut ගත්තා.
2: ගහලා තිබ්බා ෆොටෝ වගේ. අනේ මන්ද
0: එකම වගේව මට පේන්නේ ලෙන්ස් එකකින් බලනවා මම. එහෙනම් අපි යනවා. අපිට හදිස්සි. අපි ආයි හෙට හම්බ වෙමු.
2: හෙට හම්බ වෙනවා.
0: හරියටම උදේ 7 වෙද්දි කට්ටිය පරිස්සමෙන් ඉන්න ගිහිල්ලා එන්න. මම අචින්.
2: මම සාරා.
1: මම නුවා.

0: FM 94.8 Net FM Divainapura Net FM Algo Town
1: Brought to you by
2: Melva Box Bar වල නම ගණකම බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. Melva එක ලංකාවේ එක.
3: Prime Residences වෙති නොබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන The Prime Colombo.
4: AC ගන්න එන්න තම්බරෝ. ලෝකෙම cool කරන AC brands ගන්න එන්න තම්බරෝ.
5: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක්. 0112 125 125 මතන්න BYD කරුසරු.
6: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමරට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. Kiehl's Life එකම ෆ්‍රෙෂ්.
7: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය Gallery Fire Shield Purple Fire Tank වෙනද පොලේ.
8: වෙනස්ම රසය වෙනස්ම විදියට විජේ ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්
9: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
10: මේක තමයි විස්තරේ දාන්න ඕන පත්තරේ
11: කොල්ල කෙල්ල කොට

0: ගලතරයි මණ්ඩලය
1: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබට දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125125 මතන්න BYD කරුසරු
2: මාරාන්තික ඩෙංගු මතුරුවන්ගෙන් ආරක්ෂාවට පෙන්ගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100% ස්වාභාවිකයි සමට හිතකරයි සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවාහරණ විශේෂඥයා
3: මෙල්ඩෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබට දැන් විශේ෷ මිලකට BYD වාහනයක් 0112125125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
4: උන්නත

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් කවදත් අලුත් කාගෙත් නෙත් බෑන් බෑ අලුත් වන අලුත් පැයි දිවස්ම ඇත් නියුස්
1: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නියුස් සමග මම කේසර අධිකරණයට අපහාස කළේ යයි චෝදනා කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් තමන්ට එරෙහිව කර තිබෙන නිගමනය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය තීන්දු කළා. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන් තබේසූරිය, චමත් මොරායස් සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩොල්ල විසින් මෙම තීන්දුව ලබා දුන්නා. කිරිඳිවැල පොලිස් වසමේ ඉඹුලහේන ප්‍රදේශයේ නිවසක් තුල කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කිරිඳිවැල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. ඝාතනයට ලක්වැත්තේ වයස අවුරුදු 75ක් වූ කිරිඳිවැල ප්‍රදේශයේ පදිංචිකාරණියක්. විමර්ශන නිලධාරීන් විසින් නිවස පරීක්ෂා කිරීමේදී මරණකාරියගේ සැමියා විසින් ලියන ලද බවට සැක ලිපියක් හමු වී ඇති අතර මෙම ඝාතනය සැමියා විසින් සිදු කර ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ. ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. සිද්ධියට සම්බන්ධ සැකකරු වේයංගොඩ ප්‍රදේශයේදී දුම්රියට පැන සියදිවි හානි කරගෙන ඇති බවට අනාවරණය වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් කිරිඳිවැල පොලිසිය තවදුරටත් විමර්ශන සිදු කරනු ලබනවා. මීළඟ net news පෙරවරු 11ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: The truth people we trust. FM Anupaha. FM Anuhatarai Dashma Ata. Net FM. Te Dunu Mavata.
3: Brought to you by
4: Akunu Lake Namahubavana Ratapurama Rasa Genayana Aule Savama Rasa Karakana Mater Freela Noodles Taste Ke Trust Ke
5: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773-273-540. රසතුන් හතක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න සහල් කවරේ කූපණ ඇති තෑගේ ඔබට හිමිවේ මේනක සහල් අපේ උරුමය අපේ රස
6: වාසිනා මෙන කොහෙන්ද සර්
7: බීල් බී වාසී

गुड मॉर्निंग, सुबह उदय सना हुए वा मूड का चिल करना हैप्पी पिल लेकर नेते फेम दे दुनु मावत අද සැප්තැම්බර් මාසයේ අවසාන දවස සැප්තැම්බර් මාසයේ 30 වෙනිදා සතියේ මැද දවස බදාදා දවස අපි පටන් ගන්න හදන්නේ දේදුණු මාවත. අද ටිකක් රස්නේ වගේ එළියට වැස්සට පස්සේ කාලගුණේ එහෙම පහුගිය දවස් ටිකේ පොඩ්ඩක් වැස්සත් එක්ක ඉඳලා දැන් නිකන් අවුව පැවුවට පස්සේ පොඩ්ඩක් දාඩි එහෙම දානකොට නිකන් මොකද්ද වගේ. අපි දේදුණු මාවතේ වැඩ ටික පටන් ගන්න හදන්නේ. ඉතින් අද සැප්තැම්බර් මාසේ 30 වෙනිදා වීමත් එක්ක අපි මතක් කරන්න ඕනි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අවසාන දින පහ අද ඉඳන් ආරම්භ වෙනවා. ඊට පස්සේ ඔක්තෝබර් 4 වෙනිදා දක්වා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පැවැත්වෙනවා. ඉතින් ඒ පැත්තට එන්න නිත FM අපි නිල රේඩියෝ විදිහට මාධ්‍ය දායකත්වයේ ලබා දෙන අතරේ ඔබ වෙනුවෙන් සුවිශේෂී වැඩ කටයුතු රාශියක් සිරිමාව පරිශ්‍රයට ඇතුළු වෙනකොටම වම්මත පැත්තේ තියෙන නිත FM අපේ කුටියේ අපි සූදානම් කරලා තියෙනවා. ඒ අතරේ මතක් කරන්න ඕනි අද ඔක්තෝබර් මාසෙට කලින් දවසනේ දැන් සැප්තැම්බර් 30 කියලා කියන්නේ හෙට ලෝක ළමා දිනය, ලෝක වැඩිහිටි දිනය, සමරන දවස. ඒ හින්දා වගේම තමයි හෙට දවස සුවිශේෂී වෙන තවත් හේතුවක් තියෙනවා. ඒ මොකද අපි මෙච්චර දවසක් ඔයාලට කිව්වා DLB වාසි ලොතරැය්‍ය මිලදී ගන්න කියලා. ඔන්න හෙට දවසේ රජ වාසි නමින් DLB වාසිලොතරැයියේ පළමු දිනුම් මැදීම සිද්ධ වෙනවා. තාමත් ඔයා DLB වාසිලොතරැයිය මිලදී ගත්තේ නැත්නම් බොහොම ඉක්මනින් DLB වාසිලොතරැයිය මිලදී ගන්න. පුංචි රුපියල් 40කින් වාඩ ලැබෙන පොඩිම තෑග්ගත් රුපියල් 25,000යි කියලා අමතක කරන්න එපා. වැඩි තෑගි ප්‍රමාණයක් ජයග්‍රාහකයන් වැඩි දෙනෙක් අතරේ බෙදා දෙන්නමයි DLB වාසිලොතරැයිය ඔබට හඳුන්වා දීලා තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක DLB වාසිලොතරැයිය මිලදී ගන්න රුපියල් 25,000 තෑගි, 50,000 තෑගි, ලක්ෂ 5 තෑගි, රුපියල් මිලියනේ සුපිරි තෑග්ග වගේම හෙට දවසේ රජ වාසි මංගල දිනුම් මැදීමත් එක්ක ඉලෙක්ට්‍රික් යතුරු පැදියකුත් ඔයාගේ කරගන්න අවස්ථාව තියෙනවා. ලොතරැයි කූඩුවට ගිහිල්ලා DLB වාසි ලොතරැය මිලදී ගන්න පුළුවන් වගේම තමයි ඔයාගේ ෆෝන් එකේ iPhone එකක් වේවා, Android ෆෝන් එකක් වේවා, ඔයාගේ ෆෝන් එකේ DLB sweep app එක ඉන්ස්ටෝල් කරලා නම් තියෙන්නේ. ඒ හරහාත් ඔයාට DLB වාසි ලොතරැය මිලදී ගන්න පුළුවන්. අද හවස් වෙනකම් ඔයාට පුළුවන් ඉතින් ඉක්මන් කරන්න මේ අවස්ථාව මග හැරගන්න එපා. රයිට්, ඊට පස්සේ ඔයාට මතක් කරන්න ඕනේ ඊළඟ කාරණාව තමයි අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනා ගන්න ඔයාට අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරංග වටය අපි අද දවසේදීත් ක්‍රියාත්මක කරන්න සූදානම්. දැන් ඊයේ දවසේ අපි තරඟකාරියන් දෙන්නෙක් සම්බන්ධ කරගත්තා. ඒ දෙන්නම අපි සම්බන්ධ කරගත්තේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පැවැත්වෙන BMICH පරිශ්‍රයේ තියෙන නිත් FM අපේ සුවිශේෂී හඬ පරීක්ෂණ මැදිරියට ආපු යාළුව දෙන්නෙක්. ඉතින් ඒ දෙන්නා වගේම අද දවසේදී තේ ආකාරයේම BMICH එක පැත්තෙන්, ඒ වගේම තමයි ඕගොල්ලෝ කෝල් කරාට පස්සේ ඒ පැත්තෙන් කට්ටිය තරඟයට සූදානමින් ඉන්නවා තෝරගන්න මම. ඒක හන්ද මතක් කරනවා කෝල් කරන්න 0112553633 WhatsApp message එකක් දාන්න 0711959595ට Facebook fan page එකේ මං අද කියලා තියෙන්නේ මා book fair එකට ගිහිල්ලා ගත්ත ලස්සන ෆොටෝ එකක් අපිට upload කරන්න කියලා comment එකක් විදිහට. ඉතින් ඒකටත් විස්තර දිනවා ඔයාලට මතක් කරන්න. මේ වෙනකොට තරංග ප්‍රතිපලය ඊයේ දවසේ වෙනකොට වැඩිම වචන ප්‍රමාණයක් කියලා තිබුණේ දොඩංගොඩ ඉඳන් කතා කරපු මලිති. හැබැයි ඊයේ මහනුවර ඉඳන් අපේ BMICH එකේ තියෙන විශේෂ හඬ පරීක්ෂණ මැදිරියට ආපු දිලිනි වචන 10ක් කියලා මේ වෙනකොට රුපියල් 5000 මුදල් තෑග්ග එයාගේ සාක්කුවට දාගෙන ඉන්නවා. ඉතින් මං හිතනවා ඔයාට බොහොම පහසුවෙන් මේ ඉලක්කය බෙදෙහෙලන්න පුළුවන් කියලා. එන්න ට්‍රයි කරන්න මේ වැතර කෝල් එකක් ගන්න, WhatsApp message එකක් දාන්න. මතක් කරන්න ඕනි මේනක සහල් වැඩි වැඩියෙන් මිලදී ගන්න කියන කාරණාව. මේනක සහල් එක්ක ඔයාට ජයග්‍රාහකයෙක් වෙන්න අවස්ථාව ලැබෙනවා වගේම තමයි අර අපිට හොඳ ක්වොලිටි බත් එකක රස බලන්න හම්බ වෙනවා. අපි හාල් එක ගත්ත ගමන්ම පැකට් එකෙන් කඩලා වළඳකට දාලා ඕක සෝදනවානේ. හාල් එක සෝදනකොට බලා ගන්න පුළුවන් මේ හාල් එක ක්වොලිටිද නැද්ද කියලා. නිකන් කල්පනා කරලා බලන්න, අපි නිකන් සාමාන්‍යයෙන් අනුරාධපුර පොළොන්නරුව පැත්තේ කවුරු හරි යාළුවෙකුගේ ගෙදරට ගියාට පස්සේ ඒගොල්ලන්ගේ ගෙවල් වල ගොඩාක් වෙලාවට ඉදෙන්නේ ඒගොල්ලන්ගේම කුඹුරෙන් දත්ත සහල් වලින් හැදෙන බත. ඒ බත් එකේ සුවඳ, ඒ බත් එක කනකොට තියෙන රසය, අර අපි කියන්නේ පොල් සම්බෝලයක් එක්ක උනත් බත් ටික ගන්න පුළුවන් කියලා. අන්න එහෙම ක්වොලිටි සහල් නේ ඒගොල්ලෝ ගාව තියෙන්නේ. ඒකට හේතුව ඒගොල්ලෝ හොඳම ක්වොලිටි එකේ සහල් ටික ඒගොල්ලන් ගෙදර තියාගන්නවා.
අන්න ඒ වගේ කොලිටි සහල් එකක් තමයි මේනක සහල් කියලා කියන්නේ. ඒක නැහඳා බය නැතුව ඔයාගේ ගෙදරට තරගන්න. අර බත් එක ඉදෙනකොට දැනෙන සුනද සුවඳත් එක්ක ඒ බත් එකේ රස ඔයාට සුවඳින්ම විඳ ගන්න පුළුවන්. මේනක සහල් බයන් වින් තරගයත් එක්ක ස්මාර්ට් ටීවී එකක්, ඒ වගේම තමයි රයිස් කුකර් එකක්, බ්ලෙන්ඩර් එකක් ජයග්‍රහණය කරන්නත් අවස්ථාව තියෙනවා. අදම මේනක සහල් වැඩි වැඩියෙන් මිලදී ගන්න. මේනක සහල් බෑග් එක ඇතුලේ තියෙන කූපන් එකේ තියෙන නම්බර් එකට කෝල් එකක් හරි WhatsApp message එකක් හරි දීලා ටැග් එක ගෙදරටම ගෙන්න ගන්න. දෙදුණු මාවත පටන් ගමු අද කොමලියත් එක්ක. මම ඉන්නවා දවල් එක වෙනකන් ඔයත් එක්ක. මම ජනි.

කහ පොළ හේලිත පැෂන්නගේ අපේ චතුූන අංගි කතා කර මෙච්චර වෙලා ඇත්තක කතා කර කරීටී යා හිට බුක්්වයායක පැත්තට එනවලු ඉතින් මගින් විස්තරහනවා කොහෙද හරියටම මේ බුක්්වයක නෙතෙම අපේ කොටිය තියෙනෙකිල මංගිතින් පාරයිතින් කිව්වයාට කොහොම දෙන්න කියලා. ඔගොලො දන්න BMICH ගැර ඉස්සරහට ඇවිල්ලර හැමෝම ෆොටෝස් ගන වතුර මල තියෙන්නේ. ඔන්න වතුර මලගාවින් ඔයාට පුළුවන් වම් පැත්තට හැරිලා එක පිටිපස්සෙන්ගන්න එතකොට තමයි සිරිමාවෝ ශාලාව තියෙන්. ගොඩක් අයි දන්න ගොඩාකොය පොත්පට්ටික තියෙන ලොක්කු හෝල්ස් තිය තමයි ඔය සිරිමාවෝ ශාලාව කියලා කියන්න. ඒ සිරිමාවෝ ශාලාවට ඇතුල්වෙන කොටම වම්මත පැත්තේ තමයි නෙත් FM අපේ කුටිය තියෙන්නේ. ඔන්න ආයෙත් පාරක් කිව්වා හගෙනින්න කටියට හොයාගන්න හරිම ලේසි. මේ වෙලාවේ ඔයාට මතක් කරන්න තියෙන කාරණාතර ඉහලින්ම තියෙන කාරණාව තමයි ෆ්‍රීලන් කෝපි පිළිබඳව මතක් කරන්නේ. මොකද ෆ්‍රීලන් කෝපි ගැන මං ඔයාට හැම වෙලේම මතක් කරන්නේ අපි හැම වෙලේම ආසයි හොඳ දේවල් වල රස බලන්න, හොඳ දේවල් පාවිච්චි කරන්න. දැන් අර ස්වභාවික දේවල් පාවිච්චි කරන එකට අපේ ලොකු නැඹුරුවක් තියෙනවනේ. කෘතීම රසකාරක, ඊට පස්සේ කෘතීම වර්ණකාරක, ඒ වගේ දේවල් වලට දැන් අපේ තියෙන ආසාව නැත්තටම නැති වෙලා තියෙනවා. ඒ නිසා තමයි කෝපි එකක් බොනකොට වුණත් කෘතීම රසකාරක කෘතීම වර්ණකාරක නැති හොඳ කෝපි එකක රස බලන්න කියලා මං ඔයාලට මතක් කරා. දැන් කෝපි එකක් බිව්වට පස්සේ අපි මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? බඩේ අමාරුව නැති වෙන එකද? නෑ නෑ නෑ, ඊට වඩා දේවල් කෝපි එකකින් අපි බලාපොරොත්තු වෙනවා. අර ඒ වෙලාවට තියෙන නිදිමත ගතිය නැති වෙන එක නිකන් කල්පනා කරලා බලන්න. හවසට පාඩම් කරනකොට එහෙම නිකන් අපේ පොඩි නංගිල මල්ලිලා නිදිමත ගතියක් එනවනම් කෝපි එකක් බොන්න ආයෙදීන් පැය ගාණක් ඇහැරගෙන ඉන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඒ මොකද ඒ ෆ්‍රීලියන් මේ කෝපි වල තියෙන කෙමිස්ට්‍රි එකත් එක්ක අපේ මොලේ සෛල උත්තේජනය වෙලා අපිට සෑහෙන ප්‍රබෝධයක් ලබා දෙනවා. ඒක හින්දා ෆ්‍රීලන් කෝපි අනිවාර්යෙන් ගන්න. මොකද ෆ්‍රීලන් කෝපි කියලා කියන්නේ ලංකාවේ අපේම ස්වභාවික කෝපි අට වලින් පමණක්ම නිෂ්පාදනය වෙන නිෂ්පාදනයක් ෆ්‍රීලන් අනෙක් නිෂ්පාදන වගේම. සෙවන කළ කිරි ඉබ්බන්නාර බෝගහ හන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙද මැදුර ගැනත් මතක් කරන්න ඕනි. අර මේ නොදැන කතරගම ගියොත් අතරමඟ නතර වෙන්න කියලා කාරණාවක් තියෙනවා අහලා තියෙනවා නේද? අන්න ඒ වගේ තමයි වාට ලෙඩක් දුකක් ඇදුනට පස්සේ එක එක දන්නේ නැති නම්ගම් කියන තැන්වලට ගියාට පස්සේ තියෙන ලෙඩේට අමතරව තව ලෙඩ රෝග හදාගෙන තමයි එන්න සිද්ධ වෙන්නේ. ඒ හින්දා තමයි කමල් බන්දුල වීරප්පේරම වෙද මහත්තයා ගැන මේ තරමට මතක් කරන්නේ. රජයේ ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරයෙක් තමයි කමල් බන්දුල වීරප්පේරම වෙද මහත්තයා. ඉතින් එතුමා ඔයාට හම්බ වෙන්න පුළුවන් සඳුදා අඟහරුවාද පොය දවස් හැරුණම ඉතිරි ඕනිම දවසක. පිළිකා වෙන්න පුළුවන්, ඊට පස්සේ ගෑස්ට්‍රයිටිස් වෙන්න පුළුවන්, දියවැඩියාව වෙන්න පුළුවන්, ස්නායු රෝග වෙන්න පුළුවන්. ඔය ඕනිම ලෙඩකට නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර තියෙනවා. යන්න කලින් කෝල් එකක් ගන්න 0777 300 940ට හරි 0773 273 540ට හරි. රටම එකට ජාතික මෙහෙයුම් පිළිබඳවට ඔයාට මතක් කරගෙනම යන්න ඕනි කියලා මට හිතුණා. මොකද මේක හොඳ වැඩ. ගොඩාක් වෙලාවට දැන් හැමදාම ප්‍රවෘත්ති වල වගේ අපිට අහන්න හම්බ වෙනවානේ. දැන් net news facebook පිටුවට ගිහිල්ලා බැලුවත් මේ දවස්වල book fair එකේ ප්‍රවෘත්ති එක්ක පොඩ්ඩක් අපිට මේ හොඳ දේවල් අහන්න හම්බ වෙනවා. හැබැයි net news page එකේ ටිකක් බලාගෙන ගියොත් ඕගලන්ට හම්බ වෙනවා අනිවාර්යයෙන්ම මේ හානිකර මත්ද්‍රව්‍ය හන්දා රටට සමාජයට විපත් කරන අයගේ ප්‍රවෘත්ති අනිවාර්යයි. ඒ හින්දා තමයි මතක් කරන්නේ කිසිම වෙලාවක මේ හානිකර මත්ද්‍රව්‍ය මේ විෂ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන්න එපා කියන කාරණා. ගොඩාක් වෙලාවට අපේ පුංචි නංගිල මල්ලිලා ස්කෝලෙන් අවුට් වුණ ගමම වගේ නිකන් ආසයි ඒගොල්ල මොන හරි අලුත් දේවල් තියෙනවා නම් try කරලා බලන්න. එතකොට කවුරු හරි ඔය මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්න යාළුවෙක් වගේ ආශ්‍රය කරලා නම් ඔයා යා අනිවාර්යයෙන්ම ඔයාව පොළඹවා ගන්නවා මේ මත්ද්‍රව්‍ය වලට. ඊට පස්සේ ඔයාගේ අතේ තියෙන සල්ලි ටිකක් නැති වෙලා යනවා. ඉගෙන ගන්න කෙනෙක් නම් ඔයාගේ මතක ශක්තිය හීන වෙනවා, ක්ෂණිකව තීරණ ගන්න තියෙනවාට හැකියාව නැති වෙලා යනවා. ඒ වගේ වුණාට පස්සේ ඉතින් ඔයාගේ අනාගතය ගැනත් ආයෙත් හිතන්න දෙයක් නැති වෙනවා. ඒඳ තමයි මතක් කරන්නේ කිසිම වෙලාවක මේ හානිකර මත්ද්‍රව්‍යන්ට පෙළඹෙන්න එපා කියන කාරණාව. විනෝද වෙන්න ඕනි තරම් ක්‍රම තියෙනවනේ. අපිට සෙල්ලම් කරන්න පුළුවන්, සින්දු අහන්න පුළුවන්, හවසට මියුසිකල් ෂෝ එකකට යන්න පුළුවන්. දැන් මේ දවස්වල නම් බුක් ෆෙයර් එක පැත්තට ගිහිල්ලා පොතක් පතක් කියවන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මතක් කරනවා හානිකර මත්ද්‍රව්‍ය වලින් වැළකෙන්න කවුරු හරි මත්ද්‍රව්‍ය වලට පෙළඹිලා ඉන්න කෙනෙක් ඉන්නවා නම් 19:27 දුරකථනාංකය මතක් කරන්න. රජයේ සූදානමින් ඉන්නවා ඔබව ඒ මත්ද්‍රව්‍ය වලින් බේරා ගන්න උදව් කරන්න. රසික කතා කරා කළු ගස් වැව නෙවෙයි පළු ගස් වැව ඉඳ. බබාල දෙන්නවයි, මල්ලිවයි, අම්මවයි, තාත්තවයි සින්දුවකට එකතු කරගන්න කියලා කිව්වා. මං ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. කෑගල්ලි දැන් කුමාරියක්ක මැසේජ් එකක් දාලා තිනවා. ජනි මල්ලි මමත් ඔයාව අහගෙන ඉන්නේ. ගෙදර දවසේ වැඩ ටික ඉවර කරන ගමන් බබාල ඉස්කෝලේ ගිහිල්ලා මේ වෙලාවෙ ඉතින් සන්තෝෂෙන් දේදුණු මාවත අහගෙන ඉන්නවා කියලා තමයි කියන්නේ. මං ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ යන්න හදන්නේ කිරිල්ලවල කුමුදුලෑ ගෙදරට.
මොකද එයාට ගොඩ දවසකට පස්සේ තමයි මේ පැත්තට එන්න වෙලා තියෙන්නේ. මං ඔයාව එකතු කරගන්නම්කෝ මේ සින්දුවට ගොඩක් ආදරෙන්. දුලංජලි මීන්තලේ ඉඳන් මැසේජ් එකක් දාලා දිනවා. දුලංජලිවත් එකතු කරගන්නවා. අපේ එනේපුණි නංගි අදත් මෙන්න ෆොටෝ එකක් එවලා දිනවා මලක. මට මේ මලේ නම හොයාගන්න තීරෙන්නේ නැහැ. මං ඔයාව එකතු කරගන්නම්.

0: FM Anu Paha, FM Anu Hatrai tak cuma ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
3: වේලාව 10යි විනාඩි 26යි.
2: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779-6767-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
4: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස, දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
5: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
6: ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගම් ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්.
7: ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න. ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තරගයට එක් වී ඔබත් ජයග්‍රාහකෙක් වන්න. මේ ගැන කියන්න තෑගි බෝග පිරිවරාගෙන Net FM අපි ඉන්සි සංස්ථා කණ්ඩෑම සමග ඔබේ නගරයට.
8: සැප්තැම්බර් 30 උදේ ගම්පොළ හවස අකුරන
7: තෑගි දිනා ගන්න ඔබත් එන්න. ඉන්සි සංස්ථා සිමෙන්ති කොට 5ක් මිලදීගත් විල්පතක් ඔබේ නම, ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779-6767-67 අංකයට එවා හෝ මිස් කෝල් එකක් දී ඔබත් තරගයට එකතු වන්න.
9: මේ පාර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ඇල්ෆා ස්ටුඩියෝ ඉස්කෝල නිලැඳුමත් එක්කම මිලියන ගානකට කතා කරන එක මට නම් හරිම ආඩම්බරයක්. ඉතින් කසුනියක්කයි මායෙක්ක රටටම ඇහෙන්න පේන්න කතා කරන නිවේදකයන් නිවේදිකාව වෙන්නේ ඔයාම තමයි. ඒ අතරේ හරි ලස්සන වැඩ ගොඩක්. උසස් පෙළ කරපු අයලක් කළා අපේ ප්‍රවෘත්ති කණ්ඩායමේ කෙනෙක් වෙන්නේ ඔයාම තමයි. ජීවිතයේ ලස්සනම වටිනම අත්දැකීම මේ පාර කොළඹ ජාත්‍යන්තර පුත් ප්‍රදර්ශනයේදී ඇල්ෆා ස්ටුඩියෝ එකේ.
10: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa.
11: Brought to you by
12: Haride Hari Tanin Naraganna Vision Care Supahadili Dasunak Paripurna Jeevitayak.
13: My husband.
14: Mokada wife.
13: ඔන්න දැනුම් මිනම තරගයක් තියෙනවා.
14: හරි.
13: ඒකට මමයි තව ගෑල් ළමයිකු යනවා. ඔයා කාටද දැන් උදව් කරන්නේ?
14: වෙන කාටද වයිෆ්? ඔයාට.
13: අදත් වැරද්දුවා. වයිෆ්ලට කාගේවත් උදව් ඕනේ නැහැ. වයිෆ්ලා හැමදේම දන්නවා.

0: නැතුවහන්න ජනි එක දේ දුනු මාවත
1: වෙලාව 10යි විනාඩි 29යි. මම දැන් ටිකකට කලින් BMICH පරිශ්‍රයේ තියෙන NetFM අපේ විශේෂ හඬ පරීක්ෂණ මැදිරියේ ඉන්න කසුනිත් එක කතා කරා. දැන් මොකද කසුනි හැම ලෑස්ති වෙලා ඉන්නවා මේ වෙලාවේ අකුරෙන් අකුර තරඟ වටේට සම්බන්ධ වෙන්න. කසුනි නෙවෙයි සම්බන්ධ වෙන්නේ, එතනට වෙන කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. එයා තමයි ලෑස්ති වෙලා ඉන්නේ තරඟයට සම්බන්ධ වෙන්න. එයාව මේ සිද්ධුවෙන් පස්සේ අපි සම්බන්ධ කරගන්නවා. ඒක න මතක් කරලා අපි යන්න හදන්නේ විශේෂ දෙයක් මතක් කරන්න. දැන් ඉන්සි සංස්ථා සිමෙන්තිත් එක්ක ඔයාට අවස්ථාව තියෙනවා. ඉන්සි සංස්ථා සිමෙන්ති ස්ලැබ්වරම් හරහා සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න කියලා ඉන්සි සංස්ථා සිමෙන්ති ඔයගලන්ට කියන්නේ. ඉතින් මේ පණිවිඩය අරගෙන NetFM අපේ කණ්ඩායම ඉන්සි සංස්ථා සිමෙන්ති කණ්ඩායමත් එක්ක රට වටේම යනවා කියලා දැන් ඔයා දන්නවා. නිකන් කල්පනා කරලා බලන්න, ඒගොල්ලෝ නම් කියන්නේ අඩුම සිමෙන්ති කොට්ට පහක්වත් අරගත්ත බිල්පතක් තමයි ඒගොල්ලන්ට එවන්න කියලා. නිකන් ඕගොල්ලන්ට සිමෙන්ති කොට්ට 150ක් විතර ඕනී කියලා හිතන්නකෝ. ඕගොල්ලන්ගේ ප්‍රොජෙක්ට් එකට සිමෙන්ති කොට්ට 100ක් නිකන් හම්බ වෙනවා කියලා කියන්නේ ඔය සල්ලි දීලා අරගන්න ඕනේ සිමෙන්ති කොට්ට 50ක් වගේ. නිකන් කල්පනා කරලා බලන්නකෝ තියෙන වාසිය. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ බොහොම පුංචි දෙයක්. ඉන්සි සංස්ථා සිමෙන්ති කොට්ට පහක් මිලදී ගත්ත බිල්පතක ඡායාරූපයක්, ඔයාගේ නම, ලිපිණය, ජාතික හැඳුනුම්පත් අංකයත් එක්ක 0779-67-67-67 කියන නම්බෙකට WhatsApp මෙසේජ් එකක් විදිහට යවන එක. එහෙමත් නැත්නම් මේ නම්බෙකට මිස් කෝල් එකක් දෙන්න. මොකද්ද නම්බෙක? ඒ නම්බෙකමයි 0779-67-67-67. අද දවසේදී අපේ කට්ටිය ඉන්නේ හරියටම කියනවා නම් අකුරණ නගරයේ. උදේවරුවේ තමයි අකුරණ නගරයේ ඉන්නේ. හවස් වෙනකොට උකුවෙල පැත්තට එන්න තමයි සූදානම් ඉන්නේ. හෙට දවසේ උදේවරුවේ මාතලේ පැත්තට, හවස් වෙනකොට නාවුල පැත්තට එන්න සූදානම් ඉන්නවා. මේ දැන් කියපු සිමෙන්ති කොට්ට 100 තෑගිවලට අමතරව NetFM අපේ කණ්ඩායම තව තෑගි අරගෙන තමයි ඕගොල්ලන්ගේ ප්‍රදේශයට ඇවිල්ලා තියෙන්නේ. ඒක හන්ද අනිවාර්යෙන් NetFM අපේ කණ්ඩායම හම්බ වෙන්න. ඔයා අකුරණ නගරයේ, උකුවෙල නගරයේ ඉන්නවනම් අදූරේ, උදේවරුවේ සහ හවස්වරුවේ අපේ කණ්ඩායම් හම්බ වෙන්න පුළුවන් කියන මතක් කිරීම කරනවා. ඒ වගේම තමයි සතර ප්‍රකාශකයන් ගැන මතක් කරන්න ඕනි. අපි හැමදාම වගේ කියනවනේ, ඉතින් අරගන්න, කියවන්න, දැනගන්න, ජයගන්න සතර කියලා. ඉතින් අන්න ඒ සතර එක NetFM අපි දැන් අර හැම වෙලේම මතක් කරනවා BMICH පරිශ්‍රයට එන්න කියලා. ඒ ආවට පස්සේ NetFM අපේ ඇල්ෆා ස්ටුඩියෝ එක ඉදි කරලා තියෙනවා සිරිමාවෝ පරිශ්‍රයේ. ඒ වගේම තමයි ඔයා අනිවාර්යෙන්ම යන්න ඕනි තැනක් තමයි මේ සී හෝල් එක කියලා කියන්නේ. දැන් සතර ප්‍රකාශකයන්ගෙන් හැමදාම පොත් අරගන්න ඔබ දන්නවා සී හෝල් එකේ තමා සතර කණ්ඩායම ඉන්නේ කියලා. මේගොල්ලෝ මේකට කියන්නේ සතර ප්‍රකාශන කුටිය කියලා. හැබැයි මං ඊයේ පෙරේද දවස් ටික ගිහිල්ලා බැලුවාට පස්සේ තමයි තේරුනේ මේක මේ කුටියක් කියවල පුංචි කුටියක් නෙවෙයි. සාමාන්‍යයෙන් කුටි 5-6ක විතර සයිස් එකේ තියෙන ලොකු ප්‍රදර්ශන කුටියක්. හරිද? ඉතින් මෙතන තියෙනවා ඔයාට අවශ්‍ය කරන පෙරපාසල් වල ඉඳන් ඊට පස්සේ උසස් පෙළ දක්වා ඉගෙන ගන්න අපේ පොඩ්ඩන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය කරන සිංහල, ඉංග්‍රීසි වැඩකොත් පොත්, ඊට පස්සේ ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර කට්ටල, අනුමාන ප්‍රශ්න පත්‍ර කට්ටල වගේම රජයේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර කට්ටල. මේ දේවල් ඔයාට අරගන්න හම්බ වෙනවා බුක් ෆෙයා එක තියෙන මේ දින කිහිපයේ පුරාම 120ක සුවිශේෂී වට්ටමක් සහිතව. එන රුපියල් 100ක පොතක් නම් ඔයා ගෙවන්න ඕනේ රුපියල් 80ක් විතරයි. බලන්න එතන තිතිරියක් තියෙනවා. ඒක හන්ද ඔක්තෝබර් 4 වෙනිදා දක්වා පැවැත්වෙන BMICH පරිශ්‍රයේ තියෙන කොළඹ ජාත්‍යන්තර පත්‍ර දර්ශනයට යන ඔයා මතක ඇතුව සතර ප්‍රකාශකයන්ගේ කුටියටත් එන්න කියලා මතක් කරනවා. හරි, අපි යමු ගාටගාට හෙමීට BMICH පරිශ්‍රයේ තියෙන කොළඹ ජාත්‍යන්තර පත්‍ර දර්ශනයේ ඉදි කරලා තියෙන NetFM අපේ විශේෂ හඬ පරීක්ෂණ මැදිරියට මේ සින්දුවෙන් පස්සේ.

අකුරු එක්ක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනන්න. මේ පටන් ගන්නේ අකුරෙන් අකුර.

0: වෙලාව 10යි විනාඩි 37යි අපි යන්න හදන්නේ අකුරෙන් අකුර තරංග වටේට. මම දැන් ඔයාට මතක් කරා වගේම මේ තරංග වටේට අද දවසේදී මං කෙනෙක්ව සම්බන්ධ කරගන්නේ BMICH පරිශ්‍රයේ ඉදි කරලා තියෙන අපේ විශේෂ හඬ පරීක්ෂණ මැදිරියත් එක්ක සම්බන්ධ වෙලා කියලා මං ඔයාට මතක් කරානේ. ඉතින් ඒ හැම තරංගයට කෙනෙක් තෝරගන්න වගකීම අද බාර දීලා ඒ වැඩ කටයුතු බොහොම මහන්සියෙන් කරේ අපේ කසුනි. කසුනි සම්බන්ධ කරගත්ත මම මේ කසුනි දැන් ඔයාගේ Facebook live එක දැක්කම තමයි දැක්කේ. අපි අර මතක් කරානේ ලංකාවේ ප්‍රසිද්ධ කලාකරුවන් ඔගොල්ලෝ ආදරය කරන කට්ටිය අපේ net fm විශේෂ හඬ පරීක්ෂණ මැදිරියේදී හම්බ වෙන්න පුළුවන් කියලා. ඉතින් මේ දවස්වල මේ ක්‍රිකට් සාදු චිත්‍රපටියේ ප්‍රධාන චරිතය නිරූපණය කරන දමිතුත් net fm අපේ හඬ පරීක්ෂණ මැදිරියේ මේ වෙලාවේ ඉන්නවා නේද?
1: එන්න පුළුවන් තව වැඩසටහන් එක සම්බන්ධ වෙන්න පුළුවන් අර කිව්වා වගේ දමිතු ඇවිල්ලා හිටියා මේ වෙලාවේ දැන් චුට්ටක් හෙට මෙහෙට උනේ හැබැයි ආයෙත් එනවා විනාඩි 5කින් දැන් ආයෙත් මේ පැත්තට එනවා කියලා කිව්වා. ඉතින් දැන් ඔයාගේ අකුරින් අකුර ගේම් එකනේ තියෙන මේ
0: වෙලාවේ.
1: ඔයාගේ ගේම් එකටත් මාර ඉල්ලුමක් තියෙනවා. කටි ඇවිල්ලා අහනවා ජනියව සම්බන්ධ කරගන්න පුළුවන්ද, අකුරින් අකුර ගේම් එකට එන්න පුළුවන්ද කියලා. ඉතින් අකුරින් අකුර පොත් කියවන්න ලැබෙන තැනක් තමයි කොළඹ ජාත්‍යන්තර පොත්
0: ප්‍රදර්ශනය.
1: ඒ වෙලාවේ ඔන්න මම අකුරින් අකුර ගේම් එකට හරිම ලස්සන කෙනෙක්ව තෝරගත්තා.
0: හිමාශය
1: ඉන්නවා. අපි බලමු එයා කොහොමද ගේම් එකට රෙඩි වෙලා ඉන්නේ
0: කියලා. අනිවාර්යෙන් බලමු. හයි
1: හිමාශා.
0: හිමාශා සුබ උදෑසනක් වේවා. කොහොමද?
1: හොඳින් ඉන්නවා. මම ඉතින් අයියාගේ අකුරෙන් අකුර වැඩසටහනට මාත් එකතු වුණා.
0: බලමු. හරි, ඉතින් මේ අපේ හඬ පරීක්ෂණ මැදිරිය පැත්තට ගියාද? මොකද උනේ? හරි, මෙහෙමයි මං තරඟය ගැන ඔයාලට විස්තර කරන්නම්. මං ඔයාලට අකුරක් දෙනවා. ඒ අකුරෙන් ඔයාලට වචනයක් පටන් ගන්න තියෙන්නේ. ඊට පස්සේ හැම වචනයකම අගාකුරෙන් ඊළඟ වචනේ පටන් ගන්න විදිහට එක දිගට කියාගෙන කියාගෙන කියාගෙන කියාගෙන යන්න තමයි තියෙන්නේ. තප්පර 30ක කාලයක් ඔයාලට හම්බ වෙනවා. නීති රීති විදිහට කියනවා නම් එකම වචනේ දෙපාරක් කියන්න බෑ. අකුරු දෙකේ වචන කියන්න බෑ. ඊට පස්සේ මේ අර ඉංග්‍රීසි වචන වෙනත් භාෂාවල වචන කියන්නත් බෑ. පැහැදිලිද තරංග නීති රීති?
1: පැහැදිලියි.
0: දැන් ඔයා හිතන්නේ මේ තප්පර 30 ඇතුලේ මේ වෙනකොට මේ සතියේ වැඩිම වචන ගාන විදිහට වචන කීයක් විතර කියලා ඇති කියලා?
1: 20ක්
0: නෑ, 10යි. ඒක අන්දා ඔයාට හොඳ අවස්ථාවක් තියෙනවා. මේ සතියේ වැඩිම වචන ගාන තප්පර 30 ඇතුලේ ඔයා කිව්වොත් එහෙම වරද්දන්නේ නැතුව රුපියල් 5000ක මුදල් තෑගක් අපි සූදානම් කරලා තියෙනවා. මම ඔයාට දෙන අකුර මොකද්ද කියලා කියන්නම් තරඟයට යන්න කලින්. හරිද?
1: හරි.
0: දැන් ඔයා ආවේ කොහේ ඉඳන්ද?
1: මාලබේ
0: ඉඳන්. මාලබේ කිව්ව ගමන් මට මතක් වෙන්නේ ඒ වචනයේ අග අකුර. බයන්නනේ නේ?
1: ඔව්.
0: අන්න ඒක තමයි වාට දෙන අකුර. ලෑස්තිද තරඟයට යන්න?
1: හරි.
0: රයිට්, අපි යමු මේ අකුරෙන් අකුර.
2: Your time starts now.
1: බල්ලා, ලස්සන, නයනා, නංගි, ගස, තල්මල, ළමයා, යසුර, රත්නපුර, රත්නදීප, පංචල,
0: කාලය අවසන්. හිතුවේ ලේසි වෙයි කියලානේ. ගස කියන වචනට අකුරු ගියක්
1: තියෙනවා
0: නේද? කමන්නෑ උතරින් බුක් ෆෙයකින් යන ගමන් හොඳ පොට් එකක් අරන් කියවන්න. එතකොට වචන ටිකක් වැඩි වුණාට පස්සේ මේ වගේ ගේම්ස් වලට ලේසිය මුහුණ දෙන්න
1: පුළුවන්.
0: හරි නිමාෂා, කවුද ඉන්නේ? ඉතින් අපි සින්දුවකට එකතු කරගමු ඔයාගේ යාළුවෝ කට්ටිය.
1: මමගේ පවුලේ අය එකතු කරගන්නවා මේ වෙලාවේ.
0: අහහ
1: ඇයි
0: ඔතන ඉන්න ස්ටාෆ් එකේ කට්ටිය අපේ යාළුවෝ කට්ටිය එකතු කරගන්නේ නැද්ද?
1: අනිවාර්යෙන්ම.
0: ඕ
1: ස්ටාෆ් එකේ
0: අය මිනිස් එහෙම වෙන්ක. හරි, බොහොම ස්තුතියි. දිගටම නෙත් අහන්න.
1: අනිවාර්යෙන් අයියේ.

0: FM Anu Paha, FM Anu Hatarai Dashmata, Net FM. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: ඉන් ක්‍රියාකරි මාර්බා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උලුක්කු වීම වලටද සහනය දෙනවා අයඩෙක්ස්
2: වේලාව 10යි විනාඩි 46යි
3: රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් වෙතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න සහල් කවරේ කූපන යති තයාගේ ඔබට හිමි වේ මේනක සහල් අපේ උරුමය අපේ රස
4: ඉන්සිසස්තා ස්ලැබ් වරම් තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සිසස්තා ස්ලැබ් වරම් තරගයට එක් වී ඔබත් ජයග්‍රාහකෙක් වන්න මේ ගැන කියන්න තෑගි බෝග පිරිවරාගෙන නෙට් FM අපි ඉන්සිසස්තා කණ්ඩායම සමග ඔබේ නගරයට
3: සැප්තැම්බර් 30 උදේ ගම්පොළ හවස අකුරන
4: තෑගි දිනාගන්න ඔබත් එන්න ඉන්සිසස්තා සිමෙන්ති කොට පහක් මිලදීගත් බිල්පතක් ඔබේ නම ලිපිනය ජාතික හැඳුනුම්පත් අංකය සමග 077967767 අංකයට එවා හෝ මිස් කෝල් එකක් දී ඔබත් තරඟයට එකතු වන්න
5: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා
6: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
7: හෘද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940
8: Meltol hisarathaya una semprathishyava angapatha vedanawa apahasu dina sadaha ikman sahanaya Meltol paracetamol visheshayaki
9: 27 වෙනි සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වෙනිදා සිට ඔක්තෝබර් 4 වෙනිදා තෙක් BMCH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීම මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
10: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය. නිල රේඩියෝව net FM.
11: පොත් අපගේ net වගේ
12: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජය ගන්න 4
13: ඔයාගේ මූඩ් එක කොහොම වුණත් සින්දු එක්ක හිතට දැනෙන වයිබ් එකට ඔයාටම වෙන්නුණු ගින්දරම ගින්දර රේඩියෝ එක්ස්පීරියන්ස් එක
14: හිත නටන තාලෙට තාලෙට දවස ගෙවෙන රිද්මෙට රිද්මෙට දවල් එකේ ඉඳන් හවස 4 වෙනකල්
15: කින්දර හැන්දෑව විජානු
16: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
17: ඔයාවගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13-19 අදමම තන්න ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍රාපි මුල්‍ය සහකෝකි ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකකි
2: වේලාව 10යි විනාඩි 49යි
18: මේ හස්බන්ඩ්
2: මොකද වයිෆ්
18: මම ආව එක්කගෙන යනවා ලෝකේ රසම කෑම තියෙන හෝටල් එකක බුෆේ එකට. ඔයා තෝරගන්නේ ඩිනර් එකද ලන්ච් එකද?
2: ඩිනර් එක. රෑනේ.
18: ආදත් වැරද්දුවනේ. ලෝකේ රසම කෑම තියෙන්නේ නේද? ලෝකේ රසම කෑම හදන්නේ මම. හිටු ගෙදර. දැන් ගාන පොල්.
19: කිලියේ කිලියේ මනි මනි මේ
1: Paul ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
2: වේලාව 10යි විනාඩි 50යි. ඉන්සි සංස්ථා සිමෙන්ති කණ්ඩායමත් එක්ක net FM අපේ කණ්ඩායම රට වටේටම යනවා. ඉතින් ඒ ගැන විස්තර දැනගන්න අපේ කණ්ඩායම සම්බන්ධ කරගන්න හදන්නේ. දැන් ගෑනු ළමයිනුත් සාමාන්‍යයෙන් කියන දේ කරන්නේ නැහනේ. එක දැනක ඉන්නේ නැහනේ. ඒ වගේ තමයි ඉතින් අපේ තෂී නංගිත් දැන් මං හිතාගෙන හිටියේ එයා ඉන්නේ අකුරණ කියලා. බෑ එයාට හිතිලා එයාට ගම්පොළ යන්න ඕනේ කියලා. දැන් ඒගොල්ලෝ ගම්පොළලො ඉන්නේ. ඔන්න තෂී ඉන්නව සම්බන්ධ වෙලා ගම්පොළ නගරයේ ඉඳන් විස්තර කියන්න ඇවිල්ලා. ආයුබෝවන් සුබ උදෑසනක් තෂී.
3: ආයුබෝවන් සුබ උදෑසනක් ජනි. ඉතින් අපි අද ඉන්නේ ගම්පොළ පුරවරේ.
2: ආහා.
3: ඒ ගම්පොළ වීදි දිගේ වැටේදී අපි ලස්සන කතාවක් එකතු කරන්න තමා මේ හදන්නේ. ඉතින් මම ලස්සන කතාව සම්පූර්ණයි දී හිමිවෙන්නේ ඉන්සි සංස්ථා ආයතනයේද. ඉතින් ඕම කෙනෙකුගේ අද වෙතේ උපදින ලස්සන හිණයක් තමා මේ තමන්ගෙම කියලා චූටි ගෙදරක් හදාගන්න ඉන්න. හැම ගඩොලෙන් ගඩොලටම තියෙන්නේ ලස්සන බලාපොරොත්තුවක්නේ.
2: අනිවාර්යෙන්.
3: ඉතින් ඒ ලස්සන බලාපොරොත්තුවට ඉන්සිය සංස්ථා සිමෙන්ති ආයතනය විසින් ලස්සන වටිනාකමක් එකතු කරලා තියෙනවා. ඉතින් මේ වටිනාකම ගැන කතා කරන්න අද මම එකතු කරගන්නවා අපේ ඉෂාන්ව.
2: අඳුරන්නේ නෑනේ ආව කවුද?
3: පොඩ්ඩක් අල්ලගන්න අමාරු වෙලා තියෙනවා මට. හැබැයි මම බලාපොරොත්තුවේ නෑ දුවගෙන දුවගෙන ගිහලා ඉෂාන් කොළව දැක්කන් ආවා මම ඔන්න.
2: ඉතින් ආයුබෝවන් ඉෂාන් මොකෝ වෙන්නේ?
20: ආයුබෝවන් ජනිය මේ තශී මට එක එක දේවල් කියන මොකෝ යාට වැඩි මම සුදුයි ලස්සන නිසා.
2: ඔව් අපි දකිනවා ෆොටෝ වල ඉතින් සුදුයි ලස්සනයි කියලා.
20: පේනවනේ පේනවනේ. ඉතින් කොහොමද මේ සුන්දර වැඩ කටයුතු ඔන්න අද දවසේ ජම්පල ආදරණීය බස් නැවතුම්පලට අපි එකතු කරලා තියෙනවා ලස්සන වටිනා කියන තෑගි බෝග ගොන්නක් එක ඉන්සි සංස්ථා ස්ලැබ් වරම කියන්නේ දැනින් සිමෙන්ති කොට 100ක් දිනා ගන්න පුළුවන් වටිනාකමක් ගැන තමයි අපි මේ කතා කරන්නේ.
2: ඔබට
20: කරන්නේ පුංචි දෙයයි ජනි ඉන්සි සංස්ථා සිමෙන්ති කොට

0: මට ඕනි සිමෙන්ති කොට 150ක්. එතකොට මං සිමෙන්ති කොට 50යි ගන්නෙ. ඉතුරු 100 මට තෑගි හම්බ වෙනවනේ.
1: අනිවාර්යයෙන්ම 150ක් යනවනේ. 50 ගත 100ක් මෙහෙන් හම්බ වෙනවන්නේ. ඒ වගේ වටිනාකමක් තනිය අපි අරගෙන ඇවිල්ලා තියෙන මේවා හැමදාම ලැබෙන දේවල් නෙවෙයි. අපි ආදරණීය ඔබටත් කියන මේ වටිනාකමත් එක්ක එකතු වෙන ඉතින් මේ පණිවිඩය කියන්නේ ඇවිල්ලා තියෙන තෑගි බෝග ගොන්නක් අරගෙන තමයි විනෝදාත්මක තරග රාශියක් තිනවා. මේ වෙලාවේ සුන්දර වැඩ කටයුතු සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. අපේ ගම්පොළ බස් නැවතුම්පොළේ හවස් කාලේ අපි එනවා. අකුරන සුන්දර පුරවරයට මේ වටිනාකම ගැන කියන්නේ. ඉතින් අපි ඔබටත් මතක් කරන් මේ වෙලාවේ අපේ ජනීයක දේතුන මාව තාංගින හැමෝටම අමතක කරන්න එපා. මේ සුන්දර වටිනාකම එකතු වෙලා ඉන්සි සංස්ථා ක්ලබ් වරම ඔබේම කරගන්න. එහෙනම් බොහොම ස්තුතියි ජනි අපි එකතු කරගත්තට.
0: බොහොම ස්තුතියි ඉෂාන් විස්තර කියන්න මේ පැත්තට ආවට. දැන් ඔයා ඉන්නේ ගම්පොළ නගරේ නම් හවස් වෙදි අකුරන නගරේ නම් ඔයාට අවස්ථාව තියෙනවා ඉන්සි සංස්ථා සිවෙන්දි කණ්ඩායමත් එක්ක එතෙෆෙම් අපේ කණ්ඩායම හම්බ වෙලා අර ස්ලැබ් වරමින් සිවෙන්දි කොට 100 දිනනවාට අමතරව තව තෑගි අපේ ගානේ ජයග්‍රහණය කරන්න.

0: FM Anupaha 94.8 Net FM Divaina Pura Thedunumavata
1: Brought to you by
2: Atunulake Namahubavana Ratapuram Rasaganayana Aulesam Rasakarakana Mather Freela Noodles Taste Ke Trusteka
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහතා හමුවන්න 0773 273 540. රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපන ඇති තෑගේ ඔබට හිමි වේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
4: වාසිනා මෙන කොහෙන්ද සර්?
5: පීල් බී වාසි.

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට
1: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනියා. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-21-33-540. පෘථුවියෙන් ළඟහරට රේල් පාර ඔන්නඔහුම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකෙ ලොකුවට පේනකොට අපි එකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂ්‍ය පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩිදි දරුවන්ට උදව් වෙන ඇන්කපීඩියා ප්‍රෝ MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
2: පහේ ශිෂ්‍යත්වය අපොස සාමාන්‍ය පෙළ, අපොස උසස් පෙළ, නිසැක ජයගැනෙන උත්තර සතර, පසුගිය දස වසරක විභාග ප්‍රශ්න පත්‍ර උත්තර සමග දිවයින පුරා පිහිටි පොත් අලෙවි සැල් වලින් ලබාගත හැක. අරගන්න, කියපන්න, දැනගන්න, ජයගන්න සතර.
3: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: 80 දශකයේ අන්තිම දවසක් එදත් හොඳටම වැස්ස සිහින නගරයේ සියල්ලෝම නිද්‍රාශීලී යාමයක
4: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
5: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
6: අතම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ? විශ්වාසේ වංග කීමයි එක සිංගල් සිම්පල් පේ. ටිකට නෝදා ටික ටික ගෙවන්න අතම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
7: වේලාව උදේ 11:00.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: පෑයෙන් පෑය අලුත් වන අලුත් පෑය දිවස්ම ඇත් නියුස්
3: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නියුස් සමග මම කේසර ශ්‍රී ලංකා මහ බැංකුව එක් දින පොලි ප්‍රතිපත්ති පොලි අනුපාතය තවදුරටත් පවතින 8.75 මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කර තිබෙනවා. ඒ පැවති මහ බැංකුවේ මුදල් මණ්ඩල රැස්වීමේදී දේශීය හා ගෝලීය ආර්ථික තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි මහ බැංකුව සඳහන් කළේ. 2026 මේ මාසයේදී ක්‍රියාත්මක කළ දැඩි මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල බලපෑම මෙන්ම මැද පෙරදිග වර්ධනය වන භූදේශපාලනික ආතතීන් සහ එල්නිනෝ තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි අවදානම් සම්බන්ධයෙන්ද මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය අවධානය යොමු කර ඇති බවයි මහ බැංකුව සඳහන් කළේ. 2026 වසරේ පළමු වර්ධයේදී ශ්‍රී ලංකා ආර්ථිකය 4.7% වර්ධනයක් වාර්තා කරමින් අඛණ්ඩ ඔරොත්තු දීමේ හැකියාවක් පෙන්නුම් කර ඇති බවද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළා. ෘතිම බුද්ධිය හෙවත් AI යන නාමය වෙනුවට SI යන නාමය නිල වශයෙන් භාවිත කිරීමට අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන තිබෙනවා. ඒ අමරිකානු ජනාධිපතිවරයා සහ ප්‍රමුඛ පෙළේ තාක්ෂණික ශිෂ්ටයේ ප්‍රධානීන් අතර දවල මන්දිරයේදී පැවති විශේෂ හමුවකදී. මෙහිදී ජනාධිපති ට්‍රම්ප් සඳහන් කළේ කෘතිම බුද්ධිය හෙවත් AI තාක්ෂණය මින් ඉදිරියට සුපිරි බුද්ධිය සුපර් ඉන්ටෙලිජන්ස් නැතහොත් SI ලෙස හඳුන්වන බවයි. AI තාක්ෂණය මගින් මානව සංහතියට විශාල තර්ජනයක් එල්ල විය හැකි බවට එහි නිර්මාණකරුවන් සහ ඇන්ත්‍රොපික් වැනි ආයතන අනතුරු අඟවා තිබියදීත් ජනාධිපති ට්‍රම්ප් මෙම ප්‍රකාශය සිදු කිරීම විශේෂත්වයක්. නෙට් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: The truth people we trust. FM Anupaha. FM Anuhatarai Dashma Ata. Net FM. De Dunu Mamata.
4: Brought to you by
5: Atunulake Namahubavana Ratapuram Rasaganayana Aulesavama Rasakarakana Mather Freela Noodles Taste Ke Trust Ke
6: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773-273-540. රසතුන් හතක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න සහල් කවරේ කූපණ ඇති තෑගේ ඔබට හිමිවේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
7: වාසිනා මෙන කොහෙන්ද සර්?
8: PLB වාසි කොයි කාටත් වාසි.
9: දේ දුනුමා

0: අපි තුන රෙඩිගිටි
1: මූඩ් එක චිල් කරන හැපි පිල් එක ජනි එක දේ දුන්න.

වෙලාව 11 විනාඩි 8යි. මූඩ් එක චිල් කරන හැපි ෆිල් එක නැත් FM දේදුණු මාවත පටන් ගන්න හදන්නේ දෙවනි පැයේ වැඩ කටයුතු ටික. නෙතෆෙම් ෆේස්බුක් ෆෑන් පේජ් එකට ගියාට පස්සේ මං අද පෝස්ට් එකක් දාලා තිනවා බුක් ෆෙක බුක් ෆෙයා එකට ගිහිල්ලා ඔයා ගත්ත ලස්සන ෆොටෝ එකක් අපිට කමෙන්ට් එකක් විදිහට දාන්න කියලා. දැන් ඊ අතරේ වාඩ මතකයිනේ නෙතෆෙම් අපේ කුටිය තියෙනවානේ අපේ විශේෂ හඳ පරීක්ෂණ මැදිරියේදී කරලා තියෙන තැන ඇල්ෆා ස්ටුඩියෝ එකේ ඉදිරි කරලා තියෙන තැන අන්න එතනට ගිහිල්ලා ඉස්සරහට ගිහිල්ලා ෆොටෝ එකක් සෙල්ෆි එකක් අරගත්තොතින් අපේ ඇල්ෆා ස්ටුඩියෝ එක පේන්න මතකතුව ෆේස්බුක් එකේ අප්ඩේට් කරනකොට ෆේස්බුක් එකට අප්ලෝඩ් කරනකොට නෙතෆෙම් අපේ ෆෑන් පේජ් එක ටැග් කරලා ඒක අප්ලෝඩ් කරන්න. මොකද නෙතෆෙම් අපි ලෑස්තිලා ඉන්නවා හැම දවසකම රුපියල් 5000ක් වටිනා වවුචර් එකක් ඔයාලට ලබා දෙන්න ලස්සනම ෆොටෝ එක අරගන්න කෙනා. ඒක හන්දා දැන් අපේ Facebook ෆෑන් පේජ් එකේ මම දාලා දෙන ෆොටෝ එක පහලිනුත් මට පේනවා කට්ටිය මේ විදිහ කමෙන්ට්ස් දාලා තියෙනවා. කට්ටිය ෆොටෝස් අරගෙන තියෙනවා. අපේ කසුණියෙක් එහෙම ෆොටෝස් අරගෙන තියෙනවා. අන්න ඒ විදිහට වැඩ ටික ඉස්සරහට කරගෙන යන්න. දැන් මේ වෙනකොට මතක් කරන්න ඕනි අපි ලස්සන මොකක්ද ඒකට කියන්නේ බුක්මාක් එකක් ලෑස්ති කරන් ඉන්නවා. ඕගොල්ලන්ට ඉස්සරහට අපේ NetFM විශේෂ හඳ පරීක්ෂණ මැදිරියට ආවට පස්සේ අපි ලෑස්ති කරන් ඉන්නවා ඕගොල්ලන්ට විශේෂ සුන්දර මතරයක් විදිහට NetFM අපිව මතක තියාගන්න ලස්සන බුක්මාක් එකක් ඕගොල්ලන්ගේ අතර දීලා තවන්න. ඒකනත් මතක් කරන අතරේ වාට මතක් කරනවා DLB වාසි ලොතරැයියත් මෙලදී ගන්න කියලා. මොකද දැන් හෙට ඉඳන් දිනුම් මැදීම් ආරම්භ වෙනවා එක දිගට. එතකොට ජයග්‍රාහකයෝ බිහි වෙන්න පටන් ගන්නවා හෝගාලා. අර අපි කියන්නේ පඳුරකට ගල් ගැහුවත් විස වෙන තරමට කියලා. අන්න ඒ තරමට ජයග්‍රාහකයන් බිහි කරන්න බලාපොරොත්තු වෙන්න තමයි DLB වාසි ලොතරැයිය හඳුන්වා දීලා තියෙන්නේ. දැන් රුපියල් 25000 තෑගි, රුපියල් 50000 තෑගි, ලක්ෂ 5 තෑගි, මිලියනේ තෑගි තමයි අපි ලෑස්ති කරගෙන ඉන්නේ DLB වාසි ලොතරැයියත් එක්ක. නිකන් ඔයාලට හිතයි අනෙක් ටිකට් වල දෙනවනේ මීට වඩා ලොකු තෑගි කියලා. හැබැයි ඒ තෑගි හම්බ වෙන නිය එක්කෙනෙකුට දෙන්නෙකුට වගේනේ. DLB වාසි ලොතරැයියේ මේ තෑගි වැඩි දෙනෙකුට ලබා දෙන්න පුළුවන් වෙන්න තමයි මේ විදිහට නිර්මාණය කරලා තියෙන්නේ. එක හන්දා ඔයාගේ ෆෝන් එකේ DLB sweep app එක දැනටත් ඉන්ස්ටෝල් කරලා තියෙනවා නම් ඒ හරහා එහෙමත් නැත්නම් ළඟම තියෙන ලොතරැයි කෝඩුවට ගිහිල්ලා DLB වාසි ලොතරැයිය අදම මිලදී ගන්න. හෙට දවසේදී මංගල දිනුම් මැදීම රජ වාසි නමින් සිද්ධ වෙනවා. ඉලෙක්ට්‍රික් යතුරු පැදියක් රුපියල් මිලියනේ සුපිරි තෑග්ගක් 50000 තෑගි 25000 තෑගි ලක්ෂ 5 තෑගි දෙන්න DLB සූදානම්. සෙවනගල කිරිබන්නාර බෝගහ හන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුර තමයි වාට අසනීපයක් වුණාට පස්සේ සුව කරන්න බැරි අසනීපයක් වුණාට පස්සේ යන්න තියෙන හොඳම තැන. හැබැයි සඳුදා අඟහරුවාද පොයේ දවස්වල යන්න එපා. ඒ දවස් තුනේ වහලයි හැර ඉතිරි හැම දවසකම ඇරලා. කැන්සර් එකක් වෙන්න පුළුවන්, දියවැඩියා වෙන්න පුළුවන්, වකුගඩු රෝග වෙන්න පුළුවන්, චර්ම රෝග වෙන්න පුළුවන්, හන්දිවල අමාරු වෙන්න පුළුවන්. ඔය ඕනෑ තරම් ලෙඩ රෝග තියෙන අම්මල තාත්තලා තරුණ කට්ටිය පවා කමල් බන්දුල වීරපිරුම වෙද මහත්තයාව හම්බ වෙලා බොහොම ලේසියෙන් ඒ ලෙඩ රෝග නිට්ටාවටම සුවපත් කරගෙන දිනවා. ඒකට හේතුව කමල් බන්දුල වීරපිරුම වෙද මහත්තයා ඔය ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ගැන හරිම හොඳට දැනගෙන ඉන්න එක. එතුමා රජයේ ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරයෙක්. ඒක අඳ කිසිම බයක් සැකක් තියාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. යන්න කලින් කෝල් එකක් දීලා වෙලාව වෙන් කරගන්න 0777 300 940ට හරි 0773 273 540ට හරි. සින්දුවට යන්න කලින් කට්ටිය එකතු කරගන්න ඕනි. අපේ කහපොළ චතුණංගි කලින් කතා කරන්නේ යාට කියපු වෙලේ නම් ටික කියන්න අමතක වෙලා මට BMICH එකේ අපේ කුටියරේන පාරහා හිටියනේ. එයාගේ කාන්තා බලෑණිය එකතු කරගන්න කියනවා. දැන් මේ සෙට් එකම හිට එනවලු කට්ටිය ෂේප් කරලා තියාගන්න බෑ. ඒක හන්ද නම් ටික කියන්න ඕනි. සමන්ති, අජන්ති, මානෙල්, කුමාරි, ජයශානි, රූප, ප්‍රියදර්ශිනි, දේවින්දි, සුමිත්‍රා, දෙව්වි, නංගිල කට්ටියම එකතු කරගන්න ආදරෙන් හොඳේ සින්දුවට. දැන් මේ නම් කියන ඒවට හරියන්න මොන හරි හිට අරන් ඉන්න රස දෙයක් කන්න. ඊට පස්සේ අලවේ කරුවක කතා කරා. අදයාගේ කෙල්ලෝ සෙට් එකක් එකතු වෙලා ඉන්නවා. ගෙදර කට්ටිය එකතු කරගන්න ඕනි. අනුලා, රාණි, ඊට පස්සේ සමන්ති, ඉන්දු, මේ කට්ටිය මේකතු කරගන්නම් ගොඩාක් ආදරෙන්. ඊට පස්සේ WhatsApp එකේ බැලුවට පස්සේ ජනේ අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා යටියන් තුරින් දැන් අප්සරා මෙසේජ් එකක් දාලා තියෙනවා. අදත් වෙනද වගේම අපි වහගෙන ඉන්නවලු. එයාගේ බබාලා සෙට් එකේ නම් ටික කියන්න මං හරි ආසයි. ලස්සනයි නම් ටික. ලොකු දුවේ යශෝදරා, දෙවෙනි දුව අනුත්තරා, චූටි දුව සිත්තරා. එයා අප්සරා. කට්ටිය මේකතු කරගන්නම් මේ සින්දුවට. ඊට පස්සේ යන්න හදන්නේ වර්කාගොඩ අනුරගාමන්ට් එකට. බොස් ඇතුළු සියලුම දෙනා එකතු කරගන්න කියනවා. ලක්ෂී, නදී, සඳුනි, තමර, සමන්මලි, පූජා, දේවින්, අශානි, විනෝද, විනෝද්‍ය. කට්ටිය මේකතු කරගන්නවා. බොස්ව විශේෂයෙන් එකතු කරගන්න කියලා කියනවා. මං හිතන්නේ අද සැලරි හම්බ වෙනවද කොයිද? සෙන්දනායක ස්ටෝස් එකේ ඉන්න ඉරන්දි, උදයමාලි, චන්දන මේ හැමෝමත් අහගෙන ඉන්නවලු NetFM කට්ටිය මේකතු කරගන්න කියලා කියනවා. සෙන්දමාලි නෙමෙයි සඳමාලි වෙන්නේ නේද? ආ, සෙන්දනායක, සෙන්දනායක සිංහලෙන්ම ටයිප් කරලා එවලා දෙනවා මට කියවගන්න අමාරු වන්ද.
ඊජි අනුරයිය පුස්සෙල්ලාගේ BF ජනපදයේ ඉඳන් අපි වහගෙන ඉන්නවා. අපේ සමන්ත අයියා බදුල්ල කැටවල සමන්ත සැලුන් එකේ ඉඳන් අහගෙන ඉන්නේ. කේෂාන් මල්ලි වේකතු කරගන්න කියනවා. හිරු තරු ශ්‍රෝස් එකේ ඉන්නවා අම්මා. ඒ වගේම තමයි අම්මා විමලාවති, වයිෆ් නිසංසලා, පොඩි දුව එරන්දි, ලොකු දුව තරින්දුයි මේ කට්ටිය මේකතු කරගන්න කියලා කියනවා. සුබෝ දේශනා කවිවත් සින්දුවකට එකතු කරගන්න ජනි. මේ ෆොටෝ එකේ වෙලා තියෙන්නේ, මේ ෆොටෝ එක කියලා තියෙනවා මිට WhatsApp එකේ. මේ ෆොටෝ එකේ අපේ කසුරි ඉන්නවා, ඊට පස්සේ අපේ මාකටින් ටීම් එකේ කට්ටිය ඉන්නවා, ආ මාත් ඉන්නවා වැත්තක. අපේ BMI CH එකේ තියෙන විශේෂ හඬ පරීක්ෂණ මැදිරියට ගිහිල්ලා ගහපු ෆොටෝ එකක් මට නිකන් තීරණ විදියට ඊයේ හවස 2ට විතර තමයි මේ ෆොටෝ එක ගහන්න ඇත්තේ. තරඟවලට සහභාගී වුණාලු, ඊට පස්සේ හඬ පරීක්ෂණයට ඇතුළත් වුණාලු, එහෙම කියලා තමයි මැසේජ් එකේ දාලෙවල තියෙන්නේ. කවුද කියලා හොයාගන්න විදිහක් නැහැ. මං ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් ඕගොල්ලෝ හැමෝම මේ අහන්න යන සින්දුවට.

0: FM Anu Paha, FM Anu Hatarai tak cuma ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: දැන් හිතන පරක්කුවට LB Finance එකකින් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නෝ සබදතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම housing loan එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
3: වේලාව 11 විනාඩි 24යි.
4: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779676767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
5: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා. සිත් බඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
6: පෘථිවියඳලා අඟහරුට රේල් පාර ඔන්න ඔහොම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකේ ලොකුවට පේනකොට අපි ඒකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩිදි දරුවන්ට උදව් වෙන ඇන්කර් පීඩියා ප්‍රෝ MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
7: හැමකදරම ඇයි මේ වැඩ හිටට දාන්නේ? ෆෝන් එකක් හිට මොද මට ගන්නට වෙන්නේ? ආ හිට නෙමේ
8: අවිශ්වාසයි වග කීමයි සුග එකේ තියෙන්නේ.
7: අදම ගන්න ෆෝන් එකක් ඇයි හිටට දාන්නේ?
8: විශ්වාසයි වග කීමයි එක සිංග සිම්පල් පේ.
7: හිටට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
9: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා බීට්. කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා බීට්.
10: ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න. ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තරගයට එක් වී ඔබත් ජයග්‍රාහකෙක් වන්න. මේ ගැන කියන්න තෑගි බෝග පිරිවරාගෙන නෙත් FM අපි ඉන්සි සංස්ථා කණ්ඩෑම සමග ඔබේ නගරයට.
11: ඔක්තෝම්බර් 1 උදේ මාතලේ හවස නාවුල
10: තෑගි දිනා ගන්න ඔබත් එන්න. ඉන්සි සංස්ථා සිමෙන්ති කොට 5ක් මිලදීගත් විල්පතක් ඔබේ නම, ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779676767 අංකයට එවා හෝ මිස් කෝල් එකක් දී ඔබත් තරඟයට එකතු වන්න.
12: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා.
13: මෙල්වා එක ලංකාවේ එක, අපේම එක.
14: මේ පාර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ඇල්ෆා ස්ටුඩියෝ.
15: ඇල්ෆා ස්ටුඩියෝ
14: ඉස්කෝල නිලැඳුමත් එක්කම මිලියන ගානකට කතා කරන එක මට නම් හරිම ආඩම්බරයි. ඉතින් කසුනියක්කයි මායෙක් රටටම ඇහෙන්න පේන්න කතා කරන නිවේදකයන් නිවේදිකාව වෙන්නේ ඔයාම තමයි. ඒ අතරේ හරි ලස්සන වැඩ ගොඩක්. උසස් පෙළ කරපු අයලක් කළා අපේ ප්‍රවෘත්ති කණ්ඩායමේ කෙනෙක් වෙන්නේ ඔයාම තමයි. ජීවිතයේ ලස්සනම වටිනම අත්දැකීම මේ පාර කොළඹ ජාත්‍යන්තර පුත් ප්‍රදර්ශනයේදී ඇල්ෆා ස්ටුඩියෝ එකේ. ඇල්ෆා ස්ටුඩියෝ එකේ
16: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ with Kasuni and Lehansa.
17: Brought to you by
18: හරිදේ හරි තැනින් අරගන්න Vision Care. සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
19: මේ හස්බන්ඩ්
20: මොකද වයිෆ්?
19: ඔයාගේ අතින් වැරද්දක් වෙනවා. ඊට පස්සේ අපි දෙන්න රණ්ඩු වෙනවා. කවුද මුලින්ම සමාව ගන්න?
20: මම ගන්නවා.
19: හරි, එතකොට මගේ අතින් වැරද්දක් වුණා.
20: ඒත් ඉතින් මම සමාව ගන්නවා.
19: වැරද්දුවනේ. වයිෆ්ලාගේ අතින් කවදාවත් වැරදි වෙන්නේ නැහැ. වයිෆ්ලා කරන හැමදේම හරි.
21: පාවල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.

වෙලාවෙ කොළහයි විනාඩී විසි අටයි. මේ සිින්දුවෙන් පස්සේ අපි ලෑස්ති වෙනවා අකුරෙන් අකුර තරඟවටයත් එක්ක සම්බන්ධ වෙන්න. හැබැයි ඊට කලින් වාට මතක් කරන්න ඕනි දෙයක් තමයි ඉන්සි සංස්ථා සිමෙන්ති ස්ලැබ්වරම් කියලා කියන්න. දැන් ඉන්සි සංස්ථා සිමෙන්ති ස්ලැබ්වරම් එක්ක ඔයාට අවස්ථාව ලැබෙනවා ඔයාගේ ගෙදර වෙන්න පුළුවන්, ආගේ බිල්ඩින් එකේ වෙන්න පුළුවන්, කොහොම හරි වාගේ ඉදි කිරීමේ තට්ටු ගණන් හදන්න, කොට්ර ගණන් දිනන්න. ඉන්සි සංස්ථා සිබෙන්ති කියලා කියන අවුරුදු 50කට වඩා වැඩි කාලයක් තිස්සේ අපේ රටේ විතරක් නෙවෙයි ලෝකෙ පුරාම අපේ නම අරගෙන යන සන්නාමයක්. ඉතින් අපේ රටේ ඔය හැදිලා තියෙන ගොඩාක් ලොකු හස සිමින බිල්ඩින් වල ශක්තිය වෙලා තියෙන්නේ ඉන්සි සංස්ථා සිමෙන්. ඒ හින්දා තමයි අපි ඉන්සි සංස්ථා සිමෙන්ති ගැන ඔබට මතක් කරන්නේ. ඉන්සි සංස්ථා සිමෙන්ති එක්ක ඔයාට මේ ජයග්‍රහණය කරන්න තියෙන්නේ බොහොම පුංචි දෙයක්. සිමෙන්ති කොට්ට පහ කරගත්ත බිල්පතක් කරගන්න. අන්නේ බිල්පතේ ෆොටෝ එකක් අරගෙන WhatsApp කරන්න 0779677767 කියන නම්බරේ. ඒ අවදි ඔයාගේ නම, ඔයාගේ ඇඩ්‍රස් එක, ඔයාගේ ජයතුක හැඳුනුම්පත් අංකයත් යවන්න අමතක කරන්න එපා. ඊට පස්සේ එහෙම කරන්න නිකන් බෑ වගේ නම්, WhatsApp නෑ වගේ නම් ඔයාට කරන්න පුළුවන් මම මේ කියන නම්බරේට, කියන්නේ මේ නම්බරේටම මිස් කෝල් එකක් ගහලා තරගයට සම්බන්ධ වෙන්න. 0779677767 තමයි නම්බර එක. අද දවසේදී මේ ගැන දැනුවත් කරන නෙත් FM අපේ කණ්ඩායම ඉන්නේ ගම්පල නගරයේ. මේ වෙනකොට තව පොඩි වෙලාවකින් ඒගොල්ලෝ අකුරණ පැත්තට යනවා. හෙට උදේවරුවේදී මාතලේ නගරයටත්, ඊට පස්සේ හවස් වෙනකොට නාවුල නගරයටත් එන්න නෙත් FM අපේ කණ්ඩායමත් එක්ක ඉන්සි සංස්ථා සිමෙන්ති කණ්ඩායම සූදානම් ඉන්නේ. ඒක හන්දා ඔයත් ලෑස්ති වෙලා ඉන්න, මේ ජයග්‍රාහකයෙක් වෙනවා වගේම නෙත් FM අපේ කණ්ඩායම හම්බ වුණාට පස්සෙත් ඔයාට අවස්ථාව තියෙනවා ජයග්‍රාහකයෙක් බවට පත් වෙන්න. මොකද ඒගොල්ලෝ තෑගි වෙනම අරගෙන ඇවිල්ලා තියෙන ඔය පැත්ත. අපි යමු සින්දුවට. සින්දුවෙන් පස්සේ අපි ගේම් එකත් එක්කත් සම්බන්ධ වෙනවා. යන්න හිතාගෙන ඉන්නේ BMICH එක පැත්තට. ඒ පැත්තෙන් තරඟකරුවෙක් හෝ තරඟකාරියෙක් සූදානම්.

0: පැල් බැඳගෙන හිනාවෙන එක කෙසේ වෙතත් පැල් බැඳගෙන පොත් ගන්න පුළුවන් තැනක් සහ කාලයක් තමයි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පැවැත්වෙන කාලය සහ BMICH එක කියලා කියන්නේ මේ දවස්වල. ඒ වගේම තමයි මේ පැතර යන අයට net fm රේඩියෝව නිල රේඩියෝ විදිහට මේ පොත් ප්‍රදර්ශනය එක්ක සම්බන්ධ වීමත් එක්ක සුවිශේෂී අත්දැකීම් රසක් සූදානම් කරලා තියෙනවා. ඉතින් ඒ ගැන විස්තර දැනගන්න යන්න හදන්නේ කොළඹ BMICH පරිශ්‍රයේ තියෙන අපේ ඇල්ෆා ස්ටුඩියෝ එකට විශේෂ හඬ පරීක්ෂණ මැදිරියේ රැඳී සිටින අපේ කසුනිව සම්බන්ධ කරගන්න. අයබෝවන් කසුනි, මොකද වෙන්නේ මේ පැත්තේ?
1: අයිබෝන් ජනි, අයිබෝන්. ඉතින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අර කලින් කිව්වා වගේ හරිම ලස්සන 6 දිනේ කියලා මම කියන්න කැමති. හරිම ලස්සන කියන වචනේ පාවිච්චි කරේ ඇත්තටම ලස්සන ගොඩාක් අය අපේ ඇල්ෆා ස්ටුඩියෝ එක හැඩ කරනවා, වන්නවත් කරනවා. ඉතින් උදේ ඉඳලා ගොඩ දෙනෙක් ආව එක එක හැකියා තියෙන අය. දැන් ඇත්තටම මම ඔයාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නද ජනි?
0: ඔයාලා
1: මෙතන ඉඳලා ඔයාගේ ගේම් එක කරන්න ඔයා දැන් ලෑස්තිද?
0: මම දැන් ලෑස්තියි.
1: හරි, මං එහෙනම් මේ දැන් කෙනෙක් එක්කගෙන එන්න හදන්නේ ඔයාගේ ගේම් එක පැත්තට. ඔයා ලෑස්ති කරගන්නකම් මං කියන්නම් මෙතන වෙන වැඩේ ගැන. දැන් එක පැත්තකින් පොත් කැටේ සිද්ධ වෙනවා. එතකොට පොත් කැටේට අපේ දරුවන්ට අපි පොත් අරගෙන යනවා. හැම අවුරුද්දක් පාසාම පුස්තකාලවලට අරගෙන ගිහිල්ලා ඒගොල්ලන්ට පොත් ලබා දෙනවා. ඉතින් කොච්චර දරුවන්ට පොත් අඩු වෙලා තියෙනවද කියක පාසල්වල. එතකොට අපි ඒව බලන ඒ තැන්වලට පොත් අරගෙන යනවා. ඉතින් ඒ කාර්ය සිද්ධ කරන්න මෙතන ඇල්ෆා ස්ටුඩියෝ එක ළඟ පොත් කැටයට ඇවිල්ලා BMICH එකට ආවහම කැමති විදිහට පොතක් ඔගලන්ට දාලා යන්න පුළුවන්. ඒ වගේම අනිත් පැත්ත ඔයා කිව්වා වගේ නැත්නම් ඇල්ෆා ස්ටුඩියෝ හරිම කාර්යබහුලයි. අපේ දරුවෝ ඇවිල්ලා හරිම ලස්සන ඉදිරිපත් කිරීම කරනවා අපි හිතුවටත් වඩා. ඉස්සරහදි දැන් ඔයා ගේම් එක කරාට පස්සේ මම මාතෘ ඉඳලා කෙනෙක්ව සම්බන්ධ කරලා ඔයාට විස්තර කියන්න. දැන් එහෙනම් ගේම් එක කරමුද?
0: අපි ගේම් එකට පස්සේ යමු. මේ අපි මුලින් මේ සම්බන්ධ කරගෙන ඉමුද මේ මාතෘ ඉඳන් ආපු කෙනා?
1: මාතෘ ඉඳලා ඉන්නවා මාර වැඩෙක් ඇවිල්ලාද ඇල්ෆා ස්ටුඩියෝ බලන්න යුනිෆෝම් එකෙන්ම. කියන්න බලන්න ඔයාගේ විස්තරේ ජනි අයියත් එක්ක දේදුණු මාවතට.
0: හයි, කොහොමද?
2: මගේ නම සස්වේ නිසිදින්නි. මගේ පාසල මාතර සිටත බාලිකා විද්‍යාලයේ. එතකොට මම 12 ශ්‍රේණියේ ඉන්නේ සස්තල ජීව විද්‍යා වෛද්‍ය ධාරාවේ. හදාරන ගමන් තමයි ඉන්නේ.
0: අනාගත වෛද්‍යවරියක්.
2: මම මේ වෙනකොට කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක්.
1: ජනි මාතර සුජාතා විද්‍යාලයේ වැඩෙක් ඇත්තටම කන්ටෙන්ට් ක්‍රියේට් කෙනෙක්.
0: ඒකට
1: එයා කියුබ්ස් වලින් වැඩ ගොඩාක් දන්නවා. මම නම් දන්නේ ඒව කොහොම හදනවද කියලා. හෙට කරකවනවා, මෙහෙට කරකවනවා, මෙතන ඇවිල්ලා පෙන්නුවා අපි Facebook live එකේ. එහෙම
0: දැන් මං හිතන්නේ කසුනි අපි ඔය දෙය කියන දේවල් දැන් අපි වහගෙන ඉන්න කට්ටියට ඇහෙනවා විතරයිනේ. අපේ net fm Facebook fan page එක පැත්තට ගියෝතින් ඔය දේවල් බලන්න පුළුවන්.
1: ඒකනේ, ඉතින් එන්න Facebook page එකට ඇවිල්ලා බලන්න මේ කියන කට්ටියව බලා ගන්න පුළුවන්. කොහොමද ඒගොල්ලෝ මෙතෙන්ට ඇවිල්ලා enjoy කරන්න කියලා බලන්න පුළුවන්. ලස්සන වැඩ ගොඩක් වෙනවා මේ පාර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ. තාවනම් අති විශාල ජනකායගෙන් පිරීලා ඉතිරිලා යන මොහොතක තමයි මම සම්බන්ධ වෙන්නේ. ඉතින් කියන්න සතුටුයි ඇත්තටම මේ උනන්දුව ගැන. පොත් ගන්නවා වගේම අපේ දරුවන්ට අවස්ථාව තියෙනවා හැකියාවන් ඉදිරිපත් කරන්න. ඉතින් ඒ උනන්දුව ගැන අපිට හරිම සතුටුයි. දැන් මොකද කරන්නේ? ඔයාගේ ගේම් එකට මම නම් මෙහෙ නැස්ති.
0: රයිට්, අපි ඔහොම යමු ගේම් එකට. අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනන්න. මේ පටන් ගන්න අකුරෙන් අකුර.
3: Your time starts now.
0: හරි, අපි ගේම් එකට යන්න හදන්නේ කසුනේ. ඉතින් කාවද අපිට සම්බන්ධ කරලා දෙන්නේ ඔයා ගේම් එකට?
1: මෙහෙමයි, අවුරුදු 18ක ලස්සන මලක් වගේ කෙලි පොඩ්ඩක් ඉන්නේ හොඳේ යවණියක්. හරි, මෙයාගේ නම දසුනි. ඇත්තටම හරිම ලස්සන දසුනක් පේනවා මෙයාව දැක්කම.
0: දැන් කොහොමත් අපේ දසුනුත් ඔතන ඉන්න හන්ද දසුනි හරියනවා වැඩේට.
1: එහෙනම් අපි දෙමු ගේම් එකට, බලමු එයා කොහොමද ෆේස් කරන්නේ කියලා.
0: අයුබෝවන් දසුනි, කොහේදන්ද ඔයා ආවේ?
1: අයුබෝවන්, මගේ නම දසුනි. මම ආවේ මාලබේ ඉඳන්.
0: දැන් ඔයා මේ අපේ කලිනුත් මාලබේ ඉඳන් කෙනෙක් සම්බන්ධ වුණා. මං හිතන්නේ මාලබේ පැත්තෙන් අද වැඩිපුර සම්බන්ධ වෙනවද කොහෙද? මේ ඉතින් දසුනි, අපේ හඬ පරීක්ෂණ මැදිරිය පැත්තට ගියාද? ඔයාගේ දක්ෂතා ඉදිරිපත් කරාද? කොහොමද වැඩ කටයුතු ටික සිද්ධ වෙන්නේ?
1: ඒ කියන්නේ නිව්ස් අප්ඩේට් එකක් දෙන්න යද්දි තමයි මේ ගේම් එකේ මම ගත්තේ.
0: ඒක නෙමෙයි, ඒකවත් කරන්න දීලා නැහැ. ගේම් එකට ඇදලා අරගෙන නේද?
1: ඔව් ඒක
0: තමයි. හරි, මං ඔයාට ගේම් එක ගැන පැහැදිලි කරන්නම් දසුනි. මං ඔයාට අකුරක් දෙනවා. ඒ අකුරෙන් ඔයාට වචනයක් පටන් ගන්න තියෙන්නේ. ඊට පස්සේ අර වචන දම්වැල කියලා ගේම් තියෙන අර හැම වචනයකම අග අකුරෙන් ඊළඟ වචනේ පටන් ගන්න විදිහට එක දිගට කියාගෙන කියාගෙන කියාගෙන යන්න තමයි තියෙන්නේ. තප්පර 30ක කාලයක් හම්බ වෙනවා. දැන් සාමාන්‍යයෙන් තප්පර 30ක කාලය ඇතුලේ කියන්න පුළුවන් වචන ගාණක් තියෙනවනේ. ඔයා හිතන්නේ නිකන් සාමාන්‍යයෙන් මේ වෙනකොට කීයක් විතර කියලා ඇද්ද කට්ටිය?
1: 50කට
0: වඩා නෑ, වචන 10යි කියලා තියෙන්නේ. ඒක අද හිතරතරම් ලේසිත් නෑ තරංගේ. මොකද මේකේ එකම වචනය දෙපාරක් කියන්න බෑ. අකුරු දෙකේ වචන කියන්නත් බෑ. ඊට පස්සේ අර ඉංග්‍රීසි වචන එහෙම පාවිච්චි කරන්නත් බෑ. පැහැදිලි නේද? රයිට්. මං ඔයාට එහෙනම් අකුර දෙන්නම්. අපි කාලය ලබා දෙන්න කලින් ඔයාට ලබා දෙන අකුර මොකද දන්නවද? දැන් දසුනි කියලානේ ඔයාගේ නම කිව්වේ. ඉතුරු ටික මොකද්ද නමේ?
1: දසුනි
0: කාවින්දි. හරි, මට හොඳ අකුරක් හම්බුණා. කාවින්දි කියන වචනේ දෙවෙනි අකුර මොකද්ද? වයන්න. අන්න ඒ අකුර තමයි මං ඔයාට ලබා දෙන්නේ. අපි යමුද එහෙනම් තරඟයට? ඔයාට වයන්න නම් වයන්න පුළුවන්, වුයන්න පුළුවන්, වොයන්න පුළුවන්, වියන්න පුළුවන්, ඕනි අකුරකින් පුළුවන්. රයිට්. අපි කාලය ලබා දෙන්න හදන්නේ. ලෑස්ති නේද තරඟයට යන්න? රයිට්. මේ පටන් ගන්නේ අකුරෙන් අකුර.
3: Your time starts now.
0: කාලය ආරම්භ වෙලා තියෙන්නේ.
1: හරි,
0: ආරම්භ කරන්න. ඔයාට අකුර ලබා දීලා තියෙන්නේ මං වයන්න.
1: විදර්ශනා, නර්තනා, නාදය, යෂ්මි, මියසි, සියුම්, මනමාලි, ලියෝනි, නිවර්තනා,
0: කාලය අවසන්. ඉතින් දසුනි මොකද හිතෙන්නේ තරඟයට සම්බන්ධ වෙච්ච එක ගැන?
1: හොඳයි,
0: පළවෙනි පාට නේද රේඩියෝ එකකට කතා කරේ. ඉතින් අන්න ඒ වගේ අත්දැකීම ඕගලන්ට ලබා ගන්න පුළුවන් ඇල්ෆා ස්ටුඩියෝ එකට සම්බන්ධ වුණාට පස්සේ. එහෙනම් ඔයාගේ හඬ පරීක්ෂණයට සුබ පැතුම් එකතු කරනවා මගෙන්.
1: හරි, thank you.
0: බොහොම ස්තුතියි. දිගටම net අහන්න.

0: FM Anupaha, FM Anuhatarai Dashmata, Net FM. Velava oba veta gena enne.
1: ක්‍රියා කිරීම අරබා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උලුක්කු වීම වලටද සහනය දෙනවා. අයඩෙක්ස්.
2: වෙලාව 11 විනාඩි 45යි.
3: සුවපහසුව කල්පවැත්ම වගේම නිමාවත් දිනුත් ඉතා ඉහළ ඔෆිස් චෙයර්ස් නම් දම්රොම තමයි. ඔෆිස් එකේ තීම් එකට ගැලපෙන නවීනතම මාදිලි වලින් වගේම වර්ණ රසකින් වගකීමක් සහිතව දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාගාර වලින්.
4: ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්.
5: වසට පිට රසට ඉඩ. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රසගන් වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකයේම රසවත් කරන අපේ ස්වභාවික රස විජය නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජය වෙති.
6: යහතුන වඩන අපේ රස විජය.
5: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
7: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779676767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
8: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳපොලේ.
9: අම්මා, ඒ ආන්ටි ඔයාගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්ද?
10: නෑ.
9: එහෙනම් ඔයා එයා එක්ක හිනා වුණේ?
10: තව කෙනෙක් එක්ක හිනා වෙන්න ඒ කෙනා අපේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්න ඕනම නෑ. පුංචි හිනාවකට පුළුවන් අපේ තනිත්තාගේ දවසම ෆ්‍රෙෂ් කරන්න.
11: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කෑමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදිහට හිතන්න. කීල්ස්, ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
12: මගේ නම කාන්ති. මම ආවේ අනුරාධපුරේ ඉඳලා. මම දැන් ඇවිල්ලා සති 4යි දැනට. එවදින් මම මේ අධ්‍යක්ෂින් ගොඩාක් ලැබුවා. මට හොඳටම දැන් සනීප වුණා. මේ වාගේ තැනක් හොයාගන්න මට මේ කල්ගත වීම ගැන මම දුක් වෙනවා. මාස 5ක් විතර මම දුක් විඳා ඇඳේ ඉඳගෙන. ලංකාවේ තියෙන හැම තැනක්ම හොයාගෙන ගියා මම මේ සනීප කරගන්න කියලා. ඒ කිසිම තැනකින් මට මේ වාගේ පිටක් වුණේ නැහැ. මේ ආතනට ගොඩාක්ම
13: ඔබට මෙවැනි රෝග අවස්ථා තිබේ නම් අමතන්න. Active Plus භෞතික චිකිත්සක මධ්‍යස්ථානය 0718
14: කොයි සක්වලත් අහන මෝනිං ෂෝ එක සතියේ දිනවල උදේ 7ට
15: Net FM Algo Town.
16: Brought to you by
17: Prime Residences within ඔබවිතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන The Prime Colombo. අදම කතා කරන්න 0710 777 333.
18: ලෝම දන්න Samsung ගන්න හොඳම තැනයි Damro.
19: Samsung ගන්න හොඳම තැනයි Damro.
20: රණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ.
21: ප්‍රමිතියෙන් ගුණෙන් පෝෂිත විජය කුරක්කන් පිටි
22: විජය කුරක්කන්.
23: Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම. අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
15: Net FM Algo Town.
24: මේ හස්බන්ඩ්
25: මොකද වයිෆ්?
24: ඔයාගේ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ් උයි මමයි ඡන්ද ඉල්ලුවතින් ඔයා කාටද ඡන්ද දෙන්නේ?
25: වෙන කාටද වයිෆ්? ඔයාට.
24: අදත් වැරද්දුවනේ. ඡන්ද ඉල්ලනවා වගේ මෝඩ වැඩක් මම කරයි කියලා හිතනවද? ඒ වගේ මෝඩ වැඩ කරන්නේ ඔයාගේ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ්ම තමයි.

0: ਤੁਹਾਨ ਜਾਣੀ ਇੱਕ ਦੇ ਦੁਨੂ ਮਾਵਤ
1: වෙලාව 11යි විනාඩි 50යි. ප්‍රධාන ප්‍රවෘත්ති අහන්න අපි ඊළඟ පැයට යන්න ඕනි. හැබැයි ඊට කලින් මේ පැත්තට කතා කරපු WhatsApp messages ඔබ කටියක් එකතු කරගන්නම්. අපිට කතා කරා වල්විද මොල්ලේ ඉඳන් අපේ උපාලි අය සුපුරුදු විදිහට ඉතින් අපේ පවුල්වල කෙනෙක් වගේ දැන් අපිට කතා කරන හැමදාම වයිෆ් දම්මි තුෂාන් මිහිරංග මේ කට්ටිය එකතු කරගන්න කිව්වා. ඊට පස්සේ පොළොන්නරුවේ රමණි කතා කරා. රමණි මං ඔයාව එකතු කරගන්නම් මේ අහන්න යන සින්දුවට. මොනරාගල ඇතිමලේ ඉඳන් ඉෂානි නංගි කතා කරා. එයාගේ අක්කා තමයි කුෂානි, නංගි රෂානි, ඒ වගේම අම්මවයි තාත්තවයි එයා ආදරේ කරන එයාගේ බෝයි ෆ්‍රෙන්ඩ් වයි එකතු කරගන්න කියලා කිව්වා. ඒක රහසින් කිව්වේ ඇත්තටම. ඊට පස්සේ අනුරාධපුරයේ නිපුණි නංගි යා WhatsApp message එකක් දාලා කෝල් එකකුත් දුන්නා. අද එවලා තියෙන මල්වල නම මේ නත්ත සූර්ය මල් කියලා තමයි මට message එකේ දාලා එවලා තියෙන්නේ. වරකාපොල සී ඇපරල් එකේ ඉඳන් සුරංගි මිස්ගේ උපන්දිනේ අද තියෙනවා කියලා මැසේජ් එකක් දාලා තිනවා රේනු. ඉතින් ඔන්න සුරංගි මිස්ට සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා net fm ටීම් එකේ අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. එහෙමයි ඉතින් ප්‍රාර්ථනා කරලා විතරක් බෑ, දැන් ඔන්න කේක් කෑල්ලක් එහෙමත් ඉවන්න ඕන. සුරංගි මිස් ගානේ නෙමෙයි අපි ඒ රේනු ගානේ, හරි කමක් නැහැ මට කේක් කෑල්ලක් එවන්න එච්චරයි. මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා අපේ පානදුරේ දනුෂ්ක මල්ලි මැසේජ් එකක් දාලා තියෙනවා. මම ඔයාව එකතු කරගන්නම්. සොඳ ලංකාවේ පූර්ණිමා සෙව්වන්දි මොනරාගල නෙවෙයි කෑගල්ලේ මොරොන්තොට ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. මයුමි ෆැෂන් එකේ සෙට් එක මොරදන කියන්නේ මයුමි ෆැෂන් එක තියෙන ගමද? මං හිතනවා මොරදන කියන්නේ මයුමි ෆැෂන් එක තියෙන ගම වෙන්න ඇති කියලා. මං සෙට් එකම එකතු කරගන්නම් මේ අහන්න යන සින්දුවට. කලුතර ඉඳන් අපිට රමණි සුමේදක්කත් මැසේජ් එකක් දාලා තියෙනවා. ශෂි, දෙව්ලි, භාති, තුසිත, කල්හාරේ පුංචි එවින් එක්ක කැනඩාවේ ඉන්න චන්න, ඇන්ජි, මිෂෙල්, ඒන්ජල්, ඒඩ්‍රියන් එක්ක පුංචි සොෆියා එකතු කරගන්න කියලා කියනවා. මං කටියම එකතු කරගන්නම්. කුවේට් ඉඳන් අපේ ප්‍රියන්තයි අහගෙන ඉන්නවා. වයිෆ් කාන්තිවත් එකතු කරගන්න කියනවා. හයි ජනි සුදු පෙන්චෝ, අපි සද්දෙම්ම දේදුණු මාවත අහගෙන ඉන්නේ. අපිවත් සින්දුවකට එකතු කරගන්න. බෝකුන්දර නිවන්තිරිය දේවින්ය ෆැෂන් එකේ ඉන්න දීප්ති අක්කා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඉනෝෂ් සර්, අනුෂා, ලලිතක්කා, මනිල්ලක්කා, අමන්දිනංගි.

0: FM 95 94.8 Net FM Divaina Pura Thedunu Mavata Thedunu Mavata
1: Brought to you by
2: Atunulake Namahubavana Ratapurama Rasaganayana Aulesama Rasakarakana Mather Freela Noodles Tasteke Trusteke
3: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහත හමුවන්න 0773 273 540 රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න සහල් කවරේ කූපන් ඇති තෑගේ ඔබට හිමි වේ මේනක සහල් අපේ උරුමය අපේ රස
4: වාසිනා මෙන කොහෙන්ද සර්
5: PLB වාසි කොයි කාටත් වාසි
6: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
7: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
8: පෑහිනවා කියන්නේ පොතේ ගැලපෙනා කියන එකනේ.
9: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
8: කොහොමද බෙරිවිලා?
9: බෙරිවිලා විතර නෙවෙයි මේ ඇලිලා.
8: ඔයගනම් මේක හදලා බලන්නකෝ. මං හදන්නා විජේ
10: බෙරිවෙන්නේ ඇලෙන්නේ නැතිව හැදෙන විජය නූඩල්ස් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරිමාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරිමාළු. විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
11: ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තරගයට එක් වී ඔබත්

0: ග්‍රහකෙක් වන්න. මේ ගැන කියන්න තෑගි බෝග පිරිවරාගෙන නෙත්FM අපි ඉන්සි සංස්ථා කණ්ඩෑම සමග ඔබේ නගරයට.
1: ඔක්තෝම්බර් 1 උදේ මාතලේ හවස නාවුල.
0: තෑගි දිනාගන්න ඔබත් එන්න. ඉන්සි සංස්ථා සිමෙන්ති කොට පහක් මිලදීගත් බිල්පතක් ඔබේ නම ලිපිනය ජාතික හැඳුනුපත් අංකය සමග 077-9-67-67-67 අංකයට එවා හෝ මිස් කෝල් එකක් දී ඔබත් තරගයට එකතු වන්න.
1: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්. ඇයි ශුග කියල මූනෙල්ල කළ සෙවන කළ මතුමේ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0547-31-3540.
2: මෙල්ටෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
3: ආරංගි කොහෙද අවසර යන්නේ මේ පද්ද පද්ද?
4: කවුදානේ මේ කළුවට කළුවේ?
3: මං තමයි නංගි කළු කුමාරයා. මේ සෝන් පිට්ටනිය ගාවින් යන ගෑනු ළමයින් ඔබය කරන එක තමයි මගේ ඩියුටි එක.
4: අයියෝ අයියා මේ කරන එකක් ඉක්මනට කරන්න. මං හතරට කලින් ගෙදර යන්න ඕනේ. ඒක නෙවෙයි අයියා. දැන් ඔය රැට නෙවෙයිද ඩියුටි?
3: දැන් අපි හවසන ඩියුටි නෑනේ. අපි දැන් හවස හතරට නෙත්FM හතර වටේ යනවා.
4: මොනවා? දැන් ඒ ලෝකෙත් තහන්නේ හතර වටේ දානේ? මෙහෙත් එහෙමයි.
5: ඒ ලෝකේ මේ ලෝකේ හැම ලෝකෙම අහන බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක
6: නෙත්FM හතර වටේ. හතර වටේ
7: FM 95 FM 94.8 නෙත්FM දිවයින පුරා. දිවයින පුරා
8: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
9: අදම ගන්න ෆෝන් එකයි.
10: ටිකට
11: ගවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
12: වෙලාව දවල් 12:00.

0: Net News. ജനതാവ് വിശ്വാസ കരണ സത്യ Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොඩ්ඩන්ගේ ස්මාර්ට් සෝදානම.
4: පොඩ්ඩන්ගේ හිතවල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RDB බැංකුවෙන්
5: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත් වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් net අමතන්න 0112 863 363 076 716 3872.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
6: අයිබෝන් අද 2026 සැප්තැම්බර් 30 වනදා බදාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News 10/12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් අහුරු කරන අංක එකේ ප්‍රවෘත්ති සන්නාමය. Net News සජීව මැදිරියේ සිට මම සචිනි සේනවර්ධන. ප්‍රවෘත්ති සංස්කරණය සමන්ත කුමාර.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
6: සිරස්තල ප්‍රතිපත්ති පොලි අනුපාතිකය වෙනස් නොකිරීමට මහ බැංකුවෙන් තීරණයක්. ඥානසාර හිමිට යලි වරෙන්තෝ. අභියෝජනාධිකරණය දිරිද්ගේ පෙත්සමක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරයි. පානදුරේදී පැහැරගත් ව්‍යාපාරිකයා කනත්තක් අසලින් සොයාගැනේ. කෘතිම බුද්ධිය හෙවත් AI SI ලෙස නම් කිරීමට ට්‍රම්ප්ගෙන් තීරණයක්.
0: Net News. The truth people trust.
6: පූජ්‍ය ගලගුඩත්තේ ඥානසාර හිමියන්ට අද යලි වරෙන්තුනිකුත් කෙරුණා. ඒ අතර මන්ත්‍රී දිලිත්ගේ පෙත්සමක් අභියෝජනාධිකරණයේදී ප්‍රතික්ෂේප වුණා. ඒ ඇතුළු උණුසුම් පුවත් පෙළෙහි සත්‍ය අනාවරණය මෙතැන් සිට. ශ්‍රී ලංකා මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලි අනුපාතය තවදුරටත් පවතින 8.75 මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කර තිබෙනවා. ඒ පැවති මහ බැංකුවේ මුදල් මණ්ඩල රැස්වීමේදී දේශීය හා ගෝලීය ආර්ථික තත්ත්වයන් සැලකිලට ගනිමින් මෙම තීරණය ගත් බවයි මහ බැංකුව සඳහන් කළේ. 2026 මැයි මාසයේදී ක්‍රියාත්මක කළ දැඩි මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල බලපෑම මෙන්ම මැද පෙරදිග වර්ධනය වන භූ දේශපාලනික ආයතනීන් සහ එල්නිනෝ තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි අවදානම් සම්බන්ධයෙන්ද මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය අවධානය යොමු කරති බවයි මහ බැංකුව සඳහන් කළේ. 2026 වසරේ පළමු අර්ධයේදී ශ්‍රී ලංකා ආර්ථිකයට 4.7% වර්ධනයක් වාර්තා කරමින් අඛණ්ඩ ඔරොත්තු දීමේ හැකියාවක් පෙන්නුම් කර තිබවද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළා. ඉස්ලාම් දහමට අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටින බොදුබලි සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගුඩත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහාධිකරණය අද වරෙන්තුනිකුත් කළා. මෙම නඩුකරිය අද කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. එම අවස්ථාවේදී විත්තිකාර ඥානසාර හිමියන් අධිකරණයේ පෙනී සිටියේ නැහැ. එම අවස්ථාවේදී ඥානසාර හිමියන් අසනීප තත්වයෙන් පසු වන බවට වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් වුවද ඥානසාර හිමියන්ගේ අපකරුවන් අධිකරණයේ පෙනී සිටියේ නැහැ. ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අශෝක වීරසූරිය මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරිය කෙටියෙන් අවසන් කර ගැනීමට සිය සේවාදායක හිමියන් අපේක්ෂා කරන බවත් ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙත නියෝජනය ඉදිරිපත් කර තිබෙන බවත් සඳහන් කළා. කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකාර ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාව සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි නිසාත් උන්වහන්සේගේ අපකරුවන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසාත් විත්තිකාර ඥානසාර හිමියන්ව අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා වරෙන් තුනිකුත් කරන ලෙසත් නියෝග කළා. ඉස්ලාම් ආගමිකයන්ගේ ශුද්ධ වූ කුරාණයේ සම්බන්ධයෙන් පළ කරන ලද අදහස් වලින් එම දහමට අපහාසයක් සිදු වී ඇති බව සඳහන් කරමින් දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදන යටතේ නීතිපතිවරයා විසින් ඥානසාර හිමියන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා. අධිකරණයට අපහාස කළේයයි චෝදනා කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් තමන්ට එරෙහිව ඉදිරිපත් කර තිබෙන නිගමනය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී දිලීප් ජයවීර මහතා විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනා අධිකරණය අද තීන්දු කළා. මෙම තීන්දුව ලබා දුන්නේ අභියාචනා අධිකරණයේ සභාපති විනිසුරු රොහන්ත අබේසෝරිය, චමත් මොරායස් සහ ආදිත්‍ය පටබැඳිගේ යන ත්‍රිපුද්ගල අභියාචනා අධිකරණ විනිසුරු මඩුල්ල විසින්. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියෝජන අධිකරණයේ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය මහතා සඳහන් කළේ මහේස්ත්‍රාත්වරයා විසින් අභියෝජන අධිකරණයට යොමු කර තිබෙන නිගමනය අවසනාත්මක නිගමනයක් නොවේ. මහේස්ත්‍රාත්වරයාගේ එම නිගමනය පිළිබඳ අභියෝජන අධිකරණයේ කරුණු විමර්ශනයක් සිදු කරනු ලබයි. එහිදී බැලූ බැල්මර නඩු නිමිත්තක් පවතින බවට කරුණු තහවුරුව හොත් පමණක් වගුත්තරකාර පාර්ශවයට සිතාස නිකුත් කිරීම සිදුවේ. ඒ අනුව 2024 අංක 8 දරන අධිකරණ ආයතනවලට අපහාස කිරීම පිළිබඳ පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව මහේස්ත්‍රාත්වරයාට මෙවැනි නිගමනයක් යොමු කිරීමට හැකියාවක් පවතී. කෙසේ වෙතත් තමන් අධිකරණයට අපහාසයක් සිදු කර නොමැති බවට පෙත්සම්කරු විසින් ගෙන තිබෙන ස්ථාවරයට මෙම නියෝගය තුළින් අගතියක් සිදුවන්නේ නැත. ඒ අනුව පෙත්සම්කරු විසින් ඉදිරිපත් කළ පෙත්සම තුළ බැලූ බැල්මටම නඩු නිමිත්තක් අනාවරණය නොවන හේයින් එය නිෂ්ප්‍රභ කරන බවත් නියෝගයේ සඳහන් වුණා. මේ අතර අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බව සඳහන් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදේ ගමන්පිල ඇතුළු පිරිසකට එරෙහිව ගුණ කර ඇති පැමිණිල්ල අද ත්‍රිපුත්කල අභියාචනා අධිකරණ විනිසුරු මඩුල ඉදිරියේ කැඳවනු ලැබුවා. එම අවස්ථාවේදී විමල් වීරවංශ, උදේ ගම්මන්පිල, අසංග නවරත්න, මහින්ද පතිරණ, සුගීශ්වර බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලීප් ජයවීර යන අය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් වන අලි ශබ්‍රි, මනෝහර ද සිල්වා, වීකේ චොක්සි යන මහත්වරුන් අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් සිසේවාදායකයන්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිතාස නිකුත් කිරීම සඳහා මහේස්ත්‍රාත්වරයා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ල තුළ බැලූ බැල්මටම නඩු නිමිත්තක් නොමැති බව අවධාරණය කළා. එම නිසා මහේස්ත්‍රාත්වරයාගේ නිගමනය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පෙර සේවාදායකයන්ගේ කරුණු ඉදිරිපත් කිරීමට අවසර දෙන ලෙසත් එම ජනාධිපති නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියා. මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයට දන්වා සිටියේ තමන් මෙම නඩුකරේදී අධිකරණයට සහාය වෙමින් කටයුතු කරන බවයි. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම නඩුකරේට පාතක වන සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන සියල්ල මීළඟ නඩු දිනයට පෙර අධිකරණයේ හමුවට කැඳවීමට පීවර ගන්නා ලෙස අභියාචන අධිකරණයේ ලේකකාධිකාරීවරයාට නියෝග කළා. ඉන්නතුරු මෙම පැමිණිල්ල ඔක්තෝබර් මාස 7 වෙනදා යලි කැඳවන ලෙසත් අභියාචන අධිකරණය නියෝග කර සිටියා. ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය සඳහා දිගුකාලීන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ක්‍රීඩා මාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පවසනවා. නව ක්‍රිකට් පනත සම්බන්ධයෙන්ද ක්‍රීඩා මාත්‍යවරයා මාතේ හමුවේ අදහස් දැක්වුවා.
7: ක්‍රිකට් පනත ගැසට් කරා දුදා. එතකොට ඒක ඉදිරි ක්‍රියාමාර්ග ටික අපිට ඉතුරුලා තියෙන ඊට පස්සේ මේක පාර්ලිමේන්තුවට ඇවිල්ලා පාර්ලිමේන්තුවේ සම්මත වෙන්න තියෙන්නේ. අපි ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නව මානයකට ගෙනියන්න තමයි අපි රජය පොරොන්දු වෙච්ච විදියට, අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පොරොන්දු වෙච්ච විදියට අලුත් ක්‍රිකට් පනතක් ගෙනල්ලා මේ ක්‍රිකට් ආයතනය වෙනස් කරනවා කියන එක අපේ ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක්. ක්‍රීඩාව සම්බන්ධයෙන් අපි ඒක තමයි මේ වෙලාවේ කරමින් තියෙන්නේ.
8: ක්‍රිකට් ක්‍රීඩා සම්බන්ධයෙන් මේ වෙලාවේ මේ ප්‍රේක්ෂකයන්ගේ
7: අපිට ඇත්තටම තියෙන මේක ලෝන් ටර්ම් ප්ලෑන් එකක්. අපි දන්නවා ක්‍රීඩාව කියන එක මාසෙකින් දෙකකින් අවුරුද්දකින් ක්‍රීඩකයෝ හදන්න බෑ. එහෙම ක්‍රීඩාවක් සංවර්ධනය කරන්න බෑ. ඒක වැටුණට පස්සේ සෑහෙන කාලයක් යනවා මේක ගොඩ ගන්න. ඒකේ ප්‍රවේශය තමයි අපි මුල ඉඳලා ක්‍රිකට් බෝඩ් එක හදලා එතනින් පල්ලෙහාට මේ ස්ට්‍රක්චර්ස් වෙනස් කරලා මේක කරගෙන යන. ඉතින් ඒකේ ආරම්භක වැඩ කටයුත්තේ සෑහෙන පිරිවරක් අපි දැන් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. අපිට තව ටික කාලෙකින් හොඳ ක්‍රිකට් පාලක මණ්ඩලයක් කරගන්න පුළුවන් වෙනවා. එතනින් එහාට තමයි අපිට ක්‍රිකට් සංවර්ධනය බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් එතකන් අර පරණ ගැටලු ටික හැමම ඉතුරු වෙලා තියෙයි.
6: ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය 27 වන වරටත් සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ 6 වන දිනේ අදයි. අදත් උදැසන සිටම පාඨකයන් විශාල පිරිසක් ප්‍රදර්ශන නැරඹීම සඳහා පැමිණෙමින් සිටින බවයි නිත් නිවුස් නියෝජිතයින් පැවසුවේ. මෙවරත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ නිල රේඩියෝ 1A, නෙත FM රේඩියෝ 1. අවශ්‍යතා සහිත පාසල් දරුදරියන්ට පොත්පත් පරිත්‍යාග කිරීමට මෙවරත් පොත් ප්‍රදර්ශන භූමියේ ඇති නිතෆම් කුටියේ පොත් කැටය වැඩසටහන ක්‍රියාත්මක වනවා. එමෙන්ම දක්ෂතා දක්වන දරුදරියන්ගේ හඬ පරීක්ෂණ වැඩසටහනක්ද එහි ස්ථාපිත නිතෆම් ඇල්ෆා ස්ටුඩියෝෙහිදී සිදුවනවා. ඒ පිළිබඳ නවතම තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සජීවව සම්බන්ධ වනවා එහි සිටින නෙත් විශේෂ නියෝජිත අනුරංග ඩිල්ෂාන් සමගින්. අයිබෝන් අනුරංග.
9: අයිබෝන් සුබ මධ්‍යාහන ප්‍රාර්ථනා කරනවා. ඇත්තට මේ වෙනුවට අපි ඉන්නේ ලංකාවේ අති දැවැන්තම පොත් ප්‍රදර්ශන සුවිශේෂම බුක් ප්‍රදර්ශන පොත් ප්‍රදර්ශනය බීමති පරිශ්‍රයට. ඉතින් විශේෂ මතක් කරන මේ වෙනුවෙන් මේ වෙනුවටත් නෙත්ෆම් ඇල්ෆා ස්ටුඩියෝ පරිශ්‍රයේ විශේෂ කරුණු කාරණා කීපයක් තිබුණේ දැන් මතක් කරොත් යලියලිත් උදෑසන සිටම පුංචි දුවදරුවන් රාශියක් මේ වෙනුවට අපිත් එක්ක අත්දැක ගන්න සිටිනවා. මතක් කරන්න ඕනේ හඬ පරීක්ෂණ කටයුතු නිවේදන හැකියාව තියෙනවාද, ඒ වගේම කෝර්ස් ප්‍රකාශනය කරන්න පුළුවන්. මේ සියල්ලක්ම අපි එකතැනින් දරුවන්ගේ දක්ෂතා හඳුනා ගන්න තැනක් බවට ඇල්ෆා ස්ටුඩියෝ අපේ පරීක්ෂණ ස්ථානයේ සිදු කරගෙන යනවා. ඒ වගේම මතක් කරන්න ඕනේ දුෂ්කර පාසල් සඳහා පොත් ලබා දීමේ පොත් කැටය මෙවරත් අපි නිර්මාණය කරලා තිබෙනවා. ඔබ කියවන පොත් අපිට ලබා දෙන්න පුළුවන්. නැවත ඒවා අපි විශේෂ අවශ්‍යතා සහිත පාසල් වෙත ලබා දීමේ කටයුතු සිද්ධ වෙනවා. මේ වන විටත් ඉතා අති දැවැන්ත ජනකායක් පාඨක රසික හිතවතුන් ගොඩක් මේ වන විටත් මේ භූමියට පැමිණ සිටින බව අපි විශේෂයෙන් දැනුම් දෙන්න ඕනේ. ඒ වගේම මේ මැදි මේව පොත් ප්‍රදර්ශනය මේව එන ඉරුදින දක්වා පැවැත්වෙන බවත් අපි ඔබට මතක් කරනවා. ආරාධනා කරනවා net කුටිය පැත්තට දෙන්න ඇවිල්ලා විශේෂ දක්ෂතා තිබෙනවා නම් ඔබට අපි සූදානම් ඔබව අනාගතය එකතු කරන්නට ඇල්ෆා ස්ටුඩියෝ net FM මැදිරියට ඔබව සම්බන්ධ කරගන්න ඉදිරි කාලවලදී. ස්තුති net news channel අනුරග දිලසාන් BMI face පරිශ්‍රයේ.
6: ස්තුති අනුරංග. මෙවර කුලප ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ නිමවට පත්වන්නේ ඔක්තෝබර් 4 වෙනිදායි. පානදුර මහනාම පාරේ අතුරු මාර්ගයකදී පානදුර ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු ඊයේ රාත්‍රියේ කිසියම් කණ්ඩායමක් විසින් පැහැරගෙන ගොස් තිබෙනවා. අදාළ ව්‍යාපාරිකයා ඔහුගේ බිරිඳ සහ දියණියන් දෙදෙනා සමග සිය මෝටර රථයෙන් නිවසට පැමිණෙමින් සිටියේදී පැහැර ගැනීමට ලක්ව ඇත්තේ ඔහුගේ නිවස අසන්නයේදී. මෝටර රථයකින් පැමිණි පුද්ගලින් කණ්ඩායමක් එම ව්‍යාපාරිකයාට පහර දී එලෙස පැහැරගෙන ගොස් තිබෙනවා. පසුව ඔහු පැහැරගත් ස්ථානයේ සිට මීටර් 500ක් පමණ දුරින් පිහිටි පානදුර මිනුවන් පෙටිය පොදු සුසාන භූමිය ආසන්නයේ දමා ගොස් ඇති බවයි net news නියෝජිතයා පැවසුවේ. මෙම පැහැර ගැනීම සිදු කළ පුද්ගලයන් හඳුනාගෙන ඇති අතර ඔවුන් ප්‍රදේශයෙන් පලා ගොස් තිබෙනවා. මුදල් ආරවුල හේතුවෙන් පැහැර ගැනීම සිදු කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ. පැහැර ගැනීම සිදුවන අවස්ථාවේ පහර කෑමට ලක් ඇති ව්‍යාපාරිකයා ප්‍රතිකාර සඳහා පානදුර රෝහලට තුරත් කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණු පොලිසිය විමර්ශන සිදු කරනවා. කෘතිම බුද්ධිය හෙවත් AI යන නාමය වෙනුවට SI යන නාමය නිල වශයෙන් භාවිත කිරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන තිබෙනවා. ඒ ඇමරිකානු ජනාධිපතිවරයා සහ ප්‍රමුඛ පෙළේ තාක්ෂණික ශාස්ත්‍රයේ ප්‍රධානීන් අතර දවල මන්දිරයේදී පැවති විශේෂ හමුවකදී. එහිදී ජනාධිපති ට්‍රම්ප් සඳහන් කළේ කෘතිම බුද්ධිය හෙවත් AI තාක්ෂණය මින් ඉදිරියට සුපිරි බුද්ධිය සුපර් ඉන්ටෙලිජන්ස් නැතහොත් SI ලෙස හඳුන්වන බවයි. AI තාක්ෂණය මගින් මානව සංහතියට විශාල තර්ජනයක් එල්ල විය හැකි බවට ඒ නිර්මාණකරුවන් සහ ඇන්ත්‍රොපික් වැනි ආයතන අනතුරු අඟවා තිබියදීත් ජනාධිපති ට්‍රම්ප් මෙම ප්‍රකාශය සිදු කිරීම විශේෂත්වයක්. ලෝකයේ මෙතෙක් බිහි වූ විශාලතම තාක්ෂණික සංකල්පයේ මේ බව එහිදී සඳහන් කළ ජනාධිපති ට්‍රම්ප් තාක්ෂණික පරිශන කිසිසේත් මන්දගාමී නොකරන බවටද ප්‍රකාශ කළා. කෘතිම බුද්ධිය මගින් මානව වර්ගයාට දැඩි අවධානමක් හෝ පැවැත්මට තර්ජනයක් එල්ල විය හැකි බවට ඇන්ත්‍රොපික් ආයතනය නිකුත් කළ වාර්තාවකින් අනතුරුව මෙම තාක්ෂණීය පාලනය සඳහා රජයේ මැදිහත් වීම සහ නියාමනය අවශ්‍ය බවට ශාස්ත්‍රීය ප්‍රධානීන් ඉල්ලීම් කර සිටියා. කෙසේ වෙතත් මෙම තර්ජනාත්මක අනතුරු ඇඟවීම් මැදේ වුද පරිශීලන නතර නොකරන බවයි ජනාධිපති ට්‍රම්ප් අවධානය කර ඇත්තේ. තාක්ෂණික ශාස්ත්‍රයේ සංගම් ස්වයං පාලනයක් සඳහා වන ආචාර ධර්මයේ එකගතාවකට අත්සන් තබා ඇති බවද ඔහු සඳහන් කළා. මෙම තීරණය නම වෙනස් කිරීම මගින් පවතින දේශපාලනික හා තාක්ෂණික අර්බුද සඳහා විසඳුම් සැවීමට උත්සාහ කරන බවට විචාරකින් චෝදනා කරන අතර නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායක මයික් ජොන්සන් පෙන්වා දෙන්නේ මෙවැනි දැවැන්ත තාක්ෂණික ප්‍රධානින් පිරිසක් එකමුතු කිරීමට හැකියාව ඇත්තේ ජනාධිපති ට්‍රම්ප්ට පමණක් බවයි. මානව වර්ගයාගේ අනාගතය තීරණය වන මෙම තාක්ෂණික විප්ලවයේ හමුවේ ජනාධිපති ට්‍රම්ප් ගත් මෙම තීරණය කෙතරම් සාර්ථක වේද යන්න ඉදිරියේදී තීරණය වනු ඇති බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ.
0: Let's news. විශ්වාස කරන සත්‍ය
6: net news nimava net news meelanga pradhana pravruti prakashaye savasahayateyata etek pan pay pravruti bala porotwanna mohutin mohuta wenas wen aluthma toraturu sandaha net news youtube nalikawata saha net news facebook pituwata pevisenna nathoth net news total ke apage web adiveta pevisenna
0: net news oba weta gena aave
2: dashaka gananawak pura vedanawan nihanda kala sama gedarakama sitiyutu weda mahatmaya siddhalepa
4: poddange hitwala lassana ape jeevithayata ekathu karagamu ලෝකලම දිනේ වෙනුවෙන් RDB බැංකුවෙන්
10: FM 95 FM 94.8 Net FM Divine Pura Divine Pura
11: De Dunu Mamata brought to you by
12: Akunu Lake Namahu Babana Rata Purama Rasa Ganayana Aulesama Rasa Karakana Mother Freela Noodles Taste Ke Trustaka
13: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540 රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න සහල් කවරේ කූපන ඇති තයාගේ ඔබට හිමි වේ මේනක සහල් අපේ උරුමය අපේ රස
14: වාසිනා මෙන කොහෙන්ද සර්
15: DLP වාසි කොයි කාටත් වාසි

0: පිටුවනේ රෙඩිය කිසි
1: මූඩ් එක චිල් කරන හැපි පිල් එක ජනි එක දේ දුනුම්මා.

වෙලාව 12යි විනාඩි 21යි. සැප්තැම්බර් මාසෙට net fm දේදුණු මාවතෙන් අපි හම්බ වෙන අවසාන පැයට තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. සැප්තැම්බර් මාසේ 30 වෙනිදා අවසාන පැයට වැඩ ටික පටන් ගන්නකොට මෝඩ් එක චිල් කරන හැපි ෆිල් එකේ මේ පැත්තෙන් සින්දු ඉල්ල ගන්න නම් කියන්න කතා කරපු WhatsApp messages ඔබ ගොඩ දෙනෙක්. ඒගොල්ලන්ගේ නම් කියනකම් බලාගෙන ඉන්නවා කියලා මම දන්නවා. ඒ වගේම තමයි ඉතින් මේ පැයේ ඒ වගේම මම ඉටු කරනවා. රයිට්, මේ පැය පටන් ගන්නකොටම ඔයාට මම මතක් කරන්නේ මේනක සහල් ගැන. මේනක සහල් කියලා කියන්නේ අපේම උරුමය, අපේම රසය. දැන් මේක ඉතින් ඔයා අමුතුවෙන් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ, හොඳින්ම දන්නවා. මේනක සහල් බයි ඇන් වින් තරගයත් එක්ක ඔයාට අවස්ථාව තියෙනවා තෑගි දිනන්න. ඒ තෑගි දිනන්න අවස්ථාව හම්බ වෙන්නේ වැඩි වැඩියෙන් මේනක සහල් මිලදී ගැනීමත් එක්ක. මේනක සහල් බෑග් එක ඇතුලේ තියෙනවා කූපන් එකක්. ඔන්න ඔයා වාසනාවන්ත වෙනවා ඒ කූපන් එක හම්බ වුණොතින් රයිස් කුකර් එකක්, බ්ලෙන්ඩර් එකක්, එහෙම නැත්නම් ස්මාර්ට් ටීවී එකක් ජයග්‍රහණය කරන්න. කූපන් එකේ තියෙනවා ඔයාට හම්බ වෙන තෑග්ග මොකක්ද කියලා සහ නම්බර් එකක්. අන්න ඒ නම්බර් එකට WhatsApp message එකක් දාලා හරි, කෝල් එකක් දීලා හරි තෑග්ග ඔයාට ලබා ගන්න විදිහට වැඩ කටයුතු ටික සලස්වා ගන්න පුළුවන්. වැරදිලාවත් බලන්න නැතුව දාලා ඔය කූපන් එක කනවා හැම නෙවෙයි. මං හැමදාම ඒක මතක් කරන්නේ, මටත් ඒක වෙන්න ගියාම. මේනක සහල් වැඩි වැඩියෙන් මිලදී ගන්න නාඩු, රතු කැකුළු, සුදු කැකුළු, කීරි සම්බා, සම්බා, මල් නාඩු, ඕනි සහල් වර්ගයකින් මේනක සහල් හරහා ඔයාට සහල් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට මතක් කරන්න ඕනි ෆ්‍රීලන් හෙල මසාලා පවුඩර් ගැන. රසට කෑම හදාගෙන කන්න අපි කවුදනේ අකමැති. ඒ නිසා තමයි ෆ්‍රීලන් හෙල මසාලා පවුඩර් ගෙදරට අරගෙන යන්න කියලා මං ඔයාට මතක් කරන්නේ. ඉන්දියාවේ මසාලා රහට ඉන්දියාවේ යන්නේ නැතුව ගෙදර ඉඳන්ම ඔයාට කෑම හදාගෙන කන්න බලුවන්. ඔයා ගෙදරට ගෙනියන්නේ ෆ්‍රීලන් හෙල මසාලා පවුඩර් නම්. දැන් මේ මතක් කරන්නේ අපි ඔය සමහර අය ඉන්නවනේ බිස්නස් පටන් ගන්නවා ඉන්දියන් කෑම රසට, ඉන්දියන් රසට කෑම හදලා දෙන කඩේ ඒව තියෙනවා. හැබැයි ඒවට ගියාට පස්සේ ඒ කෑම වල තින්නේ අපේම රසම තමයි, ඉන්දියන් රසක් එන්නේ නැහැ. ඔන්න දැන් ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ කඩේ හදන කෑම ටිකට ටක් ගාලා අරගෙන ගිහිල්ලා ෆ්‍රීලන් හෙල මසාලා පවුඩර් දාලා හදලා ගන්න. එතකොට අර ඉන්දියන් රස ඒ විදිහට වෙනවා. මසාලා රහට අපි කැමතිනේ රහට හදාගන්න. හැබැයි එළවලු ಜಾති හදනකොට, ව්‍යංජන හදනකොට ඔයා පාවිච්චි කරන්න ඕනි ග්‍රීන් කරි මසාලා පවුඩර්. මාළු ಜಾති වලට පාවිච්චි කරන්න ඕනි රෙඩ් කරි මසාලා පවුඩර්. සමහරු මාළු වල එළවලු වලටත් මාළුව කියනවනේ. ඒව නෙවෙයි, මේ මුහුදු මාළු, කලපු මාළු, වැව් මාළු ඒවට තමයි ඔයා පාවිච්චි කරන්න ඕනි රෙඩ් කරි මසාලා පවුඩර්. මස් ಜಾති වලට පාවිච්චි කරන්න බ්ලැක් කරි මසාලා පවුඩර්. මොක හරියට පාවිච්චි කරා කියලා කියන්නේ ඉතින් ආයෙත් කතා කරන්න දෙයක් නැහැ. සර්ප්‍රයිස් වෙලාම තමයි කැමරට එන කට්ටිය නතර වෙන්නේ. දිතරම ඔයාට කෑමුයල දෙන්න වෙයි ඊට පස්සේ. මන් දන්නේ ඒන ප්‍රශ්න වලට නම්. හරි, ජනියයි අපිව සින්දු වලට එකතු කරගන්න. ලස්සන සින්දුවක් ඕනේ කියලා යටියන්තොට සීපොත් ජනපදයේ ඉඳන් චතුණි මැසේජ් එකක් දාලා දෙනවා. එකතු කරගන්න කියලා තියෙනවා නංගි ධනෝෂි දිදුලංගනාවත්. ලස්සන දිදුලන නමක් නේ තියෙන්නේ. මං එකතු කරගන්නම් ඔයාව ගොඩක් ආදරෙන් මේ අහන්න යන සින්දුවට. ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා කියන්නේ කහවත්තේ ප්‍රසාද් මෝටර්ස් එකේ සෙට් එක මං ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. අද දවසේ මහන්සි නොදැනෙන ලස්සන සින්දුවකට අපිව එකතු කරගන්න. පොත් ප්‍රදර්ශනයේට පොත් කැටයට පොත් දාන්න ඇවිල්ලා අපිට ඔයාලව හම්බ වුණා. යක්කල ඉඳන් ඉෂානි තමයි මෙසේජ් එකක් දාලා තියෙන්නේ. කතා කරේවත් නැද්ද ඉතින් අපිත් එක්ක? සමහරු ඇවිල්ලා නිකන් මගෙන් අහනවා. දැන් ඊයේ මම ඉන්නකොට මගෙන් ඇහුවා අර 10 ඉඳන් එක වෙනකන් දේදුණු මාවත කරන ජනී ආවේ නැද්ද කියලා මගෙන් ඇහුවා. සමහර විට ඔයගොල්ලෝ හිතාගෙන ඉන්නවට වඩා මම ලස්සන හන්දද අන්නෙත් නැහනේ. හරි, ඊට පස්සේ ජනී සින්දුවක් ඕනි. මරුඩු ඉඳන් සුජානි චන්දිමා මෙසේජ් එකක් දාලා තියෙනවා. මං ඔයාව එකතු කරගන්නම්. ඊට පස්සේ අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා මෙසේජ් එකක් දාලා තියෙන්නේ කෑගල්ලේ කුමාරියක්. පෞලි සීලම දෙනාව එකතු කරගන්නම් මේ සින්දුවට. තංගල්ලේ අප්සරා, අප්සරා මං ඔයාව එකතු කරගන්නම් මේ සින්දුවට. එයාර පුන්සඳද ඔබ මාගේ සින්දුවට හරි කැමතිලු. ඒ සින්දුව දුන්නට තැන්කියුලු. මං වාගේ හිත කියවගෙන ආවේ. ඒකයි මම මේ සින්දුව දුන්නේ කලින්ම. ඊට පස්සේ අන්නාදන්න යතියන්තොට හොරන්දලා තියෙන නිතූ ගරාජ් එකට. එතන ඉන්නවා ලක්ෂාන්, රුක්ෂාන්, ජයම්පති, සෙල්වම්, කුමාරමල්ලි. මේ කට්ටියම එකතු කරගන්න කියලා කියනවා. මගෙන් උම්ම ඉල්ලන්න එපා, උම්ම ඉල්ලන්න ජානුගෙන්. මන් දෙන්නේ නැහැ නේ උම්ම.
ඊට පස්සේ අයුබවන් අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා බරුදැල්පොළ SL ප්‍රනාන්දු අයියා මැසේජ් එකක් දාලා තියෙනවා. ඊළඟට ත්‍රිකුඩාමලේ පහේ කණු ඉඳන් අපේ පුංචි බණ්ඩ අයියා මැසේජ් එකක් දාලා තියෙනවා. පවුලේ සීලමු දෙනාව මම එකතු කරගන්නම්. ඊට පස්සේ ජපානේ ඉඳන් අපි වහගෙන ඉන්න අපේ ගාමිණී අයියා එකතු කරගන්නම්. එයාගේ පවුලේ සීලමු දෙනාව වයිෆ් ඉන්නවා අරුණ සංජීවනී, පුතා ඉන්නවා ඖෂධ දුව සේනාස්ත්‍රී, ඒ වගේම තමයි අම්මා බයි ලංකාවේ ගොඩදින්න ගමේ යාළුව හැමෝමයි, මලිදු මෝටර්ස් එකේ කුමාර අයියායි එකතු කරගන්න කියනවා. ඊට පස්සේ අපි අර යක්කල ඉෂානිව මැසේජ් එකක් දාලා දිනවා අපිත් එක්ක කතා කරාගෙන. දැක්කනේ ඉතින් මට මතක නෑ දැන්. ජනි අයියේ කොහොමද ඔයාලට අපිවත් සින්දුවකට එකතු කරගන්න? සඳ ලංකාවේ තාරුණී තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. 10:90 පාරේ ආබෝකුන්දර 10:90 පාරේ මංගලි ෆැෂන් ගාමන්ට් එකේ සෙට් එක. ඒ කට්ටියත් බුක් ෆෙයා එක පැත්තට එනවලු. ඔන්න ඒ විස්තරේ දාලා දිනවා. කට්ටියම ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. තව කට්ටිය ඉන්නවා ඉස්සරහදී මතක් කරන්නම්කෝ.

එහම හෙලෝ හෙලෝ නම මොකක්ද ඔයාගේ කියලා මං අහනවා. ඉතින් කල්පිය මේ පැත්තට කතා කරාම ජනි අපේ නමුත් කියන්න ගාල්ලේ සුජී විජේනායක ටිකක් තරහ ගිහිල්ලාද මන්ද නමයිය කියන්න උනේ නැති හන්ද. ඊයේ වෙලා මදි වුණා නම් කියන්නේ ඊයේ 11 දිනක් විතර නම් කියා ගන්න බැරි වුණා කියලා මටත් මතකයි. අද හැබැයි හැමෝගෙම නම් කියනවා. එකතු කරගන්න කලින් කට්ටිය මතක් කරන්න ඕනට DLB වාසි ලොතරැය ගැන. DLB වාසි ලොතරැයියේ මංගල දිනුම් මැදීම හෙට දවසේදී සිද්ධ වෙන. ඒ රජ වාසි නමින් හෙට දවසේදී DLB වාසි ලොතරැයියේ මංගල දිනුම් මැදීමත් එක්ක ඉලෙක්ට්‍රික් යතුරු පැදියක්, ඒ වගේම තමයි රුපියල් 25,000 තෑගි රාශියක්, එකක් දෙකක් එහෙම නෙවෙයි හොදේ, ලබා දෙන්න සූදානම් වෙලා ඉන්නවා. ඒකන්ද තාම ඔයා DLB වාසි ලොතරැය මිලදී ගත්තේ නැත්තම් ඉක්මන් කරන්න පුංචි රුපියල් 40කින් අඩුම හම්බ වෙනවාට තෑග්ගත් රුපියල් 25,000යි. බලන්න කොච්චර ලොකු වාසියක්ද කියලා මේක. DLB වාසි ලොතරැය වෙළඳපොළට නිකුත් කරලා තියෙනෙම වැඩි වැඩියෙන් ජයග්‍රහකයන් බිහිකරන එක අරමුණු කරගෙනමයි. ඒකන්ද DLB වාසි ලොතරැය මිලදී ගන්න ළඟම තියෙන ලොතරැයි කෝඩුවට ගියත්, එහෙම නැත්තම් ඔයාගේ ෆෝන් එකේ තියෙන DLB ස්විප් ඇප් එකට ගියත් ලේසියෙන්ම DLB වාසි ලොතරැය ඔයාට මිලදී ගන්න පුළුවන්. ජනේ අපිවත් සින්දුවකට එකතු කරගන්න මම දමිත් කියලා අපේ දමිත් මැසේජ් එකක් දාලා තිනවා. ඊට පස්සේ දමිත් වෙයි කරගෙන මං යනවා සෙවණගල කිරිබන්නාර බෝගහහන්දී තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර. නෑ නෑ යාට මොකුත් අසනීපයක් නෑ, මම මේ නිකන් කිව්වේ. එතනට යන්න පුළුවන් ඔය ඕනිම ලෙඩක් තියෙන කෙනෙකුට. සුව කරන්න බැරි ලෙඩ රෝග කියලා කියන්නේ ගොඩාක් වෙලාවට ඔය ඔපරේෂන් වලට එහෙම නිර්දේශ වෙලා ඉන්න අම්මල තාත්තලා. එහෙම ඔපරේෂන් කරන්නේ නැතුව මේ බෙහෙත් චුට්ටක් බීලා බොහොම ලේසියෙන් සුවපත් වෙනවා. ඒකට හේතුව කමල් බන්දුල වීරපෙනොම් වේද මහත්තයා ගාව තියෙන හොඳ බෙහෙත්. එතුමා රජයේ ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරයෙක්නේ. ඉතින් එතුමාව හම්බ වෙන්න යන්න සඳුදා අඟහරුවාද පොය දවස් හැරුණම ඉතිරි ඕනිම දවසක සෙවණගල කිරිබන් අරබෝගහ හන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙද මැදුර ඔබ වෙනුවෙන් විවෘතයි. යන්න කලින් අනිවාර්යෙන් කෝල් එකක් දෙන්න වෙලාවක් වෙන් කරගන්න. 0777 300 940 හරි 0773 273 540 හරි. දැන් වැඩසටහන ඉවර වෙලා අදත් ඉතින් මං කෙලින්ම යන්නේ කොළඹ BMICH පරිශ්‍රයේ තියෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට. එතනට ගියාට පස්සේ අපේ NetFM Alpha Studio එකට හඬ පරීක්ෂණ මැදිරියට මේ පැත්තට යනවා. වගේම මමත් අනිවාර්යයෙන්ම යන තැනක් තමයි මේ සී හෝල් එකේ තියෙන සතර ප්‍රකාශකයන්ගේ කුටිය කියලා කියන්නේ. එතනට අපි නිකන් පුරුද්දට වගේ යවෙන්නේ. මොකද ඉස්කෝලේ යන කාලේ අපි හැමෝම අරගත්තේ සතර ප්‍රකාශකයන්ගේ පොත්නේ. දැන් ඉන්න අයට වුණත් උසස් පෙළ දක්වාම පෙර පාසලේ ඉඳන් මේ හැමෝටම අත්‍යවශ්‍ය වෙන පොත්පත් රාශියක් සතර ප්‍රකාශකයන්ගේ කොටියේ තියෙනවා කියලා ඔයා මතකයේ තියාගන්න ඕනේ. පෙර පාසලේ ඉඳන් උසස් පෙළ දක්වා අවශ්‍ය කරන සිංහල ඉංග්‍රීසි වැඩපොත්, ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර කට්ටම්, අනුමාන ප්‍රශ්න පත්‍ර කට්ටම්, ඒ වගේම තමයි රජයේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර, මේ හැමදේම 120ක සුවිශේෂී වට්ටමක් එක්ක ඔයාට ලබා ගන්න පුළුවන්. ඔක්තෝබර් 4 වෙනිදා දක්වා පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයත් එක්ක එකතු වුණොත් මං දකින විහිළු සහගතම දෙයක් නිකන් මට නිකන් මතක් වුණා. ලෝකේ වේගෙන් යන බස් වලින් එකක් තමයි ඔය 154 බස් කියලා කියන්නේ. කට්ටිය ඉතින් දුවගෙන දුවගෙන ගිහිල්ලා ඒ බස් වල නගිනවා ඉක්මනට ගමන් යන්න. හරි දුකයි ඉතින් මේ වගේ දේවල් දැක්කට බස්. හරි කොමාරි මම යනවා WhatsApp එකේ ඉන්න කට්ටිය එකතු කරගන්න. යටියන්තොට බරුස්සෙල්ලේ සීපාලි හෝටලේ ඉන්න සීපාලිකා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ආර්ය ස්ටෝස් එකේ හරින්ද මල්ලිවත් එකතු කරගන්න කියනවා. ආර්ය ස්ටෝස් නෙමෙයි අරලිය ස්ටෝස් නේද නම? මං හිතන්නේ මං හරියට නම කිව්වා. කෑගල්ලි රාම්මයි එකතු කරගන්නම්. ඊට පස්සේ බොරලැස් ගමු ඉඳන් අපි වහගෙන ඉන්න දිනිත විමුක්ති හර්ෂ හේමචන්ද්‍ර මල්කාන්ති කමල් සන්ධ්‍යා එක්ක සරච්චන්ද්‍ර අයව එකතු කරගන්න කියලා තියෙනවා. මං ගොඩාක් ආදරෙන් එකතු කරගන්න ඕගොල්ලෝ හැමෝම. හාලියල ගල උඩ 12 කණුවේ උපුල් ඉලෙක්ට්‍රොනික්ස් එකේ ඉන්න සෙට් එක කට්ටිය මේකතු කරගන්නම්. උපුල් අයියා මැසේජ් එක දාලා තියෙන්නේ. ප්‍රියංකර ඉලෙක්ට්‍රොනික්ස් එකේ සෙට් එක මැසේජ් එකක් දාලා එකතු කරගන්න කියලා කියනවා. නිෂාන් සැලුන් එකේ සෙට් එක, GM ස්ටෝස් එකේ සෙට් එක, සුද්ධ සැලුන් එකේ සෙට් එක කට්ටිය මේකතු කරගන්න. අපිවත් සින්දුවකට එකතු කරගන්නකෝ. එහෙම කියන්නේ වරකාගොඩ තියෙන පූර්ණ රබර් ඉන්ඩස්ට්‍රීස් එකේ සෙට් එක. බොස් ඉන්නවා පූර්ණ, මැඩම් ඉරෝෂා, ලොකුදුව නෙසඳි, පුතා පසින්දු, ආයතනයේ වැඩ කරන සමන්වත් එකතු කරගන්න කියලා දිනවා. අජිත් තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. ඊට පස්සේ දෙයන්දරට යන්න හදන්නේ අපේ සුනිත්‍ර කුමාරි අක්කා මැසේජ් එකක් දාලා තිනවා. පුතා විහංගවත් එකතු කරගන්න කියලා කියනවා. ඊට පස්සේ මගේ මැසේජ් එකක් කියන්න. ඇයි අනේ අපිව සින්දු වලට එකතු කරගන්නේ නැත්තේ? එහෙම කියලා අහන්නේ නාමල්ලෝ ඉඳන් සමන්මලි. අම්පාරේ නාමල්ලෝ ඉඳන් මැසේජ් එක දාලා දෙන්නේ. මට මතකයි ඊයේද පෙරේදද කොහෙදත් මේ නම් ටික මේ විදිහටම කිව්වා කියලා. ඔන්න මං එකතු කරගත්තා. අයියේ අපි ඇරෑ පොළ ඇහැලියගොඩ ඇරෑ පොළ MR මොනසිංහ සැලුන් එකකින්.
එම්.ආර්. මුණසිංහගෙන් මිස්ටර් මුණසිංහ වෙන්නේ නැති නේද? මං එකතු කරගන්නම් කට්ටියම ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් ඇහැලිය කොට කියලා කියන්නේ මටත් ගෙදර යනකොට කොණ්ඩ කබාගෙන යන්න පුළුවන් මේ පැත්තෙන් නේද? ඊට පස්සේ උරුබොක්කේ සිරිකුමාර අයියා මැසේජ් එකක් දාලා තිනවා මං එකතු කරගන්නම්. ජනි ඔයාගේ කටරිය දෙන්නේ නැද්ද අනේ? ඔහොම කියවලා කටරිය දෙනවා ඉතින් මොනා කරන්න ද? ඕගොල්ලන්ගේ නම් ටික ඔක්කොම කියන්නේ නේ. ලස්සනට ප්‍රෝග්‍රෑම් එක කරනවා. එහෙම කියලා කියන්නේ කළුවක් ගල ඉන්න නිලංගි. නිලංගි මං ඔයාව එකතු කරගන්නම්. ඊට පස්සේ බද්දේගම ඉඳිගස්කටි රන්වන් බිම්මල්ලගේ වැඩ කරන අපේ රුවන් කුමාර අයියාව එකතු කරගන්නවා. සින්දුවට යන්න කලින් අවසාන වශයෙන් එකතු කරගන්නම්. අපිව අහගෙන ඉන්න අම්මෝ මේ මැසේජ් එක දාලා තියෙන්නේ කවුද? පොඩ්ඩක් ඉන්න බලන්න. මං හොයාගන්නම්. මලින්ද දුලායි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. කෑල්ලක් එකතු කරගන්න කියලා තියෙනවා. මාළු කෑල්ලක්ද? හරියට හිතාගන්න බෑනේ.

0: FM Anu Paha, FM Anu Hatarai Tak Cuma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: ඉතුරු ගිණුමකට 107ක් දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A-LK Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
3: වේලාව 12:42.
4: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
5: බ්ලැක් කරේකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයමීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
6: ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න. ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තරගයට එක් වී ඔබත් ජයග්‍රාහකෙක් වන්න. මේ ගැන කියන්න තෑගි බෝග පිරිවරාගෙන නෙත් FM අපි ඉන්සි සංස්ථා කණ්ඩෑම සමග ඔබේ නගරයට.
4: ඔක්තෝම්බර් 1 උදේ මාතලේ හවස නාවුල
6: තෑගි දිනාගන්න ඔබත් එන්න. ඉන්සි සංස්ථා සිමෙන්ති කොට පහක් මිලදීගත් බිල්පතක් ඔබේ නම ලිපිනය ජාතික හැඳුනුක්පත් අංකේ සමග 0777 9767 67 අංකයට එවා හෝ මිස් කෝල් එකක් දී ඔබත් තරගයට එකතු වන්න.
7: අම්මා, ඒ ආන්ටි ඔයාගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්ද?
8: නෑ.
7: එහෙනම් ඔයා එයා එක්ක හිනා වුනේ?
8: තව කෙනෙක් එක්ක හිනා වෙන්න ඒ කෙනා අපේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්න ඕනම නෑ. පුංචි හිනාවකට පුළුවන් අපේ තනිත් අයගේ දවසම ෆ්‍රෙෂ් කරන්න.
9: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කෑමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදිහට හිතන්න. Kiehl's Life එකම ෆ්‍රෙෂ්.
10: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට්වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
11: මෙල්වා එක ලංකාවේ එක, අපේම එක.
12: ඔයාගේ මූඩ් එක කොහොම වුණත් සින්දු එක්ක හිතට දැනෙන වයිබ් එකට ඔයාටම වෙන්නුනු ගින්දරම ගින්දර රේඩියෝ එක්ස්පීරියන්ස් එක.
13: හිත නටන තාලෙට, තාලෙට දවස ගෙවෙන රිද්මෙට, රිද්මෙට දවල් එකේ ඉඳන් හවස හතර වෙනකල්
14: ගින්දර හැන්දෑව විජානු.
15: මේ හස්බන්ඩ්
16: මොකද වයිෆ්?
15: නැ හිතන්නකො ආගතේ සල්ලි නෑ කියලා. අන්න ඒ වෙලාවට ඔයා සල්ලි ඉල්ලන්නේ ඔයාගේ අම්මගෙන්ද නැත්නම් මගේ අම්මගෙන්ද?
16: වෙන කාගෙද ඉතින්? ඕගොල්ලන්ගේ අම්මගෙන් තමයි.
15: අදත් වැරද්දුවනේ. තමුන් එක්කන් එනකොට එක්කන් ආවේ කොහොමද? මට සුර සැප දෙන්නම් කියලා. හැබැයි බලනකොට අදේ සතයක්වත් නෑ. යන්න. මට මොන හරි කණ්ඩාරම්

0: நெத்துவாகன் சனி எக்க தேதுனு மாவத்த
1: යන්න වෙලාව කිට්ටුයි වෙලාව 12යි විනාඩි 46යි ඒ උනාට මැසේජ් තියෙනවානේ මාර ගොඩ මං ඒ කට්ටියම කොහොම හරි එකතු කරගන්න බෑ යන්න කලින් ගුඩ් ආෆ්ටර්නූන් ජනී මටත් සින්දුවක් දෙන්න එහෙම කියලා කියන්නේ මිනුවන්ගඩව ඉඳන් නිලු නිලු මං ඔයාව එකතු කරගන්නම් මේ සින්දුවට ඊළඟට අපිවත් සින්දුවකට එකතු කරගන්න අද අපේ ශ්‍රියාණි අක්කගේ උපන්දිනේ එහෙම කියලා මැසේජ් එකක් දාලා තියෙන හුන්නස්ගිරිය ඉඳන් මං හිතනවා මේ හුන්නස්ගිරිය SMT එකේ සෙට් එක වෙන්නේ නැති කියලා තව මැසේජස් කීපයක් තියෙනවා බලමු මොනවද කියලා වදාකඩ පැතර යන්න හදන්නේ වදාකඩ ඉඳන් රංජිත් දිසානායක මේ අපේ මකුල්ලලුව රංජිත් දිසානායකයම තමයි මැසේජ් එක දාලා තියෙන්නේ වදාකඩ දන්නේ ගම ඉතින් මකුල්ලලුවෙත් වදාකඩ වෙන්න ඇතින් ඉන්නව ඇති මං එකතු කරගන්නම් තවලං තැන්නේ සිංහල බෙහෙත් කඩේ ඉඳන් කුමාර මැසේජ් එකක් දාලා තියෙනවා BF ජනපදය පුස්සැල්ලාවේ සියලුම දෙනා එකතු කරගන්න කියලා කියනවා මේ පුස්සැල්ලාවේ BF ජනපදයෙන් තව කෙනෙක් මැසේජ් එක දාලා තියෙනවා මොකක්ද අනේ මේ BF කියන අකුරු දෙකේ තේරුම ඔයාවත් කියන්න මට ජනේ ඊයේ අපිව එකතු කරගත්තේ නෑ අදවත් මතක් කරන්න පානදුරේ දිලූ තමයි එහෙම කියලා දෙන්නේ සමාවෙන්න දිලූ ඊයේ පොඩ්ඩක් ඉදින් ඩාම්ඩෝම් වුණා සත්සරණී සදේව් චාප ප්‍රසා ඩුබායි ඉන්න නිශාන්ත අයියා යාගේ වයිෆ් ජයමාලි මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි කියන්නේ මං ගොඩාක් ආදරෙන් එකතු කරගන්න සුබ දහවලක් ජනී දවස මහන්නේ net fm තමයි අපිටත් ලස්සන සින්දුවක් දෙන්න බදුල්ලෙන් එස් රාජපක්ෂ අපිට මැසේජ් එකක් දාලා තින්නේ ලෙබනන් වලින් ඉඳන් චාන්දනි රාජපක්ෂවත් එකතු කරගන්න කියලා තිනවා මං එකතු කරගන්නම් ඊට පස්සේ අලව්වේ KM ෂා ගාමන්ටගේ සෙට් එකත් එකතු කරගන්න කියලා තිනවා මං එකතු කරගන්නම් සයිප්‍රස් ඉඳන් සුජීවක්ක මැසේජ් එකක් දාලා තිනවා හයි ජනී මම කාංචනා වැලිමඩ ඉඳන් තමයි මැසේජ් එක දාලා තින්නේ යා ඉල්ලනවා සින්දුවක් අද ඉතින් වෙලා නැහැ නේ හෙට දෙන්නම් හොඳද ඊට පස්සේ හයි සුබ දහවලක් ජනි පැටියෝ කවුද මේ හෙන්රි මහරින්දන් ජයනි මැසේජ් එකක් දාලා දෙන්නේ මහත්තයා ඉන්දිකවයි පුතා ආක්ෂණවයි යගේ අලුත් බබාවයි එකතු කරගන්න කියලා දෙනවා කොහොමද ජනි අපිත් ඔයාව අහගෙන ඉන්නේ අපිවත් සින්දුවකට එකතු කරගන්න දැඩිගමු ඉඳන් නිරෝෂ තමයි මැසේජ් එක දාලා දෙන්නේ මං එකතු කරගන්න නිරෝෂා ඔයාව ඊට පස්සේ හුන්නස්ගිරිය පැත්තට යන්න හදන්නේ SMT ඇපරල් එකට. මේ හරිනේ SMT ඇපරල් එකේ සෙට් එක ආයෙත් පාරක් මැසේජ් එකක් දාලා දෙනවා. එහෙම කියන්නේ පෙහර්ෂා. පෙහර්ෂා මැසේජ් එක දාලා දෙනවා. මං කලින් කියවේ පෙහර්ෂාගේ මැසේජ් එක නෙවෙයි. කලින් මැසේජ් එක දාලා තියෙන්නේ දසුනි. දැන් මැසේජ් එක දාලා තියෙන්නේ පෙහර්ෂා. ආයෙත් මැසේජ් එකක් දාලා තියෙනවා SMT එකෙන්. මේ මැසේජ් එක දාලා තියෙන්නේ සුමිත්‍රා ගීතානි. ඊට පස්සේ ඊළඟට සුබ දහවලක් වේවා. අපිවත් සින්දුවකට එකතු කරගන්න. කටාන කෝන්ගස් සන්දිය අරෝස් ටේලර්ස් එකේ සෙට් එක තමයි මැසේජ් එක දාලා දෙන්නේ අද තරුෂිගේ උපන්දිනේලු ප්‍රසන්න ධම්මිකා ෂෙවෝන් තාරුක බෙවෝන් අරෝෂ් කටි එකතු වෙනවා තරුෂිට සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරන්න තරුෂිගේ ලස්සන ෆොටෝ එකකුත් එවලා තිනවා තරුෂි මියුසික් කරන කෙනෙක්ද গিටාර් එකක් එක ෆොටෝ එකක් එවලා තියෙනවා තරුෂි සුබ උපන්දිනයක් වේවා අපි හැමෝම යාට සුබ පතනවා උපන්දිනයට ඊට පස්සේ යන්න හදන්නේ වඩුමුල්ල හන්දියේ තියෙන එළවලු කඩේ ඉන්න අපේ කෞශල්‍ය නංගිව හොයාගෙන කෞශල්‍ය නංගිව ආදරෙන් මතක් කරන්න කියලා අදත් එයාගේ මං හිතන්නේ බෝයිෆ්‍රෙන්ඩ් වෙන්නේ නැති නේ මම මැසේජ් එකක් දාලා දෙනවා මං ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් ඊට පස්සේ පතිරාජ පෙදෙස වැතර යන්න හදන්නේ පතිරාජ පෙදෙස කූඩුව හන්දියේ ඉඳන් රවින්දු රශ්මික ඒ වගේම තමයි තිලකා සීමන් ආරච්චි මේ හැමෝම එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා ඊට පස්සේ මාත් ඉන්නවා අදත් සුපුරුදු විදිහට මාපලගම PLJ අයියා මැසේජ් එක දාලා තියෙන්නේ අපිවත් සින්දුවකට එකතු කරගන්න කිතුල්ගල ඉඳන් නිලු මැසේජ් එකක් දාලා තියෙනවා ඊට පස්සේ යන්න හදන්නේ වාද්දුවේ නිශාන්ත අයව හොයාගෙන යා අපි වහගෙන ඉන්නේ ඉන්දිය අපරල් එකේ ඉඳන් මම එකතු කරගන්නම් දෙහිවල නැදිමාල ඇන්ඩර්සන් පාර ඉඳන් චන්දන සහ චාන්දනී මැසේජ් එකක් දාලා තිනවා ඒගොල්ලෝ චන්දන ස්ටෝස් එකේ ඉඳන් අපි වහගෙන ඉන්නේ ඊට පස්සේ යන්න හදන්නේ කොහෙටද මේ යටියන්තොට දේශානි ස්ටුඩියෝ එකේ සෙට් එකක් මැසේජ් එකක් දාලා තිනවා මම එකතු කරගන්නම් ඊට පස්සේ පොල්ගහවෙල රංජිත් සවුන්ඩ් එකේ සෙට් එක අපිට මැසේජ් එකක් දාලා තිනවා අද ඒගොල්ලන්ගේ අධිපතිතුමාගේ වයිෆ් ඉන්නවා සකුන්තලා පුතා ලක්ෂාන් ඉන්නවා ඊට පස්සේ කනිෂ්ක ඉන්නවා තරුෂ්ක ඉන්නවා එයාගේ දෙවෙනි පුතාගේ වයිෆ් ඉන්නවා රවි හාරි මේ හැමෝම එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා දිනවා මං ගොඩක් ආදරෙන් එකතු කරගන්න මැසේජ් එක දාලා දින්නේ කවුද කියලා කියලන්නේ ඊට පස්සේ යන්න හදන්නේ නයිවල SL පැහැසර මල්ටි සිලෙක්ෂන්ස් එකට එතනට ගියාමත් කට්ටිය අපිව අහගෙන ඉන්නවා සද්දෙටම අහන්න පුළුවන් මං එකතු කරගන්නම් ඊට පස්සේ අපේ යන්න හදන්නේ පුස්සැල්ලාවට යතියන්තොට ගිහිල්ලා නේ අටියන්තොටට එතන ඉඳන් අපි වහගෙන ඉන්නවා තරින්දු එළවලු කඩේ සෙට් එක ඒගොල්ලන්ගේ කඩේට එන හැමෝම එකතු කරගන්න කියලා තිනවා මං එකතු කරගන්න දැන් කඩේට එන කට්ටියක නම් ටික ලියලවත් තියාගෙන නැත්තම් මං කොහොමද දැනගන්නේ ඒගොල්ලෝ මං එකතු කරගන්න නම් ටික මොනවාද කියලා ඊට පස්සේ ජනී අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා කළුතර පනාපිටේ චාම්ර ස්ටෝස්ගේ සෙට් එක මැසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ අපිවත් එකතු කරගන්න තුෂානි කරුණාරත්න පැලවත් ඉඳන් මැසේජ් එකක් දාලා තිනවා. රත්නපුරේ ගිලිමලේ ඉඳන් දනුෂ්ක මැසේජ් එකක් දාලා තිනවා. අපේ ගම්පලාතර ටිකක් ළඟ පැත්ත කුවේටවල වැඩ කරන සුදුමැණික කාවින්ද්‍යවත් එකතු කරගන්න කියලා තියෙනවා. මං එකතු කරගන්නම්. තව පොඩ්ඩයි මාව කියන්නේ නැද්ද ජනී කියලා මිනුවන්ගුරු නිලු ආයෙත් පාරක් අහලා දිනවා. මං ඔයාව කිව්වනේ අනේ මොනරාගල චාමර ෆැෂන් එකේ සෙට් එක සුරේෂ් බොස් නලීන් චාමර අයියා ඉන්නවා අජිත් ජයසිරි අයියා සුගත අයියා මේ ඔක්කොම එකතු කරගන්න කියලා තිනවා. සින්දුවකට මං එකතු කරගන්නම්. ජපාන නිශාන්ත අයියා මැසේජ් එකක් දාලා තිනවා එකතු කරගන්න කියලා තිනවා. ගාමිණී වයි ඉෂාන් වයි මං ගොඩක් ආදරෙන්න ඔයගොල්ලෝ හැමෝම මේ සින්දුවට එකතු කරගන්නවා.

හරි යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ යන්න වෙලාව ඇවිල්ලා කියලා අර නිකන් කුකුලා උදේට කෑ ගහනවා වගේ දැනගන්න ඉතින් මෙතන එක වෙනකොට ජානු ඇවිල්ලා ඉඳ ගන්නකොට තමයි ගෑනු ළමයි හරි කැමති හොඳට රඟපාන්න කට්ටියව රවට්ටන්න සමහර විට ඉතින් දැන් ජානු ආවට පස්සෙත් කියයි අසනීප වුණා අරකයි මේකයි කියලා හැබැයි කෙල්ල ගියේ කොල්ලෙක් බලන්න කියලා අපි නම් දන්නවා මන් දන්නේ ඕගොල්ලෝ නම් ওই බොරු වලට රැවටෙන්න එපා එහෙනම් ඉතින් අපි යන්න තමයි හදන්නේ හෙට අලුත් මාසෙක අලුත් විදිහට උදේ 10ට net fm දේදුණු මාවතෙන් හම්බ වෙමු ඒ අලුත් වෙන එකට පොඩි ටිප් එකක් දීගෙන තමයි මේ සින්දුවත් එක යන්න හදන්නේ එහෙනම් ඉතින් ගිහින් එන්නම් පරිස්සමෙන් සන්තෝෂෙන් ඉන්න මේ වැතර මැසේජ් කරපු කෝල් කරපු හැමෝටම ස්තුතියි මම ජනී

0: වාසි නම් වෙන කොහෙන්ද සර්?
1: DLB වාසි. කොයි කාටත් වාසි.
2: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක, රසකාරක කිසිවක් අඩංගු නැත.
3: අක්මාවි තෙල්, ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.
4: ෆිනිෂින්ග් වහලක් ලෙස කලරම් ලොව වැජබෙනා. සිත් බැඳගනි, කල් පවති, අවලක්ෂණ නොවී. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින්ග් වහලක් නම් කලරම් තමයි.
5: පරම්පරා ගණනාවක් අපි උපව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, උප ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
6: ඔයාගේ මූඩ් එක කොහොම වුණත් සින්දු එක්ක හිතට දැනෙන වයිබ් එකට ඔයාටම වෙන්නුනු ගින්දරම ගින්දර රේඩියෝ එක්ස්පීරියන්ස් එක.
7: හිත නටන තාලෙට, තාලෙට දවස ගෙවෙන රිද්මෙට, රිද්මෙට දවල් එකේ ඉඳන් හවස හතර වෙනකල් ගින්දර හැන්දෑව විජානු.
8: සුබ දහම ලක්දවල්ලෙ කයි.

0: näin päin Anuttuna. Anut päin. Vipassama. Et news.
1: Aivuvan. ජනතා විශ්වාස කරන සත්‍ය නෙට් නිවුස් සමග මම කේසර. 2027 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම හෙවත් අයවැය කතාව ඉදිරිපත් කිරීම එළැඹෙන නොවැම්බර් 12 වනදා සිදු කිරීමට තීරණය කර තිබෙනවා. අනතුරුව නොවැම්බර් 13 සිට නොවැම්බර් 14 වනදා දක්වා අයවැය විවාදය පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බවයි පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය පැවසුවේ. ඒ අනුව විසර්ජන පනත් කෙටුම් පත පළමු වර කියවීම සඳහා එළැඹෙන ඔක්තෝබර් 7 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පාර්ලිමේන්තු මහලේකම් වරිය පැවසුවා. ඌව නැගෙනහිර පළාත් සහ මුලතිව් පොළොන්නරුව හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවන තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. ඊළඟට නිවුස් පස්වරු දෙකට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: net news the truth people we trust. fm 95 fm 94.8 net fm
2: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
3: ෆෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නෑ.
4: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
5: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0734 226 7046.
6: FM 95 94.8.

0: Kinder hände var. Kinder hände var.
1: Hi hi. Dawale kai vinadi 10 ai. Adu vadada davas September mase antima davase api inne. Adatti things upadi do vidihadama. Mama innawa. Mama amathaka vena nane kaadawa. කවුරු හරි කෙනෙක් බොරුවක් කියලා ගියා නේද මෙතන කලින් හිටපු? ආ කවුද ඒ බොරුව කියලා ගිය කෙනා? අර බතල ගෙඩිය. මෙතන ඇවිල්ලා ලොකුම ලොකු බොරුවක් කියන්න කලින් කියලා ගියා. අර උදේ ඉඳලා කිව්ව දේවල් ටික ඔක්කොම ඉවරයි. ආ ලොකුම ලොකු බොරුවක් කියලා මගේ නමට ලොකුම ලොකු කැලලක් ඇති කරලා ගියා. එයාත් එක මම බලා ගන්නම්. හෙට අහුවෙයිනේ. දැන් නම් එනව ඔන්න බුක් ෆෙයාගේ පැත්තට. හෙට තමයි මට මෙතනින් එළියට ගියාට පස්සේ ආය හම්බ වෙන්නේ. මං ඊතර ටිකයත් එක්ක හෙට බලා ගන්නම්. ඉතින් මට කියන්න කොහොමද ඔයාට? ඊයේ දවසේ ඔයාට මාව මිස් වුණා නේද? මට නම් සෑහෙන්නව මිස් වුණා නේ. හරි අද හැම වෙන්න දෙන්නේ නැහැ. අද ඉතින් වෙනද වගේම කෝල් කරන්න මැසේජ් කරන්න සින්දුව කියලා ගන්න මේ පැත්තට එන්න. කාල් කරන්න පුළුවන් 0112 255 63 63 මගේ හඩ් ලයින් නම්බර් එක මම WhatsApp chat එකේ ඉන්නවා. මේ පැත්තට අක්ගාල WhatsApp message එකක් දාන්න. ඔයාලට පුළුවන් හවස 4ට කලින් 0112 255 95 95. එතකොට අපි දැනට කතා කරන්න බැරි වෙච්ච දේවල් ටික අහන්නේ දේවල් ටික අද ඉතින් කතා කරමු. හරි ඔන්න හෙටින් අලුත් මාසයක් පටන් ගන්නවා. අනේ මේ බොරුවට ඉතින් කියාගෙන නම් එන්න එපා. හෙට අපේ දවස. අරකයි මේකයි. දැන් මේ පොඩි බබාල නෙමෙයිනේ නේද? ඕකනේ ඉතින් කරන්න බැරි. අපිට හිත හදාගන්නවත් එහෙම දවසක් සමරන්න දෙන්නේ නැහැ නේ කියලා කියනවා ඇති දැන්. හරි හරි හරි හරි හෙට ඒක බලමුකෝ. දැන් ඉතින් අද බර්ත්ඩේ විෂස් ඇනිවර්සරි විෂස් ඕවා මේවා තියෙනවා නම් එන්න ඒවා ටිකත් අරගෙන මේ පැත්තට එන්න. ඒ අතරින් FFM official Facebook fan page එකට යන්න. fan page එක like කරන්න, follow කරන්න. ඊට පස්සේ ආට පුළුවන් මගේ වාල් පෝස්ට් එකට කමෙන්ට් එකක් දාගෙන යන්න. පොඩි ප්‍රශ්නයක් අහලා තියෙනවා. දැන් සෑහෙන දවසක ඉඳලා මම ওই ප්‍රශ්නෙට උත්තරේ හොයනවා. කියමුකෝ බලන්න. එහෙනම් අපි මේ විදිහට ආගේ මගේ ගින්දර හැන්දාවේ පළවෙනි පැය පටන් ගමු. මම ඔයාගේ ජානෝ.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: දැන් හිතන පරක්කුවට LB Finance එකේ නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබදතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම housing loan එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
2: දවල් එකයි විනාඩි 21යි.
3: නොතරයේ පෙරලිකරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයේ NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
4: හැමකතරම ඇයි මේ වැඩ හිටට දාන්නේ? ෆෝන් එක හිට මොද මට ගන්නට වෙන්නේ? ආ හිට නෙමේ අවිශ්වාසයේ වගේ කීමයි සුග එකේ තියන්නේ. අදම ගන්න ෆෝන් එක
5: නගරයට
6: ඔක්තෝබර් 1 උදේ මාතලේ හවස නාවුල
5: තෑගි දිනා ගන්න ඔබත් එන්න. ඉන්ස සංස්ථා සිමෙන්ති කොට පහක් මිලදීගත් බිල් පතක් ඔබේ නම ලිපිනය ජාතික හැඳුනුපත් අංකේ සමග 077967767 අංකයට එවා හෝ මිස් කෝල් එකක් දී ඔබත් තරඟයට එකතු වන්න.
6: 80 දශකයේ අන්තිම දවසක් එදත් හොඳ ටෝම වැස්ස සිහින නගරයේ සියල්ලෝම නිද්‍රාශීලී යාමයක
7: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
8: හෙලෝ,
9: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන ගින්දර හැන්දෑව විජ්ජ.

0: Net FM Kinder Händeva vid Janu.
1: දවල් එකයි විනාඩි 26යි මතක් කරන්න තියෙන මෙන්න මේ දේවල් ටික ඉක්මනට මතක් කරගෙන මේ සින්දුව හමු හරිද අපිට කොතනින්ද පටන් ගන්න තියෙන්නේ කියලා බලාගෙන යනකොට මම යනවා ඔන්න දැන් හෙටින් අලුත් මාසෙ පටන් ගන්නවා ඔක්තෝබර් මාසෙ ඉතින් ඔක්තෝබර් මාසේ 7 8 9 10 කියන දවස් හතර ඔයා වෙන් කරලා තියාගෙන නේද ඉන්නේ වෙන වැඩ මොකුත් දාගෙන නැහැ නේද ආහහහහ වෙන වැඩ මොනා හරි දාගෙන තියෙනවා කියලා ඔයා කියනවා නම් මං ඔයාට කියනවා කරුණා කරලා ඔය වෙන වැඩ ටික 7 9 10 ඔය දවස් හතරට කලින් කරලා ඉවරයක් කරගන්න. මොකද එහෙම කියන්නේ ඔයා අනිවාර්යයෙන්ම මිස් කරගන්න නැතුවම යන්න ඕනි at @2+3 කොට්ටාවේ තියෙන ශාකාවට. ඒගොල්ලන්ගේ 3 සංවත්සරයේ වෙනුවෙන් ඔක්තෝබර් 7 8 9 10 කියන දවස් හතරේදී ඔයා වෙනුවෙන් නොමිලේ රෝග පරීක්ෂාවක් සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවක් සූදානම් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම යන්න at @2+3 කොට්ටාවේ ශාකාවට. ඉතින් ඔයාට හැමදේම නොමිලේ ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයාගේ සියලුම රෝගී තත්ත්වයන් සම්බන්ධව නොමිලේ පරීක්ෂා කරනවා සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවක් තමයි සූදානම් කරලා තියෙන්නේ 7 8 9 10 කියන දවස් හතරේදී. ඒ විතරක් නෙමෙයි ප්‍රවීණ බෞද්ධචිකිත්සක කණ්ඩායමක් විසින් නොමිලේ මේ හැමදේම පරීක්ෂා කරලා ඔයාට සුදුසු ප්‍රතිකාර ක්‍රම සහ වටිනා සෞඛ්‍ය උපදෙස් ලබා දෙන්න සූදානම් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි තවත් විශේෂ වට්ටම් ගණනාවක් ඔයාට හම්බ වෙනවා. ෆිසියෝതെරපි ප්‍රතිකාර කරගන්නවා බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒ ප්‍රතිකාර සඳහා 15% විශේෂ වට්ටමක් ආයුර්වේද නිෂ්පාදන සඳහා 25% වට්ටමක් සහ තවත් විශේෂ ප්‍රතිලාභ රසක් වෙනුවෙන් සූදානම් කරලායි තියෙන්නේ. ඉතින් ඔයාත් මෙන්න මේ කියන රෝග නිසා කාලයක් තිස්සේ දුක් විඳින කෙනෙක් නම් බෙල්ලේ කොන්ද වේදනාව ඇතුළු මොනියම් හරි ස්නායු රෝගයක් ආතරයිටිස් වෙන පුළුවන් සන්ධි රෝග වෙන්න පුළුවන් මාංශපේශී වේදනා නහර ගැට ගැසීම් ක්‍රීඩා අනතුරු නිසා ඇතිවලා තියෙන ආබාධ වයස්ගත වීම නිසා ඇතිවලා තියෙන දුර්වලතා අංශභාගයේ පාකින්සන් සුසුම්නාවේ ආබාධ ඇතුළු වෙනත් පැරලයිස් රෝග උපතින්ම හරි උපතින්ම පසුව හරි දරුවන්ට යම් යම් ආබාධ ඇති වෙලා තියෙනවා නම් කල්පවතින සුසන ආබාධ වගේ රෝග තියෙනවා නම් මේ අවස්ථාව මිස් කරගන්න හිතන්නවත් එපා. යන්න ඕනි ඔක්තෝබර් 7 8 9 10 කියන දවස් හතරේදී ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 3 කොට්ටාවේ ශාකාවට. යන්න කලින් දුරකථන ඇමතුමක් දීලා දින වේලාව වෙන් කරගන්න මෙන්න මේ නම්බර්ස් වලට කතා කරන්න ලියා ගන්නකෝ. 0 34 22 18 77 0 34 22 18 79 18 79 18 39 18 ගැනු ළමයෙකුට හැම දැනගන්න ඕනි පීරියඩ්ස් කාලේදී තමන් පාවිච්චි කරන පෑඩ් එක හොඳ පෑඩ් එකක් වෙන්න. ඒ කියන්නේ ඔයාට ඔය පාවිච්චි කරන පෑඩ් එක අවුල් නම් ඒක ඇඳගෙන ඉන්න අපහසු වෙනා ලීක් වෙයි කියලා බය ඉන්න ඕනි නම් ගෙවන මිලට උසස්සත්වයේ නොවන සෞඛ්‍ය ආරක්ෂිත නොවන පෑඩ් එකක් නම් ඔය තියෙන අපහසුතාවයේ ඩබල් ට්‍රිබල් වෙනවා. පීරියඩ්ස් කාලේ කියලා කියන්නේ කොහොමද අපහසු කාලයක්. ඒ තියෙන අපහසුතාවය වැඩි වෙන්නේ ඔය පාවිච්චි කරන පෑඩ් එකත් එක්ක. ඉතින් ඔයා හිතන්නකෝ ඔයා හදිසි ට්‍රිප් එකක් යන ප්ලෑන් කරගෙන ඉන්න. එහෙම නැත්නම් ඔයාට එක්සෑම් එකක් තියෙනවා, ජොබ් ඉන්ටර්විව් එකක් තියෙනවා. ඔය වගේ දේවල් ඔයාට මිස් වෙන්නේ නැද්ද? මිස් කරගෙන නැද්ද? කරගෙන තියෙනවා. හේතුව තමයි ඒ දවස්වලට පීරියඩ් සෙට් වෙලා තියෙනවා. ඉතින් ඔයාට එහෙම දවස්වලදී ඔය හොඳම දේවල් අතහැරගන්න සිද්ධ වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි ඔයා පාවිච්චි කරන පෑඩ් එක. එහෙනම් ඉතින් ඇඳගෙන ඉන්න පහසු ලීක් වෙන්නේ නැති ගෙවන මිලට උසස්ම තත්ත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එක දැන් වාට මාකට් එකේ ගන්න තියෙනවා. ISL සහ ISO සහතික සහිතව සාධාරණ මිලකට වාගේ අතරපත් වෙනවා ෆෙම්ස් ඇය. ඉතින් දිවයින පුරා තියෙන ඕනෑම සුපිරිවෙල් සලකින් ෆාමසි වලින් දැන් ඔයාට ෆෙම්ස් ඇය මිල දී ගන්න පුළුවන්. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඔයා දන්නවනේ ඔක්තෝබර් 4 වෙනිදා වෙනකම්ම තියෙනවා. දැන් හෙට අලුත් මාසයක් පටන් ගන්නවා. එතන ඉඳලා තව දවස් කීයද එතකොට තියෙන්නේ? තාමත් ඔයා ගියේ නැත්නම් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට අනිවාර්යයෙන්ම යන්න. එහෙම යනකොට දැන් අම්මලා හැම ශිෂ්‍යත්ව විභාගේ හැම ලියන්න ඉන්න දරුවෝ ඉන්නවා නම් අනිවාර්යයෙන්ම යන තැනක් තියෙනවා. ශිෂ්‍යත්වයේ කිව්වොත් මොකක් හරි එක්සෑම් එකක් ගැන කිව්වොත් අපිට ටක් ගාල ඔලුවට එන්නේ සතරනේ. ආ නැද්ද? ඉතින් හැමෝම කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට යනකොට අනිවාර්යයෙන්ම යන්න ඕනි තැනක් තමයි සතර වෙළඳ කුටිය කියලා කියන්නේ. පෙරපාසල් පුංචි පැංචියන්ගේ ඉඳලා උසස් පෙළ දක්වා සිංහල ඉංග්‍රීසි වැඩපොත් ප්‍රශ්නපත්‍ර කට්ටල ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍ර කට්ටල ඒ වගේම අනුමාන ප්‍රශ්නපත්‍ර කට්ටල පසුගිය රජයේ විවාහක ප්‍රශ්නපත්‍ර මේ හැම දෙම ඔයාට සතර වෙළඳ කුටියෙන් ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් BMI සේජ් පරිශ්‍රයේ හාල් 100කට આવොත් අනිවාර්යයෙන්ම ඔයාට විශේෂ වට්ටමකුත් එක්ක 120ක විශේෂ වට්ටමකුත් එක්ක පහසු මිලට අවශ්‍ය කරන පොත්පත් සියල්ල මිලදී ගැනීමේ හැකියාව තියෙනවා කියන එක මතක් කරන්න ඕනේ. ඉතින් ඒ නිසා ඔයාත් අනිවාර්යයෙන්ම යන්න කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ගොඩ වෙන ඔයා ඔක්තෝබර් 4 වෙනිදාට කලින් සතර වෙළඳ කුටියට යන්න අමතක කරන්න එපා. මොකද උදේ 9 ඉඳලා රෑ 9 වෙනකම්ම මේක විවෘතව තියෙනවා. ඉතින් ඔයාගේ දරුවන් වෙනුවෙන් පොඩි කාලයක් වෙන් කරගෙන අනිවාර්යයෙන්ම සතර වෙළඳ කුටියට යන්න, අරගන්න, කියවන්න, දැනගන්න, ජයගන්න සතර. කවුද ඉන්නේ බලමු. අද ඉස්සල්ලාම් මාව කාටද මතක් වෙලා තියෙන කියලා. අක්කේ අපිට ලොකුම එකක් ඕනි. අපි හුන්නස්ගිරි SMT අපරෝල් එකේ සෙට් එක, මැකටිකල් සෙට් එකේ මගේ කොල්ල සෙට් එක නේද? අද යාළට තමයි මාව ඉස්සල්ලාම් මතක් වෙලා තියෙන්නේ. මං ආදරෙයි හරේ. එතනින් පස්සේ යටියන්දර සීපෝ ජනපදේ ධනුෂි දෙදු ලංගනා එකතු කරගන්න මේ හැන සින්දුවට. අම්පාර උහන නිමාලිකාස සුජීවනි, හයි හයි ජාන සුද බෝලේ, ඔයාට දැන් සනීපද? ඉක්මනට සනීප වෙන්න, දැන්නම් ගොඩාක් දුරට හොඳයි. මං හිතන්නේ ඔගොල්ලන්ම මට කිව්වනේ ඉක්මනට සනීප වෙන්න, ඉක්මනට සනීප වෙන්න කියලා. ඒ හින්දම කොහෙද මට ඉක්මනට සනීප වුණා. ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න, නැත්තම් අපිට පාළුයිලෝ. අජිත් මුතුකුමාරගේ සින්දුවක් කියලා තින, අජිතයගේ සින්දුවක් දෙන්නම් දැම්මනේ මේ තව ටිකකින්, හරිද? කාංචනා නංගිය ඇතුළු නැතහන සියලුම දෙනා එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු. අහමු අහමු මේ හැන සින්දුවට එකතු කරගන්නම්. හයි ජනු, ඒ කාටද උඹ දෙන්න ගියේ? ජනී තමයි ඔය යන්නේ ඔව්වට. අනේ අපිට නෑනේ ඔව්වා. හුන්නස්ගිරි නවීන එක්ස්පෝර්ට් එකේ කොල සෙට් එක එකතු කරගන්න මේ හැන සින්දුවට. උම්ම එකක් දීලා ලස්සට සින්දුවක් දෙන්න. ඔගොල්ලන් හිතනවාද ඔය ජනී කියන හැමදේම ඇත්ත කියලා? අමූලික බොරු. එයා ගැන කියාගන්න බැරි දේවල් ටික තමයි මට කියන්නේ.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ක්‍රියාකිරීම අරබා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උලුක්කුවීම් වලටද සහනය දෙනවා. අයඩෙක්ස්
2: දවල් එකයි විනාඩි 46යි.
3: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කෑම වේල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
4: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 එන්.එල්.වී. තනඩි තහනේ රුතරයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තනඩි තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
5: ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න. ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තරගයට එක්වී ඔබත් ජයග්‍රාහකෙක් වන්න. මේ ගැන කියන්න තෑගි බෝග පිරිවරාගෙන නෙට් FM අපි ඉන්සි සංස්ථා කණ්ඩායම සමග ඔබේ නගරයට.
6: ඔක්තෝබර් 1 උදේ මාතලේ හවස නාවුල
5: තෑගි දිනා ගන්න ඔබත් එන්න. ඉන්සි සංස්ථා සිමෙන්ති කොට 5ක් මිලදීගත් බිල්පතක් ඔබේ නම ලිපිනය ජාතික හැඳුනුම්පත් අංකය සමග 077-9-67-67-67 අංකයට එවා හෝ මිස් කෝල් එකක් දී ඔබත් තරගයට එකතු වන්න.
7: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහ හන්දිය කිරි බන්නාර සෙවනගල 0773-273-540.
8: 27 සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMICH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
9: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, නිල රේඩියෝව, net FM.
10: පොත් අපගේ net වගේ.
11: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජය ගන්න 4.
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
12: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර ධනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13-19 අදමම තන්න.
13: ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍ර අපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා ධනපතු රක්ෂණ යෝජනාවක් සමාජිකයකි.
2: දවල් එකයි විනාඩි 43යි.
14: දවල්ලෙකේ හොඳම වයිබ් එක හිතට දැනෙන මෙලඩීස් එක අහන්න net FM ගින්දර හැන්දෑවා.

දවල්කයි විනාඩි 43යි. අහන්නේ දැන් නන්ස්ටොප් එක ක්ලාසික කරගෙන තියෙන්නේ. ඒකට යන කලින් ඔයාලට මතක් කරනවා මෙන්න මේ පණිවිඩය ගැන. මොනා ගැනද මට දැන් කියන්න තියෙන්නේ? මට කියන්න ඉතුරු වෙලා තියෙන්නේ ඔයාට සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගම ගැන. ඉතින් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගම කියලා කියන්නේ කාටත් හරියම ප්‍රතිඵල අරගෙන එන තැනනේ. ඒකනේ හැමෝටම ආයුර්වේද ඖෂධ ගැන කතා කරන හැම වෙලාවකම සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගම මුලින්ම මතකෙට එන්නේ. ඉතින් මේ විදිහට හැමෝගෙම හදවතේ ලියවිච්ච ආයතනයක් වෙලා තියෙන 100%ක් හරිම ප්‍රතිඵල අරගෙන එන නිසාමයි. ඉතින් ඔයා වෙනුවෙන් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගමේ ආයුර්වේද නිෂ්පාදන අතර නිෂ්පාදනය වෙනවා ෂුගර් වලට හරියටම හරියන විසඳුම. ඒ තමයි සෙවනගල මධුමේහරණි කැප්සියුල් එක කියලා කියන්නේ. ප්‍රතික්ෂාව කැස්ස උන ඇගපත වේදනාව තුරන් කරන දිව්‍යම ඖෂධය. අන්න ඒකත් නිෂ්පාදනය වෙනවා දැන් සෙවනගල මදුකා කැස්සට පැනිය විදිහට සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගමේ. ඔයාට දියවැඩියාවට තිත තියන නම් සෙවනගල මධුමේහරණි කැප්සියුල් එක. ඒ වගේම කැස්ස, හෙම්බිරිස්සාව, උන ඇගපත වේදනාව මේ දේවල් නිට්ටවටම සුව කරගන්න නම් සෙවනගල මදුකා කැස්සට පැනිය. ඒ අතරේ පැටිලිව කාලේ ගත්තහම වයස් ભેදකින් තොරව කෑම බීම රටාවත් එක්ක තමයි ওই පැටිලිව කියනක ඇති වෙන්නේ. ඉතින් ඒකට බය වෙලා ඉන්නවට මම කියනවා සෙවනගල ලිව බූස්ටින් කැප්සියුල් එක අරගෙන පාවිච්චි කරන්න කියලා. ඒ වගේම කෑම ප්‍රේ නම් බඩ පිපෙනෝ නම් බඩ කැක්කුම නම් බඩ ජීර්ණය නම් 100%ක් ස්වභාවික සෙවනගල අසමෝදකම් බෝතලයක් ගෙදර තියෙන්න ඕනි. විශේෂයෙන්ම ওই පොඩි දරුවෝ හැම ඉන්නකොට හිටපු ගමන් මොනවා හරි කාලා බඩ කැක්කුමක් බඩ ජීර්ණයක් ওই වගේ දේවල් හදාගෙන එනවා. එහෙම නැත්තම් කොච්චර රස කෑම හදලා දුනත් කන්න අපිරියයි අපිරියයි අපිරියයි කියලා කියනවා. එතකොට ඉතින් ගෙදරක තියෙන්න ඕනේ සෙවනගල අසමෝදකම්. මේ නිෂ්පාදන අතර තියෙනවා සෙවනගල ශ්‍රියාදේවි හාවිලක සෙවනගල ජීව ශක්ති රසායනය, සෙවනගල ජීව බලාම්ල පිත්තසුය, සෙවනගල හන්දි රාජ තෛලය. මේ විදිහට කීමකී නොකි නිෂ්පාදක ගණනාවක් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගමේ කමල් බඳුල වීරපෙරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණ යටතේ නිෂ්පාදනය වෙන. ඉතින් අපේ වෙදකම අපේ උරුම එක පොඩි කාලයක් නෙමෙයි වසර 40ක්. වසර 40ක විශ්වාසයක් දිනාගෙන තිනවා කතා කරන අදම සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගමට 047 31 33 540 කවුද ඉන්නේ කියලා බලාගෙන යනකොට පුනිමා සෙවුවන් දිනවා සඳ ලංකාවෙන් ආව එකතු කරගන්න මෙහෙන සින්දුවට හලෝ ජානු මැනික. දැන් ඔයාට සනීපයිද? ඔයා කිව්වනේ මට ඉක්මනට සනීප වෙන්න කියලා, දැන් මට සනීපයි. ඉක්මනින් හොඳ වෙන්න ජානු ආදරේ ගොඩක් උම්මා. දෙන්නකො බලන්න අපිට සින්දුව ඇස්සක්. බොකුදර 10 කණු පරිමංගලි ෆැෂන් එකේ සාලිය මංගලි ශ්‍රියාන්ති සංචෝ මහේෂ් ලක්මුතු මා දුවන්ත දෙවින්ද ෆැෂන් එකේ ඔක්කොම සෙට් එක එකතු කරගන්න ජානු කියලා තියෙනවා. අද මගෙන් උම්මා ඕන්නෑ කියලා තියන්නේ මගින් හෙම්බ බෝවෙයි කියලා නේද? දෙන්න මොණි එහෙනම්. මාපලගම් පියාජේ අයයි නෝ අවෙක්තු කරගන්නම් මෙහෙන සින්දුවට. ගින්දරි උම්ම කැටේ සුදු බෝලේ ආටිය සනීපණ කිව්වනේ දුකේ බෑ කියලා තියනවා. අද මං හොඳින්. අජිත් චමින්ද ජයවර්ධන අය යටි අඳුර පරුසල්ල ඇලහැර පාරේ උම එක කෝණී හොඳ සින්දුවක් එක කියලා තියන අනිවාර්යෙන් එකතු කරගන්නම් මෙහෙන සින්දුවට. ජානු මගේ උම්ම කැටේ ඔයාවද සුදු නෝනා? මාත් ගොඩම ගොඩාරියා කාදරේ යන්නේ. හරි අද පාළු නෑනේ. සුද්ධි අපිවත් කියන්න බොකුදර නිවන් තිතිය දේවිද ෆැෂන් එකේ දීප්ති අක්කා, ඉනෝස අනුෂා, ලලිතා අක්කා, අමන්දිරංගි, නදීෂමිස්, ක්‍රිෂාන්ත අයියා, මයුරි, මංගලි ෆැෂන් එකේ මගේ යාළුවෝ ඔක්කොම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න. ඔය ජනියා කියන බොරු වලට අහු වෙන්න එපා. දෙනවා මං දැන් ජනියාට හොඳ ටොක්කක් බතල ගෙඩියට. ඉනෝසට ලොකු උම එකක් දෙන්න පැටියෝ. ඉනෝස මන්නතුව පාළුවෙන්දවා හිටියේ. මම යනවා රිකිල්ල ගස්කඩ මයිල පිටිය සලෝන් දිනේශ්‍රීයකට. කොහෙටද යන්නේ කියලා බැලුවේ රිකිල්ල ගස්කඩට යනවද මයිල පිටියට යනවද? දෙකටම ගියා කියලා ඉතින් පාඩුවක් වෙන්නේ නැහැ. සලෝන් දිනේශ්‍රීයකේ අපේ සඳීපණී නංගී, නුවන්තිකා නංගී, ශාමා විජේසිංහ අක්කා කොහොමද? ඔයාලා තුන්දෙනාට මන් නැහැ කියලා පාළුවක් දැනුන්නේ නැද්ද ඊයේ? ජය වේවා. මේ සින්දුවට එකතු කරගන්නම්.

0: Ciao, bella!
1: ප්‍රතික්ෂාව කැස්ස උන ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණකල මදෝකා කැස්සට පැනිය සෙවණකල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවණකල ආයුර්වේද 0472231340
2: මේක තමයි විස්තරේ දාන්න ඕන පත්තරේ
3: කොල්ල කෙල්ල කොට

0: ත්‍රි මණ්ඩලය සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් පහක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779-67-67-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
1: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.

0: ගින්දර හැන්දෑවා.
1: Brought to you by
2: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ.
3: Fems අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
4: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න

0: හතලිස් වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0741 31 33 540
1: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන Active Plus භෞත චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0734 226 7046

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අතම ගන්න ෆෝන් එකයි
2: ටික ටික ගෙවන්න අද ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න
3: සුබ දහමලක් දවල් දෙකයි

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: බයෙන් බය අලුත් වන අලුත් බයි දිවස්ම ඇත් නියුස්
3: ආයුබෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය නෙත් නියුස් සමග මම කේසර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ සිටිනවා. 2023 වසරේ බ්‍රිතාන්‍යයේ පැවති සිය බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීම තුළින් රජයට අයත් රුපියල් ලක්ෂ 166කට අධික මුදලක් අවභාවිත කිරීමේ සිද්ධියට සම්බන්ධ නඩුකරයට පෙනී සිටීම සඳහායි රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණයට පැමිණ සිටින්නේ. ආබාධ සහිත ප්‍රජාව සඳහා අන්තර්කරණීය සමාජය ගොඩනැගීමේ අරමුණින් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සෞඛ්‍ය ගැන්වීම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සුරක්ෂා කුසලතා සංවර්ධන හා දිවාසුරකම් මධ්‍යස්ථාන 25ක් දිවයිනේ සෑම පරිපාලන දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා. මෙම වැඩසටහන සඳහා 2026 අයවැය මගින් රුපියල් මිලියන 250ක මුදලක් වෙන් කර ඇති අතර සමාජ සේවා දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂය යටතේ වෙන් කර ඇති රුපියල් මිලියන 447ක ප්‍රතිපාදනද ඇතුළුව රුපියල් මිලියන 697ක සමස්ත ප්‍රතිපාදන මත මෙම වසර තුළ සුරක්ෂා මධ්‍යස්ථාන 10ක් ඉදිකිරීමට අපේක්ෂා කරන බවයි එම අමාත්‍යාංශය පැවසුවේ. ඒ අනුව දෙවන සුරක්ෂා මධ්‍යස්ථානය කෑගල්ල දිස්ත්‍රික්කයේ තෝලංගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේදී ඊයේ විවෘත කෙරුණු බවද ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සෞඛ්‍ය ගැන්වීම අමාත්‍යාංශය සඳහන් කළා. මේලඟට නිවුස් පස්වරු තුනට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් net news total k අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
4: FM Anupaha, FM Anu Hatarai Dashma Atta, Net FM.
5: Kindara Handava.
6: Brought to you by
7: Sumudu Matupita Nisa Adang Innat Pahasui Leak Vennit Na
8: Fems Ayaka Oyata Oyava Magarin Na
9: Oyata Sugar Nam Sevenagala Madumeha Harni Capsule Argan 40 Vasaraka Abhimanaya Sevenagala Ayurveda 0747 31 33 540
10: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞත චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0034 226 7046.
11: FM 95 94.8

0: ZFM Kinder Händeva Vicianu.
1: සවදහවලක් දවල් දෙකයි විනාඩි පහයි. මං අලුත් සින්දු ටිකක් අහන්න දෙන ලෑස්ති කරගතවට. මේ පැය පටන් ගන්නකොටම හරිද? හරි, මේ පැය පටන් ගන්නකොට අපි මෙන්න මේ දේවල් ටිකක් මතක් කරගෙනම මේ සින්දු සෙට් එක හමුකෝ. කෝල් කරපු කටියත් මතක් කරන්න ඕනි, WhatsApp messages සෙවපු කටියත් මතක් කරන්න ඕනි. හැබැයි ඊට කලින් මෙන්න මේ ගැන කියන්න ඕනි ඔයාට. ඒ තමයි ෆෙම්ස් ඇය ගැන මුලින්ම මතක් කරලා ඉන්නම් ඔයාට. ෆෙම්ස් ඇය දන්නවනේ ෆෙම්ස් ඇය කියලා කියන්නේ. ඉතින් ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ්ස් කාලය අපහසුයි. ඒක සාමාන්‍ය දෙයක්. ඒ අපහසුතාවය ඩබල් වෙනවා ඔයා පාවිච්චි කරන පෑඩ් එකත් එක්ක. ආසාවෙන් කරපු වැඩ ඔයා හිතලම අතහැර ගන්නවා. එහෙම දවස්වලට නැද්ද? ඔයා හිතන්න පීරියඩ්ස් දවස්වලදිම ට්‍රිප් එකක් යන්න ප්ලෑන් කරගෙන හිටියොත් ඒක කල් දානවා. ඉස්කෝලේ යන්න නැතුව ඉන්න කියලා ට්‍රයි කරනවා. ඊට පස්සේ එක්සෑම් එකක් තියෙනවනම් යුනිවර්සිටි යන්න තියෙනවනම් අර යන්නම ඕන නිසා යනවා. හැබැයි හිතට පොඩි බයක් තියෙනවා. ඇඳගෙන ඉන්න අපහසු පෑඩ් එකක් ඇඳගෙන ඉන්න. ඒ විතරක් නෙමෙයි, ලීක් වෙයිද දන්නේ නැහැ. කී දෙනෙක් ඉස්සරහ අපහසුතාවයට පත් වෙන්න වෙයිද දන්නේ නැහැ. ඔන්නෝ ඒ කියන දේවල් එක්ක කොයි තරම්නම් හිතේ බයෙන්ද ඉන්නේ. දැන් එක්සෑම් එකක් එහෙම තියෙනවනම් එක්සෑම් එකේ තියෙන ස්ට්‍රෙස් එකයි මේක හින්දා තියෙන ස්ට්‍රෙස් එකයි දෙකම එකට එකතුනහම එක්සෑම් එකවත් හරියට කරගන්න බෑ. ඉතින් මේ විදිහට පීරියඩ්ස් කාලෙදී ඇයි ඔයා ඔයාව මග අරගන්නේ? එහෙම කරන්නේ නැතුව ෆෙම්ස් ඇය ඔයා පාවිච්චි කරන්නකෝ. කොහොමද කියලා ඔයාට වෙනස තේරෙයි. ඇඳගෙන ඉන්න පහසුයි, ලීක් වෙන්නේ නැහැ, ගෙවන බිලට උසස්ම තත්ත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එක තමයි ෆෙම්ස් ඇය කියලා කියන්නේ. SLS සහ ISO සහතික සහිතව සාධාරණ මිලකට දැන් ෆෙම්ස් ඇය ඔයාගේ අතටපත් වෙනවා. දිවයින පුරා තිනෝ නෑම සුපිරිවෙල් සලකින් ෆාමසි වලින් දැන් ඔයාට ෆෙම්ස් ඇය මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා ඔයත් අනිවාර්යෙන්ම අරගෙන පාවිච්චි කරන්න ෆෙම්ස් ඇය. ඒ අතරේ මං ඔයාට මෙන්න මේ ගැනත් මතක් කරන්නම්. තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න, ඉන්සිසන්ස් තාස් ලැබ්වරම් ගැන දන්නවනේ නේද? ඉතින් අද ඉන්සිසන්ස් තාස් ලැබ්වරම් අපේ කණ්ඩායම ඉන්සිසන්ස් තා කණ්ඩායමත් එක්ක කොහෙද ඉන්නේ කියලා බලන්න ඕනි. ඊට කලින් කියන්නම්කෝ, කොන්ත්‍රාත්කරුවන් සහ තාක්ෂණික විශේෂඥයන් හැමෝගෙම විශ්වාසය දිනාගත්ත පරම්පරා ගණනාවක විශ්වාසී මි සිමෙන්තිය නම් ඒ ඉන්සි සංස්ථා සිමෙන්ති. ඉතින් දැන් ඔයාටත් ඔයාගෙම කියලා නිවහනක් ගොඩනගා ගන්නව නම්, එහෙම නැත්තම් ඔයාගෙම කියලා ව්‍යාපාරික ස්ථානයක් ගොඩනැගිල්ලක් ඉදිකර ගන්න ඕන විශ්වාසයෙන් යුතුවට ඉන්සි සංස්ථා සිමෙන්ති පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයාගේ ඉදිකිරීමට ඉන්සි සංස්ථා පාවිච්චි කරනව නම් දැන් ඔයාට ඉන්සි සංස්ථා ලැබවරම් එක්කත් එකතු වෙන්න පුළුවන් අංකප තියනවා. තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න, කොට් එකකින් දෙකකින් අතර වෙන්නේ නැහැ කියන එක දන්නවනේ නේද? සිමෙන්ති කොට්ට 100ක් අද කාලේ හැටියට සිමෙන්ති කොට්ට 100ක් තරඟ කරලා දිනන්න පුළුවන් කියන්නේ කොච්චර ලොකු දෙයක්ද? සැටලිම ගහලා කෝල් එකක් දුන්න ගමන් සැප් ස්ලැබ් එක දාගන්න වට ශක්තියක් වෙන ඉන්සි සංස්ථා ස්ලැබ්වරම් දෙනවා සිමෙන්ති කොට්ට 100ක්. හරිම පුංචි දෙයයි ඔයාලට කරන්න තියෙන්නේ. ඔය මිලදී ගත්තු ඉන්සි සංස්ථා සිමෙන්ති කොට්ට 5ක බිල් පතේ ඡායාරූපය, ඔයාගේ නම, ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය 1.77967 කියන අංකයට WhatsApp කරන්න. එහෙම නැත්නම් පොඩ්ඩි මිස් කෝල් එකක් දෙන්නකෝ. ඔයාටත් මේ තරගයක් එකතු වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ලබන මාසයකින්නේ හෙටින් පටන් ගන්න ඔක්තෝබර් මාසේ 23 වෙනිදා වෙනකම් මේ දිනු මැදීම සිද්ධ වෙනවා. ඉතින් මේ ගැන කියන්න රටවටේ යන අපේ කණ්ඩායම අද දවසේ කොහෙද ඉන්නේ, හෙට කොහෙටද එන්නේ කියලා කියන්න ඕනි. අද උදේවරුවේ ගම්පල නගරේ තමයි හිටියේ. එතකොට දැන් මේ වෙනකොට අකුරණ නගරේ තමයි අපේ කණ්ඩායම ඉන්නේ ඉන්සි සංස්ථා කට්ටියත් එක්ක. ඒ වගේම හෙට උදේ එනවා මාතලේට, හෙට හවස එනවා නාවුලට. දැන් අකුරණ සහ එයාවට ඉන්න හැමෝටම අවස්ථාව තියෙනවා ඉන්සි සංස්ථා ස්ලැබ්වරම් අපේ කණ්ඩායම ඉන්න තැන්ට යන්න. එතනට ගිහිලා සතුට විනෝදේ තෑගි බෝක එක්ක ඉන්සි සංස්ථා ස්ලැබ්වරම් එක එකතු වෙන්න. ඒ වගේම හෙට මාතලේ ඉන්න කට්ටියට පුළුවන් උදේවරුවේදී, ඒ වගේම හවස්වරුවෙන් නාවුල සහ යවට ඉන්න හැමෝටම ඒ චාන්ස් එක තියෙනවනේ. ඒ ගැනත් ඔයාලට මතක් කරලා තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ්වරම්. කල් කරපු මෙන්න මේ කටිය මතක් කරනනම් බලංගොඩ හෙළපන්දෙනිය අපේ ජයපාල අත්තනායක අයියා ඔයාව එකතු කරගන්නම් අවහගෙන ඉන්නවා. Thank you family කේ හැමෝම. ඊට පස්සේ මගර මෛත්‍රීපාල අයියා, මංගලිකා, මදුකා, මදුරංග, මදුසංක, කිතුල්කඩේ ප්‍රේමසිරා ඉන්නවා, හම ගුණවතී, විනුෂා, ගණේෂා, ශම්මිලානි, බීම්සර කිරණිදු අසංක සෙට් එකම එකතු කරගන්නම් අපේ ගුණවති අම්මට. ඊට පස්සේ අපේ සූර්ය වැවලගේ ප්‍රේම කුරුල්ලා අම්මෝ ඉනාව ලියනාරචයා ගඩම ගඩා කාදරෙන් එකතු කරගන්නම් මේ හැන සිදු සෙට් එක අහන්න. ඔයාමයි ෆැමිලි එකේ හැමෝම අපේ කමා බිම කාන්ති අම්මවයි. ඊචි අනුරායියා කුසලා බීඑෆ් ජනපදෙම සේෂ් කියලා තිනෝ මෙහෙන සිඳුවර එකතු කරගන්න. ගින්දර ජානු සුබ වේවා ජය වේවා. ඔයාටත් සුබම වේවා ජය ජයම වේවා. මහරගම දුලානි අක්කා. ඊට පස්සේ මහරගම පෙචාන්දිනි අක්කා තින්නවා. ආවයි ෆැමිලි එකේ හැමෝම එකතු කරගන්න මෙහෙන සිඳුවට. ප්‍රසන්න මල්ලික බර්ත්ඩේක එයාට විෂ් කරන්න හැපි බර්ත්ඩේ කියලා අපි හුන්නස්ගිරිය ස්මාර්ට් ඇපරල් එකේ සෙට් එක

Happy birthday, Prasanna Malli. නැතිම කමෙන්ුවෙන් ගොඩම ගොඩක් ආදරෙන් මම ඔයාලට විශ් කරනවා හැපි බර්ත්ඩේ කියලා. මට ඉතින් ඔයාලට දෙන්න තියෙන එකම දේ ඊළඟ අවුරුද්ද බර්ත්ඩේ එක වෙනකන් ඕක පරිස්සම් කරලා අරන් තියාගන්න ඕන. හරිද? ආයි දෙන්නේ නැහැ ඔච්චරයි. ජය වේවා. ගිනි මද්දහනේ අහම ලස්සන සින්දු ටිකක්. ජානු ෆ්‍රොන්ට ලංකා එකේ මනෝජ් අනුර. ජය වේවා. මේ හැර සින්දුවට එකතු කරගන්නම්. සුබ දහවලාක මං රත්නපුර ගිලි මලෙන් ධනුෂ්ක මවද ලස්සන සින්දුවකට එකතු කරගන්න. ක්වෙටර වැඩ කරන මගේ සුදුමණික කාවින්දයත් ඉන්නවා. විශේෂයෙන් යාවත් එකතු කරගන්න පැය 24ම net එක්ක හොඳේ කියලා තියනවා. පැය 24ම net එක්ක ඉන්න ඔයාට මං ආදරෙයි.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඉතුරු ගිණුමකට 7%ක් දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස්. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
2: දවල් දෙකයි විනාඩි 22යි.
3: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
1: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0777-6767-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
4: අලුත් තැනක් අඩුම මිලක්. කසාකල ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අද මෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ. කසාකල ග්‍රීන් සුපර්. කසාකල සමූහ ව්‍යාපාරය වෙතින් පෘථුවියෙන් ළඟහරට රේල් පාර ඔන්න ඔහොම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකෙ ලොකුවට පේනකොට අපි ඒකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩි දරුවන්ට උදව් වෙන ඇන්කපීඩියා ප්‍රෝ MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
5: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගර්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගර්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
6: ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න. ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තරගයට එක් වී ඔබත් ජයග්‍රාහකෙක් වන්න. මේ ගැන කියන්න තෑගි බෝග පිරිවරාගෙන නෙට් FM අපි ඉන්සි සංස්ථා කණ්ඩෑම සමග ඔබේ නගරයට.
4: ඔක්තෝම්බර් 1 උදේ මාතලේ හවස නාවුල
6: තෑගි දිනා ගන්න ඔබත් එන්න. ඉන්ස සංස්ථා සිමෙන්ති කොට 5ක් මිලදීගත් බිල්පතක් ඔබේ නම, ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය සමග 0777-9-67-67-67 අංකයට එවා හෝ මිස් කෝල් එකක් දී ඔබත් තරඟයට එකතු වන්න.
7: දවල් එකේ මූඩ් බූස්ට්.

Dawal dekha ini nang review sipahai. Call kerap kat tiga dah. Kena madah kerana katia madah kerana mana mereka nak kiri baru nado passe. Wah, lapan masa Oktober hati hati nawe dah ayak iya nado awas hati ready. Yana mana itu kotta beti iya nado. Active plus center 3 Shaka betul. Golangi tu ngan disang wat sere. Wenu yang Oktober hati hati nawe dah ayak. Dawas hati repura awat. Orang oya wenu yang nomile roga periksa waksa. Ha, bisesha sauke. Wade mulu wak pawatan suda nap kelat iya nado. Wagi selum rogi tatuan sambandu. Pravina bau cikit sak khandai makwising nomile periksa kerela. සුදුසුම ප්‍රතිකාර ක්‍රම සහ වටින සෞඛ්‍ය උපදෙස් ලබා දෙන්න සූදානමින් ඉනෝ ඇති. මේකනම් මිස් කරගන්න හොඳ නැතිම දවස් හතරක්. අනිවාර්යයෙන්ම යන්න ඕනි මේ දවස් හතර පුරාවට ෆිසියෝതെරපි ප්‍රතිකාර සඳහා 15ක විශේෂ වටමක්, ආයුර්වේද නිෂ්පාදන සඳහා 25ක වටමක් සහ තවත් විශේෂ ප්‍රතිලම්බ රසක් වෙනුවෙන් සූදානම් කරලා තියෙන්නේ. ඔයත් අනිවාර්යයෙන්ම යන්න. ඔක්තෝබර් 7 8 9 10 දවස් හතරේ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 3 කොට්ටාව ශාකාවට. Call karanako. And my number sold the Dinevela Winker gun. Binduati Sadravis the Kaida Hatai at a Sea Hatta. Binduati Sadravis the Kaida Hatai at a Sea Hatta. Bindu Hatta Hatai Pansikal Haitis Ramai the Hatta. Bindu Hatta Hatai Pansikal Haitis Navai the Hatta. Book Fiagiada. Ne? Yamu. Hatra in the Venakang or the Vastiana. He the Yanamoni. BMI CH Parishri Pavatana Kalava Jati Andhraput Pradashani Ata Udena Vidal Rana Vivanakam Uyata Put Pradashani Una Tanaka Vidala Wada Una Kana Putti Karagana Puluanka Patino Hima Vidagana Yana Kota Nila Radio Vidhira Api Damain and FM Api Sangvidhania Sri Lanka Put Prakashuki Inge Sangamaya ඉතින් උදේ 9 ඉඳලා රැ 9 වෙනකම් පැවැත්වෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනීය විදගෙන යනකොට එන්න ඔයා සිරිමාවෝ ශාලාවේ වම්මත පැත්ත බලන්න. එතන නතර වෙන්න. ඇල්ෆා ස්ටුඩියෝ සජීවි මැදිරිය ඔන්න එතන තියනවා. එතෙන්ට එන ඔයාට කසුනි ලෙහන්ස ගිහන්ස වගේම අපේ ඇල්ෆා ස්ටුඩියෝ කණ්ඩායමේ කටි මුණ ගැහෙන්න පුළුවන්කම තියෙනවා. සජීවි වගේ දක්ෂතා ඉදිරිපත් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඉස්සරහ දවස්වලදී ඇල්ෆා ස්ටුඩියෝකට සම්බන්ධ වෙන්න දිනයක් වෙන් කරගන්නත් ඔයාට එහෙම ඇවිල්ලා පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි A-levels කරලා ඉන්න කෙනෙක් නම් ඔයාට හොඳ chance එකක් තියෙනවා. ඔයාට නිවේදනය කරන්න හැකියාව තියෙනවා නම් අපේ ඇල්ෆා ස්ටුඩියෝ කණ්ඩායමට සම්බන්ධ වෙන්න, එහෙම නැත්නම් අපේ අනිත් වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න, news team එකට සම්බන්ධ වෙන්න, මේ හැම දෙයකටම ඔයාට හොඳ chance එකක් තියෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යෙන්ම ඔයා අමතක නොකරම එන්න බුක් ෆෙයර් එකට ආවට පස්සේ අපේ කොහෙටද අපේ ආල්ෆා ස්ටුඩියෝ එක පැත්තට එන්න සජීවි මැදිරියට ඇවිල්ලා ඔයාටත් ඒ අත්දැකීම විඳගන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි එතෙන්ට එන ඔයාට තෑගි දිනා ගන්නත් අවස්ථාව තියෙනවා. ඉතින් ඒකනත් කියන්න ඕනි ඔයා එතන ඉඳලා සෙල්ෆි එකක් අරගෙන අපිව ටැග් කරලා අප්ලෝඩ් කරන්න ඔයාට රුපියල් 5000ක් දිනා ගැනීමේ හැකියාව තියෙනවා. ඔයා අපේ net fm facebook fan page එකට යන්නකෝ. ඔයාට අපි පෝස්ට් එකක් දාලා තිනවා ඔයා මොකද්ද කරන්න ඕනි කියලා බලන්න පුළුවන් ඔයාට එතනින්. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම ඒ වැඩෙත් කරන්න අමතක කරන්න බා. තාමත් ඔයා මේ බුක් ෆෙයා එක පැත්තට ගියේ නැත්නම් අනිවාර්යයෙන්ම බුක් ෆෙයා පැත්තට යන්න. ගිහිල්ලා ඉවර වෙලා ඔයා සිරිමාවෝ ශාලාවට ඇතුළු වෙනකොටම වම්මද පැත්තේ තියෙන අපේ net fm alpha studio සජීවි මැදිරියට ගොඩ වෙන්න නම් අමතක කරන්න එපා. අපේ කට්ටිය ඉන්නවා. අර මට හැම වෙලෙම එක එක එව්වා කියන්නේ අන්න එයා. දැන් අදත් ගිහිල්ලා ඉන්නවා. ගිහිල්ලා බලන්න. මට කියන දේවල් එයාට තමයි නේද අදාළ වෙන්නේ කියලා එයාව දැක්කහම ඔයාලට තේරෙයි. ඉතින් ඒ නිසා එන්න ඇවිල්ලා ඔය වැඩ ටික කරන අතරේ කතා බහ කරන්නත් ඔයාට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි මේ අවුරුද්දේත් අපේ පොත් කැටය තියෙනවා. ඉතින් ඔයාට අපේම ආදරණීය සහෝදර සහෝදරියන් දුෂ්කර පළාත්වල ඉන්න අපේම ආදරණීය සහෝදර සහෝදරියන්ට පොතක් පරිත්‍යාග කරන්න net fm පොත් කැටයට පොතක් ගෙනල්ලා බාර දෙන්නත් අමතක කරන්න එපා කියන එක ඔයාට මතක් කරන්න ඕනි. ඒගෙන මතක් කරාට පස්සේ ඊළඟට මම ඔයාලට කියන්න හදන්නේ මේ සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගම ගැන. සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගම කියලා කියන්නේ දැන් ඉතින් ඔයාට හදවතේ ලියවිච්ච ආයතනයක් බවට මේක පත් වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි 100%ක් හරිප ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙලා තියෙන එක. ඉතින් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගමට සමාගමේ ඖෂධ මිලදී ගන්න ඔයාට 100%ක් හරිම ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් දියවැඩියා
දියවැඩියාව වගේ රෝගයක් තියෙන කෙනෙක් නම් කාලයක් තිස්සේ දියවැඩියාවට ප්‍රතිකාර ගන්නවා. හැබැයි තාමත් නිසි විසඳුමක් හම්බෙලා නැති කෙනෙක් නම් මම ඔයාට කියනවා බය නැතුව ඔයා සෙවණ කළ ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගමේ කමල්බන්දුල වීරපෙරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ නිෂ්පාදනය වන සෙවණගල මధుමේහරණි කැප්සියුල් එක අරගෙන පාවිච්චි කරන්න. ඒ විතරක් නෙමෙයි ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනාව මේ දවස්වල මේ පේනවනේ. මේ දේවල් ඉක්මනටම අඩු කරගත්තේ සෙවණගල මధుකා කැස්සට පැනිය නිසා. ඉතින් ඒ නිසා ඔයත් අනිවාර්යෙන් ගෙදර ගෙනihin තියාගන්න සෙවණගල මధుකා කැස්සට පැනිය බෝතලයක්. මේක ගෙදරක තියෙන්න ඕනි දෙයක්. ඒ වගේම තමයි පැටි ලිවර් වලට තමයි දැන් සෙවණගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන අතරේ සෙවණගල ලිවර් බූස්ටින් කැප්සියුල් එක නිෂ්පාදනය වෙන්නේ. ඉතින් ඔයාට ඒක මිලදී ගන්නත් පුළුවන්කම තියෙනවා. ඔය අතරේ ගෙදරක අසමෝදකම් බෝතලයක් කියන එක තියෙන්න ඕන දෙයක්නේ. එහෙම තියෙන්න ඕනි අසමෝදකම් බෝතලේ තමයි සෙවණගල අසමෝදකම් කියලා කියන්නේ. ඉතින් මේ විදිහට එකීම එකී නොකී නිෂ්පාදක ගණනාවක් සෙවණගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගමේ කමල්බන්දුල වීරපෙරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ නිෂ්පාදනය වෙනවා. ඉතින් අපේ වෙදකම අපේ උරුමය 40 වසර කා බිමාණය සෙවණගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගම කතා කරන්න 047 30 33 540 රාජිත සද්දට මගින්දර හැඳෑ වහගෙන ඉන්නවා කියන රාජිත කොල්ලෝ නියමයි හරිද? හැමදාම ඔය විදිහට net අහන්න ඕනි, ගින්දර හැඳෑව අහන්නම ඕනි හරිද? ජය වේවා දත් අහගෙන ඉන්න සර චන්දසේ ගලේ කඩේ රයිගමින් මෙහෙන සින්දුවට එකතු කර ගන්නම්. හයි සුදුනංගි, ඔය ලස්සන ප්‍රෝග්‍රෑම් එක කරනවා බිබ්ලිය අපේ ධම්මිකා අක්කා හැමදාම වගේ ආදරේ මං වාට හරිද? පුතණිදෝ වාශිපුදා තත දිසා ඇතුළු ෆැමිලිකේ හැමෝම ආතවවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු. අහමු අක්කේ. සින්දු එකක් නෙමෙයි සින්දු ගොඩක්. Good afternoon සුදු බොණිකි. කොහමද ඔයාට තංගල අප්සරා? මත් මේ වෙලාවේ වහගෙන ඉනවා මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. ඔයාවයි නේ ටීම් එකේ හැමෝමයි ගොඩම ගොඩක් ආදරෙන් එකතු කරගන්න ආදරේ මණිකේ. ආදරේ ආදරේ ගොඩම ගොඩාරියක්. ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න. Miami fashion moran tota kagalla setakam ekathu karagannan jay wewa wada kada ranjit disana kaya message kala thiyena sinduwa kahana ekathu karaganna kiyala me hana sinduwa ekathu karagannan call karapu kattiya wal pitumala pupaliya katha kala wife damiyakka tushan mihiranga putala denna ඊට පස්සේ මගේ චතු girl katha kara heli the fashion eke සමන්ති මානෙල් කුමාරි ප්‍රියෂා ජයශානි ප්‍රදර්ශනී රූපා දේව මිසු නේත්‍ර දේවින්දි අපේ කට්ටිය ඔක්කොම එකතු කර ගන්නවා ආදරෙන්. ගඩම ගඩාරියක් මං ආදරෙයි. එතකොට ඊයේ මේ ස්විච් උම්මකයි අද උම්මකයි උම්ම දෙකයි. තියා ගන්න පරිස්සම් කරලා වට ගන්න එපා. රිකිල ගස්කඩ අරුණ අයියා ආවත් එකතු කරගන්න. යකල මුලි දිලිනි කතා කළා. මෙච්චර දවසක් මැසේජ් කරාට කතා කරේ ආදරේ මෙයා. හස්බන් දනුෂ්ක ලොකු දුව දම්සදී පොඩි දුව හැමදාම වරද්දන්නම බිශ්ශේලි. මගේ කාන්ති අම්මා මා බිමින් කතා කළා. යෙනක පැට්ටා සංගීත් පුතා ප්‍රේම කුරුල්ලා ලියනාරච්චි අයියාගේ ෆැමිලි එකේ හැමෝමයි එකතු කරගන්න කියලා කිව්වා. ඉතින් යෙනුක අහන්නක කතාව. යෙනුක ජානු නැන්දේ ආගේ හෙම්බඩුවෙන් මං වාට උම්ම එකක් දෙනවා කියලා මට උම්ම එකක් දෙන්නා. ආදරේ හරිද?

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ක්‍රියාකිරි මාර්බා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උළුකු වීම වලටද සහනය දෙනවා. අයඩෙක්ස්.
2: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
3: ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න. ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තරගයට එක් වී ඔබත් ජයග්‍රාහකෙක් වන්න. මේ ගැන කියන්න තෑගි බෝග පිරිවරාගෙන නෙත් FM අපි ඉන්සි සංස්ථා කණ්ඩෑම සමග ඔබේ නගරයට.
2: ඔක්තෝම්බර් 1 උදේ මාතලේ හවස නාවුල
3: තෑගි දිනා ගන්න ඔබත් එන්න. ඉන්සි සංස්ථා සිමෙන්ති කොට 5ක් මිලදීගත් බිල්පතක් ඔබේ නම, ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය සමග 077967767 අංකයට එවා හෝ මිස් කෝල් එකක් දී ඔබත් තරඟයට එකතු වන්න.
4: එන්න එන්න.
5: ෂා,
4: පාරටම එනවා කෑමවල සුවඳ.
5: රසත් එහෙම තමයි.
4: ඔව් ඉතින්, ඔයාගේ කෑම හැමදාම රසයිනේ. මොකක්දනේ ඔයාගේ රහස?
5: මම හැමදාම ගන්නේ ෆෝර්චුන් ඔයිල්නේ.
4: ඉතින් මොකද්ද වෙනස?
5: ක්වොලිටි එකම තමයි.
4: අවුරුදු ගාණක් තිස්සේම අංක එකේ ඉන්නේත් ෆෝර්චුන් ඔයිල්නේ.
5: ඇත්තම තමයි.
6: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
7: අම්මා, ඒ ආන්ටි ඔයාගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්ද?
8: නෑ.
7: එහෙනම් ඔයා එයා එක්ක හිනා වුනේ?
8: තව කෙනෙක් එක්ක හිනා වෙන්න ඒ කෙනා අපේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්න ඕනම නෑ. පුංචි හිනාවකට පුළුවන් අපේ තනිත්තාගේ දවසම ෆ්‍රෙෂ් කරන්න.
9: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කෑමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදිහට හිතන්න. කීල්ස්, ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
10: මේ පාර කොළඹ ජාත්‍යන්තර පුත් ප්‍රදර්ශනයට ඇල්ෆා ස්ටුඩියෝ.
11: ඇල්ෆා ස්ටුඩියෝ
10: ඉස්කෝල නිලැඳුමත් එක්කම මිලියන ගානකට කතා කරන එක මට නම් හරිම ආඩම්බරයක්. ඉතින් කසුනි අක්කයි මායි එක්ක රටටම ඇහෙන්න පේන්න කතා කරන නිවේදකයන් නිවේදිකාව වෙන්නේ ඔයාම තමයි. ඒ අතරේ හරි ලස්සන වැඩ කොටක් උසස් පෙළ කරපු අයලක් කළා. අපේ ප්‍රවෘත්ති කණ්ඩායමේ කෙනෙක් වෙන්නේ ඔයාම තමයි. ජීවිතයේ ලස්සනම වටිනම අත්දැකීම මේ පාර කොළඹ ජාත්‍යන්තර පුත් ප්‍රදර්ශනයේදී ඇල්ෆා ස්ටුඩියෝ එකේ. ඇල්ෆා ස්ටුඩියෝ එකේ
12: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ විත් කසුනි ඇන් ලෙහන්සා.
13: Brought to you by
14: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කෙහා සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
15: දවල් දෙකයි විනාඩි 47යි.
16: Hello.
17: ඔයාගේ කෝල් එකට, ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන. කින්දර හැන්දෑව විජ්ජ

දවල් දෙකයි විනාඩි 47ක් වෙනකොට අහන්න දෙන්න හින්දි සොන් එකක් ලෑස්ති කරගත්තා. මොකද ගොඩ වෙලාවකින් හින්දි සින්දුවක් ඇහුවේ නැහනේ. අන්න ඒකට මෙන්න මේ කටිය ටග්ගාල එකතු කරගෙන යන්න හදන්නේ. අර වෙනදා කියනවා වගේම තාම එකේ පැයේ මැසේජස් වල ඉන්නේ. හුන්නස්ගිරියට යමු. අනේ අපිටත් ලස්සන සින්දුවක් ඕනි ජානු අක්කා. හුන්නස්ගිරිය කවුද මේ? WhatsApp එකේ ලලිත් කියලා තමයි මට නම පෙන්නන්නේ. SMT apparel එකේ කොල්ලෙක් නේද මේ? ගාලේ සංජීව සදිරම නැත්තහගෙන ඉන්නේ. අම්බර දයාපුර සෙට් එක එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න. සඳිමා ප්‍රියදර්ශිනී, නයන, තරංග, ඊට පස්සේ ඉන්ද්‍රා, ලක්මාල් සෙට් එකම එකතු කරගන්න මෙහෙන සින්දුවට. අම්බර පරගම ඡන්දිය හෙල්මට් ජැකට් කරේ අපි අයේ. අතුකෝරලා අයියා. කොහොමද අතුකෝරලා අයියේ? හොඳින් ඉන්නව නේද? ජනුමණික, අනදන් සනීපද? ඊ කොල්ලෙක් බලන්න ගියාද? ලස්සනයිද? මේ ඔය අපේ ජනි ඉන්නව නේද? ජනි කියන්නේ අමූලික බොරු. මං ගැන මොනව හරි කියනවා නම් ඒ කියන්නේ අමූලික බොරුවක්. හොඳ දෙයක් කිව්වත් ඇත්ත. එයා තමයි වෙඩින් එක හැම දැන් ප්ලෑන් කරගෙන ඉනා. මං කියනවට හෙට යාපුහම අහලා බලන්න. පහුගිය දවස් ටික එහෙම නිවාඩු ගත. උඹ බලන්නකෝ දැන් හිටි හැටි. ඉස්සරහටත් නිවාඩුවක් ගනි. ඒ වෙඩින් එකට ෆිටෝන් වලට යන්න ඕනි කියලා කිව්වා. ඇඳුම් ටික බලන්න. හොටෙල් සේම බලලා ඉවරయ్యා. ඉතින් ඒ හින්දා එයා තමයි යෙව්ව කරන්නේ. අපිට නෑනේ ඔය සුදු මහතුරුන්ගේ ප්‍රශ්න. BIMAK ෆැෂන් එකේ දිස්නා. අද අපේ ඖෂධ මල්ලිකේ උපන්දිනය. එයාට විෂ් කරන්න හොඳේ. ලස්සන සින්දුවකුත් දෙන්න කියලා දිනවා. Happy birthday to you. Happy birthday to you. Happy birthday. Happy birthday. Happy birthday to you. ඔෂාන් මල්ලි. Happy birthday. ගොඩම ගොඩක් ආදරේ මං ඔයාලට Happy birthday කියලා විෂ් කරනවා. යාළුවෝ ටිකවට විෂ් කරනවා වගේම. එකතු කරගන්න කියලා දෙන රෝහිණී ආන්ටී, නිරෝෂි. උම්මයිකකු තෝනිලු බර්ත්ඩේ බොයිට තමයි ඉස්සලාම උම්මක දෙන්නේ. බර්ත්ඩේ බොයි කැමති නම් අපේ අනිත් සෙට් එක දෙකෙන් චොටි චොටි දෙන්න පුළුවන්. මං ඉතින් මේ වගේ සුදු මහත් එක්ට උම්මකක් දුන්නොත් තමයි. ඔය ජනිත් කියනේ වඩා හුවෙන්න එපානේ. බුක් ෆෙයර් එකට ගිහිලත් ගෑනු ළමයි දිහා බලන් ඉන්නේ.

0: වයිබ් එක හිතට දැනෙන මෙලඩි එක අහන්න net fm ගින්දර හැන්දෑවා ගින්දර හැන්දෑවා
1: මුහුතෙන්වත් කුමනින්වත් කුඩු කේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්වුන සැමට දැනුම් දීමයි ඉවත් වෙන්න
2: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි.
3: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
4: එහෙයි
3: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
4: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
3: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටටපත් වෙන්නේ. සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා
5: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ
6: ඉන්සිසන්ස්ටා ස්ලැබ් වරම් තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සිසන්ස්ටා ස්ලැබ් වරම් තරගයට එක් වී ඔබත් ජයග්‍රාහකෙක් වන්න මේ ගැන කියන්න තෑගි බෝග පිරිවරාගෙන net fm අපි ඉන්සිසන්ස්ටා කණ්ඩායම සමග ඔබේ නගරයට
7: ඔක්තෝබර් 1 උදේ මාතලේ හවස නාඋල
6: තෑගි දිනා ගන්න ඔබත් එන්න ඉන්සිසන්ස්ටා සිමෙන්ති කොට පහක් මිලදීගත් බිල්පතක් ඔබේ නම ලිපිනය ජාතික හැඳුනුම්පත් අංකය සමග 077967767 අංකයට එවා හෝ මිස් කෝල් එකක් දී ඔබ තරඟයට එකතු වන්න
8: අංක දෙකට 25000ක් දෙන එකම ලොතරැය්‍ය DLB වාසි ටිකට් පතින් දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුණොත් 50000යි අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි ලක්ෂ 5ක් හෝ e-bike එකක් අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග ලක්ෂ 10යි අංක දෙකේ වාසි මන්තරේ DLB වාසි
3: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවන කළ මතුමේහ හරිනේ කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 047 31 33 540
0: ගින්දර හැන්දෑවා
9: brought to you by
3: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැ
5: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ
2: ඔයාට ෂුගර් නම් සෙවන කළ මධුමේහ හරිනී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 047 31 33 540 පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු

0: විශ්වාසනීය තැන. ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0034 226 7046.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: අතම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ?
3: විශ්වාසේ වංග කීවයි එක සිංගල් සිම්පල් පේ.
2: ටිකට නොදා ටික ටික ගෙවන්න අතම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
4: සුබ සැන්දෑවක් හවස 3යි.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසවා ඇත්නිය.
2: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම කේසර. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන්නේකනා කියන මහත්වරුන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර ඇති නඩුකරය නීතිපති උපදෙස් ලබා ගැනීම සඳහා නොවැම්බර් මස 11 වනදා කැඳවන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකාර රනිල් වික්‍රමසිංහ සහ සමන්නේකනා කියන මහත්වරුන් අධිකරණයේ හමුවේ පෙනී සිටියා. එයාබ සිද්ධියේ මුදල් විශුද්ධීකරණයේ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අපමත උදාහරණ ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියම කළා. ඒ අනුව සැකකාර නාමල් රාජපක්ෂ මහතා රුපියල් ලක්ෂ 5ක මුදල් ලැප සහ රුපියල් මිලියන 30 බැගින් වූ ශරීර ලැප දෙකක් මත උදාහරණ ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පස නමරසේන මහතා නියෝග කළා. සැකකරුගේ විදේශ ගමන් තහනම් කරනු ලැබූ අතර ඒ පිළිබඳව ආගමන හා විගමන පාලකවරයා වෙත දැනුම් දෙන ලෙසත් නියෝග කෙරුණා. ඊට අමතරව සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් සැකකරු වෙත මහේස්ත්‍රාත්වරයා විසින් තවත් අපකොන්දේසියක් පණවනු ලැබුවා. මීළඟ net news 5:04ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95 FM 94.8 Net FM
4: Kinder Handava
5: brought to you by
6: Sumudu Matupita nisa endan innat pahasui leak wennet na
7: Fems ayeka oyata oyawa mage arinne na
8: oyata sugar nam sevanagala madumeha harini capsule arganna 40 wasaraka abimanaya sevanagala ayurveda 0747 31 3540
9: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0734 226 7046.
10: FM 95 94.8

0: ZFM Kinder Händeva Vigiano.
1: සුබ සැන්දෑමක්. හවස තුනයි විනාඩි පහයි. ඔන්න ඉතින් අපි දෙන්නගේ අන්තිම පැයට ඇවිල්ලා තියෙන මේ පැයදිත් කෝල් කරන්න, මැසේජ් කරන්න, සින්දුවක් ඉල්ලගන්න මේ පැත්තට එන්න ඔයාට පුළුවන්කම තියෙනවා. මේ පැයදී මට මතක් කරන්න තියෙන මෙන්න මේ දේවල් ටිකක් මතක් කරගෙනම අපි මේ පැයමේ විදියට පටන් ගමු. මුලින්ම ඔයාට මම මතක් කරන්නම් ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 3 කොට්ටාව ශාඛාවේ තියෙන ඊළඟ රෝග පරීක්ෂාව සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුව ගැන. මේක නොමිලේ තමයි සිද්ධ වෙන්නේ. ඔක්තෝබර් මාසේ 7, 8, 9, 10 කියන දවස් හතර පුරාවට කොට්ටාවේ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 3 ශාඛාවේදී තමයි මේ සෞඛ්‍ය වැඩමුළුව පැවැත්වෙන්නේ. ඉතින් ඔයාගේ සියලුම රෝගී තත්ත්වයන් සම්බන්ධව බෞද්ධ චිකිත්සක කණ්ඩායමක් විසින් නොමිලේ පරීක්ෂා කරනවට සුදුසු ප්‍රතිකාර ක්‍රම සහ වටින සෞඛ්‍ය උපදෙස් ලබා දෙනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි, මේ දවස් හතර පුරාවට ඔයාට අනේක කිසිම පාඩුවක් නැහැ. ඔයාගේ හැම දෙම පරීක්ෂා කළා. ඒ කියන්නේ ඔයාගේ සියලුම රෝගී තත්ත්වයන් පරීක්ෂා කරලා මේ බෞද්ධ චිකිත්සක කණ්ඩායම ඔයාට නොමිලේම ඒ හැම දෙම කරලා දෙනවා. වගේම ඔයාට ෆිසියෝതെරපි ප්‍රතිකාර ලබා ගන්න අවශ්‍ය නම් ඒ වෙනුවෙන් 15% විශේෂ වට්ටමක් හම්බෙනවා. වගේම ආයුර්වේද නිෂ්පාදන සඳහා 25% වට්ටමක් හම්බෙනවා. ඒ වගේම තමයි තවත් විශේෂ ප්‍රතිලාභ රැසක් ඔයාට අත්විඳින්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාත් ඔක්තෝබර් මාසේ, කියන්නේ හෙටින් පටන් ගන්න අලුත් මාසේ 7, 8, 9, 10 කියන දවස් හතර වෙන් කරලා තියාගන්න වගේ සියලුම රෝගී තත්ත්වයන් සම්බන්ධව නොමිලේ පරීක්ෂා කළ අවශ්‍ය කරන සියලුම සෞඛ්‍ය උපදෙස් ටික ගොලන් ලබා දෙන්න සූදානමින් ඉන්නවා. යන්න කලින් දුරකථන ඇමතුමක් දීලා වෙලාව දිනය වෙන් කරගන්න මෙන්න මේ නම්බර්ස් වලට කතා කරන්න. නම්බර් එක ලියා ගන්නකො 0134 22 17 870, 0134 22 17 870. එහෙම නැත්නම් 0775111318, 0775111318 කියන නම්බර් එකට කෝල් කරන්න. ඔයාලට දිනය වෙලාව වෙන් කරගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ මතක් කරනවා ගෑනු ළමයින්ට ෆෙම්ස් අය ගැන. මේවා ගෑනු ළමයි දැනගන්න ඕනි වගේම තමයි ගෑනු ළමයින්ට වැදගත් වෙනවා වගේම තමයි පිරිමි ළමයි මෙව දැනගෙන ඉන්න ඕනි. හේතුව තමයි පිරිමි ළමයෙක් වුණාම එයාගේ ගෑනු ළමයට හදිස්සියවත් ඕනි වුණොත් පැඩ් පැකට් එකක් ගෙන්න ගන්න. ඔයා ඉන්නව කඩේට යන්න. කඩේට ගිහිල්ලා හරිම දේ අරගෙන එන්න ඔයා ඉන්නවා. එතකොට ඔයා හරි දේ දැනගෙන ඉන්න ඕනි. ඉතින් ඒ හින්දා ඔයාත් මෙව අහගන්න හරියට. හරිද? ඇඳගෙන ඉන්න පහසු වෙන්න ඕනි ගන්න පැඩ් එක. ලීක් වෙන්නේ නැති වෙන්න ඕනි. ගෙවන මිලට උසස්සත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත පැඩ් එකක් වෙන්න ඕනි. ඉතින් එහෙම ගන්නවනම් AFMs අය විතරමයි SLS සහ ESO සහතික සහිතව සාධාරණ මිලකට ඔයාගේ අතරපත් වෙන AFMs අය දිවයින පුරා තියෙන ඕනෑම සුපිරිවෙල් සලකින් ෆාමසි වලින් මේක මිලදී ගන්න පුළුවන්. පීරියඩ්ස් කාලය අපහසු කාලයක්. ඒක ඩබල් වෙනවා ඔයා වැරදි හරියට නොගැලපෙන පෑඩ් එක පාවිච්චි කරොත්. ඉතින් ඒ නිසා ඇඳගෙන ඉන්න පහසු, ලීක් වෙන්නේ නැති, ගවන මිලට උසස්ම තත්ත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එක අරගෙන පාවිච්චි කරන්න. එහෙනම් ඉතින් දිවයින පුරා තියෙන ඕනෑම සුපිරිවෙල් සලකින් ෆාමසි වලින් ඔයාට දැන් ගන්න පුළුවන් AFMs අය. එතනින් පස්සේ මතක් කරන්න ඕනි ඉන්සිසන්ස්තාස් ලැබ් වරම් තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න. ඉන්සිසන්ස්තාස් ලැබ් වරම් වාට එක කොට්ටයක් දෙකක් නෙමෙයි, සිමෙන්ති කොට්ට 100ක් දිනන්න පුළුවන්කම තියෙනවා. ලේසිම ලේසි දෙයයි ඔයාට කරන්න තියෙන ඉන්සිසන්ස්තාස් ලැබ් වරම් එක්ක එකතු වෙලා ජයග්‍රාහකෙක් වෙන්න. කරන්න තියෙනවා මිලදීගත් ඉන්සිසන්ස්තා සිමෙන්ති කොට්ට 5ක බිල්පත ඡායාරූපයක් අරගෙන ඔයාගේ නම ලිපිනේ ජාතික හැඳුනුම්පත් අංක 1779යි 67677 කියන අංකයට WhatsApp කරන්න. එහෙම නැත්නම් පොඩි මිස් කෝල් එකක් දෙන්නකෝ. ඔයාට තරගයත් එක්ක එකතු වෙන්න පුළුවන්කම තියෙනවා. සිමෙන්ති කොට 100ක් ඉන්සිසන්ස්දා සිමෙන්ති කොට 100ක් ජයග්‍රහණය කරන්න. ඔක්තෝබර් 23 වෙනිදා වෙනකන් තරගය ක්‍රියාත්මක වෙනව. අවසාන දින මැදින්ම තියන්නේ ඔක්තෝබර් 23 වෙනිදා. ඉතින් හරිම ලේසි දෙයයි මතකයිනි කරන්න තියන්නේ. ඔයා මිලදීගත්තු ඉන්සිසන්ස්දා සිමෙන්ති කොට 5ක බිල්පත ඡායරූපයක් අරගෙන නම ලිපිනේ ජාතික හැඳුනුම්පත් අංක 1779 67 67 67 අංකයට WhatsApp කරන්න තියෙන. එහෙම නැත්නම් මිස් කෝල් එකක් දෙන්න. දැන් ඉතින් මේ ගැන කියන්න තෑගි භෝග පිරිවරාගෙන NetFM අපි ඉන්සි සංස්ථා කණ්ඩායමත් එක්ක ඔයාගේ නගරයට එනවා. ඉතින් අද දවසේ මේ වෙනකොට මේ කට්ටිය ඉන්නේ කොහෙද කියලා බලාගෙන යනකොට මේ වෙලාවේ ඉන්නවා අකුරණ නගරේ. ඉතින් අකුරණ ඉන්න ඔයාට මේ අත්දැකීම විඳගන්න යන්න පුළුවන්කම තියෙනවා එතෙන්ට. ඒ වගේම තමයි හෙට පළවෙනිදා හෙට ඉන්නවා උදේවරුවේ මාතලේ නගරේ. ඒ වගේම හෙට හවස ඉන්නවා නාවුල නගරේ. ඉතින් මාතලේ සහ නාවුල ඉන්න ඔයාටත් අද දවසේ අකුරණ ඉන්න ඔයාටත් මේ අත්දැකීම විඳගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඉන්සි සංස්ථාස් ලැබරම් එක එකතු වෙන්න ඔයත් අනිවාර්යෙන්ම මෙතෙන්ට යන්න. තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න. එහෙනම් ඉතින් ඒ ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. කවුද ඉන්න බලමු ටක්ගාලා. මම අද මම ඉස්කෝලේ ගිය නිසා අක්කේ අදත් 2:30ට සින්දුවක් අහමු. මට පැහැදිලි නෑ කියලා තියෙන්නේ මොකද්ද කියන එක නම්. හරි කමක් නෑ, කොහොම වුණත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. මගේ දුව ඔයාට කියන්න කිව්වා 2:30ට සින්දුවක් අහමු කියලා කියන්න කියලා. දුව තමයි කියලා තියෙන්නේ මනෝජ නිල් මිනී. මැසේජ් එක වෙලා තියෙන්නේ මනෝජි අක්කා, හස්බන්ඩ් කුමාර් හේරා, චූටි දුව මිනාරා, සෙහන්සා පුතා බිලේෂ. ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. අනිවාර්යෙන් එකතු කරගන්න. බුක් ෆෙයා එකටත් ගියා කියලා තියෙනවා, නෙත් කොටියටත් ගියා කියලා දිනවා, පොත් කැටයට පොතකුත් දැම්මා කියලා තිනවා. නියමයි යන්නේ, යන්නේ එහෙම තමයි ඉන්න ඕන. හරිද, එකතු කරගන්නම්. ඊළඟට අහන්න දෙන්න රෙඩි කරගත්ත සින්දුවට එතනින් පස්සේ මට කාල් කරපු මෙන්න මේ කටියත් එකතු කරගන්න ඕනි. අපි රඹුක්කන කාන්ති අම්ම කතා කළා අමාර පැටියයි, ඊට පස්සේ ෆැමිලි එකේ හැමෝමයි. අපේ මේ මාකට් එක රඹුක්කන මාකට් එක කියලා කියන්නේ ආයිතින් දවස පුරාම නෙත් තමයි. ඔතන අපේ සුගත් අයියා කොහොමද? කොල්ලා හොඳින් ඉන්නා නේද? ඊට පස්සේ අපේ වසන්ත අක්කා ඉන්නවා යාවත් එකතු කරගන්නම්. එතකොට මේ උම්මක මගේ අමාර පැටියට

0: Hit FM Kinder Hände war mit Janu.
1: හවස 3 විනාඩි 18යි වෙලාව ඉක්මනට එකතු කරගන්න කට්ටියක් ඉන්නවා අනේ කට්ටිය මතක් කරලා ඉන්න ඕනි අපේ ගාලේ රංජනි අම්ම කතා කළා හස්බන් ආරියදාස දුමින්ද චන්දර නුවන් දැහැම්මි ඊට පස්සේ එවිනිනෝ දුෂානිනෝ වජ්‍රයිනෝ කට්ටියම එකතු කරගන්න මෙහෙන සින්දුවට ඊට පස්සේ අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්නකෝ කියලා මට මැසේජ් එක එවලා තියෙන්නේ කවුද මේ අම්බලන්තට බැමිණියම් විල අපේ දම්මිකක් අලස්සන සින්දුවකට එකතු කරගන්න හස්බන් වසන්ත දරුවා මිනි දුමෙත් සරම් මත අතනේ තහන හැමෝම විශේෂයෙන් ආවා එකතු කරගන්න අද කන්ද මුද්‍ර හන්දියට ආවොත් ඉදි අප කාලා යන්න පොල් සම්බල් එක්ක පරිප්පු තියෙනවා සැර පොල් සම්බල් ටිකක් එක්ක ආවොත් කාලා යන්න පුළුවන්ලෝ ඒක නම් හොඳයි අප්පා ඉතින් මොනව කරන්නද කෝ ඉතින් මට එන්න විදිහක් නැති එකනේ තියෙන ලොකුම ප්‍රශ්නේ එකතු කරගන්නම් මේ හෙන සින්දුවට ඊට පස්සේ අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා අයෝ මී මැසේජ් කරලා තියෙනවා දෙහි අත කණ්ඩියෙන් මේ හෙන සින්දුවට එකතු කරගන්නම් ඊට පස්සේ අශෝක අක්කා ඔයාවත් එකතු කරගන්නම් මම මේ හෙන

උමදේවි නයිවල එසල්ල පැහැසර මල්දි සිලක්ෂණ එකේ අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න මේ හන සින්දුවට එකතු කරගන්න යටි අන්තර් දේශාණි ස්ටුඩියෝ එකේ සද්දටම මම වහගෙන ඉන්නවා කියලා මැසේජ් කරලා තිනවා වෙන්දා වගේම සෙට් එකම එකතු කරගන්නම් මේ හන සින්දුවට එතනින් පස්සේ අපිටත් සින්දුවක් දෙන්න කොචානු නංගියෝ කියලා මට මැසේජ් එකේ වල්දිනවා හැබැයි මැසේජ් එකේ ඔයාගේ නම නම් නැහැ මේ හන සින්දුවටම එකතු කරගන්න මේ තියෙන්නේ නම පූර්ණ රබර් ඉන්ඩස්ට්‍රි ආයතනයේ බස් පූර්ණ මැඩම් මිරෝෂා ලොකුදුව නෙසඳි පුතා පෙසඳු ආයතනයේ වැඩ කරන සමන්වත් එකතු කරගෙන අපේ අජිතය තමයි මැසේජ් එකේ වල්දින මේ සින්දුවට එකතු කරගන්නා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන් වූ සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
2: හවස 3 වෙනිදා 22යි.
3: ඔබේ දරුවාගේ ඉංග්‍රීසි විෂය දැනුම ප්‍රමාණවත් මදිද? සතර ස්ටෙප් බයි ස්ටෙප් ඉංග්‍රීසි වැඩපොත් පෙළ පියවරෙන් පියවර දරුවාගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරයි. පළමු ශ්‍රේණියේ සිට අටවන ශ්‍රේණිය දක්වා සතර ස්ටෙප් බයි ස්ටෙප් ඉංග්‍රීසි වැඩපොත් දැන් වෙළඳපළේ. අරගන්න, කියවන්න, දැනගන්න, ජයගන්න සතර.

0: Lulu.
1: පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RDB බැංකුවෙන්.
2: ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තරගයට එක් වී ඔබත් ජයග්‍රාහකෙක් වන්න. මේ ගැන කියන්න තෑගි බෝග පිරිවරාගෙන නෙත්FM අපි ඉන්සි සංස්ථා කණ්ඩෑම සමග ඔබේ නගරයට.
3: ඔක්තෝම්බර් 1 උදේ මාතලේ හවස නාවුල
2: තෑගි දිනාගන්න ඔබත් එන්න. ඉන්සි සංස්ථා සිමෙන්ති කොට පහක් මිලදීගත් බිල් පතක් ඔබේ නම ලිපිනය ජාතික හැඳුනුපත් අංකය සමඟ 077-9-67-67-67 අංකයට එවා හෝ මිස් කෝල් එකක් දී ඔබත් තරඟයට එකතුවන්න.
4: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
6: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112-125-125 මතන්න. BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
7: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයමීට් කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයමීට් ඔබත් අදම රස බලන්න.
8: කොහෙද අවසර යන්නේ මේ පද්ද පද්ද?
9: කවුදානේ මේ කළුවට කළුවේ?
8: මං තමයි නංගි කළු කුමාරයා. මේ සෝන් පිට්ටනිය ගාවින් යන ගෑනු ළමයින් ඔබය කරන එක තමයි මගේ ඩියුටි එක.
9: අයියෝ අයියා, මේ කරන එකක් ඉක්මනට කරන්න. මං හතරට කලින් ගෙදර යන්න ඕනේ. ඒක නෙවෙයි අයියා, දැන් ඔය රැට නෙවෙයිද ඩියුටි?
8: දැන් අපි හවසට ඩියුටි නෑනේ. අපි දැන් හවස හතරට නෙත්FM හතර වටේ ආනෝ.
9: මොනවා? දැන් ඒ ලෝකෙත් අහන්නේ හතර වටේ දානේ? මෙහෙත් එහෙමයි.
10: ඒ ලෝකෙ මේ ලෝකෙ හැම ලෝකෙම අහන බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක
11: නෙත්FM හතර වටේ. හතර වටේ.
12: ලේකේ මූඩ් බූස්ට් එක නෙත්FM කින්දර හැන්දෑවා විචානු.

0: හවස 3යි විනාඩි 26ක් වෙනකොට ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් මේ වෙනකොට අපි කොහෙටද අද එන්න ඕනි කියලා දැනගන්න ඉෂාන් ඉන්නවා. සුබ සැන්දෑවක් ඉෂාන්.
1: සුබ සැන්දෑවක් ජානෝ. මතක් කළා වගේම ඔන්න අද දවසේ අපි මේ සවස් කාලේ ගත කරන සුන්දර අකුරණ ප්‍රදේශයේ ඉඳලා තමයි FM 95.4 දශමයට අරගෙන එන මේ සුන්දර වැඩ කටයුත්ත ඉන්සි සංස්ථා ස්ලැබ් වරම අපි අරගෙන එන්නේ. ඉතින් අද උදෑසන හිටියේ ජානෝ අපි සුන්දර ගම්පොළ පුරවරේ තමයි. ඉතින් වසර 56ක් පුරාවටම අහස සිමින සුන්දර ගොඩනැගිලිවලට තවි ශක්තිය එකතු කරන ආදරණීය සන්නාමේ තමයි ඉන්සි සංස්ථා කියලා කියන්නේ. ඉතින් කොන්ත්‍රාත් කරුවන් විතරක් නෙවෙයි විශේෂඥයින්ගේ පවා පාරිභෝගික අපූර්ව විශ්වාසයක් හිමි කරගත්තු සන්නාමේ තමයි ඉන්සි සංස්ථා කියලා කියන්නේ. ඒ විතර නෙවෙයි පූර්ණ ඒකාබද්ධ කර්මාන්ත ශාලාවකින් යුක්ත එකම දේශීය සන්නාමේ තමයි ඉන්සි සංස්ථා කියලා කියන්නේ. ඉතින් අපි ඔබටත් මතක් කරන මෙන්න මේ සුන්දර සන්නාමයත් එක්ක තමයි මේ දින කීපය පුරාවටම අපි සුන්දර ප්‍රවර්ධන චාරිකාවක් යනවා ඉන්සි සංස්ථා ස්ලැබ් වරම නම්. ඉතින් විනෝදාත්මක තරඟ ගොඩක් තියෙනවා, වටිනාකම් ගොඩක් තියෙනවා. මාත් එක්ක ඉන්නවා ජානු මේ වටිනාකම ගැන කතා කරන මේ මොහොතේ අපේ තෂි ඉන්නවා නෙත් එෆ් රේඩියෝ ප්‍රවර්ධන අංශ අපේ සුන්දර කටහඬ තෂි කියනවා හෙට දවසේ කොහෙටද එන්නේ. ඒ විතරක් මේ ස්ලැබ් වරම ගැන මේ වටිනාකම ගැන
0: සුබ සැන්දෑවක් තෂි.
2: සැන්දෑවක් ජානු. ඉතින් අපේ ඉෂාන් කිව්වා වගේ මේ ඉන්සි සංස්ථා ආයතනයේ විදිහට ලස්සන වටිනාකමක් ගෙනලා තියෙනවා. ඉතින් මේ වටිනාකමට අපි ලස්සන නමකුත් දාලා තියෙනවා, මේ ස්ලැබ් වරම කියලා. ඉතින් මේ ස්ලැබ් වරම කියන්නේ මොකද්ද කියලා මම කතා කරොත් ඔයාලටත් පුළුවන්. ඉන්සි සංස්ථා සිමෙන්ති කොට පහක් මිලදීගෙන ඒ බිල්පතේ ඡායාරූපයක් 077967767767 කියන WhatsApp දුරකථන අංකයට එවුවොත් ඉතින් එයාලා සූදානම් වෙලා ඉන්නවා ඔයාල වෙනුවෙන් ඉන්සි සංස්ථා සිමෙන්ති කොට 100ක් ලබා දෙන. ඉතින් ඒ වගේම ඔයාව ජයග්‍රහකයේ බෝඩ් පරිවර්තනය කරන්න. ඉතින් අපි හෙට දවසේදී ඉන්නවා මාතරේ, ඒ වගේම හෙට හවස ඉන්නවා නාවුල. ඉතින් අපිව අහන් ඉන්න හැමෝටම ආරාධනා කරනවා අපි ගේනවා තෑගි භෝග රාශියක්, ඒ වගේම විනෝද ක්‍රීඩා රාශියක්. ඉතින් එන්න කියන ආරාධනය හැමෝටම කරන ගමන් ඉතින් අපිට අවස්ථාව ලබා දුන්නට බොහොම ස්තුතියි චානු.
0: බොහොම ස්තුතියි තෂි, බොහොම ස්තුතියි ඊශාන්. ඔය පැත්ත විස්තර අරගෙන ආවට ඒ පැත්ත එහෙම වෙනකොට මම ඔයාලට කියන්න ඕනි කො කට්ටිය බුක් ෆෙයර් එක පැත්තට එහෙම ගියාද අද? අදත් යන්න බුක් ෆෙයර් එකට ඔන්න අපේ කට්ටියතර ඉන්නවා. ඔයාට ඔක්තෝබර් 4 වෙනිදා වෙනකම් BMICH පරිශ්‍රයේ මේ අත්දැකීම විඳ ගන්න පුළුවන්කම තියෙනවා කියන එක අමතක කරන්න එපා. ඒ වගේම තමයි උදේ 9 ඉඳලා රණවේ වෙනකම්ම කලබ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අත්දැකීම විඳ ගන්න ඔයාට පුළුවන්. ඉතින් එතෙන්ට යන ඔයාට net fm alpha studio ඔබේ කණ්ඩායම හම්බ වෙන්න පුළුවන්කම තියෙනවා. ඔයාගේ දක්ෂතා සජීවීව ඉදිරිපත් කරන්න පුළුවන්කම තියෙනවා. තෑගි දිනා ගන්න පුළුවන්කම තියෙනවා. ඔය හැමදේම අතරේ අපේ ආදරණීය සහෝදර සහෝදරියන් වෙනුවෙන් දුෂ්කර පළාත්වල ඉන්න ඒගොල්ලන්ට කියවන්න පොතක් පරිත්‍යාග කරන්න net fm පොත් කැටය මෙවරත් ක්‍රියාත්මක වෙනවා. ඉතින් එතෙන්ට ගිහිල්ලා පොතක් පරිත්‍යාග කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි ඔයාලට රුපියල් 5000ක් දිනපතා දිනා ගන්න අවස්ථාව තියෙනවා. කරන්න තියෙන්නේ මෙච්චරයි. සිරිමා වූ බණ්ඩාරනායක ශාලාවේ තියෙන net fm alpha studio ළඟට ගිහිල්ලා සෙල්ෆි එකක් අරගෙන අපිවත් ටැග් කරලා, ඒ කියන්නේ net fm අපේ Facebook fan page එක ටැග් කරලා සෙල්ෆි එක අප්ලෝඩ් කරන්න තියෙන්නේ Facebook එකේ. රුපියල් 5000ක් දිනා ගන්න ඔයාලට වසනවන්තෙක් වසනවතියක් වෙන්න chance එක තියෙනවා. ඉතින් ඒ නිසා මේ අවස්ථාවන් මිස් කරගන්න එපා කියන එකත් ඔයාලට මතක් කරන්න ඕනේ. ඒ වගේම තමයි ඔයා A levels කරලා ඉන්න කෙනෙක් නම් ඔයාලට තවත් හොඳ අවස්ථාවක් තියෙනවා. ඒ තමයි ඔයාට නිවේදනය කිරීමේ හැකියාව තියෙනවා නම් අපේ Alpha Studio කණ්ඩායමට එකතු වෙන්න, ඒ වගේම අපේ අනිත් වැඩසටහන් වලට එකතු වෙන්න, news team එකට එකතු වෙන්න, මේ හැම දෙයකටම chance එක හම්බ වෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම මේ පාර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට එන ඔයා සිරිමා වෝශාලා වෙවම් මත පැත්තේ තියෙන අපේ net fm Alpha Studio සජීවී මැදිරිය ළඟ නතර වෙන්න අමතක කරන්න එපා. ඊට පස්සේ ඔය පොත් ප්‍රදර්ශනයේ ඇවිදින ඔයා අනිවාර්යෙන් යන්න ඕනි තව තැනක් තියෙනවා. ඒ තමයි BMICH පරිශ්‍රයේ හෝල් C එක. හෝල් C කියලා කියන්නේ සතර වෙළඳ කුටිය තියෙන තැන. එතෙන්ට යන ඔයාට ඔයාගේ පුංචි දුවට පුතාට අවශ්‍ය කරන සිංහල ඉංග්‍රීසි වැඩපොත්, ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර කට්ටල, අනුමාන ප්‍රශ්න පත්‍ර කට්ටල, ඒ වගේම පහුගිය රජයේ විභාග ප්‍රශ්න පත්‍ර කට්ටල ටික, ඒ හැමදේම අරගන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි 120ක විශේෂ වට්ටමකුත් හම්බෙන්න නිසා පහසු මිලට අවශ්‍ය කරන පොත්පත් සියල්ල ඔයාට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා ඔයා අනිවාර්යෙන්ම කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට එන කෙනෙක් නම් ඔයාගේ දරුවා වෙනුවෙන් පොඩි කාලයක් වෙන් කරලා BMICH පරිශ්‍රයේ හෝල් C සතර වෙළඳ කුටියට එන්න අමතක කරන්න එපා. අරගන්න, කියවන්න, දැනගන්න, ජයගන්න සතර. සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගමේ සෙවනගල මධුමේහරණ කැප්සියුල් එක කියලා කියන්නේ ෂුගර් වලට දැන් කියාපුම හරියටම හරියන විසදුබ. ඒ වගේම තමයි ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනාව හැමදාම තියෙන කෙනෙක් නම් ඔයා ගෙදර ගෙනල්ල තියාගන්න සෙවනගල මදුකා කැසට පැනිය බෝතලයක් නිට්ටාවටම ඔයාට ඔය දේ සුව කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම පැටි ලිවර් වලට බය වෙච්ච කාලෙත් ඉවරයි. මොකද සෙවනගල ලිවර් බූස්ටින් කැප්සියුල් එක නිෂ්පාදනය වෙන්නේ පැටි ලිවර් තියෙන ඔයා වෙනුවෙන්මයි. ඒ අතරේ මේ නිෂ්පාදන ගොන්නේ තියෙනවා ස්වභාවික සෙවනගල අසමෝදකම්, ඒ වගේම සෙවනගල ශ්‍රියාදේවි ආයිල් එක, සෙවනගල ජීව ශක්ති රසායනය, ජීව බල අම්ල පිත්ත සුවය, සෙවනගල හන්දි රාජ තෛලය, මේ විදිහට එකීමකී නොකී නිෂ්පාදන ගණනාවක් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ කමල් බන්දුල වීරප්පෙරුම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ නිෂ්පාදනය වෙනවා. පොඩි කාලෙකුත් නෙමෙයි වසර 40ක විශ්වාසයක් දිනාගෙන තියෙනවා. කතා කරන්න 047 31 33 540 වෙනද වගේම සුපුරුදු මැසේජ් එක. හෙලෝ මතුගම පොල්ගම්පලින්, ජය වේවා නැත ෆෑම්. තනියම වෙඩින් කේක් කණ්ඩක ජානුවක්කේ. අනේ මට හම්බුන්නේ නැහැ නේ කාගෙන්වත් වෙඩින් කේක් කෑල්ලක්. අනේ මේ ඔය ජනීගේ බොරුවලට අහුවෙන්න එපා අප්පා. මාතාසයි ඉතින් වෙඩි මක් ගන්න කෝ, ඉතින් මනමාලෙක් නෑනේ. මෙහෙමනේ ළමයි, වෙඩින් එකට ඕන කරන ඔක්කොම දේවල් ටික ලෑස්ති කියමුකෝ. වැඩේ තියෙන ඕනම කෙනා නැති එකනේ. අහන්නකෝ ජානු පණ, ඊයේ ජනියා ඔයාට කිව්වා අපිට උම්ම දීලා ඇති වෙලා වෙන කාට දෙන්න ඕනේ ජනියාට. අනේ රුක්මණී අක්කා මත්තේ ගොඩින් thank you, වැඩි උම්ම දෙන්න පළ සනීප වෙනකන්. ඒ වුණාට මට ඔයාට උම්මක දෙන්නම හිතනවා. ගින්දර මාත් අග්නි අග්නි සලෝනික එකතු කරගන්නම් මේ හන සින්දුවට. මාත් අග්නි තමයි. ඊට පස්සේ චමිලා ඉන්නවා, ඔයාවත් එකතු කරගන්නම් චමිලා මේ හන සින්දුවටම. ජනු වාසනීපෙන්ද ඊ පාළුයි තාමත් ලස්සට සින්දුවකට එකතු කරගන්න හදත් නෑ කියලා හිතේ. නෑ නෑ, අද මොනව වුණත් මං එනවා කියලා හිතාගත්තා. එකතු කරගන්නම් මේ හන සින්දුවට අපේ ශෂිකා. ආදරේ ශෂිකා, මේ සින්දුවට එකතු කරගන්නම් ඔයාව. ඊට පස්සේ SMT අපරල් හුන්නස්ගිරිය වසන්දි තංගච්චිට උමකක් දෙන්නලු.

හවසතුන විනාඩි 36යි වෙලාව. හන්න දෙන්න ලෑස්ති කරගත්තා ලස්සන සින්දුවක්. මාත් මේ සින්දුවට ටිකක් වැඩිපුර කැමතියි. ඒ හින්දම මං මේ සින්දුවට හන්න දෙන්න ලෑස්ති කරගත්තා. මෙන්න මේ කටි එකතු කරගන්න කැන්ඩි බොයිස්. ගොඩ දවසකින් කැන්ඩි බොයිස් ලා ටික කුමාර ප්‍රියන්ත යුකේ කුමාර. මොකද මාව අමතක කරාද? හරි හරි කමක් නෑ, ඉතින් දුකක් නෑ. ගින්දරි අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. මුදන්නයික වෙලද සංකේන අපි එකතු කරගන්න කියලා තියෙනවා. එකතු කරගන්නම් මේ හෙන සින්දුවට. හයි ජානු, කොහොමද ඉතින් වාට? ඉක්මනට සෝ වෙන්න. උන්නස්කිරියෙන් යාපා මැසේජ් කළා තිනවා. යාපා ආදරේ, හරිද? මේ සින්දුවට එකතු කරගන්න ජානු. ඔකිය ගුඩ් ආෆ්ටර්නූන්. හෙම්බ හැදිලා හිටියා, දැන් හොඳයිද කියලා අහලා තිනවා. දැන් හොඳයි ඉතින්. ඔයාලා මට හොඳ වෙන්න කියලා කියලාම මට හොඳ වුණා. ලක්ෂාන් මැසේජ් කළා තියෙන පිළිම තලාවෙන්. ආදරේ පස්සේ සුබ දහවලා ගින්දර මැණිකේ. මම යටියන්තර පරුසල සේපාලි හටලගේ සේපාලිකා අක්කා. අරලි ස්ටෝස් එකේ හරේන්ද්‍ර මල්ලිවත් එකතු කරගන්න අපේ දළු ලොරියේ. රවි මල්ලිවත් එකතු කරගන්න කියලා දෙනවා. රවි ඔයාවත් එකතු කරගන්නව මං, හරිද? ජානු නම් ගියෝ, මොකද මේ ජනිවාට මඩ ව්‍යාපාරයක් දෙයක් කරලා තියෙන්නේ. දෙන්න ඕනියාට අනේක මන් දන්න අරුවන් අයියා. ජනි මොනවා කිව්වත් ඔයා මගේ පැත්තේ කියලා. ජය වේවා. ඊට පස්සේ රන්වන් බිම්මල් ඉඳිකස් කැටිය බද්දේගම. ඊට පස්සේ ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා බටපොල රත්නසිරි අංකල් මැසේජ් කරලා තියෙනවා. එකතු කරගන්න අංකල් මේ හෙන සින්දුවට. හයි ජානු මණික, මම කාංචනා වැලිමඩින්. ලස්සන සින්දුවකට එකතු කරගන්න, මේ සින්දුවට එකතු කරගන්නන් දෙයෝ යාව මම. ජානු මණික අපිවත් ගින්දර හැන්දාවට එකතු කරගන්න කියලා මැසේජ් කරලා තියෙනවා. ඇලියගොඩ චමින්ද මෝඩස්සගේ බොස් චමින්ද, සනත් රසිදු, පොහොඩබාව රෝහිත් මහත්තයා, එයාගේ වයිෆ් බබාල දෙන්න, කබරාව බින්ති නගා, මාලින්ද, තනුෂ, ශාක්‍ය, විහාර, කුටිපිටේ නිලු, සමන්ත, මන්දාර, යනක, රමිදු, චුටි පුතාලවත් වර්ක්ෂොප් එකට බයික් හදාගෙන අපු සෙට් එකත් එකතු කරගන්න කියලා දෙනවා. ජය වේවා සෙට් එකටම. ඊට පස්සේ අනුරාධපුර පොලයන් හන්දි රංජිත් ප්‍රියංකර අයියා එකතු කරගන්න කියලා දෙනවා. වෙන්ද වගේම සලෝන් මායකේ මාය ගුණසේකර නිපුන්දි, සෙනත් සුපයිකේ සෙනත් නය, සඳීප ඉනෝකා දුලා, රී දිනේෂිකා, හර්ෂිකා, කෞෂිකා, ඊෂා, මදවචය, මන්නරම් පාරි, දිලක්ෂිකා, ලක්මාලි. ඊට පස්සේ නිමේෂ සඳමාලි ඉන්නවා මුගුණුවල. මුගුණුවල කොහෙන්ද? වැලිහෙල තැන්න යටියන්තොටින්. ලස්සන සිද්ධුවකට එකතු කරගන්න හස්බන් නිමල් ජයතිස්ස, ලොකුපද දර්ශාකාශ, පොඩිපුද සදේ, ඉඳුමින, ශනුකි විහාරා. මේ සිද්ධුවට එකතු කරගන්නම් සසිදු ටය හවුස් පර ගම්මන කෑගල ඩිපෝව ළඟ. ලස්සන සිද්ධුවකට අපිවත් එකතු කරගන්න කියලා තියෙනවා. බොස් රංජිත් අබේරත්න සමරයා අයියට සිද්ධුවක් ඕනිලු. එකතු කරගන්නම් මේ ඇහෙන සින්දුවටම. ජානු කෙල්ලි උම්ම එකක් එවන්නකෝ. ජම්පති අයිය බලත් කොහ පිටිය ලෑවලින්. එන්නම්මා විත්ත චාටු බස්ට කියන්. අනේ අපිට කියන තරමක් ඉන්න බොරු චාටු බස් කියන කට්ටියානේ. එහිඳ මට එපා. වරලස්කමෝ දින තමයි මුක්ති හාන්ෂණ හේම චන්ද්‍රමල් කාන්තිකමල් සන්ධ්‍යා සර චන්ද්‍රය එකතු කරගන්නම් මේ සින්දුවට. සැඳවක් ජානු ගින්දර හැඳෑ වහගෙන ඉන්නේ කට්ටියම. මගේ දුව නර්මදාගේ උපන්දිනේ යානේ අප්පච්චියේ. එයාට සුබ පතනවා. යාගේ හස්බන් කුෂාන්, ලොකුපුතා රදීන්, දුව රයිලි, පොඩිපුතා රයෝන්, අක්ක රසාංචලි, නංගි දුලා, සිනලි, තිනුලි, අම්ම මාලනී, තාතපාලි, නිදුක් නිරෝගී සුබව සුබ උපන්දිනක් වේවා කියලා ෆැමිලි එකේ ඔක්කොම විශ් කරනවා. Happy birthday to you, happy birthday to you, happy birthday, happy birthday, happy birthday to you. Narmada, wage family ke hemoma ad wish karana wage ma goddama godak adarein maata ta happy birthday kila wish karana adarei hanida jaya wennoni suba wennoni.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර ධනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13/19 අදමම තන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාවි මුල්‍ය සහගත කි. ශ්‍රී ලංකා ධනපතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකකි.
2: හවස 3:44යි.
3: ඔයා ගත්තෙත් ෆෝචුන් ඔයිල්ද?
2: ක්වලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්නෙ ෆෝචුන් ඔයිල්ම තමයි.
3: ඔයා හරි. විශ්වාසය ගැනත් හිතනවා නම් ඒත් ෆෝචුන් ඔයිල්ම තමයි.
2: ඔල් තෙල් විතරක්කේ.
3: කෝන් ඔයිල්, සන්ෆ්ලවර් ඔයිල්,
2: ඔව් ඉතින්
3: ෆෝචුන් ඔයිල් අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
4: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779677767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
5: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළා. ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
6: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112-125-125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
7: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
8: මගේ නම කුමුදුනේ මොරටුවේ. තයිරොක්සින් වලට පොරොදු ගානක් මම බෙහෙත් ගත්තා. මට සුවපත් උන්නේ. ඊට පස්සේ මට රෙට්ටෙස්එම් රේඩි එකෙන් කමල්බන්දු ලෙඩ මහත්තය ගැන දැනගන්න ලැබුණා. මොහොත් එක්ක ගියා. දෙපාරයි බෙහෙත් ගත්තා. මගේ රිපෝට්ස් හොඳ වුණා. ඒ නිසා මට ඇත්තටම ගොඩක් පින් දෙන්න ඕන ඒ කමල්බන්දු ලෙඩ මහත්තයාට. මේ වගේ ලෙඩුන් සුවපත් කරන්න ලෙඩ මහත්තයා නිරෝගීවම ලැබෙන්න ඕන.
7: කතා කරන්න 0777-300-940. 80 දශකේ අන්තිම දවසක්. එදත් හොඳටම වැස්ස. සිහින නගරයේ සියල්ලම නිද්‍රාශීලී යාමයක.
9: මන්දාරම් රැ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
10: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන කින්දර හැන්දෑව.

හවස තුනයි විනාඩි 47යිම යන්න වෙලාව ඇවිල්ලා තියෙන හැබැයි යන්න කලින් මෙන්න මේ කට්ටිය එකතු කරගන්න ඕනි. හයි ජානු ගින්දර හැන්දෑව අපිත් අහගෙන ඉන්නේ අලව සාලිය සෝෆා එකේ. සාලිය සමග හැමෝම ලස්සන සින්දුවකට එකතු කරගන්න එතනින් පස්සේ ඉන්නවා. ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න මයිමි ෆැෂන් එකේ කට්ටිය එකතු කරගන්න මේ හැන සින්දුවට. උතුරු වේලිය තුෂාර කොළඹගේ ලස්සන සින්දුවක් ඕනි කියලා තියෙනවා මනෝජ් ඉන්දුවක්කා. ඊට පස්සේ සුගත් චන්දිමාල් සුමුදු මේ කට්ටිය ඔක්කොම එකතු කරගන්න. අමිල අනුර සෙට් එකම එකතු කරගන්න කියලා දෙනවා. ඕකේ මේ හැන සින්දුවට එකතු කරගන්නම්. හයි ජානු ගතේ වෙහෙස පිස දැම්මෙත් නුඹම තමයි. හිතේ සතුට වැඩි කරුවෙත් නුඹම තමයි. හදේ රැඳෙන රූ සිරුවත් නුඹම තමයි. ගින්දර හැන්දෑව හැඩ කරන සුදු කෙල්ල නුඹයි. ලස්සන සින්දුවකට මාවයි. නෙස්ලි ලංකාවේ වැඩ කරන හබි චින්තකවයි එකතු කරගන්න. පනල කොටුවල ප්‍රසංගියක් ආදරෙයි හරිද මාත් ගොඩම ගොඩාරියක් වාට. එතනින් පස්සේ චාමර ස්ටෝස් කළුතර පනාපිටිය මගේ චාමරයිය තනුජක්ක දෙන්නම එකතු කරගන්න. ඊට පස්සේ කොටි ජීවන්තයා මැසේජ් කළ තිනෝ ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා. එකතු කරගන්නම් මේ හෙන සින්දුවට. නෙත්තහන හැමෝමයි ඔෆිස් එකේ ඉන්න කට්ටිය ඔක්කොම එකතු කරගෙන සිද්ධාක හමු කියලා තමයි කියන්නේ. ජානු අද මගේ ලේලිගේ උපන්දිනේ. එයා දුලානි කොලිය පිටිය වරාගෙදරින් ජාන්තයම මැසේජ් කරලා තියෙන්නේ. Happy birthday to you. Happy birthday to you. Happy birthday, happy birthday. Happy birthday to you. අපේ ජයන්තයගේ ලේලි පොඩ්ඩක් දුලාණි අක්කා හැපි බර්ත්ඩේ. ගොඩම ගොඩක් ආදරේ මං ඔයාට හැපි බර්ත්ඩේ කියලා විශ් කරනවා. නේ ටීම් එක වෙනුවෙන් බර්ත්ඩේකට මගෙන් ඔයාට චින්කු පහේ කනුව පුංචි බණ්ඩායියා ගුණසීලිය රන්දිකා මදුෂා සසන්‍ය සුපුන් දීලාංක සෙට් එකම එකතු කරගන්නම් මේ හැන සින්දුවට. අපොචේ තමයි ඉන්නව කට්ටිය. ගින්දරි ජානු සුදු බෝලේ ලස්සට සින්දුවක් දෙන්න ඉක්මන් සෝය ප්‍රාර්ථනා කරනවාට. අදරි හැමදාම සිරිනිමල් ඉලෙක්ට්‍රොනික්ස් යටියන්තර අද මගින් උම්මයිල්ලා නෑ මේගොල්ලන්ටත් ලෙඩ බෝවෙයි කියලා මං තරහයි. එකතු කරගන්නම් මේ සින්දුවට. අක්කමගේ හබී වෙනුවෙන් සින්දුවක් දෙන්න කියලා තියෙනවා. ෂානි තමයි මැසේජ් එකේවලා තියෙන්නේ. හබීගෙනම දිල්ෂාන් පුවපිටිය නිලු ගමන්ට් එකෙන් මේ හැන සින්දුවට එකතු කරගන්නම්. හබී වෙනුවෙන් මං හෙට අනිවාර්යෙන් ඔයාලා තියෙන සින්දු කොමාරි දෙන්නම් කියන්න අක්කේ. කෝ බලන්න ඔයා වහන ගමන් ඉන්නේ අටියන්තොට සීපෝ ජනපදයේ ධනුෂි දිද්දු ලංගනා චතුරියක්කත් ඉන්නවා අක්කේ කියලා තියෙන ඔන්න කිව්වා මැසේජ් එක දෙන්නම එකතු කරගන්නම් ගොඩම ගඩක් ආදරෙන් මේ හැන සින්දුවට. හෙලෝ ජානු අක්කේ අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න බොරැල්ලෙන් නවෝ. ගොඩ දවසකින් මැසේජ් එකක් දැම්මේ අපිව අමතක නෑනේ. මට එහෙම අමතක වෙනවද ඔයාව? හයි ජානු කොහොමද ඉතින්? අද ගෙදර ඉඳන් සද්දටම වහගෙන ඉන්නේ සචිනි අහිංසා විකුම් සිරිගම යටියන්තොටින්. ලස්සන සින්දුවකට එකතු කරගන්න බබා යන්ෂි, හස්බන්ඩ් පුෂ්ප කුමාර, අම්මා නිලානි මංගලිකා, තාත්තා සුමති රත්න, ලොකුමල්ලි සුපුන් ධනංජය, පොඩිමල්ලි සහන් රන්දිකා, මේ සේරමල්ලා ලස්සනම සින්දුවකට එකතු කරගන්න කියලා දිග උම එකක් මට එවලා තියෙනවා මගෙන්. එතකොට ඔය ඔක්කොටම හෙම්බ බෝ වුණා කියලා පස්සේ මොකුත් කියන්න එපා හරිද? මාවත් ලස්සට සින්දුවකට එකතු කරගන්න. කෝ බලන්න ජානු මැණිකේ වලපනේ අඹන්නැල්ල මංජුල මෝටර්ස් එකේ අපිවත් සින්දුවකට එකතු කරගන්න. අද බැජියට උම්ම එකක් ඕනි. බැජියට දෙනවා මං ඉතින් උම්මා. ඊට පස්සේ හයි අපිවත් මතක් කරන්න පල්ගහවල රංජිත් සමෝඩ එකේ අධිපතිතුමා එයාගේ වයිෆ් සකුන්තලා පුතා ලක්ෂන් කනිෂ්ක පුතා තරුෂ්ක දෙවනි පුතාගේ වයිෆ් රවිහාරිවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තමයි කියන්නේ. අහන්න දෙන්න රෙඩි කරගත්ත මේ අහන සින්දුව අනිවාර්යෙන්ම එකතු කරගන්න. ජය වේවා සෙට් එකටම. හයි ජානු අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. අපිත් වහගෙන ඉන්නේ තරිදු එලවලු කඩේ. සෙට් එකටම ජය වේවා. මේ හැන සින්දුවට එකතු කරගන්නම්. මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. කැකුන් දෙනි අලුත්ගේ උපුල්ලාය මැසේජ් කරලා තියෙනවා. ඔයාව එකතු කරගන්නම් මේ හැන සින්දුවට. වරකගොඩ අනුරගාමටිගේ බොස් ඇතුළු හැමෝම ලස්සන සින්දුවකට එකතු කරගන්න. ලක්ෂි නදී සඳුනි තමරා සමන්මලි පූජා දේවි අශානි විනෝද්‍යා උමක දෙන්න ජානු බෝලේ.
සිින්දට එකතු කරගන්න. තවලන්තන්න සිංහල බෙහෙත් බඩු කඩේ නන්ද කුමාර ලස්සන සිින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා තියෙනවා. පුස්සල්ලාවේ සියලුම දෙනාවත් එකතු කරගෙන අහමු කියලා තමයි කියන්නේ. මේ හැන සිින්දුවට එකතු කරගන්න ජය වේවා. හරිනේ, ඔක්කොම කට්ටිය කිව්වා. එහෙනම් ඉතින් ඒ ඔක්කොම කට්ටියට මේ ඇහෙන සින්දුවක් දෙන ගමන් මට යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. එතකොට අපි ආයෙ හම්බ වෙනවා හෙට හරියටම දවල් එකට ඔයාගේ මගේ ගින්දර හැන්දෑවෙන්. එතකන් මගේ කෙල්ලනේ කොල්ලනේ පරිස්සමට ඉන්න ඕන, හරිද? එහෙනම් කොල්ලෝ අපි ගියා. මං ඔයාගේ ජනු.

0: හිතට දැනෙන මෙලඩි සෙකහන්න නෙත් FM කින්දර හැන්දෑවා.
1: මුදලාලි
2: අලෝනා
1: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි. අපි ඉස්කුරු ග්‍රෑම් 200ක්වත් දානවද? මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න.
3: මුදලාලි, ඔයා කාටද මේ බොරු කරන්නේ? අයි මෙවත උදව්ව මට මෙහෙම කරයි කියලා. ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ, සරත් නැ, මිරිස් පාටත් නැ.
2: විජේ දාන්න ඔක්කොටම.
3: ඇයි මුදලාලි? නියම ප්‍රමිතියට හදලා විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ.
1: හොඳ වෙලාවට ඔයා ආවේ නැත්නම් අපිත් අහුවෙමු.
4: මිරිස් නම් මිරිස් විජේ මිරිස්.
5: අක්මා විතල් ෆැටි ලිව බයවෙන්න එපා. සෙවනගල ලිව බූස්ටින් කැප්සුල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.
6: සේවයට රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබට දැන් විශේෂ මිලකට BYD වාහනයක්. 0112 125 125 මතන්න BYD කරුසරු. සේවයට පැසසීමක්, ජීවිතයට සැනසීමක්. කොන්දේසි සහිතයි.
7: අලුත් තැනක් අඩුම මිලක්. කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා, මාතලේ, අතුරුගිරිය, මුල්ලේරියාව, නාරම්මල, ගනේ මුල්ල, ගම්පොල. කසාකල ග්‍රීන් සුපර්, කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
8: හිරුසාල් පවුලේ සියලු දෙනාට ගැලපෙන රසම රසබත් වේලක් පිළියෙල කර ගැනීමට සාධාරණ මිලකට ගුණාත්මකව ලබා ගත හැකි හිරුසාල් නාඩු, කීරි සම්බා, සම්බා, කැකුළු සහල් ඇතුළු විවිධ සහල් වර්ග රසක්. රසම රසබත් වේලක් පිළියෙල කර ගැනීමට හිරුසාල් හිරු පායනෝමින් විශ්වාස හිරුසාල් ඔබගේ ළඟම විලඳ සැලින් අදම මිලදී ගන්න. 1947 දී මෙක්සිකෝවලදී තමයි මචං ওই සිද්ධිය වෙන්නේ.
9: ඔතනින් පස්සේ උන දේවල් හරි පුදුමයි.
10: මෑන්හට්න් ප්‍රොජෙක්ට් එකත් සාර්ථක වෙනවා.
8: 1958 දී ඔත්තු බලන චන්ද්‍රිකා කක්ෂගත කරා.
9: 60 දී ඉන්ටර්නෙට් හොයාගත්තා.
10: 69 දී හඳටත් යනවා.
9: 2000 වෙනකොට මුන් ලෝකෙම අල්ලලා.
8: දැන් හිතන්නේ මේ ඔක්කොම කරේ මිනිස්සු කියලාද?
11: මිස් කරගන්න බැරි රහස් දැනගන්න. කොයිසක් වෙලත් අහන මෝර්නින් ෂෝ එක. සතියේ දිනවල උදේ 7ට.
12: Net FM. Algo Town.
13: Brought to you by
14: Prime Residences with Nobavithata gena ena Kolamba Navayehi idivana The Prime Colombo. Adama katha karanna 0716 77 337.
15: Loma danna Samsung ganna hondama tanai damro.
16: Samsung ganna hondama tanai damro.
17: රැකවරණය ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ශීල්ඩ් පර්පල් ෆයර් දැන් විලඳ පොලේ.
18: ප්‍රමිතියෙන් ගුණින් පෝෂිත විජය කුරක්කන් පිටි
19: විජය කුරක්කන්.
7: Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම. අලුත් තැනක් අඩුම මිලක්. කසාගල ග්‍රීන් සුපර්, ශාකා, මාතලේ, අතුරුගිරිය, මුල්ලේරියාව, නාරම්මල, ගනේ මුල්ල, ගම්පොල. කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
12: Net FM. Algo Town.
0: ගින්දර හැන්දෑව
13: brought to you by
7: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නැහැ.
1: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගේ ඇරෙන්නේ නැහැ.
13: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.
8: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0734 226 7046.
14: සුබ සන්දේවක්. හවස 4 දැන්.

0: kaagit net.
1: Kavadat alut kaagit net.
2: Päin päin aluttuna. Alut päin. Timasma et neuvi.
3: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙට් නිවුස් සමග මම කේසර. 8%ක් පවතින උද්දමනය මේ වසර තුල සහ ලබන වසරේ මුල් කාලය තුලද ඉහළ මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. ඔහු සඳහන් කළේ 2027 වසරේ දෙවන කාර්තුවෙන් පසුව උද්දමනය මහබැංකුවේ 5% ඉලක්කය වෙත ළඟාවනු ඇතැයි අපේක්ෂා කරන බවයි. උද්දමනයේ ඉහළයාමින් ඇතිවන අහිතකර බලපෑම් අවම කිරීම සඳහා මෙවන විට මුදල් ප්‍රතිපත්තිය සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ඇතුළු ප්‍රතිපත්තිමය මෙවලම් භාවිත කරමින් පියවරගෙන ඇති බවද මහබැංකු අධිපතිවරයා සඳහන් කළා. ශ්‍රී ලංකා රේගුවේ සුවිශේෂී පරිවර්තනයක් සිදු කරමින් කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය දියත් කිරීමේ සමාරම්භක අවස්ථාව හෙට සිදුවනවා. ඒ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතාගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේදී ඒ අනුව සියලු ආනයනකරුවන් සහ ප්‍රකාශකයින් විසින් සිය රේගු ප්‍රකාශන සහ අනිකුත් අදාළ ලිපිගණු වලංගු ඩිජිටල් අත්සන සහිතව යොමු කිරීම අනිවාර්ය වනවා. ඒ සමගම පැරණි ක්‍රමයට යොමු කරන බව රේගු ප්‍රකාශන බාර ගැනීම තවදුරටත් සිදු නොවන බවයි මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ. මීළඟට නිවුස් පස්සරු පහට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: net news the truth people trust fm anupaha fm adu hatarai dashama ada net fm
4: දිනන ලොකුම සුපිරි ටෑග් දෙන එක මලොතරය NLB මෙගාපව ඔබ අදම මිලදී ගන්න.
5: හිරු පායනෝමින් විශ්වාස හිරු සහල් ඔබගේ ළඟම වෙළඳ සැලින් අදම මිලදී ගන්න.
6: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
7: මරු බං

పొడి పొడి పాగల పొడి పొడి నంగిల కనేక హమ్మే హవసట బాంగ్.

0: සුබසන්ධ්‍යාවක් හවස 4යි විනාඩි 7යි වෙලාව වාගේ මගේ බෝරින් නැති විනින් ඩ්‍රයිව් එක 4 වටේ බදාද වැඩ පටන් ගන්න හදන්නේ මේ දවස්වල ඉතින් මොකද්ද එකට කියන්නේ බුක් ෆෙයර් එක ගැනම තමයි අපි කතාව නේද ඉතින් ඒ නිසා ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නකොටම සුපුරුදු විදියට මම යන්න හදන්නේ මේ වෙලාවේ BMICH පරිශ්‍රයට අපේ ජනීන්ව අයිබෝන්
1: අයිබෝන් අයිබෝන් අසාමී ඉතින් අපි හැමදාම වගේ මූලිකත්වය දෙනවා මේ දවස්වල කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට.
0: අද
1: ඇවිල්ලා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ 6 වෙනි දවස.
0: දැන්
1: මේ වෙලාවේ මෙච්චර වෙලා මාත් එක්ක සමීර මෙතන හිටියා.
0: ඇයිද
1: ඉන්නේ සමීර ආයෙත් පාරක් මේ හඬ පරීක්ෂණ මැදිරිය ඇතුලේ පොඩ්ඩක් කාර්යබහුල වුණා. ඒකත් එක්ක සමීරව පොඩ්ඩක් ඒ පැත්තේ තියලා මම ඔයත් එක්ක තනියම කතා කරන්න ඕනි කියලා. මොකද මේ අර මං කිව්වේ හැම වෙලේම වගේ අපි මේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පැවැත්වෙන BMICH පරිශ්‍රයේ ඉදිකරලා තියෙන විශේෂ හඬ පරීක්ෂණ මෙතන. ඒ කියන්නේ අපේ ඇල්ෆා ස්ටුඩියෝ එකට මේ වෙනකොටත් පෝලිවි සෑහෙන දෙනෙක් බලාගෙන ඉන්නවා. ඒගොල්ලන්ගේ අවස්ථාව ලබා ගන්න හඬ පරීක්ෂණයට ඉදිරිපත් වෙන්න දක්ෂතා දක්වන්න. ඉතින් ඒ අවස්ථාව ඇතුලේ මම මේ ඔයත් එක්ක මේ වෙලාවේ වැදගත් කෙනෙක් එක්ක සම්බන්ධ වෙලා කතා බහ කරන්න තමයි හදන්නේ.
0: අපි
1: දන්නවා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සංවිධානය කරන්නේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය. ඉතින් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ උපලේකම්තුමා ඒ වගේම තමයි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන කමිටුවේ සභාපතිතුමා දීපල් මොරායස් මහත්මයා මේ වෙලාවේ මාත් එක්ක ඉන්නවා. ඉතින් අපි එතුමාත් එක්ක පොඩ්ඩක් කතා කරන්න හදන්නේ. ඔබතුමාට මොකද හිතෙන්නේ මේ වෙනකොටත් දැවැන්ත ජනතාවක් BMICH පරිශ්‍රයට ඇදෙමින් ඉන්නවා මේ තත්ත්වය දැක්කම ඔබතුමාට මේ කමිටුවේ සභාපතිවරයා විදිහට මොකක්ද හිතෙන්නේ?
2: ඇත්තටම ජාතික උත්සව වලින් ගත්තොත් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විසක් උත්සවය, නත්තල් උත්සවය, අවුරුදු උත්සවය, සිංහල අවුරුදු උත්සවය ඇරුණුකොට ලංකාවේ පැවැත්වෙන උත්සව වලින් විශාලම උත්සවය මහෝත්සවය කිව්වොත් මේ පොත් ප්‍රදර්ශනයේ නිවැරදි. ඒ තරම් ජනකායක් මෙම පරිශ්‍රයට පැමිණෙනවා. මම හිතන්නේ දිනකට ලක්ෂ 2-2.5කට ආසන්න ප්‍රමාණයක් මේ පරිශ්‍රයට පැමිණෙනවා පොත් මිලදී ගන්න, මුණගැහෙන්න, කතුවරු මුණගැහෙන්න, විවිධ විද්වත් සාකච්ඡාවල යෙදෙන්න, ඒ සෑම දේවල් සංගීත ප්‍රසංග නරඹන්න, ඒ සෑම දෙයකටම මේ පරිශ්‍රයට පැමිණෙනවා. දිවෙන්න නන්දසින් පැමිණෙන ජනතාව මේ වනකොටත් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව පිරි ඉතිරි ගොත් තියෙන්නේ. ඉතිරි දවස් තව 4ක් තියෙනවා. මම ආරාධනා කරනවා දිවෙන්න සියලුම ජනතාවට මේ ඉතුරු දවස් 4ෙත් පැමිණෙන්න කියලා මේ අවස්ථාව මගහැරව ගන්න නැතුව.
1: හරි, ඒ වගේම මට ඔබතුමාගෙන් තවත් ප්‍රශ්නයක් අහන්න ඕනේ. දැන් නිට් FM රේඩියෝව කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට නිල රේඩියෝ විදියට පහුගිය වසර ගණනාව තුළ වගේම මේ වසරෙත් එකතු වෙලා තියෙනවා. ඉතින් මෙතනට ඉන්න අපේ පුංචි දරුවන්ට වගේම මාධ්‍ය ක්ෂේත්‍රයට එන්න බලාපොරොත්තු ඉන්න අයට අවස්ථාව ලබා දීලා තිනවා හඬ පරීක්ෂණ මැදිරියට ඇවිල්ලා ඒගොල්ලන්ගේ දක්ෂතා දක්වා. ඉතින් මේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඇතුලේ මේ වගේ අවස්ථාවක් ලබා දීම ගැන ඔබතුමාට මොකද හිතෙන්නේ?
2: ඇත්තටම ඒක හොඳ ඔපචුනිටි එකක් අරුණ ප්‍රජාවට. නෙට් FM ඇල්ෆා ස්ටුඩියෝ මගින් කරන මේ කර්තව්‍ය මම හිතන්නේ අපි බුක් පෑක පටන් ගත්තු අවධියේ ඉඳලා මේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සම්බන්ධ අවස්ථාවේ සිටම සහභාගී වෙන අපිත් එක්ක අනුග්‍රහක දක්වන නෙට් FM ආයතනයට බෙහෙවින්ම ස්තුතියි මේ කරන කර්තව්‍යට. ඒ වගේම තමයි මම මේ දිවිනින්න සියලුම ජනතාවට ආරාධනා කරනවා මේ ඇල්ෆා ස්ටුඩියෝ එකටත් ගොඩවදින්න, ඒ ඔපචුනිටි එක ලබා ගන්න කියලා.
1: හරි අසයි, ඉතින් ඔන්න ඒ විදිහට තමයි වැඩ කටයුතු ටික සිද්ධ වෙන්නේ මේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ 6 වෙනි දවස. දැන් දවස් ඉතිරි 4ක් ඉතිරි වෙලා තියෙනවා.
0: ඔක්තෝබර්
1: 4 වෙනිදා දක්වා හැම දවසකම උදේ 9 ඉඳන් රාත්‍රී 9 වෙනකන් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය වගේම තිරිමහෝ ශාලාවට ඇතුළු වෙනකොටම වම්මත පැත්තේ තියෙන නෙට් FM අපේ කොටියත් විවෘතයි. ඉතින් අපි ආරාධනා කරනවා එන්න ඔබේ හඬ පරීක්ෂණයට සම්බන්ධ වෙලා දක්ෂතා දක්වන්න. ඒ වගේම තමයි අසාරමේ අවශ්‍යතා සහිත පාසල් වෙනුවෙන් පොත්පත් ලබා දෙන අපේ පොත් කැටයේ වැඩසටහනක් මෙවර අපි සූදානම් කරන තිනවා. පොත් කැටය ගාව මේ වෙනකොටත් අර කටේ පොලිමින් ඉඳන් පොඩ්ඩක් පොත් කැටේ පොඩ්ඩක් වැහිලා වගේ
0: දීලා
1: ඉතින් පොත් කැටේ පිරෙනවා. ඒ ගැනත් මතක් කරන්න ඕනි. ඒ අතරේ තවත් මතක් කිරීමක් තියෙනවා. අපේ මේ වවුචර් හම්බ වෙන වැඩේ
0: අපි
1: මතක් කරානේ. මේ අපි ඇල්ෆා ස්ටුඩියෝ එක ඉස්සරහා ඉඳන් සෙල්ෆි එකක් ගන්න අපි ඇල්ෆා ස්ටුඩියෝ එක පේන විදියට.
0: ඊට
1: පස්සේ මේ Facebook එකට අප්ලෝඩ් කරන්න ඕනි අපේ නෙට් FM Facebook ෆෑන් පේජ් එක ටැග් කරලා. ඊට පස්සේ අපි ලෑස්ති වෙලා ඉන්නවා රුපියල් 5000ක් වටිනා වවුචර් එකක් ලබා දෙන්න. සමහර විට ඒ ලැබෙන වවුචර් එක අතර මේ BMICH එක ඇතුළේ දින පොත් ප්‍රදර්ශනයේදීම ඔබට වියදම් කරගෙන යන්න පුළුවන් ආකාරයේ වවුචර් එකක් වෙන්න තියෙන ඉඩ කඩ වැඩි. ඉතින් ඒ වගේ වටපිටාවක ඉඳන් තමයි අසා සම්බන්ධ වෙන්නේ. ඉතින් බොහොම ස්තුතියි සම්බන්ධතාවය ලබා දුන්නා.
0: බොහොම ස්තුතියි ජනි. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ ඉඳලා අපිට හැමදාමත් ඒ සජීවී විකාශය අරගෙන එනවා. මේ වෙද්දි තත්ත්වය කොහොමද කියලා. ඉතින් ඒ නිසාම තමයි අපි ඔයාලට මතක් කරන්නේ තව දවස් 4ක් තියෙනවා ඔයාලට සම්බන්ධ වෙන්න කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ගිහිල්ලා පොත් අරගන්න විතරක් නෙමෙයි net fm alpha studio එකත් එක්ක සම්බන්ධ වෙන්න. ඊට පස්සේ ඔයා talented නම් ඔයාට net team එකත් එක්ක එකතු වෙන්න ආසාව තියෙනවා නම් ඔයාගේ දක්ෂතාවයන් පෙන්වන්න ඔයාට අවස්ථාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයා net fm alpha studio එක ළඟට ගිහිල්ලා ලස්සන selfie එකක් අරගෙන Facebook එකේ අප්ලෝඩ් කරලා net fm tag කරලා අප්ලෝඩ් කරාට පස්සේ ඔයාලට අර කිව්වා වගේ දවැන්ත මුදල් තියාග දිනා ගන්නත් අවස්ථාව තියෙනවා. සාමාන්‍යයෙන් ගයක් හදනකොට අපි ගයක් හදන්නේ දවසකට දෙකකට නෙමෙයි. මම නිතරම කියන දේක් තමයි પરම්පරා ගානකට හදන්නේ. ඊට පස්සේ අපි මොන හරි ඉදිකිරීමක් කරනවා නම් ඒක ඇවිල්ලා අවුරුද්දකට දෙකකට නෙමෙයි ජීවිත කාලයටම තමයි ඕනම ඉදිකිරීමක් කරන්නේ. ඉතින් එතකොට ඉදිකිරීමක් කරනකොට අපේ කොන්ත්‍රාත් කරන මහත්වරුන්ගේ සහ තාක්ෂණික විශේෂඥයන්ගේ විශ්වාසය දිනාගත්ත සිමින්ති සන්නාමය තමයි ඉන්සි සංස්ථා සිමින්ති කියලා කියන්නේ. මේක ඇවිල්ලා අද කීයක නෙමෙයි දන්න කාලේ ඉඳලා પરම්පරා ගානක් තිස්සේ ඉන විශ්වාසයක්. ඉතින් එතකොට කටවචනෙට විතරක් නෙමෙයි නිවාස සහ ඉදිකිරීම් කාණ්ඩය යටතේ 15 සතාවක් සිම් කැනඩා ජනතා සම්මානයෙන් පිදුම් ලබන්නත් ඉන්සි සංස්ථා සිමින්ති වලට හැකියාව ලැබුණේ මෙන්න මේ තියෙන ගුණාත්මක භාවය සහ මේ තියෙන විශ්වාසයත් එක්ක. එතකොට මම මේ කියන්න හදන්නේ දැන් සාමාන්‍යයෙන් බාසුන් නැහැ කෙනෙක් වුණත් නිර්දේශ කරනකොට ඔයාගයක් හදනවා නම් ඉන්සි සංස්ථා සිමින්ති වලින් හදන්න ඕනා. මේක මාර කල්පවතිනවා. ඊට පස්සේ අපි අරගෙදර දැම්මෙත් කොන්ක්‍රීට් එකේ ඉන්සි සංස්ථා සිමින්ති වලින්. ඊට පස්සේ කාමර ටික බැන්දේ ඉන්සි සංස්ථා සිමින්ති වලින්. ඔහොම ඕනතරම් කතා ඇහෙනවන් නේද? එතකොට මේ විශ්වාසයත් එක්ක ඔයාත් සමහර වෙලාවට ඔයාගේ නිවාස සීහිනේ වෙනුවෙන් යන ගමනේදී ඔයාගේ ගේ හදන්න ඔයා පාවිච්චි කරන්නේ අනිවාර්යෙන් ඉන්සි සංස්ථා සිමින්ති තමයි. මම මේ කියන්න හදන්නේ දැන් ඔන්නේ ඉන්සි සංස්ථා සිමින්ති හරහා වාට හිතාගන්න බැරි තරම් දැවැන්ත වාසියක්. හරිද? ජයග්‍රහකෙක් වෙන්න අවස්ථාව තියෙනවා. ඒ කියන්නේ මෙහෙම හිතන්නකෝ. ඔයා දැන් ඔන්න ගේ හදලා තියෙන කාමර ටික ඔක්කොම බිත්ති උස්සලා ඔක්කොම කරලා ස්ලැබ් එක දාන්න සැටලිමත් ගහලා තියෙන්නේ. දැන් ඔයා කල්පනා කර කර ඉන්නවා නම් දැන් ස්ලැබ් එක දාන්න සිමින්ති කොට්ට මෙච්චරක් යනවා ලොකු ගාණක් යට කරන්න වෙනවා. කොහොමද මේක කරන්නේ කියලා කල්පනා කර කර ඉන්නවා නම් ඉන්සි සංස්ථා සිමින්ති හරහා දැන් ඔයාට අවස්ථාව තියෙනවා ඔන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනා ගන්න අවස්ථාව තියෙනවා. ඔයාලට කරන්න තියෙන සැටලිම ගහලා ඉවරලා කෝල් එකක් දෙන්න මම නම්බර් එක කියන්නම්. එතකොට ඔයාට සිමින්ති කොට්ට 100ක් ඉන්සි සංස්ථා සිමින්ති කොට්ට 100ක් ඔයාගේ ස්ලැබ් එක දා ගන්න ඔයාට හම්බ වෙනවා. 0779 67 67 67 0779 67 67 67 අංකයට ඔයාගේ නම ලිපිණය ජාතික හැඳුනුම්පත් අංකයත් එක්ක ඉන්සි සංස්ථා සිමින්ති කොට්ට 5ක් අවම වශයෙන් මිලදී ගත්ත බිල් පතක් හමුනලා එවන්න තමයි තියෙන්නේ. එහෙම නැත්නම් ඔයා 0779 67 67 67 මිස් කෝල් එකක් ගහන්න. එතකොට ඔයාලට කෝල් බෑක් කරලා ඉතුරු විස්තර ටික අරගෙන ඔයාලට ජයග්‍රහකෙක් වෙන්න අවස්ථාව තියෙනවා. දැන් මේ දවස්වල මේ පිළිබඳව දැනුවත් කරන ගමන් ඔයාලට වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්න අවස්ථාව අරගෙන ඉන්සි සංස්ථා සිමින්ති කණ්ඩායම ඔයාව හොයාගෙන එනවනේ නේ. ඉතින් එතකොට එහෙම හොයාගෙන ඉන්න නගර පිළිබඳව මතක් කරද්දී අද දවසේදී ගම්පොළ සහ අකුරණ නගරවලට තමයි ඉන්සි සංස්ථා සිමින්ති කණ්ඩායම එන්නේ. ඉතින් ඒතරොන් net fm අපිත් එක්ක හෙට දවසේදී මාතලේ සහ නාවුල කියන නගරවලට තමයි ඉන්සි සංස්ථා සිමින්ති කණ්ඩායම net fm අපිත් එක්ක එන්නේ. ඉතින් ඒ නිසා ළඟපාත ඉන්න කට්ටිය ගිහිල්ලා සතුටු වෙලා විනෝද වෙලා තෑගි දිනන්නත් අමතක කරන්න එපා. ජීවිතේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න අපි මහන්සි වෙනවනේ නේද? ජීවිතේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න මහන්සි වෙන ගමනේදී ඔයාලට තියෙන බලාපොරොත්තු සියල්ලම රුපියල් 40කින් ගොඩදා ගන්න තියෙන විදිහ ගැන තමයි මම මේ කියන්න හදන්නේ. ලොතරැයි කලාවේ පෙරලියක් කරපු රුපියල් කෝටි 47ක රුපියල් කෝටි 23ක ලංකාවේ දැවැන්තම සුපිරි තෑගි දෙකකින් ඒ කියන්නේ රුපියල් කෝටි 70ක් දිනා දීපු එකම ලොතරැයිය NLB මෙගා පවර් ලොතරැයිය දැන් ඔන්න මේ වාර්තාව අලුත් කරමින් ලංකාවේ ලොතරැයියකින් දිනා ගන්න පුළුවන්. දැවැන්තම මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනා ගන්න අවස්ථාව අරගෙන ඇවිල්ලා තියෙනවා. ඒ නිසාම තමයි මම ඔයාලට කිව්වේ රුපියල් 40කින් ඔයාට ජීවිතේම ගොඩදා ගන්න පුළුවන්. ඒ නිසා ඔය යමින් යමින් ගම දැක්කොත් එහෙම ලොතරැයි විකුණන මහත්මයෙක්ව ළඟට ගිහිල්ලා NLB මෙගා පවර් ලොතරැයියක් අනිවාර්යෙන් අරගන්න අමතක කරන්න එපා. මොකද මම දන්නවා අද තමයි ඔයාගේ ජීවිතේ වාසනාවන්තම දවස. රයිට්. එහෙනම් කතා ගොඩාක් කියලා අපි හතර වටේ වැඩපටන් ගන්න හදන්නේ. හවස 6 වෙනකන් සින්දු ටිකක් අහන්න කතා කරන්න මැසේජ් කරන්න චාන්ස් එක තියෙනවා. මේ පැතර වෙලා හවස 6 වෙනකන් ඔයා මාව අහගෙන මගේ ළඟින් ඉන්න. දන්නවනේ මම DJ අසා.

0: හතර අතෙන් සිංදු ඇහෙන නැතෆම් හතර වටේ
1: ආයි

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
2: හවස 4:25 දැන්.
3: මගේ දරුවගේ නම සජිත නින්නේ. එයාට වයස අවුරුදු 9යි. මේ ආයතනයට ඇවිල්ලා දැනට මාසයක් පමණ තමයි වෙන්නේ. එන විට ළමගේ ධන ඉස්තික දිගාර ගන්න බැකුවයි සිටියේ. නමුත් දැන් ඒ ධන ඉස්ස ටිකක් සාමාන්‍ය දුරට දිගෑරලා මාසයක් ඇතුළත දැන් කකුලක් පොට්ටට වගේ තිබ්බේ. දැන් එයාගේ කකුල හොඳට කෙලින් තියෙනවා. ඉතින් මේ ආයතනයට ඇවිල්ලා උඹලාට මේ වගේ දරුවෝ සිටිනම් මේ ස්ථානයෙන් ප්‍රතිකාර ලබා ගන්න හොඳම තැන කියලා මම උඹලාට ඉල්ලා සිටිනවා.
1: ඔබටත් මෙවැනි රෝග අවස්ථා තිබේ නම් අමතන්න Active Plus බෞද්ධ චිකිත්සක මධ්‍යස්ථානය 0156 856 956.
4: ෆිනිෂින් වහලක් ලෙස කලරම්ලෝ වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
5: පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්.
6: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
7: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
8: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
9: බ්ලැක් කරී එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරී රස සොයා මීට්. බ්ලැක් කරී රසට මස් නොකා මස් කන්න.
10: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112-125-125 මතන්න. BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
11: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
12: විනාඩි 4කින් ක්‍රියාකිරීම අරබා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උලුක්කු වීම වලටද සහනය දෙන

අවස 4:40 31 වෙලාව අපි හතරවට යහගෙන ඉන්න ගමන් මේ වෙලාවේ මම වහගෙන ඉන්නේ අලුත් සෙට් එකක් මතක් කරන්න හදන්නේ. Good evening asa boy අපිත් මේ වෙලාව වහගෙන ඉන්නවා තංගල්ලෙන් අප්සරා තමයි මැසේජ් එක දාලා තින්නේ. Thank you. අප්සරා මං ඔයාව ගොඩක් ආදරෙන් ඉකුතු කරගන්නම්. ඊට පස්සේ සුබ සන්ධ්‍යාවක් වේවා asa හතරවට රවුම් ගහන්න අපිවත් ඉකුතු කරගන්න කියලා. ඇහැලිය ගොඩ චමින්ද මෝටර්ස් එකේ සෙට් එක. බොස් චමින්ද ඊට පස්සේ සනත් රසින්දු ඇතුළු කොල්ල සෙට් එක මැසේජ් කරලා තිනවා. අනිවාර්යෙන් උදාර විදියට මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට ආවත් එකතු කරගන්නම්. ඒ වගේම හයි කොහොමද අයියේ, මම රත්නපුර ගිලීමලෙන් ධනුෂ්ක දතසුද්දෙක් නේ. ඊට පස්සේ අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මට මැසේජ් එකක් දාලා තිනෝ. ක්වෙට් වල වැඩ කරන කාවින්දියවත් විශේෂයෙන්ම මතක් කරන්න කියලා තිනෝ. අපි ඉතින් පැය 24ම net එක තමයි කියලා තියෙනවා. ඒකනේ මං වාට උදාර කොල්ලෙක් කියලා කියන්නේ නේ. හයි කොහොමද සා, අපිත් මේ වෙලාවේ සද්දෙම ආව තමයි අහගෙන ඉන්නේ දේශානි ස්ටුඩියෝ එකේ. මේ වෙලාවේ මාත් එක්ක යාළුවෝ සෙට් එකම ඉන්නවා කියලා තියෙනවා. ඕකේ, මම අනිවාර්යෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ රයිට් බර්ත්ඩේ විශ් එකක් තියෙනවා. සුබ සන්ධ්‍යාවක් වේවා සාද, මගේ යාළුවා දුල්මිගේ බර්ත්ඩේ එක. එයාට හදවතින්ම සුබ පතනවා කියලා කුමාරී, ඊට පස්සේ ගයාන්, දිනිදු, හර්ෂණේක, ලක්මාලි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. මගේ හොඳ යාළුවෙක්, මම අනිවාර්යෙන් එකතු කරගන්නම් දුල්මි. Thank you මට මැසේජ් එක දුන්නට. Happy birthday. ඔයාලට කේක් කැල්ලක් අනිවාර්යෙන් එවන්නම ඕන. හරිද? මම බලාගෙන ඉන්නවා. හරි, ලාස්ටි කරගෙන තියෙන සින්දුවට යන්න කලින් මම ඔයාලට මතක් කරන්න හදන්නේ, ගොඩක් වෙලාවට ගයක් හදනවා කියන එක හැමෝටම තියෙන සිහිනයක් නේද? එතකොට හම්බ කරන සල්ලි ටික යොදවල ජීවිතේ එකපාරක් කරන විශාලතම ආයෝජනේ තමයි Tamanthama කියලා ගයක් හදාගන්න එක නේ. ඉතින් එතකොට අපි පොඩ්ඩක් try කරන, පොඩ්ඩක් නෙමෙයි මං කියන්නේ සෑහෙන try කරනවා මේ වියදම් කරලා හදන ගේ හැම අතින්ම ස්තරම් වර්ගයේ ගයක්, අනර්ග තත්වේ නිමාවක් තියෙන නියම විදිහේ ආකර්ෂණීය පෙනුමක් තියෙන ගයක් හදාගන්න අපි හැමෝම try කරනවා නේද? ඉතින් එතකොට gedara ඇතුළත ලස්සන ගැන කතා කරද්දී අපි වැඩි අවධානයක් දෙන්නේ ගොඩක් වෙලාවට ටයිල්, බිත්ති, ගෘහ භාණ්ඩ වලටනේ. හැබැයි උනාට ඔයා දන්නවද, අද ඉන්ටීරියර් ඩිසයින් එකේ වැදගත්ම අංගයක් වෙලා තියෙන්නේ, කියන්නේ gedara ඇතුළත පෙනුම වෙනුවෙන් බලපාන ප්‍රධානම අංගයක් වෙලා තියෙන්නේ gedara සිවිලිම. මොකද සාමාන්‍යයෙන් සිවිලිමක් ගැහුවාම තමයි ඕනම gedරකට අනර්ග නිමාවක් එන්නේ. හැබැයි ගහන සීලින් ෂීට් එක ලස්සනට තිබ්බොත් තමයි, ඊට පස්සේ අද කාලෙට ගැලපෙන ඩිසයින් එකට තිබ්බොත් තමයි ගෙදරට ගැලපෙන මොඩර්න් ලුක් එකක් එන්නේ නේ. ඉතින් ඒ නිසාම තමයි මම ඔයාලට මතක් කරන්න හදන්නේ, නියම ෆිනිෂින් එකක් එක්ක දිගු කාලීන පැවැත්මක්, ආකර්ෂණීය පෙනුමක් බලාපොරොත්තු වෙන ඔයාට ගෙදර සිවිලිම ගහනවා නම් තියෙන හොඳම සීලින් ෂීට් එක තමයි කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක කියලා කියන්නේ. හරි, කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක ඇවිල්ලා නැචරල් වුඩ් ලුක් එකක්, ඒ කියන්නේ ස්වභාවික ලීයෙන් කරා වගේම ලුක් එකක් තියෙනවා. ඊට පස්සේ මේක ඇවිල්ලා ආකර්ෂණීය වර්ණ ගණනාවකින් ඔයාලට ගන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් ඔය දැන් ඉස්සර වගේ නෙමෙයි, නැචරල් වුඩ් ලුක් එකක් තියෙන සිවිලිමක් ගැහුවාම ගෙදරට මාරේ එළියයි, අනිත් එක හරි ලස්සනයි. මේක ඇවිල්ලා ලීවලින් කරා වගේමනේ. එතකොට ආයිතින් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕනම කෙනෙක්ට දැක්කාම හරි ආසයි දෙනවා ගෙදරට. ගෙදරට වෙනද නැති ලුක් එකක් එනවා. ඊට පස්සේ විශේෂම කාරණාව තමයි දැන් කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක නැචරල් වුඩ් ලුක් එකක් තියෙනවා වගේම මේක වේයෝ කරන්නේ නැහැ. හරිද? ඊට පස්සේ මේක දිරන්නේ නැහැ. ඊට පස්සේ ටික කාලයක් ගියාම ඔය සෑහෙන පෑවිල්ල දවස් වලට රස්නෙට ඔය සමහර සීලින් ෂීට් ඇද වෙනවනි. එතකොට කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක හැම ප්‍රශ්නෙින් ඉන්නේ නැහැ. ඕනම උෂ්ණත්වයකට ඔරොත්තු දෙනවා. ඊට පස්සේ අවුරුදු 4-5ක් ගියාට පස්සේ හිතන්නකෝ, දූවිලි බැඳිලා ඊට පස්සේ මකොළු දැල් බැඳිලා තිබ්බා කියලා. වාට නිකන් තෙතරෙද්දක් දාලා පිය දාන්න විතරයි තියෙන්නේ. තිබ්බා වගේම පිළිවෙලකට ලස්සනකට තියෙනවා. ඉතින් ඒ නිසා දෙපාරක් හිතන්න නැතුව ගෙදර හදනවා නම්, සිවිලිම ගහනවා නම් ඔයා ගන්න ඕනේ කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක. විශේෂයෙන්ම මේකේ මතුපිට තියෙන තාලේපනය සඳහා වසර 5ක වගකීමක් හම්බ වෙනවා. ෂීට් එකට වසර 25ක වගකීමක් හම්බ වෙනවා. අනේ නිසාම තමයි මම ඔයාලට කියන්නේ, ජීවිත කාලෙටම ඉන්න හදන ගෙදරට ජීවිත කාලෙටම හරියන සිවිලිමක් ගහනවා නම් ඔයාලට තියෙන හොඳම චොයිස් එක තමයි කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක කියලා කියන්නේ. 0115 748 738, 0115 748 738 කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්.

0: ටෙක්නෙට්
1: සුව පහසුව කල් පැවැත්ම වගේම නිමාවත්තිනුත් ඉතා ඉහළ ඔෆිස් චයස් නම් දම්රෝම තමයි. ඔෆිස් එකේ තීම් එකට ගැලපෙන නවීනතම මාදිලිවලින් වගේම වර්ණ රැසකින් වගකීමක් සහිතව දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
2: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
3: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLV තනඩ තහනේ ලොතරැයිය රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තන නිදහනේ බෙලදීගෙන ඔබ
4: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779-67-67-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
5: මෙල්ඩෝල් හිසරතය උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
6: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවන කළ මදෝකා කැස්සට පැනිය සෙවන කළ ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0747-31-33-540
7: 27 සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
8: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය. නිල රේඩියෝව net FM.
9: පොත් අපගේ net වගේ
10: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණියේ දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජයගන්න 4

0: දිනනලෝ කුම සුපිරි තෑගිදනේ කමලොතරයිය එන්නල්බී මෙගාපව ඔබත් අදම මිලදී ගන්න.
1: හිරු පායනෝමින් විශ්වාස හිරු සහල් ඔබගේ ළඟම වෙළඳ සැලින් අදම මිලදී ගන්න.
2: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
3: කවදත් අලුත් කාගෙත් නෙත්.
4: හතර අතෙන් සින්දු ඇහෙන නැතෆම් හතර වටේ කතා කරන්න 0112 55 33 63 WhatsApp 0711 95 95 95.

හවස 4 විනාඩි 50යි වෙලාව අපි හතරවට යහගෙන ඉන්න ගමන් මම දන්නේ පැයක් ඉවර වෙන ඉක්මන හිතා ගන්න බෑ වෙලාවකට නේ සින්දු ටිකක් අහලා මේ පැත්තට ආවම පැයක් ඉවර වෙන්න ළඟයි හරි කොමුණත් හවස ගෙදර යන ගමන් ගෙදරට හාල් ටිකක් අරගෙන යන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඔයාට ගන්නේ මොන හාල්ද කියලා කල්පනා කර කර ඉන්නවනะ හරිද හස්බන්ඩ්ලාට සාමාන්‍යයෙන් ඔය වයිෆ්ලාට වගේ හාල් තෝරන්න කරන්න තේරෙන්නේ නෑ නේ ඔයාට කරන්න තියෙන්නේ හරිම පුංචි දෙයයි ඔයා ළඟම තියෙන කඩේට ගිහලා මුදලාලිට කියන මුදලාලි මට හිරු සහල් දෙන්න කියලා. මොකද හිරු සහල් කියලා කියන්නේ ලංකාවේ අංක එකේ විශ්වාසවන්තම සහල් සන්නාමය. ඒක ඒ කාලේ ඉඳලා මේ වෙනකන් අපේ ගෘහණියන් අතරේ තියෙන විශ්වාසයක්. මොකද හිරු සහල් ගුණාත්මක භාවයෙන් උපරිමයි. ඊට පස්සේ රසය වගේම තමයි සුවඳ මේ සියල්ල කිසිම වෙනසක් නැතුව අඛණ්ඩව ගුණාත්මක භාවය පවත්වාගෙන ආපු සහල් සන්නාමයක් තමයි හිරු සහල් කියලා කියන්නේ. දැන් වාගේ ගෙදර කන්නේ නාඩු උනත් ඊට පස්සේ සම්බව උනත් කීරි සම්බව උනත් කැකුළු උනත් මේ ඕනම සහල් වර්ගයක් හිරු සහල් හරහා මිලදී ගන්න අවස්ථාව තියෙනවා. ලංකාවේ ඕනම බෙලන්සලකින් හිරු සහල් කියලා ඉල්ලුවාම මේ ඕනම එකක් ගන්න ඔයාට හැකියාව තියෙනවා. දැන් සාමාන්‍යයෙන් බත් ටිකක් කිව්වට පස්සේ උදේ පාන්දර වැලට ගෙනියන් බත් తిව්වට පස්සේ ඕක දවල් 12 1 වෙද්දි පිලුණු වෙනවා නම් ඇත්තටම ඊට පස්සේ බත් ටික අහක දාන්න වෙනවනේ අපරාදෙනේ. හැබැයි හිරු සහල් වලින් බත් తిව්වට පස්සේ එහෙම නැහැ. හවස දෙක තුන වෙනකන් තියා ගන්න පුළුවන්. එතකොට බත් තුනත් අපිට දාන්න ඕනේ නැහැ. හාල් වලට යන වියදමත් ඉතුරුයි. හරි. අනිත් කාරණාව තමයි මේක ඇවිල්ලා අර බත අමු වෙන්නෙත් නැහැ. ඊට පස්සේ බත බෙරි වෙන්නෙත් නැහැ. හරි ගානට බත ඉදෝ ගන්න නම් ඔය අනිවාර්යෙන් අරගන්න ඕනේ හිරු සහල් තමයි. හරිද? ඒකන මතක් කරලා අපි සින්දුවකට කට්ටියක් එකතු කරගන්න ඕන. හායි කොහොමද අපිත් මේ වෙලාව ආව තමයි අහගෙන ඉන්නේ. ලස්සන සින්දුවක් දෙන්න කියලා මට මැසේජ් එකක් දාලා දිනවා පද්මිනී ඔයාවත් එකතු කරගන්නම් ඊට පස්සේ අසා අපිවත් එකතු කරගන්න කියලා මාතර නාමල් ටේලර්ස් එකේ සෙට් එක මැසේජ් කරලා තිනවා ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා කුරුණෑගලින් ප්‍රභා thank you ප්‍රභා ඔයාවත් ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම් මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට යනකොට සී හෝල් එකට යන්න අමතක කරන්න එපා ඇයි සතර ප්‍රකාශන කුටිය තියෙන්නේ ඔන්න කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ BMICH එකේ සී හෝල් එකේ. එතකොට දන්න කාලේ ඉඳලා පොඩි අයට, ඒ කියන්නේ පුංචි පැටවුන්ගේ ඉඳලා අපොස උසස් පෙළ දක්වා සියලුම දුවදරුවන්ට අවශ්‍ය කරන පොත්පත් ටික අපි ඒ කාලේ ඉඳලාම ගත්තේ සතර ප්‍රකාශන හරහා. ඉතින් එන්සා 120 ක අති දවන්ත ඩිස්කවුන්ට් එකක් එක්ක ඔයාලට අවශ්‍ය සියලුම පොත්පත් ලිපි ද්‍රව්‍ය මිලදී ගන්න සතර ප්‍රකාශන කුටියටත් යන්න අමතක කරන්න එපා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ. ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13-19 අදමම තන්න. ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා කමේ සමාජිකයෙක්.
1: හවස 4:58 දැන්.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අතම ගන්න ෆෝන් එකයි.
2: හවස පහයි විනාඩියකයි දැන්.

0: සුභ අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම ඇත්නියෝ.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත්නිවස් සමග මම කේසර. දිට්වා සුලිකුණාටුවෙන් දැඩි ලෙස හානි වූ මාර්ග කිලෝමීටර් 600ක් අලුත් වැඩියා කිරීමට සහ ප්‍රතිසංස්කරණය කිරීමට ශ්‍රී ලංකාවට උපකාර කිරීම සඳහා ලෝක බැංකුව අද ඩොලර් මිලියන 110ක මූල්‍ය ප්‍රතිපාදන අනුමත කර තිබෙනවා. ජාත්‍යන්තර සංවර්ධන සංගමේ අර්බුද ප්‍රතිචාර කවුළුව හරහා සපයන ලද නව මූල්‍යකරණය සුලිකුණාටුවෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ ප්‍රජාවන්හි වෙළඳ පොළවල්, පාසල් සහ සෞඛ්‍ය පහසුකම් වෙත ප්‍රවේශයේ යථාතත්වයට පත් කරන මාර්ගවලට ප්‍රමුඛත්වය ලබා දෙනු ඇති. අම්බලංගොඩ මෝදර දේවාලයේ වාර්ෂික පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිත වීම හේතුවෙන් හෙට සහ අනිද්දා දෙදින තුළ අම්බලංගොඩ පොලිස් වසම ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට පියවරගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ටාසේ නිවේදනය කරන්නේ හෙට දහවල් 1 සිට රාත්‍රී 8 දක්වා සහ අනිද්දා රාත්‍රී 9 සිට පසුදා අලුයම 3 දක්වා පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිත බවයි. පෙරහැර මෝදර දේවාලයෙන් ආරම්භ වී දේවාල මාර්ගය ඔස්සේ හිරේවත්ත බුදු පිළිමය තෙක් ගමන් කර අම්බලංගොඩ පාර මහා වීදිය ඔස්සේ සිරිකත වටරවුම දක්වා ගමන් කිරීමට නියමිතයි. net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: FM 95 FM 94.8 Net FM
3: Marubang

පුඩි පාගල පොඩි පොඩි නංගිල කනේක හම්මේ හවසට බං.

හවස පහයි විනාඩි 9යි වෙලාව. වාගේ මගේ බොරින්න තීවරින් ඩ්‍රයිව් එක හතර වටේ ගැම්මට අලුත් පැයක් පටන් ගන්න හදන්නේ. අලුත් පැය පටන් ගන්නකොටම මේ වෙලාවේ මම වහගෙන ඉන්නේ අලුත් සෙට් එකක් ඉන්නවා. අපිට කලින් පැයේ මිස් වෙච්ච කට්ටියක් ඉන්නවා මතක් කරන්න. ඒ කට්ටිය තමයි මේ කියන්න හදන්නේ ලක්මාලි ප්‍රියදර්ශනී මම ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ඒ වගේම සත්සරණී thank you ජය වේවා. ඒ වගේම හයි කොහොමද සයි අපිත් මේ වෙලාවේ ඔයාව වහගෙන ඉන්නවා කියලා ලක්රුවනි හංසිකා මැසේජ් එකක් දාලා තිනවා. thank you darling. ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ඔයාගේ නූඩල්ස් කොණ්ඩේ ලස්සනයි ආ. ඊට පස්සේ හයි කොහොමද අයියේ මටත් සින්දුවක් දෙන්නකෝ. මාත් මේ වෙලාවේ ඔයාව තමයි හගෙන ඉන්නේ කියලා ෘෂි මැසේජ් කරලා තිනවා. thank you ෘෂි. ඔයාවත් ලෑස්ති කරගෙන තියෙන සින්දුවටම එකතු කරගන්න. දැන් සාමාන්‍යයෙන් සිවිලිමක් ගැහුවට පස්සේ අපිට ඉස්සර මූණ දෙන්න වෙන ගැටලු කියලා මං වගේ ප්‍රශ්නයක් ඇහුවොත් මොනවද දෙන්න තියෙන උත්තර එකක් තමයි ඒ කාලේ ඩිසයින් දැන් හරියන්නේ නැහැ අසා. දැන් සිවිලි මේ කාලේ ගැහුවට හරි පරණ පාටයි. දැන් ගෙදරට උනත් ඒ කියන්නේ ලොකු වෙනසක් වෙලා නැහැ වගේ එකක් තේරෙනවා. ඊට වඩා අපිට මොන හරි කරන්න තිබ්බා කියලා දැන් හිතෙනවා. හරිද? ඊට පස්සේ සමහර වෙලාවට සිවිලිම ගහලි වුණාට අපි බලාපොරොත්තු වෙච්ච අනර්ග නිමාව නැහැ. සමහර ලාට සිවිලිම මැද්දේ හරි හිඩස් තියෙනවා. ඒ කියන්නේ හරි විදියට මේක ෆික්ස් වෙලා නැහැ. ඊට පස්සේ තව මොනවද තියෙන ප්‍රශ්න? අසාපි සිවිලිම ගහලා මාස දෙක තුනක් යනකොට මේක නිකම්ම දිරලා යන්න ගත්තා. ඊට පස්සේ වේයෝ කරන්න පටන් ගත්තා. ඊට පස්සේ පායන කාලේ පහුගිය දවස්වල අපිට මේ සිවිලිම ඇද වෙන්න ගත්තා. ෂීට් එක නිකන් ඇද වෙලා හැඩේ වෙනස් වෙන්න ගත්තා. ඒකත් එක්ක තියෙන පෙනුමත් නැති වෙලා ගියා. කාලයක් ගියාම අසා මේ ෂීට් එකේ පේන්ට් එක යන්න ගත්තා. අපිට ඊට පස්සේ කාලෙන් කාලෙට මේක පේන්ට් කරන්න සෑහෙන්න වියදමක් ගියා. සිවිලිමක් ගැන කතා කරද්දී ඔන්න ඔය ප්‍රශ්න ටික වලට ඒ කාලේ ඉඳලා තියෙනවා ඇති. මං කියන්නේ සිවිලිමක් ගහනකොට ඔයා නිකන් ගහන්නම් වාලේ සිවිලින් ගහන්න එපා. ඇයි එහෙම කියන්නේ? හේතුව ගෙදර ඇතුළත පෙනුම රඳාපවතින ප්‍රධානම සාධකය තමයි සිවිලිම කියලා කියන්නේ. දැන් නැත්තම් පොඩ්ඩක් අහලා බලන්නකෝ කාගෙන් හරි. ගෙදරට ආවට පස්සේ බිත්ති ටික ටයිල් ටික වගේම ඊළඟට ටක් ගාලා ඇහැයන්නේ ගෙදර සිවිලිමට. එතකොට ගෙදරට වා බලාපොරොත්තු වෙන අනර්ග නිමාවක් ගන්න හිතාගෙන ඉන්නවා නම් පළවෙනිම දේ තමයි ගෙදර සිවිලිම හොඳට තියෙන්න ඕන. එතකොට වා දැන් ඊළඟට කල්පනා කරන දේ තමයි එතකොට අපි මොකද්ද මේකට කරන්න ඕනේ? අලුතෙන් ගයක් හදන කෙනෙක් නම් ඊට පස්සේ ගෙදර සිවිලිම අලුතෙන් ගහන කෙනෙක් නම් ඔයා බය නැතුව කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක දාන්න. මේක ඇවිල්ලා අද කාලයට ගැලපෙන ඩිසයින් එකක් එක්ක දිගු කාලීන පැවැත්ම ස්ථිර කරපු සීලින් ෂීට් එකක්. ඇයි එහෙම කියන්නේ මම? මේක ඇවිල්ලා මතුපිට තින්තාලේපණයට වසර 5ක වගකීමක් තියෙනවා. අනිත් එක තමයි natural wood look එක. ඒ කියන්නේ ස්වභාවික ලීයෙන් කරා වගේම හරි ලස්සනයි. අද කාලේ ගෙවල් වල මේක තමයි ඩිසයින් එක. එතකොට මේකත් එක්ක ගෙදරට අනර්ග නිමාවක් ආකර්ෂණීය පෙනුමක් නිකම්ම එනවා. හරිද? ගෙදර මාර සිරියාවන්ත පාටයි. ඒ නිසාම තමයි මම ඔයාලට කියන්නේ ජීවිත කාලෙටම ඉන්න හදන ගෙදරට ජීවිත කාලෙටම එක සිවිලිමක් ගහගත්තාම හොඳටම ඇති. ඒක තමයි කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක දාන්න කියලා කියන්නේ. මේක දිරන්නේ නැහැ, වේයෝ කන්නේ නැහැ. ඊට පස්සේ රස්නේට හැඩේ වෙනස් වෙන්නේ නැහැ. ඊට පස්සේ ෆික්ස් කරාට පස්සේ මැද්ද හිඩස් නැහැ. හරි අනර්ග නිමාවක් එනවා කියලා මං ඔයාලට කියන්නේ. ඒ නිසා ඔයාලට ගැලපෙන කලර්ස් ගානක් තියෙනවා. කොස් මහෝගනි, තේක, බුරුම තේක කියන ආකර්ෂණීය වර්ණ හතරෙන් මිලදී ගන්න අවස්ථාව තියෙනවා. ඔයාලට වැඩි විස්තර දැනගන්න ඕන නම් 0115 748 738 0115 748 738 කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. ගෙදරට හාල් අරගෙන එනකොට අපේ ගෘහණියක් සාමාන්‍යයෙන් කල්පනා කරන දේවල් ටිකක් තියෙනවනේ. ඒ කියන්නේ තමන්ගේ දරුවන්ට, අම්මා තාත්තට, ඊට පස්සේ හස්බන්ඩ්ට කන්න දෙන කෑම ටික පෝෂදායි, ඊට පස්සේ ගුණාත්මක භාවයේ ඉහළින්ම තියෙන විශ්වාසයක් තියෙන දේවල් තමයි හැමදාමත් අපේ ගෘහණියන් ගෙදරට අරගෙන එන්නේ. හරි. අනිත් කාරණාව තමයි දැන් දවස පටන් ගන්නකොටම මට නම් පෞද්ගලිකව දවස පටන් ගන්නකොට ඒ කියන්නේ උදේර නැගිට ගමන් මට දැනෙනවා අපේ අම්මා මට වැඩට ගෙනියන්න කෑම උයන සුවඳ. එතකොට බත ඉදෙන සුවඳත් එක්ක තමයි අපි දවස පටන් ගන්නෙ නේ. ඊට පස්සේ ලෑස්ති වෙලා ඔක්කොම කරලා ගෙදර කට්ටිය ඔක්කොම එකතු වෙන්නේ කෑම මේසෙට. ඉතින් එතකොට හිතන්න බත් එක මේසෙ උඩින් තියලා බත් ටිකක් බෙදාගෙන කන්න ගන්නකොට බත අමු වෙලා තිබ්බ. බත බෙරි වෙලා තිබ්බොත්. හරිද? ඊට පස්සේ අර නියම රසයක් තිබ්බේ නැත්තම්, සුවඳක් තිබ්බේ නැත්තම් ඇත්තටම ඊට පස්සේ මූඩ් එකත් අප්සෙට් යනවන්නේ නේ. අන්න ඒ නිසා තමයි එදා ඉඳලා අද වෙනකම්ම ලංකාවේ අපේ ගෘහණියන් බත්තු යනකොට හාල් මිලදී ගන්නකොට හිරු සහල් වලට ප්‍රමුඛතාවයක් දෙන්නේ. මොකද අඛණ්ඩව පවතින ගුණාත්මක භාවයත් එක්ක හිරු සහල් කියලා කියන්නේ ගොවියාගේ කුඹුරේ ඉඳලා ඔයාගේ ගෙදර කෑම මේසේ බත් පිඟානට බත් වෙලා එනකන් සියලු පියවරයන් පූර්ණ අධීක්ෂණයක් යටතේ වටිනාකමක් එකතු කරමින් තමයි මේකේ නිෂ්පාදන ක්‍රියාවලිය සිදු කෙරෙන්නේ. අනිත් එක තමයි හිරු සහල් ගන්න ගොඩක් කට්ටිය කියන දෙයක් තමයි මේ බත උදේ ඉවුවට පස්සේ හවස් වෙනකන් තියාගන්න පුළුවන්. දැන් හිතන්නකෝ හස්බන්ඩ් උදේ පාන්දර බත් එක බඳලා යවුවාම
වැඩ ගොඩක් එක්ක කන්න ටිකක් දවල් වෙනවා කියලා බත් එක දිගාරලා බලද්දි පිලුණු වෙලා තිබ්බහම එයා බඩගින්නේ. ඊට පස්සේ ගෙදර එන්නෙත් මූඩ් එක අවුල්ලා. ඔය ප්‍රශ්න තියෙනවනේ. හැබැයි හිරු සාල් වලින් බත්තු වෙලා යවන්නකෝ. කිසිම ප්‍රශ්නයක් නැහැ. හවස දෙක තුන වෙනකන් තියාගන්න පුළුවන්. ගෙදර වුණත් එහෙමයි. එතකොට හාල් වුණත් සෑහෙන අර පිරිමැස්මෙන් පාවිච්චි වෙන්නේ. නැත්තම් බත් එක සවුත් වුණාම බත් අයින් කරන්න වෙනවනේ. හැබැයි හිරු සාල් කියලා කියන්නේ එහෙම ලේසියෙන් පිලුණු වෙන්නේ නැති නිසා වාට අපදෙදාන්න උමනාවක් වෙන්නේ නැහැ. ඒකෙන් එතකොට වාට මාසෙට සාල් වලට යන වියදමත් ඉතුරුයි. අනේ නිසා විශ්වාසවන්ත ගෘහණියන්ගේ තේරීම හිරු සාල් අරගන්නවත් අමතක කරන්න එපා. හිරු සාල් හිරු පායනව මෙන් විශ්වාසයි. අපි එහෙනම් ලස්සන නාන් ස්ටොප් එකක් අහන්න හදන්නේ හවස 5:15 දැන්. සින්දුවක් අහලා මේ පැත්තට එමු.

0: හවස 5 විනාඩි 24යි දැන්.
1: දැන් හිතන පරක්කුවට LB Finance එකේ නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන් වූ සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම housing loan එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.

0: සැම්සුන්ගන්න හොඳම තැනයි දම්රු.
1: පෘථිවියෙන් ළඟහරට රේල් පාර ඔන්න හොම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකෙ ලොකුවට පේනකොට අපි එකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩි දරුවන්ට උදව් වෙන එන්කපීඩියා ප්‍රෝ MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
2: රසතුන් හතක පාරම්පරික අපේ රසය මේනක සහල් බයන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපනය ඇති තයාගේ ඔබට හිමිවේ. මේනක සහල්, අපේ උරුමය අපේ රස.
3: පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්
4: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779677767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
5: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
6: මෙල්වා එක ලංකාවේ එක, අපේම එක.
7: ඔයා ගත්තෙත් ෆෝචුන් ඔයිල්ද?
8: ක්වලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්නේ ෆෝචුන් ඔයිල්ම තමයි.
7: ඔයා හරි. විශ්වාසය ගැනත් හිතනවා නම් ඒත් ෆෝචුන් ඔයිල්ම තමයි.
8: පොල් තෙල් විතරක්කේ?
7: කෝන් ඔයිල්, සන්ෆ්ලවර් ඔයිල්.
8: ඔව් ඉතින්
7: ෆෝචුන් ඔයිල් අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
9: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. සිත් බැඳගනි, කල් පවති. අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.
10: පහේ ශිෂ්‍යත්වය, අපොස සාමාන්‍ය පෙළ, අපොස උසස් පෙළ, නිසක ජයගැනෙන උත්තර සතර, පසුගිය දස වසරක විභාග ප්‍රශ්න පත්‍ර උත්තර සමග දිවයින පුරා පිහිටි පොත් අලෙවි සැල් වලින් ලබාගත හැක. අරගන්න, කියවන්න, දැනගන්න, ජයගන්න සතර.
11: දිනන ලොකුම සුපිරි තෑගිදන එකම ලොතරැය්‍ය NLB මෙගාපව ඔබත් අදම මිලදී ගන්න.
12: හිරු පායනුවමින් විශ්වාස හිරු සහල් ඔබගේ ළඟම වෙළඳ සැලින් අදම මිලදී ගන්න.
9: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.
13: කවදත් අලුත් කාගෙත් නෙත්.
14: අවසපහයි විනාඩි 27යි වෙලාව. හතරවටේ අහගෙන ඉන්න ගමන් මේ වෙලාවේ මාත් එක්කෙන යාළු සෙට් එකක් මතක් කරන්න ඕනා. හයි, කොහොමද සා? අපිත් මේ වෙලාවේ සද්දෙන මාව අහගෙන ඉන්න කියලා මදුෂානි මැසේජ් එකක් දාලා තියෙනවා. පොලි කට්ටියවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා. ඕකේ, අනිවාර්යෙන්ම මම එකතු කරගන්නම් ලෑස්ති කරගෙන තියෙන සින්දුවට. ඊට පස්සේ දොඩංගුඩ පැත්තට ගියහම මේ වෙලාවේ චමලි මාව අහගෙන ඉන්නවා. චමලි, හයි, කොහොමද? ඔයාවත් එකතු කරගන්නම් ඊළඟ සින්දුවටම. ඊට පස්සේ හයි, කොහොමද සා? ඒ වෙලාවේ අපිවත් සින්දුවකට එකතු කරගන්නකෝ කියලා කවින්දයා මැසේජ් කරලා තිනවා. Thank you darling.

හවස පහයි විනාඩි 30යි වෙලා බ අපි හතර වටේ අහගෙන ඉන්න ගමන් හවසරුවේ මේ වෙලාවේ මාත් එක්ක ඉන්නේ අලුත් සෙට් එකක් මතක් කරන්නත් ඕනේ තව වට කියන්න දේවල් ටිකකුත් තියෙනවා දැන් මේ දවස්වල අපි වැඩිපුරම කතා වෙන මාතෘකාව තමයි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කියලා කියන්නේ එතකොට BMICH එකේ තියෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට යන්න කියලා අපි ඔයාලට නිරන්තරයෙන් මතක් කරනවා මොකද සාමාන්‍ය පොත් කියවන්න ආස කට්ටිය සහ අපේ දුව දරුවන් ඒ වගේ මම්මල තාත්තල ගොඩක් ආසාවෙන් බලාගෙන ඉන්නවා හැම අවුරුද්දකම කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය එනකන් සමහර වෙලාවට මන් දන්න කට්ටිය ඉන්නවා අවුරුද්ද තිස්සෙම සල්ලි එකතු කරලා තියාගෙන ඉන්නවා පොත් ප්‍රදර්ශනයට ගිහලා තමන් කාලයක් ආසාවෙන් ඉන්න පොත් ටික කියවන්න අරගන්න හරි එතකොට එහෙම යන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඔයාලට ඔන්න දැන් මේ දවස් ටිකේ මේ යන්න අවස්ථාව තියෙනවා විශේෂම කාරණාව තමයි හැම අවුරුද්දකම වගේ net fm අපි මේ වෙනුවෙන් රේඩියෝ නාලිකාවක් විදිහට අනුග්‍රහක දායකත්වයේ මේ අවුරුද්දෙදිත් ලබා දෙනවා. එතකොට මේ විශේෂයෙන්ම දැන් මේ අවුරුද්දේ අපි ඔයාලට අරගෙන එන සුවිශේෂීම අවස්ථාව තමයි net fm alpha studio විශේෂ මැදිරියට ඔයාලට එකතු වෙන අවස්ථාව තියෙන ඔයා ප්‍රසන්ට් කරන්න ඊට පස්සේ ඩබින් වලට දක්ෂයින නිවුස් රීඩින් වලට දක්ෂයින ඔයා වෙනුවෙන් අපි ඔන්න මේ වෙලාවේ BMICH එකේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පැවැත්වෙන පරිශ්‍රය තුළ මැදිරියක් ස්ථාපිත කරලා තිනවා. ඔයාලට තියෙන්නේ ගිහිල්ලා මේ හඬ පරීක්ෂණ සඳහා සම්බන්ධ වෙන්න. ගොඩක් කට්ටිය මේ වෙද්දී වෙනුවෙන් ඇවිල්ලා ඉන්නවා කියලා අපිට පහුගිය දවස් ටිකේම දැනගන්න ලැබුණා. ඉතින් එතකොට ඊට අමතරව දැන් ඔයාලට තව අවස්ථාවක් තියෙනවා. රුපියල් 5000ක වවුචර් එකක් දිනා ගන්න පුළුවන්. අපේ ඇල්ෆා ස්ටුඩියෝ එක පේන මානේ ඉඳලා ලස්සන සෙල්ෆි එකක් අරගෙන Facebook එකට අප්ලෝඩ් කරලා net fm ටැග් කරලා ඔයා දැම්මොත් එහෙම ඔයාලට වාසනාවන්ත ජයග්‍රහකෙක් හෝ ජයග්‍රහිකාවක් වෙන්නත් අවස්ථාව තියෙනවා. ඒ නිසා මේ දවස් ටිකේම ඔයා BMICH එක පැත්තට යනවා නම් අනිවාර්යෙන් ඇල්ෆා ස්ටුඩියෝ එකට ගොඩ වෙලා යන්න මතක් කරන්න එපා. හරි. ඒ ගැනත් මතක් කරලා ඊට පස්සේ මම මේ මතක් කරන්න හදන මේ වෙලාවේ මාව අහගෙන ඉන්නේ අලු සෙට් එක. අසරණ ගැල්ල මේක මැසේජ් එකක් දාලා තිනවා ඉසුරි නදීෂානි. මම හිතන්නේ මේ වෙලාවේ වැඩ ඇරලා යන ගම මාව අහගෙන ඉන්නේ. මම ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නා. ඒ වගේම හයි කොහොමද සාපිත් මේ වෙලාවේ සද්දෙම මාව අහගෙන ඉන්නවා කියලා. මට මැසේජ් එකක් දාලා තිනවා මේ වෙලාවේ ෂෙනායා. හයි කොහොමද ඔයාවත් එකතු කරගන්නම්. ඊට පස්සේ හයි කොහොමද සායියේ. අපිත් මේ වෙලාවේ සද්දෙම ආව තමයි අහගෙන ඉන්නේ. ලෑස්ති කරගෙන තියෙන සින්දුවට මාවත් එකතු කරගන්න කියලා මට මැසේජ් එකක් දාලා තිනවා චතුර. ආවත් එකතු කරගන්නම්. හරි මේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන මම මේ ඔයාලට මතක් කරන්න හදන්නේ NLB මෙගා පවර් ලොතරැය්‍ය ගැන. මොකද ජීවිතයේ සිනේට වාසනාවේ ආශිර්වාදේ හැමදාමත් අරගෙන ඉන්න ජාතික ලොතරැයි මණ්ඩලය හරහා ලොතරැයි කලාවේ පෙරලියක් කරපු රුපියල් කෝටි 47ක රුපියල් කෝටි 23ක දවැන්තම මෙගා සුපිරි තෑග්ග ඒ කියන්නේ දවැන්තම සුපිරි තෑග්ගට රුපියල් කෝටි 70ක් දිනා දීපු එකම ලොතරැයි තමයි NLB මෙගා පවර් කියලා කියන්නේ. ඉතින් එතකොට මේ වාර්තාව යලිත් අලුත් කරමින් ලංකාවේ ලොතරැයියකින් දිනා ගන්න පුළුවන් දවැන්තම මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනා ගන්නත් ඔයාලට අවස්ථාව තියෙනවා. ඉතින් මුදල් සීනේ වගේම ඔයාගේ මෝටර රථයක සීනේ සැබෑ කර ගන්නත් දැන් යන්නේ රුපියල් 40ක් විතරයි. සුපිරි තෑග්ග තුනක්ම දෙන ලංකාවේ එකම ලොතරැයිය NLB මෙගා පවර් ලොතරැයිය වැඩි වැඩියෙන් මිලදී ගන්න ඔයා මතක් කරන්න එපා. හරි ඒ ගැනත් මතක් කරලා අපි සින්දුවකට යන්න හදන්නේ හවස 5යි විනාඩි 34යි. සින්දුවක් අහලා මේ පැත්තරිම මැසේජ් එකක් දාලා තියෙන 0711 95 95 95ට මම ආව මතක් කරන්නම්.

0: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙත ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න. 0710-777-333.
1: අපේ අම්මා ගෙදර ආවද?
2: නැහැ. අම්මා මෙයා වෙනදෙව්වා.

0: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0111125125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සයිදායි
1: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය
2: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සහාය කි ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවේ සමාජික
3: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩුම මිලකට දැන් පහඳ රැස්සක් ඔබත් අද මෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින්
4: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0777-6767-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
0: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0111125125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
5: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය උප ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
6: වසර 20කට වැඩි කාලයක් ඔබේ විශ්වාසය දිනාගත් හිරු සහල් විශ්වාස කළ ඔබ වෙනුවෙන් හිරු සහල් විතින් විශේෂ තෑගි රයිස් කුකර් මයික්‍රෝවේව් අවන් ගෑස් කුකර් සහ අයන් කරන්න තියෙන දේ හරිම සරලයි. අදම හිරු සහල් බෑගයක් මිලදී ගන්න. බෑගය ඇතුලේ වවුචරයක් තිබේදයි බලන්න. වවුචරයක් තිබුණොත් එහි සඳහන් දුරකථන අංකයට අමතා වවුචරයේ කේත අංකය ලබා දෙන්න. හිරු සහල් නියෝජිතයෙකු ඔබේ නිවසට පැමිණ ඔබට හිමි තෑග්ග ලබා දෙනවා. ඉතින් තවත් බලාගෙන ඉන්න එපා. හිරු සහල් බෑගයක් මිලදී ගන්න. ඔබේ වසර 20කට වැඩි විශ්වාසයට හිරු සහල් වෙතින් අපේ තෑග්ග.
3: මේ පාර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ඇල්ෆා ස්ටුඩියෝ. ඇල්ෆා ස්ටුඩියෝ ඉස්කෝල නිලැඳුමත් එක්කම මිලියන ගානකට කතා කරන එක මට නම් හරිම ආඩම්බරයක්. ඉතින් කසුනියක්කයි මායෙක්ක රටටම ඇහෙන්න පේන්න කතා කරන නිවේදකයන් නිවේදිකාව වෙන්නේ ඔයාම තමයි. ඒ අතරේ හරි ලස්සන වැඩ ගොඩක්. උසස් පෙළ කරපු අයලක් කළා අපේ ප්‍රවෘත්ති කණ්ඩායමේ කෙනෙක් වෙන්නේ ඔයාම තමයි. ජීවිතයේ ලස්සනම වටිනම අත්දැකීම මේ පාර කොළඹ ජාත්‍යන්තර පුත් ප්‍රදර්ශනයේදී ඇල්ෆා ස්ටුඩියෝ එකේ. ඇල්ෆා ස්ටුඩියෝ එකේ
7: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ විත් කසුනි ඇන් ලෙහන්සා
8: brought to you by
9: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කෙයා සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.

රයිට වෙලාව හවස පහයි විනාඩි පනහයි අපිට යන්න වෙලාව කිට්ටු වෙලා තියෙන හැබැයි යන්න කලින් ඔයාලට මතක් කරන්න ඕනේ මේ දවස්වල ඉන්සි සංස්ථා සිමින්ති එක්ක ඔයාලට හිතාගන්න බැරි සුපිරි ජයග්‍රහකයෙක් වෙන්න අවස්ථාව තියෙනවා. දැන් ඔයාලට කරන්න තියෙන්නේ ඔයා ගේ හදන ගමන් නම් ඉන්නේ දැන් හිතන්නකෝ ගෙදර කාමර ටික ඔක්කොම බැඳලා කරලා ඊට පස්සේ සැටලිම ගහලා දැන් ඔයා ස්ලැබ් එක දාන්න බලාපොරොත්තුෙන් ඉන්නේ කියලා. හරිද? එහෙම බලාපොරොත්තුෙන් ඉන්න ඔයාට දැන් ඔන්න ඉන්සි සංස්ථා සිමින්ති වෙතින් සිමින්ති කොට 100ක් ජයග්‍රහණය කරන්න අවස්ථාව තියෙනවා. ලොකු දේවල් කරන්න නෑ. ඔයාට කරන්න තියෙන්නේ ඉන්සි සංස්ථා සිමින්ති කොට පහක් මිලදී ගත්ත අවම වශයෙන් කොට පහක් මිලදී ගත්ත බිල් පතක් වට්ස්ඇප් කරන්න. එහෙම නැත්නම් ඔයාට ඉන්සි සංස්ථා සිමින්ති අපේ කණ්ඩායම ඔයාව හොයාගෙන ලංකාව වටේම එනවනේ නේද? එතකොට ඒ අයිට ගිහලා ඉදිරිපත් කරලා ඔයාට පුළුවන් මේ වටිනා කියන දිනුම් අවස්ථාව හිමි කරගන්න. ඉතින් ඒකනත් මතක් කරලා ඊට පස්සේ මම මේවට කියන්න හදන්නේ සාමාන්‍යයෙන් ජීවිතේ වාසනාව උදා කරගන්න නම් අපි පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න ඕනනේ නේද? මොනවාද අපේ ජීවිතේ ඒ වෙනුවෙන් අපිට කරන්න පුළුවන් කියලා. එතකොට NLB මෙගා පවර් කියලා කියන්නේ ඔයාගේ ජීවිතේ වාසනාව උදා කරගන්න තියෙන හොඳම විදිහ. මොකද එදා ඉඳලා අද වෙනකන් හිතාගන්න බැරි විදිහේ වටිනා කියන තෑගි දීපු. ඒ කියන්නේ සරලවම ඔයාට කියනවා නම් ලොතරැයි කලාවේ පෙරලියක් කරමින් රුපියල් කෝටි 47ක රුපියල් කෝටි 23ක ලංකාවේ දැවැන්තම මෙගා සුපිරි තෑග්ග. ඒ කියන්නේ රුපියල් කෝටි 70ක් දිනා දීපු එකම ලොතරැයි තමයි NLB මෙගා පවර් කියලා කියන්නේ. එතකොට දැන් ඔයාලට මෙගා පවර් ලොතරැයි මිලදී ගන්නකොට රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ගේ වගේම ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගල සුපිරි මෝටර රථයක් දිනා ගන්නත් අවස්ථාව තියෙනවා. මුදල් සීනේ වගේම ඔයාගේ මෝටර රථයක සීනේ මේ සියල්ල සැබෑ කරගන්න ඔයාට තියෙන හොඳම විදිහ තමයි රුපියල් 40ක් දීලා NLB මෙගා පවර් ලොතරැයියක් අරගන්න. හරි, ජීවිතේ සීනේට වාසනාවේ ආශිර්වාදයේ ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි 얘ගෙන මතක් කරන්නේ. ගයක් හදන කෙනෙක්ට සිවිලිම කියලා කියන්නේ මිස් කරන්නම බැරි කොටසක්නේ. මොකද ගෙදර ඇතුළත පෙනුම සම්පූර්ණයෙන්ම රඳාපවතින්නේ ගෙදර සිවිලිමත් එක්ක. අනේ නිසා තමයි මම ඔයාලට කියන්නේ ගෙදර සිවිලිම ගහනවා නම් කලර් අප් සිප් සීලින් ෂීට් එක දාන්න මතක් කරන්න එපා. මොකද කලර් අප් සිප් සීලින් ෂීට් එක කියලා කියන්නේ ජීවිත කාලයටම එකයි. මේක මතුපිටින් තාලේපනය සඳහා වසර පහක වගකීමක් හම්බ වෙනවා. ඊට පස්සේ දිරන්නේ නැහැ, වේයෝ කන්නේ නැහැ, ඊට පස්සේ තාපයට ඔරොත්තු දෙනවා, හැඩේ වෙනස් වෙන්නේ නැහැ. ෆික්ස් කරන්නත් හරිම ලේසි. ගේ ඇතුළට හරිම අනර්ග නිමාවක් වගේම ආකර්ෂණීය පෙනුමක් එන්නේ කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එකෙන්ම තමයි. ඒකනත් මතක් කරලා අදට යන්න කියලා හදන්නේ මේ වෙලාවේ මාව චමලිය අහගෙන ඉන්නවා. ආයි කොහොමද? ආව ගොඩාක් ආදරෙන් මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්න ගමම්ම අදට ගිහිල් එන්න. අපි හම්බ වෙන්නේ ආයිත් හෙට හවස 4ට මෙසිකුරාද රැනවේට නිත FM DJ Night Face to Face Attack Show එක තියෙනවා අනුරාධපුර දිස්ත්‍රික්කයේ සහ මොනරාගල් දිස්ත්‍රික්කයේ අතර රැනවේට සුපිරි බැටල් එකක් බලාගන්න ලෑස්ති වෙලා ඉන්න. ඒකත් මතක් කරලා අදට යනවා. හෙට හම්බෙමු. පරිස්සමින් ඉන්න ගිහිල්ලා නම් ජය වේවා. මම DJ අසා. Good night.

0: මාව දඹදිව වන්දනාවට හොඳ ආයතනයක්.
1: ඔව් මන් දන්නවා. TravelNet.
0: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. TravelNet අමතන්න 0112 863 363 0776 716 3672.
2: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
3: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
2: මාරයිනේ
4: මේක තමයි විස්තරේ දාන්න ඕන පත්තරේ.
5: කොල්ල කෙල්ල කොට

0: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙත ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න. 0710 777 333
1: හිරුසාල් පවුලේ සියලු දෙනාට ගැළපෙන රසම රසබත් වේලක් පිළියෙල කර ගැනීමට සාධාරණ මිලකට ගුණාත්මකව

0: එකයි 125යි 125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේස සහිතයි.
1: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ.
3: සමින්ද කුෂාර වීරසිංහ කල්වල ගොඩ ඌරගස් මණ්ඩම් පපේ අමාරුවක් හැදලා මම මුලින්ම හොස්පිටල් එකෙන් අවුරුදු දෙකක් තුනක් විතර වගේ මම බෙහෙත් දීුවා. ඊට පස්සේ පැටෙද්දි මාර්ගයේ සේනගල වෙද මහත්තයාගෙන ආරම්භ වුණා. මාස එකහමාරක් දෙකක් විතර වගේ කදිකට වෙද මහත්තයාගෙන් බෙහෙත් දීුවා. කලින් තිබුණු අපහසුතා පපේ වේදනාව දෙවිල්ල එහෙම කිසිම දෙයක් දැන් නැහැ. ඒ බව මේ තත්ත්වයට ගෙන අපි වෙද මහත්තයාට දීර්ඝායස ලැබේවා කියන ප්‍රාර්ථනාවයි.
2: කතා කරන්න 0777 300 940.
4: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
2: 80 දශකයේ අන්තිම දවසක් එදත් හොඳ ටෝම වැස්ස සිහින නගරයේ සියල්ලෝම නිද්‍රාශීලී යාමයක
5: මන්දාරම් රැ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය
6: දිනන ලොකුම සුපිරි තෑගිදන එක මලොතරයිය එල්බී මේකා පව ඔබත් අදම මිලදී ගන්න.
7: හිරු පායනෝමින් විශ්වාස හිරු සාල් ඔබගේ ළඟම වෙළඳ සැලින් අදම මිලදී ගන්න.
8: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: අතම ගන්න ෆෝන් එකයි ඇයි හෙටට දාන්නේ විශ්වාසේ වංග කීම එක්ක සිංගල් සිම්පල් පේ ටිකට නොදා ටික ටික ගෙවන්න අතම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න
3: කවදත් අලුත් කාගෙත් නෙත්

මේ මොහොතේ පටන් අපි සූදානම් වන්නේ අනන්ත බුදුකුල සුවඳ රැඳුණු නෙට් එෆ්එම් බුදුකුල හැන්දෑව ශ්‍රවණය කරන්නට. පූජනීය දීගල පියදස්සේ හිමියන්ගේ මధుරතර සරින් සුගයන මේ බුද්ධ ආශිර්වාදය ඔබේ ජීවිතේ නේකවිද දෝමනස්සයන් දුරු කරන සෙත් කවියක්ම වේවා.

දුක්ඛනාත වූ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහණක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරූ උපද්‍රවයන් දුරින් දුරවි මෙලව සැනසෙලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සිත් කවි වන්දනාවේ පිහිට සලසා ගමු.

0: පැවැත්වූ උතුම් ආශිරුවාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිරුවාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත් FM බුදුගුණ හැන්දෑව. බුදුගුණ හැන්දෑව.
2: කවදත් අලුත් කාගෙත් නෙත් කාගෙත් නෙත්. ගෑනු ළමයින්ට යාලුව මිස් වෙන දවස් තියෙනවා.
3: ඒයි
2: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
3: ඒ කියන්නේ එයාලට යාලුව මගහැරෙනවා.
2: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
4: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
5: චුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් සඳහා LB Finance වෙතින් රුපියල් මිලියනයක් දක්වා ව්‍යාපාරික ණය අනුමැතිය තවසින් LB සම්මිත අමතන්න 0112200.
6: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112 125 125 අමතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
7: ගුණ

0: ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමාදිවේ වෙනුවෙන් RTB බැංකුවෙන්.
1: 80 දශකයේ අන්තිම දවසක්. එදත් හොඳ තෝම වැස්ස. සිහින නගරයේ සියල්ලෝම නිද්‍රාශීලී යාමයක.
2: මන්දාරම් රැ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
3: FM 95 94.8 Net FM දිවයින පුරා.

0: FM Anupaha. FM Anu Hatarai Dasama Ata. Net FM. Divina Pura. Divina Pura.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: ඉතුරු දිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසියෙක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
3: වේලාව සවස 6:30.
4: ඔබ වෙත ගෙන එන්නේ
5: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
6: Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොඩ්ඩන්ගේ ස්මාර්ට් සෝදානම.
7: පොඩ්ඩන්ගේ හිතවල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනේ වෙනුවෙන් RDB බැංකුවෙන්
8: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙත් අමතන්න 0112 863 363 0776 716 1672.

0: ಡೆತ್ ನ್ಯೂಸ್ ಜನತಾವ ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ ಡೆತ್ ನ್ಯೂಸ್ ಜನತಾವ ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ ಐಬೋವನ್ ಅದ ದೆದಹಸ್ ವಿಸಿಹಯ ಸೆಪ್ಟೆಂಬರ್ ತಿಹ ಬದಾದ ದವಸ ಉಣಸುಮ್ ಕರ್ನ ವಡಾತ್ಮ ಬಲಪ್ಯಾಂಕಾರಿ ಪ್ರವೃತ್ತಿ ಪೆಲಹಿ ಸತ್ಯಾನಾವರಣೆಯ ನೆಟ್ ನ್ಯೂಸ್ ಸವಸ ಹಯೈತಿಹ ಪ್ರಧಾನ ಪ್ರವೃತ್ತಿ ಪ್ರಕಾಶಯ ಮೇ ಸಮೀಕ್ಷಣ ವಾರ್ತಾ ನವತ ನವತ ತಹವುರು ಕರ್ನ ಅಂಕ ಎಕೆ ಪ್ರವೃತ್ತಿ ಸನ್ನಾಮೆಯ ನೆಟ್ ನ್ಯೂಸ್ ಸಜೀವ ಮೆದರಿಯೇ ಸಿಟ ಮಮ ತರಂಗ ರುಕ್ಷಾನ್ ಜಯಶೇಖರ ಪ್ರವೃತ್ತಿ ಸಂಸ್ಕರಣೆಯ ಲಹಿರು ಕಪುಗೆ ಸಿರಸ್ಥಳ ಏಪ ಸಿದ್ಧಿಯೇ ಮುದಲ್ ವಿಶುದ್ಧೀಕರಣ ಚೋದನಾ ಸಂಬಂಧೇನ್ ರಕ್ಷಿತ ಬಂಧನಾಗಾರ ಗತಕರ ಸಿಟಿ ನಾಮಲ್ ರಾಜಪಕ್ಷೆಟ ಎಪ ಬ್ರಿತಾನ್ಯ ಸಂಚಾರಕ್ಕೆ ರುಪಿಯಾ ಲಕ್ಷ ಎಕಸಿಯ ಹೆಟ ಹಯಕ್ ರಜೆ ಮುದಲ್ ಅವಭಾವಿತ ಕಲೈ ಪವರ ಎತಿ ರಣಿಲ್ಗೆ ನಡುವ ಕಲ್ಯಾಯ್ ಅದ ಸಿದುವನ ಇಂಧನ ಮಿಲ ಸಂಶೋಧನೆ ಸಂಬಂಧೇನ್ ವಿಷಯಭಾರ ಎಮತಿಗೇನ್ ಕಲಿನ್ಮ ಪ್ರಕಾಶ್ಯಾಕ್ ಪವತಿನ ಉದ್ದಮನೆ ಗೆನ್ನ ಮಹಾಬ್ಯಾಂಕು ಅಧಿಪತಿಗೇನ್ ಪುರೋಕಥನೆಯಾಕ್ ವಿಷ ಮದ್ರವ್ಯ ಗೆನ್ನ ತೊರತುರು ದೆನ್ನ ಪೆ ವಿಸಿ ಹತರ ಪುರ ಕ್ರಿಯಾತ್ಮಕ ಕ್ಷಣಿಕ ದುರಕಥನ ಅಂಕ್ಯಾಕ್ ಹಂದುನ್ವಾದಿ ಏಬ ಸಿದ್ಧಿಯೇ ಮುದಲ್ ವಿಶುದ್ಧೀಕರಣ ಚೋದನಾ ಸಂಬಂಧೇನ್ ರಕ್ಷಿತ ಬಂಧನಾಗಾರ ಗತಕರ ಸಿಟಿ ಪಾರ್ಲಿಮೆಂಟ್ ಮಂತ್ರಿ ನಾಮಲ್ ರಾಜಪಕ್ಷ ಮಹತಾ ಎಪಮತ ಉದಾಹರಣೆ ಲಿಸ್ ಕೊಲಂಬ ಕೊಟ್ಟುವ ಮಹೇಶ್ವರ ಅಧಿಕರಣೆ ನಿಯಮಕಲ ಏ ಅತುಲು ಉಣಸುಂ ಪುವತ್ ಪೆಲಹಿ ಸತ್ಯಾನಾ ಬರಣೆಯ ಮೆತೆನ್ ಸಿಟ ಏಬ ಸಿದ್ಧಿಯೇ ಮುದಲ್ ವಿಶುದ್ಧೀಕರಣ ಚೋದನಾ ಸಂಬಂಧೇನ್ ರಕ್ಷಿತ ಬಂಧನಾಗಾರ ಗತಕರ ಸಿಟಿ ಪಾರ್ಲಿಮೆಂಟ್ ಮಂತ್ರಿ ನಾಮಲ್ ರಾಜಪಕ್ಷ ಮಹತಾ ಎಪಮತ ಉದಾಹರಣೆ ಲಿಸ್ ಕೊಲಂಬ ಕೊಟ್ಟುವ ಮಹೇಶ್ವರತ್ ಅಧಿಕರಣೆಯ ನಿಯಮಕಲ ಏ ಅನು ಸರ್ಕಾರ ನಾಮಲ್ ರಾಜಪಕ್ಷ ಮಹತಾ ರುಪಿಯಾ ಲಕ್ಷ ಪಹಕ ಮುದಲ್ಲೆಪ ಸಹ ರುಪಿಯಾ ಮಿಲಿಯನ್ ಸಿಎ ಬಗಿನ್ಬು ಶರೀರಪ ದಿಕಕ್ ಮತ ಉದಾಹರಣೆ ಲಿಸ್ ಕೊಲಂಬ ಕೊಟ್ಟುವ ಮಹೇಶ್ವರತ್ ಪೊಸ ನಮರಸೇನ ಮಹತಾ ನಿಯೋಗ ಕಲ ಸರ್ಕಾರಗೆ ವಿದೇಶಕಮನ್ ತಹನಂ ಕರುಣ ಲೆಬ್ಬುವತ್ತರ ಈ ಪಿಲಿ ಬಂದ ಆಗಮನ ಸಹ ವಿಗಮನ ಪಾಲಕವರೆಯಾಡ ದನಂ ದಿನಲ್ಲಿ ಸತ್ ನಿಯೋಗ ಕೇರುಣ ಈಟ ಅಮತರವು ಸಾಕ್ಷಿಕರು ಅಂಟ ಬಲಪ್ಯಾಮ್ ಕೆರಿಮೆನ್ ಬಲಕಿನಲ್ಲಿ ಸತ್ ಸೆಕ್ಕರು ಇತ ಮಹೇಶ್ವರಾತ್ವರೆ ಆವಿಸಿನ್ ತವತ್ ಎಪ ಕೊಂದೇಸಿಯಾಗ ಪಣವನ್ನು ಲೆಬ್ಬುವ ಮೆಮ್ಮೆ ನಡುಕರೆ ಕುದ್ದಾ ಕೆಂದವು ಅವಸ್ಥಾವೇದಿ ಸೆಕ್ಕಾರ ನಾಮಲ್ ರಾಜಪಕ್ಷ ಮಹತಾಗೆ ಎಪ ಇಲ್ಲಿಮ ಸಲಕಾ ಬೆಲಿಮ ಸದಹ ಕರುಣು ತುನಕ್ ಸಂಬಂಧೇನ್ ಪೆಹದಿಲಿ ಕಿರಿಮ್ ಲಬಾದಿನಲ್ಲಿಸ ಮಹೇಶ್ವರಾತ್ವರೆ ಆವಿಸಿನ್ ಅಪರಾಧ ಪರೀಕ್ಷಣ ಡಿಪಾರ್ಟ್ಮೆಂಟ್ ಒಡ ದನುಮ್ದಿ ತಿಬುಣ ಮೆಮ್ಮೆ ನಡುಕರೆ ಪವತಿನ ನಡುಕರೆ ಮೆಮ್ ಅಧಿಕರಣೆ ಪವತಿನ ನಡುಕರೆ ಸಹ ಕೊಲಂ ಮಹೇಶ್ವರಾತ್ ಅಧಿಕರಣೆ ಹಮುವೆ ಪವತಿನ ಅಲ್ಲಸ್ ನಡುಕರೆ ಏಕಾಬದ್ಧ ಕರಣೇದ ಮೆಮ್ಮ ನಡುಕರೆಯ ಕೊಳಂ ಮಹೇಶ್ವರಾತ್ ಅಧಿಕರಣೆಯಟ ಮಾರು ಕಿರಿಮಠ ಪಿಯವರ ಕಾಣ್ಯದ ಸಹ ಮೆಮ್ಮ ಸಿದ್ಧಿಯಟದ ಅಳವ ಕೊಳಂ ಮಹೇಶ್ವರಾತ್ ಅಧಿಕರಣೆ ಹಮ್ಮುವೆ ಅಲ್ಲಸ್ ಕೊಮಿಸಮಿಸಿನ್ ಗೊಣುಕರತುಬೆನ ನಡುವಟದ ಅಳವ ಎಮ್ ಕೊಮಿಸಮೆ ಅಧ್ಯಕ್ಷ ಜನರಲ್ ವರೆ ಅವಿಸಿನ್ ದೂಷಣ ವಿರೋಧಿ ಪಣತೆ ಎಕಸಿಯ ಹತಲಿಸ್ ನಂಬಣ ವಗಂತಿಯಾಟತೆ ಸಹತಿಕ್ಯಾಗ ನಿಕುತ್ಕರತಿಬೇದ ಅಣ್ಣ ಎಮ್ಮ ಕಾರಣ ಸಂಪಾದೇನ್ ಕರುಣು ಪೆಹದಿಲಿಕರಣ ಲಿಸ್ ಎಮ್ಮ ನಿಯೋಗೆ ತುಳಿನ್ ದೆನುಮ್ ದೇ ತಿಬುಣ ಏ ಅಣು ಅದಾಲ್ ನಡುಕರೆ ಅದಕ್ಕೆಂದು ಅವಸ್ಥಾವೇದಿ ಅಪರಾಧ ಪರೀಕ್ಷಣ ಡಿಪಾರ್ಟ್ಮೆಂಟ್ ವಿನಯನ್ ಪೆನಿಸಿಟಿ ನಿಯೋಜ್ಯ ಸೊಲಿಸಿಟರ್ ಜನರಲ್ ಚನಕ ಭಂಡಾರ್ ಮಹತಾ ಅಧಿಕರಣೆ ಹಮ್ಮುವೆ ಕರುಣ್ ದಾಕುಮೇನ್ ಸ್ವಾಮಿನಿ ಅಬುತುಮಾಗಿ ಅಧಿಕರಣೆ ವಿಸಿನ್ ಇಕುತ್ ನಡುದಿನೇ ಯೊಮ್ಕೊಲ ಕರುಣು ತುನಾಕ್ ಸಂಪಾದೇನ್ ಪೆಹದಿಲಿಕಿರಿ ಮಿದಿರಿಪಾತ್ ಕಿರಿಮಠ ಮಾ ಬಲಾಪುರತ್ತು ವಣಪ ಏ ಅಣು ಮೆಮ್ಮ ನಡುಕರೆ ಸಹ ಕೊಳಂ ಮಹೇಶ್ವರಾತ್ ಅಧಿಕರಣೆ ಹಮ್ಮುವೆ ಪಾವತಿನ ನಡುಕರೆ ಏಕಾಬದ್ಧ ಕಿರಿಮ್ ಸಂಪಾದೇನ್ ತಾವು ಮತ್ತೀರಣೆಯಾಗಿರಣೆ ಮೆಮ್ಮ ಅಧಿಕರಣೆ ಪಾವತಿನ ನಡುಕರೆಯ ವಿನಮ ನಡುಕರೆಯ ಕ್ವಶೇನ್ ಪವತ್ವಾಗಿನಿ ಆಮಠ ದಹಸ್ಕರಣಪ ಈಟ ಮತರವ ಕೊಲಂಬ ಮಹೇಶ್ವರಾತ್ ಅಧಿಕರಣೆ ಹಮ್ಮುವೆ ಪಾವತಿನ ನಡುಕರೆಯಟ ದಾಳವ ಅಲ್ಲಸ್ ಕೊಮಿಸಮಿ ಅಧ್ಯಕ್ಷ ಜನರಲ್ ಬರೆ ಅವಿಸಿನ್ ದೂಷಣ ವಿರೋಧಿ ಪಣತೆ ಎಕಸಿಯ ಹತಲಿಸ್ ನಂಬಣ ಬಗಂತಿ ಅಡತೆ ಸಹತಿಕ್ಯಾ ಕಿದಿರಿ ಪಾತ್ಕರತಿ ಬೆನೆವ ಎಸ್ಎಂ ಮೆಮ್ಮ ನಡುಕರೆಯ ಕೊಲಂ ಮಹೇಶ್ವರಾತ್ ಅಧಿಕರಣೆಯಟ ಮಾರು ಕಿರಿ ಮಠಾತ್ ತೀರಣೆಯಾಗಿರಣೆ ಯನ್ವೇನ್ ಸದಹಾನ್ ಕಲ ವೆಡದುರಡತ್ ಕರುಣದಕ್ಕೂ ನಿಯೋಜ್ಯ ಸೊಲಿಸಿಟರ್ ಜನರಲ್ ಬರೆಯ ಸ್ವಾಮಿನಿ ದೂಷಣ ವಿರೋಧಿ ಪಣತೆ ಪ್ರತಿಪಾದನೆ ಪ್ರಕಾರವ ಅಪರಾಧ ಪರಿಶೀಲನೆ ಡಿಪಾರ್ಟ್ಮೆಂಟ್ ಸಹ ಅಲ್ಲಸ್ ಕೊಮಿಸಮ್ ಏಕಂಗತಾವೆಕಟ ಪೆಮಿನ ಏಕಾಬದ್ಧವ ತಮೈ ಮೇಮ್ ಸಿದ್ಧಿಯ ಸಂಬಂಧ ವಿಮರ್ಶನ ಸಿದುಕರಾಣೆ ವಿಮರ್ಶನ ಬಹುದೃಢ ಅವಸಾನ್ ವೇತಿ ಬೆನಫ ಮೆಮ್ಮ ಸೆಕ್ಕರುವಣ ಸಂಬಂಧೇನ್ ಕಡಿನಮಿನ್ ತೀರಣೆ ಗಣಿಮಠ ಅಭಿಬಲ ಪೊರತ್ತು ವನಫ ಅಲ್ಲಸ್ ಚೋದನಾವಲ್ಟ ಪ್ರಮುಖತಾವೆಯ ಕ್ಲಬಾದಿಮಿನ್ ಚೋದನಾ ಗುಣುಕಿರಿಮಠೈ ಸಲಸುಂ ಕರ್ತಿ ಬೆನ್ನೆ ಯನುವೇನ್ ಸದಹಾನ್ ಕಲ ಇನ್ನಣತರುವ ಸೆಕ್ಕರ್ ನಾಮಲ್ ರಾಜಪಕ್ಷ ಮಹತಾ ವಿನುವೆನ್ ಪೆನಿಸಿರಿ ಜನಾಧಿಪತಿ ನೀತಿಜ್ಞ ಅನಿಲ್ ಸಿಲ್ವಾ ಮಹತಾ ಎಪ ಇಲ್ಲಿಮಿ ದಿರಿಪಾತ್ ಕರಮೇನ್ ಸ್ವಾಮಿನಿ ಎಪ ಪಣತೆ ಅಡತೆ ಎಪ ಲಬಾದಿಮತಮೈ ನೀತಿಯ ಮೇಕ ಮುದಲ್ ವಿಶುದ್ಧೀಕರಣೆ ವೆಲಕ್ ವಿಮೆ ಪಣತೆ ಅಡತೆ ದಿರಿಪಾತ್ ಕರಂತಿಬೆನ ನಡುಕರೆಯಾಕ್ ಎಮನಿ ಸಾಬುತುಮಾಟ ಎಪ ಇಲ್ಲಿಮ ಸಲಕಾ ಬೆಲೆನಟ ನೀತಿಮೇ ಬಾದಾವಾಕ್ ನೆಹೆ ಸ್ವಾಮಿನಿ ಮಗೆ ಸೇವಾದಾಯಕ್ಯಾ ಕಿಸಿಮ ಅವಸ್ಥಾವಕ ರಟಿನ್ ಪಲಾಯಾನಿ ನೆಹೆ ශ්‍රී ලංකාවේ දේශපාලන නිරත වෙන පුද්ගලයෙක්. දේශපාලනේ තමයි ඔහුට මේ ඉරණමත් වෙලා තියෙන්නේ. ඔහු කිසිම අවස්ථාවක රටෙන් පලා යයි කියලා හිතන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. ඒ වගේම මේ වරද කළා කියලා චෝදනා කරන්නේ සැකරුට කිසියම් බලයක් තිබුණු අවස්ථාවකයි. නමුත් ඔහුට දැන් එහෙම බලයක් නැහැ. ඒ නිසා ඔහුට තවදුරටත් මෙබැනි වැරදි කිරීමට හැකියාවක් නැහැ. ඒ වගේම සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමටත් මේ සැකරුට හැකියාවක් නැහැ. මේ නඩුවේ සාක්ෂිකරු හැටියට සිටින්නේ නිමල් පෙරේරා නැමැති පුද්ගලයායි. ඔහුගේ සාක්ෂිය විතරයි තිබෙන්නේ. ඔහු විදේශගතවයි සිටින්නේ. ඒ නිසා ඔහුට බලපෑම් කිරීමට හැකියාවක් නැහැ. මේ කරුණු සියල්ල සැලකිලටගෙන සැකරුට අප නියම කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඉන්නන්තුරු වේද ප්‍රචාර දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා, ස්වාමීනි, මෙම සැකරුට අප ලැබීමෙන් පසුව ඔහු විදේශගත නොවී සිටී කියලා මට සහතිකයක් ලබා දෙන්න බැහැ. මෙම නඩුවේ සාක්ෂිකරුවෙකු වන නිමල් පෙරේරා නැමැත්තාට ජීවිත තර්ජනය ලැබී තිබෙනවා. තරජන හේතුවෙන් ශ්‍රී ලංකාවට පවා තමන්ට පැමිණිය නොහැකි බව තමයි ඔහු ප්‍රකාශ කර තිබෙන්නේ. ඒ නිසා තමයි විමර්ශන නිලධාරීන්ට ඔස්ට්‍රේලියාවට ගොස් එහි තිබෙන ශ්‍රී ලංකාවේ කොන්සල් කාර්යාලයේදී එම සාක්ෂිකරුගේ සාක්ෂිය සටහන් කර ගැනීමට සිදු වුණේ. ඔස්ට්‍රේලියාවේ පවා ඔහුට බලපෑම් තර්ජන තිබෙන බව ප්‍රකාශ කර තිබෙනවා. ඒ පිළිබඳව ඔහු අපරාධ පරිශෝධ දෙපාර්තමේන්තුවටත් අල්ලස් කොමිසමටත් වාර්තා කර තිබෙනවා. මෙම සැකකාර නාමල් රාජපක්ෂගෙන් තර්ජන ලැබී තිබෙන බවත් මේ දක්වා අනාවරණය නොවුනත සැකකාරුට අප ප්‍රදානය කිරීමෙන් විමර්ශන ක්‍රියාදාමයට බලපෑම් සිදු වෙන්න පුළුවන්. එසේ වෙතත් අප පනතේ 14 බගන්තිය ප්‍රකාරව ඔබතුමාගේ අධිකරණය තෘප්ති වන ආකාරයේ කරුණු ඉදිරිපත් වී නොමැතිනම් ඔබතුමා ගනු ලබන තීරණයකට අපගේ විරෝධතාවයක් නැහැ. යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා පැවසුවා. ඉන්නන්තුරුව මෙම නඩුවේ තුන්වන සැකකරු වශයෙන් නම් කර තිබෙන, මේ වන විට වරෙන්තු නිකුත් කර තිබෙන ශමීන්ද්‍ර රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා කරුණු ඉදිරිපත් කළා. ස්වාමීනි, තම සේවාදායකයාට එරෙහිව අධිකරණය විසින් නිකුත් කර තිබෙන වරෙන්තුවට එරෙහිව ඔහු කොළඹ මහාධිකරණයේ හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළා. එම පෙත්සම සලකා බැලූ මහාධිකරණයේ සඳහා නොතේසේ නිකුත් කර තිබෙනවා. මෙම ආබස් කණු දිනුවෙන් ලැබුණු අල්ලස් මුදල් කපිල චන්දසේන මහතාගේ බිරිඳගේ ගිණුම හරහා මගේ සේවාදායකයාගේ ගිණුමට ලැබුණු බව ප්‍රකාශ වෙලා තිබෙනවා. නමුත් මගේ සේවාදායකයාගේ ශ්‍රී ලංකාවේ හෝ විදේශගතවල තිබෙන කිසිම ගිණුමකට ශතපහක්වත් ඇවිල්ලා නැහැ යනුවෙන් සඳහන් කළා. ඒ අවස්ථාවේදී ජනාධිපති නීතිඥවරයා මුතු මහේෂ් රාත්වරයා මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට කලින් තුන්වන සැකකරු අධිකරණයේ හමුවට පැමිණිය යුතුයි. ඔහු අධිකරණයට නොපැමිණෙන නිසා තමයි වරෙන්තු නිකුත් කර තිබෙන්නේ. ඒ නිසා මෙම කරුණු මෙම අවස්ථාවේදී සලකා බැලිය නොහැකි බවත් මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නා. ඒ නන්තර ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම අප නියෝගය ප්‍රකාශයට පත් කළා. 2023 වසරේ බ්‍රිතාන්‍යයේ පැවති සිය බිරිඳගේ උපාධි ප්‍රධාන උත්සවයට සහභාගී වීමට පුද්ගලික සංචාරක නිරත වීම තුළින් රුපියල් 166කට අධික රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන්ට එරෙහි විමර්ශන කටයුතු අවසන් කර ඇති බවත්, එම විමර්ශන ගොනු නීතිපතිවරයා විසින් අධ්‍යයනය කරමින් සිටින බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දයම් දුන්නා. මෙම නඩුකරය අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. මෙම අවස්ථාවේදී සිද්ධිය සම්බන්ධයෙන් අපමත මුදාහැර සිටින රනිල් වික්‍රමසිංහ සහ සමන් ඒකනායක යන සැකකරුවන් අධිකරණයේ හමුවේ පෙනී සිටියා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ සමදරී පියසේන මහත්මිය අධිකරණයේ හමුවේ කරුණු දක්වමින්, ස්වාමීනි, මෙම සිද්ධියට දාලා පරීක්ෂණ කටයුතු අවසන් කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ගොනු නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා. නීතිපතිවරයා එම විමර්ශන ගොනු අධ්‍යයනය කරමින් සිටිනවා. ඒ අනුව මෙම සැකකරුවන් සම්බන්ධයෙන් පැමිණිල්ලේ ස්ථාවරයේ දැනුම් දීම සඳහා දිනයක් ලබා දෙන ලෙස මා ඉල්ලා සිටිනවා යනුවෙන් අයද සිටියා. මෙහිදී මහේස්ත්‍රාත්වරයා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් රජයේ නීතිඥවරිය, ස්වාමීනි, මෙම නඩුකරේ අවසන් වතාවට ඉකුත් ජූලි මාස 8 වනදා කැඳවුම් ලැබුවා. එම අවස්ථාවේදී අපරාධ නඩු විධාන සංග්‍රහය 123 යටතේ විමර්ශනවල අවසන් වාර්තාව අධිකරණයට ඉදිරිපත් කළා යනුවෙන් කියා සිටියා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නඩුකරේ නැවත නොවැම්බර් මස 11 වනදා කැඳවන ලෙස නියම කළා. ඒ දින මෙම සැකකරුවන් සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ පැමිණිල්ල ස්ථාවරයේ දැනුම් දෙන ලෙසත් මහේස්ත්‍රාත්වරයා විසින් රාජ්‍ය නීතිඥවරියට නියම කළා. මෙම පැමිණිල්ල කැඳවුණු ලැබූ අවස්ථාවේදී සැකකාර රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියා. මේ අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නඩු කටයුත්තක් සඳහා අධිකරණයට පැමිණ පිට වෙන අවස්ථාවේ අද එහි කලබලකාරී සිදුවීමක් සිදු වුණා. එහිදී කෙරුණු පහර දීමකින් තුවාල ලැබූ බව පවසමින් රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක නිලධාරියෙකු රෝහල්ගත කර තිබෙනවා. තමන්ට පහර දීමක් සිදු වූ බවට ඔහු පොලිසියට පැමිණිල්ලක්ද කර ඇති බවයි වාර්තා වුණේ. මේ පිළිබඳ චෝදනාවට ලක්වන තැනැත්තන්ගෙන්ද විමසීමක් කළා. ඔහු පැවසුවේ තමන් පහර දීමක් නොකළ බවත් සිද්ධිය ආවරණය කිරීමට උත්සාහ කළ බවත්ය. ඔක්තෝබර් මාසයට අදාළ ඉන්ධන මිල සංශෝධනය අද රාත්‍රියේ ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබෙනවා. අද පැවති මාධ්‍ය හමුවකදී බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සඳහන් කළේ සාමාන්‍යයෙන් මාසයේ අවසන් දිනේදී ඉන්ධන මිල සංශෝධනය සිදුවන බවයි.
1: අපි දැනටමත් දන්නවා සමහර සමාගම් විසින් විශේෂයෙන් ඩීසල් නිකුත් කිරීම සීමා කරලා තියෙනවා. ඒකත් එක්ක කණිජ තෙල් නීතිකරණ සංස්ථාවට සැලකිය යුතු බරක් අරගෙන කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා මේ තත්ත්වය යම් පමණකට හෝ සමනය කිරීම සඳහා මේ ඉන්ධන සහනාධාරය බලපායි කියලා අපි හිතනවා. ඒ නිසා අපි කල්පනා කරනවා මේ තත්ත්වයේ ලෝක වෙළඳපොලේ විශාල වශයෙන් තෙල් මිල ඉහළාම සම්පූර්ණයෙන්ම ඉන්ධන පාරිභෝගිකය මත පටවන්නේ නැතුව ඒ කොටස වගකිය යුතු රජයක් හැටියට කලින් අපි කරා වගේ බිලියන 40 බිලියන 57ක් වියදම් කළා කියලා කරා වගේ මේ අවස්ථාවේදී බිලියන 42ක් වෙන් කරලා මේ පාරිභෝගිකයට කිසියම් සහනයක් ලබා දීමට අපි කටයුතු කරන්න තමයි බලාපොරොත්තු වෙ. මේ සම්පූර්ණ මිල දරා ගන්න මේ සමාගම් වලට අවස්ථාවක් නොදී මේ සමාගම් වලටත් කිසියම් සහනයක් ලබා දෙන්න තමයි මේ ඉන්ධන සහනාධාරය ලබා දීමෙන් අපි බලාපොරොත්තු වෙ. රුපියල් 70ක සහනාධාරය සම්පූර්ණයෙන්ම ප්‍රමාණවත් වෙන්නේ නැහැ මේ සමාගම් වල පාඩුව පියවා ගැනීම සඳහා. ඒ සමාගම් විසින් කිසියම් මුදලක් අවස්ථාවේදී දරන්න සිද්ධ වෙනවා. ඒ නිසා තමහර අවස්ථාවන් වලදී යම් සීමාකාරකම් තියෙයි. නමුත් අර ශාල වශයෙන් සහනාධාරයක් ලබා නොදීම නිසා ඇතිවන බරපතල ගැටලුව විසඳීම සඳහා යම් ප්‍රමාණයකට උපකාර වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. පවතින මිල සමාලෝචනය කරලා මාස අවසානයේදී තමයි මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්න. මේ සහනාධාරයත් ඒ සහනාධාරය ලැබීමෙන් සිදුන පාඩුව යම් ප්‍රමාණයකට අඩුවීමක් සැලකිල්ලට අරගෙන පවතින ඩීසල් සහ පෙට්‍රල් මිල හෙට දවසේ වෙනකොට තීරණය කරන්න කටයුතු කරනවා.
0: ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යාමත් සමග මෙරට ඉන්ධන බිදාහරින සමාගම් තමන්ට සිදුව ඇති පාඩුව පිළිබඳ දැනුම් දී ඇතැයිද පැවසූ අමාත්‍යවරයා ඒ බව වැඩිදුරටත් අදහස් පළ කළේ මෙලෙසයි.
1: මැද පෙරදිග ගැටුම්කාරී වාතාවරණය තවදුරටත් අවිනිශ්චිත තත්ත්වයකට පත්වීමත් එක්ක ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල විශාල වශයෙන් ඉහළ ගිහිල්ලා තියෙනවා. එකක් ඒ සමගම ලංකාව තුළ ඉන්ධන බෙදාහරින සමාගම් විවිධ මිල ගණන් ඉදිරිපත් කරලා තමන්ට මේ කාලය තුළ ලැබිච්ච පාඩුව සම්බන්ධයෙන් විවිධ මිල ගණන් ඉදිරිපත් කරලා තියෙනවා. සමහර ආයතන කියලා තියෙනවා අපිට ඩීසල් සඳහා රුපියල් 135, සමහර ආයතන 247, 192, 120 ආදී වශයෙන් මේ පවතින මිල ගණන් යටතේ පාඩු ලබන විදිය සමාගම් විසින් පෙන්වලා දීලා තියෙනවා. මොකද අපි දන්නවා දැනටමත් ඉන්ධන මිල තරමක් ඉහළ මට්ටමක තියෙන්නේ. ඒකට මේ සම්පූර්ණ ප්‍රමාණය ඉහළ නංගලා ජනතාවට අමතර පීඩනයක් ලබා දෙන්න අපිට පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි කල්පනා කරා රජයේ හැටියට උගේදා කැබිනට් මණ්ඩලයේ විසින් තීරණයක් ගත්තා බිලියන 41ක් ඉන්ධන සහනාධාරය ලබා දීම සඳහා කරන්න. ඒ අනුව ඔක්තෝබර් මාසයේදී බිලියන 15, ඒ වගේම නොවැම්බර් මාසයේදී බිලියන 13.5, සහ දෙසැම්බර් මාසයේ 12.5 ආදී වශයෙන් සම්පූර්ණ බිලියන 41ක් මේ වැඩිවන මිල මත ඒ සමාගම් වලට සිද්ධ වෙන පාඩුව කියවා ගැනීම සඳහා සානාධාර හැටියට නිකුත් කරන්නේ. ඉතින් අපි මීට කලිනුත් බිලියන 47ක් වෙන් කළා. ඒ අදාළ ආයතන වලට ඒ බෙදාහරින සමාගම් වලට ඉන්ධන සානාධාරය ලෙස නිකුත් කරා. මේ ක්‍රමවේදෙම තමයි මෙතෙන්දිත් අනුගමනය කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ මාසය තුල ඒ සමාගම් අලෙවි කරන ලද ඩීසල් ලීටර ප්‍රමාණය සැලකිල්ලට අරගෙන ඒ ඩීසල් ලීටරයක් මත රුපියල් 70ක් සානාධාරයක් ලබා දීමට කටයුතු කරන්න තමයි
0: රජයේ හැටියට අපි කටයුතු කරන්නේ. 108ක්ව පවතින උද්දමනය මෙම වසර තුල සහ ලබන වසරේ මුල් කාලය තුලද ඉහළ මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. ඔහු සඳහන් කළේ 2024 වසරේ දෙවන කාර්තුවෙන් පසුව උද්දමනය මහබැංකුවේ 105ක ඉලක්කය වෙත ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
2: අපේ උද්දමන පුරෝකථනය යම්කිසි ආකාරයකට උපකල්පන අනුතාව මේක අරගෙන තියෙන නමුත් ඒක අර තියෙන අවශ්‍යතා කොහොමද නිශ්චිත වෙන්නේ කියන ගනුව කෙල උද්දමනයක් කොහොමත් මේ තියෙන අපේ පුරෝකථන මේ තියෙන 108 ආසන්න උද්දමනය අනිදාන මේ වසර තුල සහ ලබන වසරේ මුල් කාලය තුල උද්දමනය පැත්තෙන් පවතී කියලා තමයි අපේ පුරෝකථන මේක බැලුවම් පේන්නේ ඊට පස්සේ තමයි මේක අපි ඉලක්කය කරා දෙවෙනි කාර්තුවෙන් පස්සේ තමයි ඒක එන විදිහට දැනට තියෙන බලාපොරොත්තුව අපේ උද්දම අපේක්ෂාව මම හිතන්නේ අරකින් අවශ්‍ය කරුණු කොහොමද නිශ්චිත වෙන්නේ කියන අනුව ඒක පහ වෙනස් වෙන පුළුවන් ඒක නිසා තමයි තම අමාරු අභිවේග තියෙන ඉදිරියේ ඒ වගේ දේවල් කොහොමද වෙන්නේ කියන එක අනුව ඒ තම හරිම අමාරු කෙනෙක්ට නිශ්චිතව පුරෝගතනයක් කරන්න
0: උද්දමනයේ ඉහළ යාමෙන් නැතිවන අහිතකර බලපෑම් අවම කිරීම සඳහා මෙවැනි විට මුදල් ප්‍රතිපත්තිය සහ රාජ්‍ය මුදල් ප්‍රතිපත්තිය ඇතුළු ප්‍රතිපත්තිමය මෙවලම් භාවිත කරමින් පියවරගෙන ඇති බවද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළා.
3: 2026 අගෝස්තු මාසයේදී මහ බැංකුව දේශීය විදේශ විනිමය වෙළඳ පොලෙන් ඩොලර් මිලියන 579ක් අරගෙන තිබ්බා. මේ වකවානුවේදී මේ මාසය ඇතුළත තමයි ඩොලර් එක සාමාන්‍යයෙන් විශාල වශයෙන් පල්ලෙහාට එන ප්‍රවණතාවයක් අත් දකින්න ලැබුණා පුළුවන් උනේ. මහ බැංකුව එවැනි මැදිහත්වීමක් කළේ ඩොලර් එක පල්ලෙහාට එන එක වළක්ව ගන්නද ඒ අවස්ථාවේදී?
2: නෑ මහ බැංකුව විශේෂයෙන් දකින විදිහට අපි කරන්නේ අනවශ්‍ය ලෙස උත්සාහන වීම වලක් වීමනේ අපි ගැලලා තියෙන මේ අන්ඩි වොලටිලිටි එකක් උනට වැඩිය මේක උත්සාහන වලක් වීම සඳහා අපි දෙපැත්තෙම මැදිහත් වෙනවා. දැන් අපි මඟතන පයිමාසෙද අපි ඉන්නේ අනිත් පැත්තට ජූලි මාස සප්ලයි කරා. ජූලි මාසේ එහෙම අපි අපේ සංචිත වලින් කොටසක් වෙළඳ පොළ දීලා අර ඉස්සාවර කරා අර වගේ ලොකුවට උච්චාවච වෙන්නේ නැතු. එහෙම අනිත් පැත්තට තමයි උච්චාවච අඩු කිරීම සඳහා තියෙන අනිත් එක තමයි සංචිත කොටන ගන්නත් ඕනේ. අරමුණු දෙක කරගෙන තමයි යම්කිසි උච්චාවචනේ අඩු කිරීමට අපි මැදිහත් වෙලා ඉස්සාවර කරනවා. එතකොට ඒක එක එක කාලයට අනුව වෙළඳ පොළේ තියෙන විදේශ විනිමය කොච්චර පවතිනවද ලිකිඩිටි අනුව ඒක ඒ කාලට වෙනස් වෙනවා. දැන් අගෝස්තු මාසේ විශාල වශයෙන් අපිට ලැබුණා ඒ වගේ වෙලද පොලේ විදේශයෙන් තිබුණා ඒ අවස්ථාවේ අපි මැදිහත් වෙලා සංචිත ගොනා ගන්න අතරතුර පින්වැන් පාස ඉස්සාර පවත් වෙන ගියා. ඒතකොට ඊට පස්සෙත් වෙලා තියෙන ඒ වගේ කාර්යයක් තමයි. ඒතකොට ඒක මාසෙ මාසෙට එක කාර්යයක් වෙනස් වෙනවා.
0: ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය 27 වන වරටත් සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ 6 වන දින අදයි. අදත් උදෑසන සිටම පාඨකයන් විශාල පිරිසක් ප්‍රදර්ශනයේ නැරඹීම සඳහා පැමිණෙමින් සිටින බවයි net news නියෝජිතයින් පැවසුවේ. දිනකට ලක්ෂ දෙකකට වැඩි පිරිසක් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සහභාගී වන බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමයේ උපලේකම් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ සංවිධානය කමිටු සභාපති දීපල් මොරහයස් මහතා පවසනවා. ඔහු සඳහන් කළේ ඉදිරි දිනවලද මෙවැනිම ජනසංඛ්‍යාවක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
4: අති සාර්ථක ලෙස 27 වරට පැවැත්වෙන පොත් ප්‍රදර්ශනය මේ වෙනකොට දිවයිනේ නන්දෙසින් ජනකාය පැමිණෙමින් සිටිනවා. මම විශ්වාස කරනවා දිනකට ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණයක් මේ වෙනකොට පැමිණිලා තියෙනවා. අපේ දත්තානුව ඉදිරි දින හතරෙදිත් ඒ විදිහටම මේ පරිශ්‍රයට පැමිණෙයි කියලා බලාපොරොත්තු වෙන පසු වෙනවා. මේ ජනකාය පැමිණෙන්න හේතුව ඇත්තටම ඔබ ආයතනය කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මම ආරාධනා කරනවා දිවයිනේ ඉන්න සියලුම දූ දරුවන්ට මෙහෙට පැමිණිලා මේ අවස්ථාව මගහැරව ගන්න නැතුව තාවට සම්බන්ධ වෙන්න කියලා මම ආරාධනා කරනවා. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින් සංගමයේ විසින් QR කේතයක් මගින් ටිකට්පත් ලබා ගැනීමේ හැකියාව සාදලා දීලා තියෙනවා.
0: මෙවරත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ නිල රේඩියෝ 1 net FM රේඩියෝ Y අවශ්‍යතා සහිත පාසල් දරුදරියන්ට පොත්පත් පරිත්‍යාග කිරීමට මෙවරත් ප්‍රදර්ශන භූමියේ ඇති net FM කුටියේ පොත් කැටයේ වැඩසටහන ක්‍රියාත්මක වනවා. එමෙන්ම දක්ෂතා දක්වන දරුදරියන්ගේ හඬ පරීක්ෂණ වැඩසටහනද එහි ස්ථාපිත net FM alpha studio හිදී සිදුවනවා. ඒ පිළිබඳ නවතම තොරතුරු දැනගැනීම සඳහා අප දැන් සජීවීව සම්බන්ධ වෙනවා එහි සිටින net විශේෂ නියෝජිත සමීර බණ්ඩාරවීරකෝන් සමගින්.
5: අයිබෝන් සුබ සන්ධ්‍යාවක්. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ බොහොම සාඩම්බරයෙන් සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අද 6 දිනේ මේ සන්ධ්‍යාව ගෙවිලා යන්නේ. ඉතින් ටිකෙන් ටික 6 දිනය තවසන් වෙනකොට කියන්න තියෙන ඉතින් හැමදාම වගේ අදත් ඉතා විශාල පිරිසක් තමන්ට විවිධාකාර අවශ්‍යතා සඳහා පොත්පත් මිලදී ගන්නට උත්සුක වන ආකාරය අපිට දැක බලා ගන්න පුළුවන්. දැන් ලබන වසරේ නව පාසල් වාරයේ පටන් ගද්දී තමන්ගේ දරුවන්ට අවශ්‍ය අභ්‍යාස පොත් මිලදී ගන්නට, ඔවුන්ට අවශ්‍ය විවිධාකාර ග්‍රන්ථ මිලදී ගන්නට, මෙවර ස්වර්ණ පුස්තක ආදී සම්මාන උල්ලවන්හිදී වැඩියෙන්ම බුහුමනට ලක්වන ග්‍රන්ථ මිලදී ගන්නට, ජනයා ඉතා ප්‍රිය කරන ග්‍රන්ථ මිලදී ගන්නට ආදී වශයෙන් විවිධාකාර වූ හේතු නිසා පොතක් මිලදී ගන්න කෙනෙකුට අවශ්‍ය නම් ඒ හැම හේතුකටම උත්තරයක් ලබා දෙන තැනක් තමයි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කියලා කියන්නේ. net FM alpha studio විශේෂ මැදිරි සංකීර්ණය විවෘත කරලා තියෙනවා. අපේ පුංචි දරුවෝ, ඒ වගේම දෙමව්පියන්, තරුණ තරුණියන් බොහෝ දෙනෙක් ඇවිල්ලා ස්ථානයේදී තමන් හඬ පරීක්ෂණ ලබා දීලා නෙතෆිම් රේඩියෝ සමග ලෝකයටම කතා කරන්න රටතම කතා කරන්න උත්සුක වන ආකාරයත් අපිට දැක බලා ගන්න පුළුවන්. ඒ අතරේ ඔබට පුළුවන්කම තියෙනවා මේ ඇල්ෆා ස්ටුඩියෝ ළඟට ඇවිල්ලා සෙල්ෆි එකක් ගහලා ඔබේ Facebook පිටුවේ එය අප්ලෝඩ් කරොත්. එහෙම නැත්නම් නෙතෆිම් ටැග් එකත් එක්ක ඒක අප්ලෝඩ් කරොත් එහෙම අපි තෝරා ගන්න ජයග්‍රහකයාට රුපියල් 5000ක් වටිනා වටිනාම වටිනා gift voucher එකක් ලබා දෙන්නට දිනපතාම සූදානමින් ඉන්නවා. අපි ඒකනම් මතක් කරන ගමන් ඉන්ටර්නෙට් අපේ කුටියට ඇවිල්ලා පොතක් පරිත්‍යාග කරන්නට ඒ කියන්නේ අවශ්‍යතා සහිත දරුවන්ට පොත් කැටයට පොතක් පරිත්‍යාග කරන්න ආදී විවිධාකාර ක්‍රියාකාරකම් වලදී දෙන්න රසවත් ආහාරයක් භුක්ති විඳින්න මේ හැම දෙයකටම කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ ලබන 4 වෙනිදා දක්වා විවෘත බවත් මතක් කරන්න ඕනේ. මම සමීර බණ්ඩාර විරකෝන් net news වෙනුවෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සිට.
0: ස්තුති සමීර. මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ නිමවට පත්වන්නේ ඔක්තෝබර් 4 වෙනිදායි. විෂ මද්‍රව්‍ය උදුර මුල්නුපුටා දැමීම වෙනුවෙන් ක්‍රියාත්මක වන රටම එකට ජාතික මෙහෙයුමට සමගාමීව හඳුන්වා දුන් 18:18 ක්ෂණික ඇමතුම් අංකය මෙවන විට රටම එකට ප්‍රධාන කාර්යාලය හා මාධ්‍ය මධ්‍යස්ථානයේ ස්ථානගතව පැය 24 පුරාම ක්‍රියාත්මක වන බව දැනුම් දී තිබෙනවා. රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ දිවෙන පුරා සිදුවන විෂ මද්‍ර විචාවාරම් බෙදාහැරීම් හෝ ඒ ආශ්‍රිත ඕනෑම සැකකටයුතු ක්‍රියාකාරකමක් පිළිබඳ නිවැරදි තොරතුරු ආරක්ෂක අංශ වෙත ලබා දීම සඳහා මෙම අංකය හඳුන්වා දී ඇති බවයි. රටේ ඕනෑම පුද්ගලයෙකුට මෙහිදී තොරතුරු ලබා දිය හැකි අතරම තොරතුරු ලබා දෙන්නාගේ රහස්‍යභාවය සම්පූර්ණයෙන්ම ආරක්ෂා කිරීම සහ ලබා දෙන තොරතුරු සම්බන්ධයෙන් ඉතා කඩිනමින් ක්‍රියාත්මක වීමද සිදුවනවා. ජනාධිපති කාර්යාලයේ සහ රටම එකට ජාතික මෙහෙයුම් සභාවේ ඍජු අධීක්ෂණයේ යටතේ සම්බන්ධීකරණය කරන මෙම සේවාව ඔස්සේ ඕනෑම මොහොතක ඉතා සුරක්ෂිතව මහජනතාවට ආරක්ෂක අංශ වෙත තොරතුරු ලබා දීමටද හැකියාව පවතිනවා.
6: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
7: පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RDB බැංකුවෙන්.
0: net news නිමාව. net news මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6:45ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.

0: ඒෂමිලකට BYD වාහනයක් 0112 125 125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
1: තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ බදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය.
2: ලීසිං පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසිං වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසිං මුදල අඩුම පොලියට. දැන් මම තන්න 0112 200.
3: අම්මා, ඒ ආන්ටි ඔයාගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්ද?
4: නෑ.
3: එහෙනම් ඔයා එයා එක්ක හිනා වුනේ?
4: තව කෙනෙක් එක්ක හිනා වෙන්න ඒ කෙනා අපේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්න ඕනම නෑ. පුංචි හිනාවකට පුළුවන් අපේ තනිත් අයගේ දවසම ෆ්‍රෙෂ් කරන්න.
5: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කෑමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදිහට හිතන්න. Kiehl's Life එකම ෆ්‍රෙෂ්.
0: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබට දැන් විශේ෷ මිලකට BYD වාහනයක් 0112 125 125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
6: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
7: FM 95 104.8 net.

సుభమందారం రాఘవతరంగా మమకే ఒక ప్రేమ నియమ సాహిత్య మెహిరిమ పరిచేద ఏ యశోధరావత ఇక సిద్ధార్థ్ కుమారే బుద్ధత్వే లబల యశోధరవ బలన్నా పోయే మోహత ఏ అవస్థ తిబ్బ సుందరమ దే తమాయి యశోధరవ గీతే అవురుదు గానక్ తన్పత్ వెలా తిబ్బును ప్రశ్న వేదన ආදරය හුවිතිරයේදී නිහඬව වෙනස් අරුතක් ගැන්වූ හැටි ඒක අහිමි වූ ප්‍රේමයක් නැවත ලැබීමක් ගැන කතාවක් නෙවෙයි. තමන් ආදරය කරන මනුස්ස වෙනස් මාර්ගයක ගියත් ඔහු කෙරෙහි තිබුණු සැබෑ බැඳීම වෙනත් අරුතකින් තේරුම් ගැනීම ගැන කතාවක්. ඒ නිසා මට නම් ඒ පරිච්ඡේදයක වාක්‍යයකින් කියන්න පුළුවන් කලක් තමන්ගේ හදවතට පමණක් මහිමිව සිටිම නිසා අවසානයේ මුළු ලෝකෙම සැනසීම වෙනවෙන් තමන්ගෙන් ඈතට ගිය මොහොත දරාගත්තේ මුළු ලොවටම ඔහු අයිති වෙද්දීත් එයම දරාගත්තේ චතුරිකා දබරැල්ලෙන්

0: 만나람 레하타이 미나리 다하세아이
1: 아담아간나 보온네가이 아이 헤드라다 안니
2: 비슈아세 왕가 기와 에카 싱가 심파페
1: 히타라노다 티카티카게 왔나 아담아가기 스마트폰네가 아라간
3: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් භාණ්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
4: ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්
1: හැමකදරම ඇයි මේ වැඩ හිටට දාන්නේ ෆෝන් එකක් හිට මොද මට ගන්නට වෙන්නේ ආ හිට නෙමේ අවිශ්වාසය වගකීමයි සිඟ එකේ තියෙන්නේ අදම ගන්න ෆෝන් එකක් ඇයි හිටට දාන්නේ විශ්වාසය වගකීමයි එක සිඟ සිම්පපේ හිටට නොද ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට්ෆෝන් එක අරගන්න
5: විසිහත්වැනි සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පුත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදැසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
6: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය. නිල රේඩියෝව net FM.
7: පොත් අපගේ net වගේ
3: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට හතර ශ්‍රේණිය දරුවන්ට සතර පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජයගන්න සතර

Rare with Taranga. Mandaram Rare, Mandaram Rare. Subh Mandaram Ratri Akveva Adarani Taranga. Senehase Anuruka Lokya Hamuve Pili Bimbukata Masite Lagum Gatava. ඇයි මට හිමි නොවුනේ? සඳ සිසිලසි මේ රැයට මං ආසයි. ඔබ නමින් පිබිදුන මාසිතේ ඉරිතැලුණ විවර පුරවන්න. ඔබ නමින් නුරුමුණ දාබර කවිකම මොනා තරම් සහල්ලුද මේ ජීවිතයට. ඔබ හිමි නැති මේ සසරේ පිණි කඳුළු සේදිරුණන ඔබේ සෙනෙහස තාමත් Sisila saimat eda sema. O tamat sisila saimat eda sema. E adre. Shama. Subhaman daram raktaranga. Bendim neeti en bendu bendimak. Asampurnai. E adu puravan langmuno adreak. Asampurnai. ඉතින් නිහඬවම මමගේ ජීවිතේ කාලයට බාර දුන්නා. ඉතුරු ගමනාන්තය කාලයට බාරයි. දරණියගලින් චම්මරී

ආදරණීය තරංගාට සුවඳ කියන්නේ දිව්‍යමය දෙයක්. කවදාවත් අල්ලල ලං කරගන්න බැරි අය අපිට ලං වෙන්න සුවඳින්. මන්දෝදරි මහාන් රාජ් මඩවලගේ ගෑනු කැමතිම සුවඳට, මහ උද්දච්ච බිරිමින්ගේ පපුවේ හරි මැද්දෙන් එන සුවඳට, උන්ට ඕනෙලුවේ සුවඳස්සේ මැරෙන්න අතින් තියා හිතින්වත් අල්ලන්න බැරි ඒ සුවඳින්ලු. ගෑනු පිරිමින්ගේ පපුවස්සට රිංගන්නේ ඒ සුවඳ දැනුනාම ගෑනුන්ට හොයාගන්න බෑලු අක්ෂාංශ දේශාංශවත්. මාත් කැමති උඹ ඒ සුවඳ පපුවස්සේ මාලිමාවක් තිබුණත් අක්ෂාංශ දේශාංශ හොයාගන්න බැරුව අතරමං ඇල මැරෙන්න. දන්නවද, ඊටත් වඩා මම මැරෙන්න කැමති උඹ ඒ සුවඳ දැනෙන ලා රතුපාට මිහිරි පරිච්ඡේද කියව කියව. ඒකයි මං උඹේ අස්වද මෙච්චර කැමති. බලාකුළු ආදරවන්තී

ලියන්න ද මන්දිග කතාවක්. ආදරය කළා මහාම රක්තර. ඒත් නොසිතුව විදිහට ඇව වැන්ම ගිහින්. ඔව ඇහැ වැන්ම ගිහින් බොහෝදුර මන්තනයෝ දරාගන්න වනා. කොහොම දැහැම කරන්න මන් දන්නෙත් නෑ. කසුන් සඳරුවන්.

아는 바엔 아는 하드라이 다시마 아덴 넷 FM

0: මන්දාරම් රෑ විත් තරංගා.
1: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
2: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
3: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාශි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව ඕලෙවල් ඒලෙවල් වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ව විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාශි පාස්ට් පේපර්ස් බුක්ස් දැන් ඔබට ලබා ගත හැක.
4: අම්මා, ඒ ආන්ටි ඔයාගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්ද?
5: නෑ.
4: එහෙනම් ඔයා එයා එක්ක හිනා වුණේ?
5: තව කෙනෙක් එක්ක හිනා වෙන්න ඒ කෙනා අපේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්න ඕනම නෑ. පුංචි හිනාවකට පුළුවන් අපේ තනිතාගේ දවසම ෆ්‍රෙෂ් කරන්න.
2: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කෑමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි, ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදිහට හිතන්න. කීල්ස්, ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
1: ඇයි ෂුගර් කියන මූණෙල්ලකන සෙවන කළ මතුමේහ හරිනි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0747-3133-540.
6: අරංගි, කොහෙද අවසරෙ යන්නේ මේ පද්ද පද්ද?
7: කවුදානේ මේ කළුවට කළුවේ?
6: මං තමයි නංගි කළු කුමාරයා. මේ සෝන් පිට්ටනිය ගාවින් යන ගෑනු ළමයින් ඔබය කරන එක තමයි මගේ ඩියුටි එක.
7: අයියෝ අයියා, මේ කරන එකක් ඉක්මනට කරන්න. මං හතරට කලින් ගෙදර යන්න ඕනේ. ඒක නෙවෙයි අයියා, දැන් ඔය රැට නෙවෙයිද ඩියුටි?
6: දැන් අපි හවසට ඩියුටි නෑනේ. අපි දැන් හවස 4ට net fm 4 වටේ යනවා.
7: මොනවා? දැන් ඒ ලෝකෙත් අහන්නේ 4 වටේ දානේ? මෙහෙත් එහෙමයි.
8: ඒ ලෝකේ මේ ලෝකේ හැම ලෝකෙම අහන බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක.
9: net fm 4 වටේ. 4 වටේ.

ඔයා කියවූ ප්‍රේමණීය සාහිත්‍යයේ මිහිරිම පරිච්ඡේදය. මත්නං ඒක පොතක ලියවන අකුරු පේලි ටිකක් විතරක් නෙවෙයි. ඔයා මගේ ළඟ හිටපේ පුංචි කාලය, ඔයා ගිනාව, මගේ නම කියපු විදිය, හේතුවක් නැතුවත් මගේ දිහා බලපු හැටි, ඒ හැම දෙයක්ම අදටත් මගේ හිතේ මිහිරිම පරිච්ඡේදය. එදා අපි දැන්නටම නොදැනි ලියවුණු ඒ කතාව මෙච්චර ඉක්මනින් අවසන් වේවි කියලා මං කවදාවත් හිතුවේ නැහැ. ඔයාට ඒක පරණ පිටුවක් වෙන්න ඇති. ඒත් මට අදටත් ඒ පිටුව වහගන්න බෑ. වහගන්න හදන හැම වෙලාවකම ඔයාගේ හිනාවක ඒ පිටු අස්සෙන් මතු වෙනවා, කඳුලක් වැටෙනවා. ආයෙත් මං ඒ පරිච්ඡේදේ කියවනවා. අපි එකට හිටපු දවස් ඇත්තටම කොච්චර කෙටිද? ඒක දැනුයි තේරෙන්නේ. ඒත් ඒ කෙටි කාලේ මගේ මුළු ජීවිතේම දිගු මතකයක් කළා. සමහර විට ප්‍රේමයේ මිහිරිම පරිච්ඡේද අවසන් වෙන්නේ සතුටින් නෙමෙයි කඳුළු අතරින්. අපිට කියාගන්න බැරි වුණු වචන පේළියස්. ආයෙත් නොලැබෙන බව දැන දැනත් මතකවලට තුරුල් වෙලා නිහඬව ජීවත් වෙන ඒ වේදනාව අතරින්. ඔහු එහෙමයි මං. එනිසා මගෙන් ඇහුවත් ඔයා කියවූ ප්‍රේමණීය සාහිත්‍යයේ මිහිරිම පරිච්ඡේදෙ මොකද්ද කියලා මං කියනවා මගේ ළඟ හිටපු පුංචි කාලේ කියලා. මොකද ඔයා මගේ ජීවිතේ පිටුවක් වගේ ඉවතට ගියත් මගේ හිතේ පොතෙන් ඔයාගේ පරිච්ඡේදය කවදාවත් ඉවර වෙන්නේ නැහැ. මිලාන් මාලකා.

හිතවතිය තරංගා මම කියවපු ලස්සන වගේම අසම්පූර්ණ ආදර කතාව තමයි ගුරු ගීතය. මතක හැටියට 2008 වගේ දුවිෂයෙන් නල්තිනයි කවදාවත් හිමින වුණු සැබෑ ආදරයක්. අසම්පූර්ණ වුණත් නොලියුපෙම් කතා කොතෙක් නම් හදවත්වල ඇතිද ගුරු ගීතය එක උදාහරණයක් විතරයි. නුවර ආසයටින් මදුව

0: rõm rã,
1: anh ta rõm rã,
0: Manda rõm rã with Taranga, Taranga.
2: Prime Colombo. කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙත ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න. 0710 777 333.
3: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන් වූ සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
4: 1947 දී මෙක්සිකෝවලදී තමයි මචං ওই සිද්ධිය වෙන්නේ.
5: ඔතනින් පස්සේ උන දේවල් හරි පුදුමයි.
6: මෑන්හැටන් ප්‍රොජෙක්ට් එකත් සාර්ථක වෙනවා.
4: 1958 දී ඔත්තු බලන චන්ද්‍රිකා කක්ෂගත කරා.
5: 60 දී ඉන්ටර්නෙට් හොයාගත්තා.
6: 69 දී හඳටත් යනවා.
5: 2000 වෙනකොට මුන් ලෝකෙම අල්ලලා.
4: දැන් හිතන්නේ මේ ඔක්කොම කරේ මිනිස්සු කියලාද?
7: මිස් කරගන්න බැරි රහස් දැනගන්න. කොයිසක් වෙලත් අහන මෝනින් ෂෝ එක. සතියේ දිනවල උදේ 7ට.
8: Net FM. Algo Town.
9: Brought to you by
2: Prime Residences වෙති ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන The Prime Colombo. අදම කතා කරන්න 0710 777 333.
10: ලෝම දන්න Samsung ගන්න හොඳම තැනයි Damro.
11: Samsung ගන්න හොඳම තැනයි Damro.
12: ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය Galani Fire Shield Purple Fire Tank වෙළඳ පොලේ.
13: ප්‍රමිතියෙන් ගුණින් පෝෂිත විජයකුරක්කන් පිටි
14: විජයකුරක්කන්.
15: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම. අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
8: FM Algo Town.
16: රටකට බන අහන්න කියා දුන් දවස අවසන ඇසෙන සදහම් සුරය.
17: සදහම් සුරය.
18: Net FM ධර්ම දක්ෂිනා.
19: මතක හිටිනම පින්කමක් ජීවිතේ කරගන්න උන පින්වත්. ඒ පින්කම ඔබේ චිත්ත ශක්තිය ගොඩාක් වැඩි කරන කාරණාව.
20: මාරය පරදවන්න පුළුවන් බලවත්ම තැන තමයි වජිරාසන.
21: අම්මා රැක්කා වගේ කවුද රකින්නේ? තාත්තා රැක්කා වගේ කවුද රකින්නේ පුතා?
22: Taman tamange sasara gane hitala karana pinkam pinothuni karannu nandu wenna.
16: දිවයිනේ චිර ප්‍රකටම යතිවර සරින් බුදුබණ අහන හෝරාව.
8: Net FM ධර්ම දක්ෂිනා.
17: ධර්ම දක්ෂිනා.
16: හැමදාම රෑ 9ට රේඩියෝව ළඟ රටම බණ අහන වෙලාව.

සුබ මන්දාරම් රැක් තරංග. ලස්සන හිනාවතම වශී වුණා. ඇය ලස්සන ගලුමෝන මතක් වෙනකොට මේ තරම් දුක හිතෙන්නේ රුවනි. ආයෙ කවදක් වෙයිද හරි? ඔයව හම්බෙයිමකද? අපේ රට පුංචි රටක් නිසා. මතකද? අර ලස්සන ඇස්වලින් කතා කරන්න රුවනි. අන්ටී

මගේ කාමරය හරිම කලබලකාරී. මන් දන්නෑ හිතට නිවනක් තිබුණෙම නෑ. ඒත් එක පාරම ඒ ඇස් අරංගාව මායාව මගේ මුළු කාමරයම පහන් කරලා දැම්මා.

කෙනෙකුගේ පළමු බැල්මම මේ තරම් විශේෂව දැනෙන්න. මොකද ඇස්වල තියෙන මායාව කියලා මා තාමත් කල්පනා කරනවා. පළමු එකම එක බැල්ම මගේ ජීවිතේ මොනා.

අනුන් වෙනුවෙන් සියල්ල කැපකරපු ගැහණියකට ජීවිතේ විතරක් ඉතිරි වෙද්දි විශ්ව සාධාරණ නම් මං අමාරුවෙන් හදාගත්ත පුංචි නිවහන මේ සීතල දෙසැම්බර් මාස පටන් ගනිද්දි ආපහු මට ලබා ගන්න පුළුවන් වෙන්න කියලා මං හරි වහින්සක ප්‍රාර්ථනාවක් කරනවා තරංග. මොන දේ නැති වුණත් මගේ අවසන් හුස්ම ටික පිට වෙනකල් වැටිලා ඉන්න මගේ නිවහන මට ලැබෙන්න ආශිර්වාද වේවා සහෝදරි. ඔබ කවුරුනත් ඔබට එසේම වේවා.

Send your voice note on 071-9595-95.

උද්දුල එලි තරු කැට පිණි කැට මෝදු කරගෙන වැටෙන පිණි බිඳක්ම ගානේ මැවුනේ අපේ මතකය. සීතල හමාගෙන මිදුලට එන ආයුධත් අමෝරගෙන පවන් රැල් එක දෙක ගානේ දැනුනේම තනිකම. මේවා බලාගෙන දුක් සුසුම් තනියෙන් ඉහළගෙන ඒත් හිතා හිටි වෙල ගානේ එක දෙයයි මට හිතුනේ. තරංගකේ මං වගේ උන් පිටසක් වලින්වත් තරංග යනවද? දැට තරංග එහෙම සංවේදී අවංක හිත් පිටසක් වලින් මෙහෙගෙනක් තියනවා. දරා ගැනීම ලෝකයට කියලා දෙන්න, ඔවුන්ට මිගෙන ගන්න ඇත්ත ආදරේ මොකද්ද කියන එක ලෝකෙටම පෙන්නලා දෙන්න. ඉතින් ඔබ අවි පිටසක් වලින් තමයි දැන් ඔබ ඒක ඔප්පු කරන්න, හැමදේම දරාගෙන ඉවසගෙන ඔබ ඒක ඔප්පු කරන්න. මේ මොහොතේ පටන් ඔබ කාගේ වුවත් මට කම් නැත. කා ළඟ සිටියත් මාහට තව රිද්දවිම් දනු මැත. කොහේ හෝ ඔබේ හුස්ම වැටෙනවා නම් මා තුටින් බව ආදරෙන් පවසමි. නමුදු දිනක ඔබට මා අවැසි වුවහොත් ඔව් එදිනට නැවතත් පැමිණෙමි. මා අසරණ වූවාට කම් නැත.

0: Mandaram Rare with Taranga. Mandaram Rare, Mandaram Rare.
1: නියම
2: ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි
3: මාරයිනේ
0: රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවි රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න සහල් කවරේ කූපණයේ ඇති තෑගේ ඔබට හිමිවේ මේනක සහල් අපේ උරුමය අපේ රස
4: මගේ නම අනුෂා ලක්මාලි මම ඇක්ටිව් ප්ලස් එකට ආවේ පඩි පෙළවත් නැග ගන්න බැරුව මට ලොකු ධන හිස් අමාරුවක් තිබුණා අවුරුදු දෙකක් තිස්සේ මං ගොඩාක් දුක් විඳා ඇත්තටම කියන්න සතුටේ මගේ තිබුණු සියලුම වේදනාවල් දැන් අඩු වෙලා මම හොඳින් මගේ සියලුම වැඩ කටයුතු කර ගන්නවා ඇත්තටම කියන්න තියෙන ඔයාලටත් ඇවිල්ලා බලන්න ගොඩාක් පින් ඇක්ටිව් ප්ලස් එකට මගේ මේ ධන හිස් අමාරුව සුවපත් කරලා දුන්නට
2: ඔබටත් මෙවැනි රෝග අවස්ථා තිබේ නම් අමතන්න ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක මධ්‍යස්ථානය 0751 856 0956

මේ තමා සාහිත්‍යයේ මගේ ආදරණීයම පරිච්ඡේදය. මන්දෝදරි. සුවඳ කියන්නේ දිව්‍ය මඳක්. කවදාවත් අල්ලලා ලං කරගන්න බැරි අය අපිට ලං වෙන්නේ සුවඳින්. සුවඳකට පුළුවන් ආත්ම දෙකක් යා කරන්න. ඒක රහස් මන්ත්‍රයක්. ඒ සුවඳ මතම ආත්මය මුදාහර ඒ සුවඳින්ම ජීවත් වෙන්න ලොබ බඳින නූතන මන්දෝදරීවරු අතටත් ඉන්නවා. ඒ හුස්ම හිමිවුනාම ඔවුන් පිස්සු වෙන්නේ වෙයි. නොපෙනෙන මානයකින් එහාට යනවා. ඉතින් මිනිහෙක්ව සැබවින්ම ජීවත් කරන්නේ ආදරයයි වෛරයයි. ඒත් වෛරයක් නොමැතිව ප්‍රේම කළ හැක්කේ යහනියකට පමණයි. ඒ නිසයි මිනිහෙක් ඇත්තටම මැරෙන්න හුස්ම නතර වෙච්ච දවසට නෙවෙයි. එයාව ආදරෙන් මතක් කරන්න කවුරුත් නැති වෙච්ච දවසට. ජනනී.

සුදුම සුදු පාටින නාවන වලාකුලක් වගේ තරංගක්. සුබ මන්දාරම් රැයක් වේවා. නිල් පාට ద్వාරයක් එකමක ස්පර්ශයකින් විවර කරගෙන පිටු අතරින් ඒ ඇතුළට පියනගත්තී. විශ්වාස කරන්න, කාපාටින් දිලිසෙන ග්‍රීක අකුරු රොත්තක් දුවගෙන ඇවිත් වයින් රතු පාටකින් හිතම වහගත්ත වගේ නොලියා ඉන්න කොහොමද? ඒ වයින් රතු පාට උඩට කාපාට එලි සැරින් සැරේ වැටෙද්දි මැවෙන බර්න්ට් ෆැමිලි පාටට ආත්මයන් කලඹවන්න තවත් විශේෂ ආකර්ෂණයක් ඕනිද? ඇත්තටම අකුරුඩ සනීපට වැතිරිලා ඉන්න කොළපාට ආත්මය උණුසුම් හස්තයක් වෙලා හෙමින් සිරුවේ මගේ හිස් මුදුන පිරිමැන්ත අවස්ථා. එකක් දෙකක් නම් නෙවෙයි, දහස් වාරයක් මන්ද තිබුණ බව නම් මතකයි. එහෙම වෙනකොට ඒ හැඟීම් කැටි කරපු අකුරු වෙන කාටවත් කියවන්න දෙන්න මං හරි ලෝභ වුණු නිසා. හරි සීරුවෙන් එක අපාට පිට මගේ ගැහෙන පපුවඩින් අඩු කරගත්තේ මේ ලෝකින්න ආත්මාර්ථකාමීම පාඨකයා විදියට. ඔව්, එහු පාඨකයන් මේ ලෝකෙ ඉන්න පුළුවන්. හැබැයි ඒ ප්‍රේම නියම සාහිත්‍යයේ මිහිරිතම පරිච්ඡේදය පිරිමි ආත්මයක ලියවිලා තිබුණොතින් විතරක්. ඉතින් මං අවසානයේදී ලියා තබන්නේ මගේ මෙහිරිතම පරිච්ඡේදය. ඒ ලෝභ හිතන මගේ විතරක් වුණු දිලිසෙන නිල්පාට ඇස් දෙකක් කතා කරන අපූර්වතම ග්‍රීක ආත්මය මගේ. නෝරා තිනවිල් නොත් නේතු අනුත්තරා.

සාහිත්‍යයේ ආදර අන්දරසේම විරහ වේදනා පිටු පුරා කියවා තිබුණා තරංගා. ඒ වැසි වැටෙන මන්දාරම් සවසක. අය අමනාප වී පොද වැස්සට තෙමි තෙමි මන්දාරම් අඳුර කපා නගරේ මැදින් නැවත ගිය පිස්සි එක් වගේ. නායකගේ ගමනාන්තේ පෙනෙන මානයට ගියේ කොහොමද කියලා අදටත් දන්නේ. ඒ නමගෙන සාහිත්‍ය පිටු සෙල්ලිපියක් නොමැකෙන ආදරයක් දිය තලාවා.

0: rẻ.
1: Bán ra rắm rẻ.
2: දී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112863 0776 7016
3: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසී වුණාම එන කොන්ද කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු උත්සාහය අලුත්තැන අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපවිතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න ශාකා මාතලේ අතුරගිරිය මුල්ලේරියාව නාරම්මල ගනය මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුප කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
4: රටකට බණ අහන්න කියාදුන් දවස අවසන ඇසෙන සදහම් සුරයා සදහම් සුරයා
2: නෙත්තෆම්
5: මතක හිටිනම පින්කමක් ජීවිතය කරගන්නට උන පින්වත්. ඒ පින්කම ඔබේ චිත්ත ශක්තිය ගොඩාක් වැඩි කරන කාරණාව.
6: මාරය පරදවන්න පුළුවන් බලවත්ම තැන තමයි වජිරාසන.
7: අම්මා රැක්ක වගේ කවුද රකින්නේ? තාත්තා රැක්ක වගේ කවුද රකින්නේ පුතා?
8: තමන් තමන්ගේ සසර ගැන හිතලා කරන පින්කම් පින්වතුනි කරන්න උනන්දු වෙන්න.
4: දිවයිනේ චිර ප්‍රකටම යතිවර සරින් බුදු බණ අහන හෝරාව
2: නෙත්තෆම් ධර්ම දක්ෂිනා ධර්ම දක්ෂිනා
4: හැමදාම රෑ 9ට රේඩියෝව ළඟ රටම බණ අහන වෙලාව.

आदरणीय थरांगा ගහට වැලක් ගලපන්න පුළුවන් වුණාට පනට පනක් කවදාවත් නැවත ගලප ගන්න බෑ ඒක තමයි ඇත්ත කසන් මම එක්වරක් පමණ කියපු ප්‍රේමණීය පරිච්ඡේදය තමයි හෙට ඉඳලා අපි දෙන්නා යයි නම් කී වගේම කියලා වසර 9ක් ආදරය කරපු ඇයි කියපු රාත්‍රිය මොකද ඇයට දැනුනේ නැත්තේ ඇයට මම ආදරවන්තෙක් සහෝදරෙක් ඊටත් එහාගෙන් අප්පච්චි කෙනෙක් වෙලා හිටියේ ඒ දවස් ඔයාට දැනෙන්නේ නැතිත් ආදරවන්තෙක් විදියට මාව තියාගන්න බැරි වෙන බව දැනගෙන අයියාගේ චරිතයට මාව සීමා කරලා මගේ ළඟින් ඉන්න මට බෑ අයියාගේ චරිතය විතරක් රඟපාන්න ඒ නිසා චරිත තුනම රඟන පා හිටියා චරිත තුනම රඟනපා හිටියා ඉන්දිකා

මේකයි මගේ කතාව ලස්සනම පරිච්ඡේදය. ආදරය කියන ගැඹුරු මුහුද පාවෙන කුඩා යාත්‍රාවක්. ඒ තමයි මගේ ජීවිතය. කිසිද අරමුණක් නැතුව හේ පාවෙමින් තිබුණා. ප්‍රදීපාලෝකයක් නොදැක ගියවුණු සයුරු තරණයකදී මග කියන ප්‍රදීපාලෝකයක් වී මාවෙරලකට රැගෙන ගියාය. ඒ තමයි මගේ ජීවිතය ලස්සනම පරිච්ඡේදය. එතැන් පටන් මගේ ජීවන යාත්‍රාව, මගේ ඉරබඩු තරුව, මගේ ප්‍රදීපාගාරය, මගේ ආලෝකය ඇවිතරයි. නිකවැරටියෙන් චම්පිකා.

0: තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය
1: හැමකදරම ඇයි මේ වැඩ හිටට දාන්නේ ෆෝන් එකක් හිට මොද මට ගන්නට වෙන්නේ හිට නෙමේ අවිශ්වාසය වගකීමයි සිඟ එකේ තියෙන්නේ අදම ගන්න ෆෝන් එකයි
2: අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රසගන් වන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්ද රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකෙ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකයේම රසවත් කරන අපේ ස්වභාවික රස විජය නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජය වෙති.
3: යහතුන වඩන අපේ රස විජය.
2: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
4: ඔයාගේ මූඩ් එක කොහොම වුණත් සින්දු එක්ක හිතට දැනෙන වයිබ් එකට ඔයාටම වෙන්නුණු ගින්දරම ගින්දර රේඩියෝ එක්ස්පීරියන්ස් එක.
5: හිත නටන තාලෙට තාලෙට දවස ගෙවෙන රිද්මෙට රිද්මෙට දවල් එකේ ඉඳන් හවස හතර වෙනකල්
6: ගින්දර හැන්දෑව විඥානු අයියෝ

එයාගේ සමහර වචන හරියට මගේ පපුවට පිහිපාරවල් වගේ. ඒත් ඒක දරාගෙන ඉන්න තරම් ඔයාගේ ආදරය මට හුරු ගලා. කාලික රසම රස කෑම ඔයාගේ ආදරේ. දැන් ඔයාට බෑ ඒක තිත්තම තිත්ත කෑම කරන්න. මම පැණිම පැණි රස විදියට තාමත් ඒ තිත්ත රස බලනවා. ඔයා කවදරි මට සෙනෙහසෙන් කතා කළොත් ඒකම ඇති. පණ නැල යනකල් සතුටින් ඉන්න. නිර්නාමිකයා.

0: ಅಸುವ ದಶಕ್ಕೆ ಅಂತಿಮ ದವಸಕ್ಕ ಎಂತ ಒಂದು ಟೋಬ ವ್ಯಾಸ ಸಿಹಿನ ನಗರೇಸ್ಯ ಲೋಮ ನಿದ್ರಾಶೀಲಿಯ ಮೇಕ
1: ಮಂದಾರಂಬ್ರೆ ಹತಟ ನೊಸ್ಟಾಲ್ಜಿಯಾನು ರೋಮಾಂಟಿಕ ಮತಕ ಸ್ಮರಣೆಯ
2: ದಶಕ ಗಣನಾವಕ್ ಪುರಾ ವೇದನಾವನ್ ನೇಡಕಲ ಸ್ಯಾಮ ಗೆದರಕಮ ಸಿತಿಯುತು ವಿದ ಮಹಾತ್ಮ್ಯ ಸಿದ್ಧಾಲೇಪ
0: ನೇಪಾರ ಕೊಲಂಬ ಜಾತ್ಯಾಂತರ ಪುತ್ ಪ್ರದರ್ಶನೆಯಟ ಆಲ್ಫಾ ಸ್ಟುಡಿಯೋ ಆಲ್ಫಾ ಸ್ಟುಡಿಯೋ ಇಸ್ ಕಾಲನಿ ಲೆಂದು ಮತ್ತೆಕ್ಕಮ ಮಿಲಿಯನ ಗಾನಕಟ ಕಥಾ ಕರನೆಕ ಮಟನಂ ಹರಿಮಾಡಂಬರ ඉතින් කසුනියක්කයි මායෙක්ක රාජටම ඇහෙන්න පේන්න කතා කරන නිවේදකයන් නිවේදිකාව වෙන්නේ ඔයාම තමයි. ඒ අතරේ හරි ලස්සන වැඩ ගොඩක් උසස් පෙළ කරපු අයලක් කළා අපේ ප්‍රවෘත්ති කණ්ඩායමේ කෙනෙක් වෙන්නේ ඔයාම තමයි. ජීවිතයේ ලස්සනම වටිනම අත්දැකීම මේ පාර කොළඹ ජාත්‍යන්තර පුත් ප්‍රදර්ශනයේදී ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් ඇල්ෆා ස්ටුඩියෝ එකෙන්
3: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa
4: brought to you by
0: Haride Haritani Naraganna Vision Care Supahadili Dasunak Paripurna Jeevitayak
5: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමර්ෂ ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැක.
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ද

0: දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙක් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අද නෙත්තෆම් ධර්ම දක්ෂිණාවේ දේශකයාණන් වහන්සේ පාදුක්ක හල්බරාව නිමලාරාම සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජනීය වන්දනීය වරායායේ සමිත ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්ස සාදු සාදු සාදු. අයිබෝවන් තෙරුවන් සරණයි. නෙතෆෙම්ම ධර්ම දක්ෂිණාව ශ්‍රවණය කරන්නට ඔබ සූදානම් වන මොහොත ධර්මශ්‍රවණයට මත්තෙන් පින්කමක් පිළිබඳවට මතක් කරන්න ඕනේ. මේ දිනවල ඔබ බොහෝ දිනක් හරි උනන්දුයි ලංකාපට්ටන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ යලි ගොඩනැගීමේ මහා පින්කමට දායක වෙන්නට. විශේෂයෙන්ම උතුම් දළදා වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරූ ස්ථානය තමයි ත්‍රිකුණාමලයේ පිහිටි ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරය කියන්නේ. ඉතින් මේ මහා පින්බිමේ යලි ගොඩනැගෙන උතුම් වූ ධාතු මන්දිරය සංඝාවාසයේ පියස්ස උදෙසා ඔබට දායක වෙන්නට හැකියාව තිබෙනවා. එසේ දායක වෙන්නට කැමති ඔබ ලංකා බැංකුව කොල්ලුපිටිය දෙවන ශාඛාවේ තියෙන පූජා කියන ගිණුම, එහි අංකය තමයි 84794385 84794385. මෙන්න මේ අංකය දරන පූජා ගිණුමට ඔබේ දායකත්වයෙන් බැර කරන්න පුළුවන්. ඔබට වැඩි විස්තර දැනගන්නට ඕන නම් 077772725214 අංකයට අමතලා වැඩි විස්තර දැනගන්නටත් හැකියාව තිබෙනවා. ඒ අතරේ ඔබ ඔබේ විහාරස්ථානයේ ශ්වේත පූජා පින්කම් මාලාව සංවිධානය කරන්නට කැමති නම් 077742512272 අංකය අමතන්න කියලා අපි ආරාධනා කරනවා. අපි එමනම් ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වෙමු. නමස්කාර පූර්වක පාදාභිවන්දනයෙන් ආරාධනා කරනවා පාදුක්ක හල්බරාව නිමලාරාම සමාධි බෞද්ධ මධ්‍යස්ථානාධිපති රාජකීය පණ්ඩිත අවසරයි වන්දනීය පූජනීය වරායායේ සමිත ගෞරවනීය ස්වාමින් වහන්සේට අදත් උතුම් ධර්ම දක්ෂිණාව පවත්වන්නට අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.

තුන් ලෝකයම ධර්මයෙන් සැනසූ බුදු හිමියනේ අදත් මට අවසරයි. අදත් ලෝකය පුරා වැඩ ඉන්න අපි වහගෙන ඉන්න උතුම් ගෞරවනීය මහා සංඝරත්නය ධර්මදේශකයාණන් වහන්සේලා ප්‍රධාන අදත් අපිව අහගෙන ඉන්න පින්බර පින්වතුනි. ඒ වගේම අපේ මෙහෙණින් වහන්සේලා කුඩා මෙහෙණින් වහන්සේලාත් අපි අහගෙන ඉන්නවා. ඉතින් ඒ මහා සංඝරත්නයත් මෙහෙණින් වහන්සේලාත් ප්‍රධාන පින්වතුනි. අද gedara aalindeye velanda sale aarakshakaanse kandawure polisiye kotekut tengwala noyekut tengwala api wahana pinwathuni netraaloka youtube naalikawata gihilla ada visala pirisak me bana balanawa ahanawa pasugi satiye deshanawa samasta jaatiyema poojawata lakkuna boho ranaviru apita katha kala kandulu katha apita kiwwa යුද හමුදා කඳවුරු ඇතුළේ හිටපු අහිංසක හිත් සුවපත් වුණා. ඒ වගේම ජාතියක් අවදි කළා කියලා අපි හිතනවා පසුගිය සතියේ දේශනාව. ඉතින් අදත් තව ලස්සන අපූරු දේශනාවක් දේශනා කරන්න මේ සූදානම. පින්වතුනි, අද ධර්ම දේශනාවේ පින්බර දායකත්වයේගෙන කටයුතු කරන්නේ නොම්බර 195/7 කට්ටාඩි ගොඩැල්ල අලුත්ගම පාර මතුගම ලිපිනේ පදිංචි ජේකේ කාන්තේ මහත්මිය සහ WKH ධර්මකීර්ති මහත්මයා තමයි පින්බර දායකත්වයේගෙන කටයුතු කරන්නේ. අද මේ ප්‍රදේශේ විශාල පිරිසක් කට්ටාඩි ගොඩැල්ල අලුත්ගම පාර මතුගම මේ ප්‍රදේශේ විශාල පිරිසක් අද අපි වහගෙන ඉන්නවා අද රාත්‍රී කාලේ ධර්ම දේශනාව. ඉතින් මේ පින්වතුන්ගේ පින්බර දායකත්වයේ පින්බර බලාපොරොත්තු පිළිබඳව ධර්මදේශනාව අවසානයේදී දේශනා කරන්න අනුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා නොම්බර 195/7 කට්ටාඩි ගොඩැල්ල අලුත්ගම පාර මතුගම ලිපිණේ පදිංචි ජේකේ කාන්ති මහත්මිය සහ WKH ධර්මකීර්ති මහත්මයාගේ පින්බර දායකත්වය අද පින්සිතින් සිහිපත් කරනවා. පින්වතුනි, අදත් අපේ බලාපොරොත්තු අරමුණ ඔබට ජීවිතේ හිතන්න දෙයක් එකතු කරන්නට අදත් අපි බලාපොරොත්තු වෙනවා. යම්කිසි කෙනෙක් අනුන්ට දුක් දීමෙන් තමන්ගේ සැප ලබන්නට කැමති වෙනවද? වෛරයෙන් බැඳුණු හිත ඇති ඔවුහු වෛරයෙන් මිදෙන්නේ නැහැ කියලා දේශනාවේ සඳහන් වෙනවා. පර දුක්ඛූප දානේන අත්තනෝ සුඛ මිච්ඡති. යම්කිසි කෙනෙක් අනුන්ට දුක් දීමෙන් තමන්ගේ සැප ලබන්න කැමති වෙනවද? වෛරයෙන් බැඳුණු සිත් ඔවුන් දුකටපත් කරනවා. වෛරයෙන් මිදෙන්නේ නැහැ අය. කවදාවත් එයට සැනසීමක් නම් ලැබෙන්නේ නැහැ පින්වත්. අද දේශනාව අපි කල්පනා කරනවා මෙන්න මේ විදියට ආරම්භ කරන්න. පින්වතුනි, අපි කල්පනා කරන්න ඕන අපි ළඟ තියෙන මේ මානව ධර්මතා, මානව සම්බන්ධතා හරි අපූරුයි. කෙනෙක් තනියෙන් ජීවත් වෙනවා කියලා හිතුවට, මට කවුරුවත් ඕනේ නැහැ කියලා හිතුවට, හිතන්න මේ ලෝකේ පුතේ කවුරුවත්ම නැති වෙලා ඔයා විතරක් වුණොත් ඔයාට හුදෙකලා බවෙන් මැරෙන්න වෙනවා. හුදෙකලා වෙලා මැරෙන්න වෙනවා. ඔයා නොසිතුවට අම්මේ, ඔයා නොසිතුවට තාත්තේ, ඔයාගේ වටේ ඉන්න අය ඉන්නවා කියන සංඥාව හිතට මොලේට දැනීමත් වඩ ජීවත් වෙන්න හේතුවක් වෙනවා. ඒක ප්‍රාණයක් වෙනවා. තනිකම දුරු කරගන්න ඔයා කතා නොකලට, ආශ්‍රය නොකලට, දුරස් වෙලා හිටියට, ඔයාගේ කියන අය දුරින් හරි ඉන්නවා කියන සංඥාව පුතා ඔයාට නව අර්ථකථනයක් ජීවිතයට. ජීවත් වෙන්න ඔයාට එක බලාපොරොත්තුවක්. දවසක ඔයාට දැනුනොත, දවසක දැනුනොත් තමන්ගේ කියන අය එහෙමවත් නැහැ කියලා වට ජීවත් වෙන්න හේතුවක් නැතුව යනවා. ඔය ජීවත් වෙන්නේ තමන්ගේ කියන අය වෙනුවෙන්. වැඩිපුර බැඳිලා තියෙන අය වෙනුවෙන්. සෙනෙහස, ආදරය, ඇල්ම බැඳිලා තියෙන්නේ. එහෙම අනුන් වෙනුවෙන් ජීවත් වීමක් නැහැ. හැබැයි සාමාන්‍ය පොදුන් සම්මතය ඇතුලේ ඔයත්ෝ තමන්ගේ කියන අය වෙනුවෙන් දරුවෝ මැත්තේ, තමන්ගේ ආදරණීයයන් මැත්තේ කල්පනා කරගෙන හිත හදාගෙන ජීවත් වෙනවා. දැන් තමන් මැත්තේ ජීවත් වෙන්නට අවශ්‍ය කරන්නේ තමන්ගේ රැකවරණය කියන්නේ පින්වත්නි, සාංශාරික රැකවරණය.
අපායෙන් මිදීම සුගති භූමිවල උත්පත්තිය ලැබීම තමයි තමන්ගේ ආරක්ෂාව කියන්නේ. දුක ඛේදනීයත්වය කියන්නේ සතර අපායි නිරයන්වල ප්‍රේත ලෝකවල වැටි. ඉතින් මේ සම්බන්ධතා නව පණක් දෙනවා, හැමෝටම නව බලාපොරොත්තුවක් දෙනවා. පිනතුනි, පෙර බරණස් රජුට බිරිඳක් හිටියා අතීතේ. ඊටාම රූපවන්ත බිරිඳක්, තරමක ගුණ යහපත්කමකුත් තියෙනවා. ඉතින් පින්වත්නි, කේමා කියලා තමයි මේ දේවීන් වහන්සේට කිව්වේ බරණස් රජතුමාගේ බිරිඳට. දවසක් මේ කේමා කියන බිරිඳ, මේ බරණස් රජතුමාගේ බිරිඳ සිහිනයක් දකිනවා පින්වත්නි. රන් මුවෙක් රන් ආසනයක වාඩි වෙලා තමන්ට ධර්මය දේශනා කරනවා දකිනවා. සිහිනයක් බලන්න, මේ සිහිනය නරක එකක් නෙමෙයි. සිහිනෙන් හරි ධර්මය දකිනවා නම්, ධර්මය ගැන සංඥාවක් පහළ වෙනවා නම් ඒක වටිනවා. සිහිනෙන් හරි කමන්නේ. පින්වත්නි, පුතේ දුවේ, සිහිනෙන් දකිනවා රන් මුවෙක් රන් ආසනයක වාඩි වෙලා, රන් පුටුවක වාඩි වෙලා තමන්ට බණ කියන දේවිය හීනෙන් දකිනවා. හීනෙන් දැකලා පින්වත්නි, මෙහෙම දකිනවා, දකිනකොට දකිනවා මුවා බණ අවසන් කරන්නේ නැතුව මේ රන් මුවා යන්න යනවා, පැනලා යන්න යනවා. දේවිය කෑ ගහනවා, ඔය මුවා අල්ල ගන්න, ඔය මුවා අල්ල ගන්න කියලා. සමහර දරුවෝ ඉන්නේ නේද, නින්දෙන් කතා කරන අය, නින්දෙන් ඇවිදින අය, දවල්ට රටේම තියෙන දේවල් කතා කරලා කතා කරලා කතා කරලා ඒව රැයට නින්දෙන් කියවනෝ. ඉතින් ඒකනේ කිව්වේ නින්දට යනකොට මෙත් වඩන්න කියලා කිව්වේ. සියල්ල අමතක වෙන කර්ණීයමෙත් සූත්‍රය කියන්න කිව්වේ. කර්ණීයමෙත් සූත්‍රය කියනවා හිතට බයක් ආපු දාට, නැති දාට නෑ. ඈ, පුරුද්දක් වශයෙන් දත් ටික මැදලා දෙපය හෝදලා පිරිසිදු වෙලා, පිරිසිදු ඇඳුමක් ඇඳගෙන පිරිසිදුව නිදිහානට ගොඩ වෙන්න පුතාලා. එතකොට මතක ශක්තිය, ධාරණ ශක්තිය, ඒකනේ කියන්නේ සුවසේ නිදායි, සුවසේ පිබිදෙයි කියන්නේ ඒකනේ. එතකොට හොඳට නිින්ද යනව රෑට, විකාර රූපී කියවන්නේ. ඊළඟට උදේට කලින් ඇහැරෙනවා, අවදි වෙනවා. කලින් නිින්දට යනවා, කලින් ඇහැරෙනවා, හොඳට නිින්ද යනවා, හොඳට පිබිදෙන්න පුළුවන්, හොඳට නිදා ගන්න පුළුවන්. නිින්ද කියන එක බලෙන් කැඳ ගන්න අවශ්‍ය නැහැ. අන්න එහෙමයි. දැන් පින්වත්නි, දේවිය කෑ ගහනවා, ඔය මුවා අල්ල ගන්න, ඔය මුවා අල්ල ගන්න කියලා කෑ ගහනවා. නින්දෙන් තමයි මේ සිහිනෙන් කෑ ගහන්නේ. පරිවාර ස්ත්‍රීන් ඇවිල්ලා පිරෙනවා වටේ, දුවලා එනවා පරිවාර ස්ත්‍රීන්. දේවිය කෑ ගහනවා, දේවියට විහිළු කරනවා. හොඳට කවුළු වහලා තියෙන්නේ, හුලං ටිකක්වත් එන්න පුළුවන් කමක් නැහැ. ඒ තරම් තද විදියට, ප්‍රබල විදියට වහලා කරලා තියෙන මේ මන්දිරයේ ඇතුලේ කොහෙද මොයෙක් ඉන්නේ? දෙයින්හස ඔබ වහන්සේ, දෙයින්හස මේ රජමාර්ගයව ඇතුලේ මුවෙක් දැක්කද කියලා දැන් ඉතින් උසුළු විසුළු කරනවා නේද? හීනෙන් කතා කරොත් එහෙම, කොයිතරම් හීන දකිනා ඉන්නවද? හීන හැබෑ කරගන්න අයත් ඉන්නවා. සමහර මිනිස්සු ජීවිතය ගැන හීන දකිනවා. ඒව දවල් හීන, රෑ හීන. රෑට නිින්ද යන්නේ නැත්තේ ජීවිතය ගැන හීන දකින මිනිස්සු ඉන්නවානේ. අන්නේ මිනිස්සුන්ට උපහාරයක්. මොකද දන්නවද? පින්වත්නි, අධිෂ්ඨානයක් තියෙනවා, තිර අධිෂ්ඨානයක් තියෙනවා. නිකම්ම ගිහිල්ලා සමහර කෙනෙක් හිඟා කනවා මට කීයක් හරි දෙන්න කියලා නැහැ. එහෙම නෙමෙයි. හඳුකූරු පැකට්ටයක් හරි අරගෙන ගිහිල්ලා එයාට ධෛර්යයක් තියෙනවා නේද? ළඟදි දවසක මගේ ළඟට ආව පන්සලට කොළමිටි අරගෙන අම්මා කෙනෙක්. දැන් මෙයා කොළමිටි අරන්ගෙන දවස් කීපයක් අරන් ආවා. මං හැවෝ, අම්මා මං ඔයාට හදලා දෙන්නම් මේ කරත්තයක් හදලා දෙන්නම්, කොළ විකුණන කරත්තයක්. එතකොට ඔයාට මම මුදලකුත් දෙන්නම්, ඔයා මේ කොළ විකුණන වැඩේ මීට වඩා හොඳට පිරිසිදුවට, ඔයාට ඔය කොළ තියාගෙන යන ගමන් ඒ කොළ කරත්තේ ඔයාට තියන් යන්න පුළුවන්, කොළ කැඳ මුට්ටියකුත් තියන් යන්න පුළුවන්. පිරිසිදුකම, ඔයා පිළිවෙලට ඇඳුමක් ඇඳලා, මුඛවාඩමක් දාලා, හිස වසා යමක් පොරවල ඇඳලා, පිරිසිදුවට අත් බ්ලවුස් දාලා, පිරිසිදුවට කොළ කැඳ මුට්ටියකුත් තියාගෙන කොළත් තියාගෙන ගියා නම් කොළ කැඳ කරත්තේ කොළ කරත්තේ වවටපත් වෙනවා. සමහර අයට තියෙනවා එහෙම කැමති නෑ සයනාස. එහෙම දුක් විඳින්න කැමති නෑ. එයා කැමති අර හැමදාම කොළ මිටි ටික අතේ අරන් ගිහලා විකුණන්න විතරයි. එයාට නෑ
මෙතනින් මිදිලා ඊළඟ පඩිපෙළට යන්න ඕනේ කියලා ආකල්පය. දැන් මේ බණ අහගෙන ඉන්න අය ඉන්නවනම් ඔබේ ප්‍රදේශවල ඔබේ ගම්පලාත්වල එහෙම ඉදිරියට යන්න පුළුවන් කැමැති කණ්ඩායම එකතු කරන්න, අපිටත් ආරාධනා කරන්න, අපි එන්නම්, අපි අත දෙන්නම්, ඈ ඒ ගමේ ඔය ඇත්තෝ අලුත් නිර්මාණයක් කරන්න, ව්‍යවසායගතයක් හදන්න. පින්වත්නි, ඒව හොඳ ආකල්ප. මං කියන්නේ දවල් රෑ හීන දකින්න ඕනේ ඒවට. දියුණු වෙන්න, ධාර්මික දිවි පෙවෙතකින් දියුණු වෙන්න, මහත්යාගේම පඩිපතට සීමා වෙලා ඉන්නේ නැතුව. පින්වත්නි, ඔය ඇත්තෝ ඔය ඇත්තන්ගේ පලාතේ තියෙන දෙයින් මුං ඇට ටිකෙන්, කව්පි ටිකෙන්, ඈ ධාන්‍ය ටිකෙන්, කුරහන් ටිකෙන් ඔය ඇත්තෝ බලන්න කල්පනා කරලා, පින්වත්නි, කවුරුත් කරන වැඩේට වඩා වෙනස් වැඩක් නිර්මාණයක් කරලා ජනගත වෙන්න, එක පිරිසිදු වෙන්න ඕන, නිර්මාණාත්මක වෙන්න ඕන, පිළිවෙල වෙන්න ඕන, ප්‍රසන්න වෙන්න ඕන. ඒකෙදී ඔය ඇත්තන්ගේ කතාව බහ ඉදිරිපත් කරන විදිය, ගනුදෙනුකාර බවතුන් එක කතා කරන විදිය, ඒව හරි වැදගත්. කුඩා ව්‍යාපාරයක් උසස් තැන්ට ගේන්න ඒව හරි වැදගත්. අපි ආසයි ඔය ඇත්තන්ගේ ගම්මානවල එහෙම දේවල් බිහි වෙනවා නම් එහෙම දකින්න ඇවිල්ලා අපි අවවාදයක් දෙන්න කැමති. දවල් රෑ දෙකේ ඔය ඇත්තු හීන දකින්නවා. ඒ හීන දකින්නේ අපේ හාමුදුරුවනේ ගෙදරට ආර්ථිකයට ශක්තියක් වෙලා පොඩි ගමනක් යන්න තමයි මේ හීන දකින්නේ කියලා කියනවා. එතකොට බලන්න, හීන දකින්න අන්නේ වගේ දේවල් වලට. නිකම් විකාර හීන නෙමෙයි, කාම ආසාවන් පිළිබඳ හීන නෙමෙයි, කම්සප පිළිබඳ හීන නෙමෙයි, දියුණුව පිළිබඳ හීන දකින්න. දැන් මේ දේනාස හීනයක් දැක්කනේ පින්වත්නි, ඒ හීනය තමයි මෙයා දැක්කා. ශෝකයක් ඇති වුණා ඒ හීනේ. මේ රන් මුවා පිළිබඳව සිහි කර කර සිහි කර කර ඉන්නවා. ධර්මීය දේශනාව ඉවර කළේ නැහැ, පැනලා ගියා. දැන් ශෝකයක් ඇති වුණා. දේනාසට ආහාර ගන්න බෑ. මේ වගේ රන් මුවෙක් දකින්න බනහන්න ආසාවක් ඇති වුණා. ගෙවල් දොරවල් වහපු මේ මාලිගාවට හුළඟක්වත් එන්නේ නැතුව කොහෙන් දාවේ රන් මුවෙක්? අනිත් අය වීලු කරනවා. ඊළඟට පින්වත්, හීනයක් ආවා. හීනෙට ආව බලාපොරොත්තුවක්, ධර්මයේ පිළිබඳ සංඥාවක්. දැන් රජතුමාට මේක කිව්වට රජතුමා පිළිගන්නේ හීනයක් කියලා. එතකොට රජතුමා මේක ඊතරම් ගණන් ගැනීමකට ලක් කරන්නේ. මේක රජතුමාට කියන ක්‍රමයක් තියෙන්න ඕන. දේවිය අසනීප වෙලා රජතුමා අහනවා දේවියට, මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඈ දේවියට වෙච්ච ප්‍රශ්නේ මොකද්ද? ස්වාමීනි, අසනීපයක් මේක. අසනීපයක් කියන්නේ මොකක්ද? දොළ දුකක්. දොළ දුකක් කියන්නේ මොකද්ද? මට ආසාවක් තියෙනවා රන් මුවෙකුගෙන් බණ අහන්න ආසයි. ඈ මේ අබුද්ධෝත්පාද කාලයක්. රජතුමා කියනවා මේ කාලේ ඔය වගේ හීන පේන්න පුළුවන්. ඒ වුණාට ඉතින් වෙන දෙයක් නම් ලබා දෙන්න පුළුවන්, මේ ලෝකේ තියෙන දෙයක් නම් ලබා දෙන්න පුළුවන්. කොහොමද මේ රන් මුවෙක්ගෙන් බණ අහන්න මේ හීනේ හැබෑ කරන්නේ කියලා. රජතුමා කියනවා බෑ කියන්නෙත් නෑ. දේවිය කියනවා, රජතුමනි, මට මේ දොළ දුක සංසිඳව ගන්නම ඕන. දොළ සම්පූර්ණ කරන්න ඕන. දොළ සම්පූර්ණ වුණොත් මම මෙතනම මැරෙයි. දැන් කාන්තාවන්ගේ හිත්වලට දෙයක් ආවාම ඔය ගෙවල් වල ඉන්න කාන්තාව මතක තියාගන්න, ස්වාමි පුරුෂයෝ මතක තියාගන්න. පින්වත්නි, සමහර කාන්තා ඉන්න සැකයක් ආවාම, සංකාවක් ආවාම, හරි වැරද්දේ නෙමෙයි, සමහර සැක සංකා අරින්න බෑ. පිරිමිත් ඉන්නවා හිත්වල සැක. ඒවත් දොළ දුකවල් වගේ තමයි. දිර ඕනවා, කන්න බෑ. ඒවාම හිත හිත වෛරම පතපත, කෝපයම පතපත. සමහර තමන්ගේ ස්වාමි පුරුෂයා ආදරෙන් හිටපු කාලය, සතුටෙන් හිටපු කාලය, තමන් එක මිත්‍රශීලීව ලෙංගතුව හිටපු කාලයම ගැන මතක් කරනවා වෙනුවට සමහරට අර වෛර කරන, ක්‍රෝධ කරන, තප්පර ගාන මතක් කළ වෛරයෙන් ක්‍රෝධයෙන් පිච්චෙන්න කැමති සමහරලාට කර්මානුරූපීව මහා කා හැලෙන කාන්තාවත් ඉන්නවා. ඊළඟට එහෙම පිරිමිත් ඉන්නවා. සතුටෙන් ඉන්නවා වෙනුවට හරි පුදුමයි ගෙවල් වලනේ. ඒවා පින්වත්දි කිව්වට බෑ. ඥාන ශක්තියෙන්, කර්ම ශක්තියෙන් ඔය ඇත්තෝ අරන් ආපුවා. ගෙදර ඔය ඇත්තෝ සතුටෙන් ඉන්නවා වෙනුවට ඔය ඇත්තෝ නිතරම බලන්නේ වැරද්දක් දෙන්නගේ ඇදගෙන සතියක් කතා නොකර ඉන්නවා. ආයි දවස් දෙකක් කතා කරනවා, ආයි වරදක් අරගන්නවා, ආයි සතියක් කතා නොකර ඉන්නවා. ඒ ඔය ගෙදර ඇතුලේ කතා නොකර ඉන්නවට වඩා පින්වත්නි,
ලස්සනයිනි සතුටෙන් ආදරෙන් කතා කළ ඕන ප්‍රශ්නයක් එතනින් ඒක අතෑරලා අනුන්ගේ දේවල් වලට ගොඩාක් පින්වත්නි ඔය ගෙවල් ඇතුලේ තරහා වෙන්නේ ඔය ඇත්තන්ගේ දේවල් වලට නෙමෙයි එක්ක අම්මලාගේ දෙයක් කතා කරලා අයියලාගේ දෙයක් කතා කරලා අල්ලපු ගෙදර දෙයක් කතා කරලා පන්තියේ යාළුවන්ගේ දෙයක් කතා කරලා ඈ අනුන්ගේ දෙයක් රටේ දෙයක් කතා කරලා එක්ක ආදි කාලේ අතීතේ දේවල් ආදි කාලේ දේවල් අතීත දේවල් එක්ක තාම වෙලා නැති අනාගතේ වෙන්න තියෙන දේවල් මොන හරි වෙයි කියලා හිතලා හිතලා අන්න ඒව කතා කරලා ඔය ඇත්තෝ පින්වත්නි ඔය ඇත්තෝ මොකද කරන්නේ කතා නොකර ඉන්නවා hina නොවි ඉන්නවා ඈ සතුටෙන් දිවි ගෙවන්න තියෙන ප්‍රීතියෙන් දිවි ගෙවන්න තියෙන කාලය ඔය ඇත්තෝ කාල පරිච්ඡේදෙන් කාලච්ඡේදයට පින්වත්නි කතා නොකර අවුරුදු 50 ගෙවනවා ඒකේ ගොඩක් කාලය තියෙන්නේ කාලච්ඡේද තියෙන්නේ කතා නොකර හිටපු කාලය හරි පවුනේ ඔය ටික තේරුම් ගන්න නැහැ කියන්නේ ඈ ඊළඟට පින්වත්නි දැන් දේවින් වහන්සේ දැන් කාන්තාවකගේ හෝ පිරිමියෙක්ගේ එහෙම ඉන්නවා හිතට වැදුනොත් දෙයක් ආයි ඉතින් ඒක අරවන්න බෑ ඔය ගොඩාක් දේවල් පින්වත්නි කන්නේ නැතුව ඉඳලා මැරෙන්න හදලා වස බොන්න ගිහිල්ලා තමයි ගත්තේ දැන් මේ දේවල් නිසා කන්න වස බොන්න මේ කන්න නැති වෙලා තියෙනවා වස බොන්න වෙලා තියෙනවා මැරෙන්න වෙලා තියෙනවා මැරෙන්න හදලා වස බොන්න හදලා ගත්තු සමහර දේවල් නිසා ඈ එහෙම தත්තේටපත් වෙලා තියෙනවා. දැන් දේවින් වහන්සේ කියනවා සාමීනි මම මේ අසනීපෙන් මෙහෙම මැරිලා යයි. දොළ දුකක් තියෙන්නේ. මේ අබුද්ධෝත්පාද කාලයක් මේ කාලේ. මං කොහෙන්ද රන්වන් මේ මුවෙක් ගෙනල්ලා රන් මුවෙක්ගෙන් බනස්සවන්. මං මැරෙයි රයිතුමනි. රයිතුමා පොඩි බලාපොරොත්තුවක් දුන්නා. ඒ බලාපොරොත්තුව තමයි පිනවදී මං උත්සාහ කරන්නම් බලමුකෝ කියලා කිව්වා. රයිතුමා කල්පනා කරනවා. කල්පනා කළා රයිතුමා හොයලා බලනවා. රාජසභාව රැස් කරලා අහනවා මේ රාජසභාවේ කවුරු හරි ඉන්නවද රන්වන් මුවෙක් දැකපු කවුරුවත් දැකලා නැහැ රන්වන් මුවෙක් රාජසභාවේයි මූණට මූණ බලා ගන්නවා එහෙම රන් මුවෙක් අපි දැකලා නැහැ කියලා ඊළඟට නගරවාසීන් කැඳෙව්වා නගරවාසීන්ගෙන් රයිතුමා අහනවා රන් මුවෙක් දැකලා තියෙනවද නගරවාසීන්ුත් දැකලා නැහැ නියම්ගම් වාසීන් කැඳෙව්වා එයාලා කියනවා දන්නේ නැහැ කියලා ඊළඟට වැඩි ජනතාව කැඳෙව්වා වැඩි ජනතාව කැඳවලා වැඩි ජනතාවගෙන් අහනවා නොබලා දැකලා තියෙනවද කැලේ එක කොහේ හරි ඉන්නවා රන්වන් පාට මුවේ පින්වත්නි බරණැස් එක වැද්දෙක් හිටියා එයා දැකලා පින්වත්නි දඩේමී යන වෙලාවේ මේ වගේ රන්වන් මුවෙක් දැකලා එක පර්වත සානුවක ඒ කියන්නේ පර්වත සානු තුනක් එහැයින් තුන්වෙනි පර්වත සානුවේ මේ වගේ හිමාලයේ මේ වගේ මොයෙක් දිවි ගෙවනවා දැකලා මේක මෙයා අවසන් කාලේ මෙයා කියනවා තමන්ගේ පුතාට මේක කියලා කියනවා මෙහෙම දෙයක් පුතේ මම දැක්ක රයිතුමා රටේ ඇහුවොත් ඕනෙකමක් වුණොත් අනාගතයට කියන්න පර්වත සානු තුනකට එහා තුන්වන සානුවේ රන්මන් මොයෙක් ඉන්නවා මම දැක්කා කියලා දැන් ඔන පුතාට කියලා තිබුණා මෙන්න මේ වැඩි පුත්‍රයා රජුට කිව්වා රයිතුමනි ඔබ කියනවා වගේ කෙනෙක් මගේ තාත්තා දැකලා තිබුණා. ඒ පණිවිඩයක් තියෙනවා. තාත්තා මරණාසන්න මොහොතේ ගැන කියලා තිබුණා. විස්තර කිව්වට පස්සේ වස්තුව දීලා ධන දාහන්නේ දීලා දේවියගේ ජීවිතේ බේර ගන්න කල්පනා කරලා ඒගොඩ ස්වාමි පුරුෂයෝ ඉන්නවනේ නේද? බිරින්දෑවරුන්ට පුළුවන් පින්වත්නි මේ බොරු ලෙඩ අරගෙන බොරුවටත් මහත්තුරුන්ගේ හිත නම්මන්න පුළුවන්. තමන්ගේ අම්මට තමන්ගේ පුතා අම්මාට පුතා අම්මට විරුද්ධ කරවනවා සමහර බිරින්දෑව බොරු ලෙඩ අරගෙන. එහෙම අය අද බනාගෙනත් ඇති. ඈ පුතා අම්මට විරුද්ධ කරනවා. පුතා අම්මා තාත්තට විරුද්ධ කරනවා. බිරින්ද බොරුවට ලෙඩ අරගෙන බොරු නඩු හදලා බොරු වරදවල් හදලා බොරු චෝදනාවට ලක් කරලා තමන්ගේ සාමි පුරුෂයා කාමයෙන් බන්ධනය කරගෙන තමන්ගේ පැත්තට හරවගෙන නේද? ඒව හරි පව් පුතේ දුවේ. ඒව හරි පව් හරි අපරාධ. ඒව මහා සහගහන අපරාධ. නිවැරද්දේ දෙමව්පිය වෙනුවෙන් ඥාති වෙනුවෙන් සමහර සහෝදරයෝන්ගේ සහෝදර බැඳීම් කඩන්න නේද සහෝදර බැඳීම් කඩන්න බිරින්දෑවරු සාමි පුරුෂයෝ බෑනලා ලේලිලා කටයුතු කරනවා බොරු වැරදි හදලා බොරු චෝදනා නගලා සහෝදර බැඳීම් හොඳ සහෝදරයන්ගේ සහෝදර බැඳීම් කඩනවා ඉතින් ඒව කරන්න එපා ඒව මහා සාප වෙන වැඩ මහා පව් වැඩ ඒව ඉතින් අපි කිව්වට බෑ පින්වත් ඒව ජානවලින් ගෙනල්ලා තියෙනවා නම් කුහක ජාන තියෙනවනේ නේද
ඔයතෝ ඔළුවෙන් හිටන් නැටුවත් පින්වත්නි ජාන කතාව සත්‍යමයි ජාන වලින් ගෙනල්ලා තියෙනවා පරම්පරා හතක් තිස්සේ ගතිගුණ ඒ ගෙනාපු ගතිගුණ පින්වත්නි පන්සලට එකතුනේ ආගමට එකතුනේ ජාතියට එකතුනේ රටට එකතුනේ අඩුම සමහර අය තමන්ට තමන්වත් නැහැ රටට ජාතියට පන්සලට හාමුදුරුවන්ට නෙමෙයි තමන්ට තමන්වත් නැහැ කුහකකම බේරෙනවා කුඩු කේඩුකම බේරෙනවා ඈ සමාඩ කුහකකමින් කුඩු කේඩුකමින් පින්වත්නි ඈ සැමදාම පුපුර පුපුරා ජීවත් වෙන මිනිස්සු ඉන්නවා ඒ මිනිස්සුන්ට අනාගතයක් නැහැ ආලෝකයක් නැහැ කාට හරි අංචි අදින එකමයි වැඩි කාගේ හරි දෙයක් හොයන එකමයි වැඩි අන්න එහෙම ජීවත් වෙන මිනිස්සු ඉන්නවා කුහක දුෂ්ට මිනිස්සු දියුණුවක් දැකලා සතුටු නොවන මිනිස්සු ඉතින් ඒ වගේ බිරින්දෑවරු ඥාති දරු සමහර දෝනිලා ඉන්නවා සමහර පුතාලා ඉන්නවා සහෝදරකම් නැති වෙන්න තමන්ගේ අම්මා තාත්තට කේලම් කියන නංගි ගැන අයියා ගැන අක්කා ගැන ඒවා චූටි කාලෙම පෙන්වන්න ගන්නවා ඔයත්තන්ට පේනකොට චූටි කාලෙම මේ නංගි මේ අයියා ගැන මෙහෙම වැරදි කිය කියා අක්කා ගැන වැරදි කිය කියා මෙයා කවදාහරි පවුල් පන්සල් වෙලා ලොකු මහත් වෙච්ච දාට සහෝදරකම් මෙයා ළඟ තියේද දැම්ම මේ පැලේ මේ කුහකත්වයේ නැමැති පැලේ කඩලා දානවා සහෝදරකම් ඇති වෙන විදියට වැඩ කරනවා නැත්තම් මේ අය ලොකු නාම මරා ගන්නවා කියලා සංඥාවක් වැඩිහිටියෝ ඇති කර ගන්නවා දැන් පින්වත්නි මේ වැඩි පුත්‍රයාට දුන්න රයතුමා අවශ්‍ය කරන ඒ සැප සම්පත් දුන්නා ඒ අවශ්‍ය කරන දේවල් දුන්නා ඒ අවශ්‍ය කරන සැප සම්පත් අවශ්‍ය කරන දේවල් ප්‍රධානය කරලා කිව්වා මොවා අල්ලගෙන ඉන්න මොවා අල්ලගෙන ඉන්න මේ වස්තු අරගෙන යන්න ඔහු කියනවා මහරජතුමනි මොවා පණ පිටින් ගේන්න බැරි වුණොත් හමහරි ගෙනල්ලා දෙනවා කියලා පොරොන්දුවක් දෙනවා රජතුමාට පණ පිටින් මොවා අරන් ඉන්න බැරි වුණොත් මොවාගේ හමහරි අරන් එනවා කියලා හම ගේන්න බැරි වුණොත් මොවාගේ ලොම් හරි අරගෙන එනවා කියලා පොරොන්දුවක් දෙනවා පිනදි සමහර සතුන්ට විතරක් නෙවෙයි මිනිස්සුන්ටත් දැන් සමහර රූපේ ලැබිච්ච මිනිස්සු ඉන්නවා පින්වත්නි සමහර අයට රූපය නිකන් විනයක් වගේ හෝනියමක් වගේ රූපේමයි විනාශයට මුල රූපය නිසාම දුස්සීලනේ හැබැයි රූපය නිසා මහා කරදරවලටපත් වෙච්ච අය ඉන්නවා පීඩාවලටපත් වෙච්ච අය සමහරට මැරෙන්න පවා වෙච්ච අය ඉන්නවා මහා අකටයුතුකම් වලට මුහුණ දීපු අය ස්ත්‍රී පුරුෂයන් ඉන්න රූපය නිසා ධනය නිසා සමහර හැකියාවල් නිසා විද්‍යාත්මක නුවණ නිසා සමහර අයට පුතා ලැබුණු සමහර දේවල් විනාශයට මුල වුණා ඒ අයට බැබලෙනවා වෙනුවට ඒ අයට ලැබුණු සමහර හැකියාවල් විනාශයට මුල වුණා එහෙම අවස්ථා තියෙනවා ඉතින් තිරිසංගත සත්තුන්ටත් එහෙමයි තිරිසංගත සත්තු ඉන්නවා පින්වත් සමහර තිරිසංගත සත්තු ඉතින් සමහර දේවල් දැන් මම පුදුමේ කියන්නේ පින්වත් මෙච්චර හැන්වේගන් චීස් බටර් කාලා බ්‍රෑන්ඩ් ඇඳුම් ඇඳලා ඉන්න මිනිස්සුන්ගේ ගන්නයි කියලා දෙයක් නැහනේ බේතට ගන්න දෙයක් නැහනේ නේ ඈ මිනිස්සුන්ගේ බේතට ගන්න දෙයක් නැහැ පුතා ගත්තොත් අලු තමයි ඒ ගත්තත් ගන්නේ විනයකට කාට හරි ඕන් රීන් කියලා මතුරන්න තමයි ගන්න මෙච්චර බ්‍රෑන්ඩ්ඩ් මිනිස්සුන්ගේ බේතකට ගන්න දෙයක් තියෙනවද බලන්න බේතකට ගන්න දෙයක් හැබැයි මෙච්චර බ්‍රෑන්ඩ්ඩ් නැති ඇඳුම් අඳින්න නැති කන්නේ නැති දත් මදින්න නැති මඩවලවල් වල බුදිය ගන්න විනයක් නැති පනුබේත් බොන්න නැති මේ මොකවත් නැති වනචාරී වනසතුන්ගේ තියෙනවා ඖෂධීය වටිනාකම් ගාම්භීර වටිනාකම් වැදගත්කම් සමහර ශරීර කොටස් අරගෙන නම්බුනාම කන් හදාගන්න තියෙනවා සමහර වෙලාවට සමහර සතුන්ට ඒ මිත්‍යා මත නිසා ඖෂධීය කන් විතරක් නෙමෙයි සමහර මිත්‍යා මත නිසා සත්තුන්ගේ බෙල්ල කැපෙනවා එයාලා විශ්වාස කරගෙන මේ සතාව ගෙනල්ලා මැරුවොත් සෞභාග්‍ය ඇති වෙනවා මේ සතාගේ හිස ගසා දැම්මොත් වාසනාව ඇති වෙනවා මේ සතාගේ ලේයින් දෙවියන්ට පූජා තිබ්බොත් එතන තමන්ට යහපතක් වෙනවා ඔන්න ඔය වාගේ පින්වත්නි මති මතාන්තර නිසා බොහෝ සත්තුන්ට තමන්ගේ ජීවිත පවා අහිමි වෙලා යනවා බොහෝ සත්තුන්ට හරි ඛේදනීය සමහර සත්තුන්ගේ ජීවිත බැලුවම
තිරිසං වෙලා උපදින්නේ එහෙම කේදනීය දෙයක් උරුම කරගෙනම තමයි පින්වත්නි. හැබැයි ඒ පවට පින් කරපු මිනිස්සු අත තියෙන එක තමයි වැඩේ වෙලා තියෙන්නේ. පින් කරපු මිනිස්සු පව අනුමෝදන් වෙන එකයි වැඩේ වෙලා තියෙන්නේ. ඉතින් පින්වත්නි දැන් මෙයා අර රන් මුවාව හොයන්න පටන් ගත්තා. රන් මුවාව අල්ලගන්නේ කොහොමද කියලා පටන් ගත්තා. දැන් රජතුමා දීපු ධන දාන්නේ දරුවන්ට දීලා බිරිඳට දීලා ගෙදර අයට දීලා ඒ කටයුතු කරලා මෙයා අවශ්‍ය ගමනට අවශ්‍ය කරන දේවල් අරගෙන මෙයා හොයනවා රන් මුවා කොහෙද ඉන්නේ කියලා. දුෂ්කර මාර්ගේ ගෙවාගෙන අර හිමාල ප්‍රදේශයට ගියා. අර පර්වත සානු තුනක් පහු කරගෙන ගියා. මෙයා දැක්කා පින්වදී රන් මුවා. දවසක් දැක්කා මෙයා රන් මුවා. මෙයා රන් මුවා දැක්ක වතුර බොන්න එනවා දැක්කා. වතුර බොන ස්ථානයකට ගොදුරු අරගෙන වතුර බොන්න එන තැනකට දැක්ක බයින තැනක් දැක්කා. මෙයා කල්පනා කළා මෙතන තමයි මේ මුවා අල්ලන්න පහසුම තැන. මෙතනින් තමයි අල්ලන්න ඕන. කල්පනා කරලා හාන් වලින් හදන කඹයක් හදලා වතුර යටින් ගෙනල්ලා මද්දක් හදලා උගුලක් අටවලා වතුර යට ලීයක් හිටවලා උගුල හදලා උගුල අටවලා පැත්තකට වෙලා දැන් බලාගෙන ඉන්නවා පිනවත්නි. මේ සතු වතුර බොන්න එන වෙලාව වෙනකන් මේ රන්වන් මුවාව අල්ල ගන්න. ඉතින් ඔය සමහර අයට මහා පුදුම හැකියාවක් තියෙනවා පිනවත්නි. මේ දඩයන් කරන්න, උගුල් අටවන්න, මදු මානන්න, ඒකත් ඉතින් මේ මහා ප්‍රබල පව්වල හැටි තමයි. සමහර කෙනෙක් මදු මෑනුවාට සතු අහුවෙන්නේ නැහැ. මොකද එයාගේ පින බලවත්. එයා ඒක කරා වුණාට එයාට සතු අහුවෙන්නේ. සමහර අය ඉන්නවා මේ සුළු දෙයිනුත් සතු අල්ලනවා, දඩයන් කරනවා, මරනවා. අනිත් අයගේ ජීවිත මේ සතුන්ට විතරක් නෙමෙයි පින්වත්නි, මිනිස්සුන්ටත් මේ එක එක ක්‍රමවේද හරහා දුක් පමුණවනවා පින්වත්නි. ඒ වගේ සමහර අයට එහෙම හිතෙන්නේ නැහැ. අනේ අපේ දරු පවුලකට කොහොමද දුකක් දෙන්නේ කියලා හිතෙන අය ඉන්නවා. සමහර අය එහෙම නෙමෙයි. එයාලගේ විනෝදාංශෙම ගිනි දෙන එක. එයාලගේ විනෝදාංශෙම, එයාලගේ වෘත්තියම තමයි එයාලගේ ගිනි දෙන එක, අනුන්ට ගිනි කන්න දෙන එක. එයාලගේ ගිනි කෑවොත් අඟුරු පහරන්න වෙනවා කියලා කතාවක් තියෙනවානේ. ඉතින් සමහර අයට අටෝන ඒවයින් තමන්ම අනතුරට පත් වෙන අවස්ථාවක් තියෙනවා. දැන් ඔය මිනිස්සු සතුන්ට අටෝන ඇටවිලි වලින් මේ වෙඩිපත් වෙලා අතපය මේ කැඩිලා, අතපය කැපිලා, ඒ කියන්නේ වෙන අයට අටෝපු උගුල් වල තමන් ඇටවිලා. සමහර සතුන්ට උගුල් අටෝල ඒ උගුලට අහු වෙන තමන්ගේ දරුවා උගුලට අහු වෙලා මැරෙන. සතුන්ට වෙඩි බැඳලා කඳන් බඳිනවා කියනවනේ අපි. සතුන්ට වෙඩි බැඳලා ඒ වෙඩි තමන්ටපත් වෙනවා, එක්ක තමන්ගේ දරුවටපත් වෙනවා, තමන්ගේ බිරිඳටපත් වෙනවා. එහෙමයි මේ ඈත පළාතවල අද බණ අහගෙන ඇති. එහෙම විපත්. ඒ කියන්නේ අනුන්ට ගිනි දෙන්න ගිහිල්ලා ඒ ගිනි කඳ තමන්ටපත් වෙන දවසක් එනවා එකට එකතු වෙලා. එදාට ඉතින් පින්වත්නි තමන්ට එල්ලෙන්න පංගහක්වත් නැහැ. ඒ කියන්නේ මෙහෙමයි කියලා සැනසීමක්වත් නැති වෙන්නම තමන්ට ගින්දරපත් වෙන දවසක් එනවා. ඕවා මතක තියාගන්න බණ අහන ගම. දැන් ඉතින් මන්දක් මානලා පින්වත්නි මේ උගුලක් හදලා හන් වලින් හදලා මේක තියලා අටවල ඉවර වෙලා පින්වත්නි දැන් මෙයා මුවන් නැවිලා වතුර බොනකම් මේ මුව රජතුමා එනකම් බලාගෙන ඉන්නවා හැංගිලා. මුවන් මේ මුව රජතුමා පින්වත්නි මුවන් 80,000කට නායකයා. හැමදාම වගේ පැම් බොන්න මෙතෙන්ට එන්නේ පින්වත්නි. ආහාර අරගෙන මේ මුවන් 80,000ම පැම් බොන්න මේ ස්ථානෙට එනවා. එහෙම එනකොට එදා පින්වත්නි අර මුව නායකයා ඇවිල්ලා රන්වන් මුව ඇවිල්ලා පැම් බොන්න ආවා. බහිනවා පාදේ අර උගුලට අහු වෙනවා. මුව රජතුමා හිතනවා මට ගැළවිල්ලක් නැහැ. මේ පිරිසට කිව්වොත් එහෙම මම මෙහෙම උගුලකට අහු වෙලා කියලා පිරිස බයේ දුවන්න පටන් ගන්නවා. උගුල නොපෙනෙන්න හිටියා, වතුර බොනෝ වගේ හිටියා. නායකයේගේ ලක්ෂණ බලන්න. තමන්ගේ කණ්ඩායම තමයි නිතරම ආරක්ෂා කරන්නේ. මමත් යන්න ඕන කියලා අනිත් මුව යනකන් ඉඳලා කකුල ඉස්සුවා. හයියෙන් ඇද්දා. පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි පාරවල් අදිනකොට පළවෙනි පාර හැම ඉරුණ. දෙවෙනි පාර මාංශ ඉරුණ, තුන්වෙනි පාර නහර ඉරුණ. නහර ඉරාගෙන ගිහිල්ලා අස්ති ටිකටම හිර වුණා. දැන් මේ වරපට හන් වලින් හදාපු ලණුව පිනද. දැන් ලේ යනවා, දරා ගන්න බෑ. වේදනාවෙන් කෑ ගහනවා. දැන් මේ සතා කෑ ගහන්නේ පිනද අනතුරක සංඥාවෙන්. 80,000ක් මුවන් කණ්ඩායම තුනකට බෙදිලා දුවන්න ගත්තා. දැන් අනිත් අයට සංඥාව දැනුණා. කාටද මේ අනතුරක් වෙලා තියෙන්නේ? මේ කණ්ඩායම ඉන්න මේක ඉන්නවා මේ චිත්‍රක කියලා මුවෙක්. ඒ කියන්නේ මේ බෝසත් මුවාගේ සහෝදරයා.
මෙයා බලනවා කෝ අපේ නායකතුමා පේන්න නෑ, මගේ සහෝදරයා පේන්න නෑ, නායකයාට මොකද උනේ? මම ආපහු යන්න ඕන කියලා කල්පනා කරලා අන බලන්න ගුණය. තිරිසන්නු ළඟත් තියෙන ගුණය, මිනිස්සු ළඟ තියෙනවද බලන්න. ආපහු හැරිලා තොටුපළට ආව එනකොට දැක්කා තුවාල වෙලා වේදනාවෙන් විපතටපත් වෙලා ඉන්න තමන්ගේ සහෝදරයා, තමන්ගේ කණ්ඩායමේ නායකයා, තමන්ට ශක්තියක් වෙච්ච නායකයා ළඟට ගිහිල්ලා හිටියා. රයිතුමා කියනවා, මෝරයිතුමා කියනවා, මිත්‍රය සහෝදරය, මම අතෑරලා යන්න, ඔබත් අනතුරටපත් වෙයි, මරණය වෙන්නත් පුළුවන්, මෙතන ඉන්න එපා, මෙතන ඉන්න එක භයානකයි, ඔබට යන්න. ඊළඟට මේ අයට ඉන්නවා පින්වත්නි, අම්මයි තාත්තයි දෙන්නෙක්, මේ දෙන්නම අන්දයි. අපේ අම්මලා තාත්තලා දෙන්න අන්දයි, ඒ දෙන්න ගිහිලා පෝෂණය කරන්න චිත්‍රක කියලා සහෝදරයාට කියනවා. 80,000කට රජ වෙන්න ඔයා ගිහිල්ලා, ඔබ ගිහිල්ලා අම්මයි තාත්තයි බලාගෙන සහෝදරය යන්න ගිහිල්ලා 80,000ක් කණ්ඩායමට ඔයා රජ වෙන්න. එතකොට කියනවා පින්වත්නි, දැන් අර චිත්‍රක කියන මුවා කියන සහෝදරයා කියනවා, සහෝදරය ඔබ නැති රජකම මට මොකටද? අන්න සහෝදරයෝ. දැන් අද සහෝදරයෝ මේ බණ අහගෙන ඇති නේද? අල්ලපු ගෙදර ඉන්නේ සහෝදරයා වෙන්නේ නැති, ඔබේ පිටිපස්සේ ගෙදර ඉන්නේ සහෝදරිය වෙන්නේ නැති, ගෙවල් කීපයක් ඈතින් ඉන්නේ ඔබේ සහෝදරයෝ වෙන්නේ නැති. සමහර අය සහෝදරයෝ එපා කියලා ආපු අය ඇති නේද? සහෝදරයෝ එපා කියලා ආපු අය ඇති. අර කියන්නේ නෑදෑයෝ කියනකොට නම් කියන්නේ නේද? මිනිස්සු කියන්නේ නෑදෑයෝ කියන්නේ හාමුදුරනේ මෙලෝ රහක් නැති ජාතියක් කියලා. එකෙකුට එකෙක් නෑ කියන්නේ නේද? අපේ නෑදෑයෝ කියලා කියන්නේ එකෙකුට එකෙක් නැති ජාතියක් කියලා. සමහර අය නෑදෑයන්ගෙන් ඈත් වෙලා, දැන් ඔය ගොඩක් අය පින්වත්නි මේ නෑදෑයෝ හරි නෑ, නෑදෑයෝ සෙට් නෑ, හාමුදුරනේ නෑදෑයෝ අපිට හරියන්නේ නෑ, අපේ නෑදෑයෝ ඉන්නව නේද එකෙකුට එකෙක් නැති මහා දුෂ්ට ජාතියක් කියන ඉන්නව නේද? මේ එහෙම කියන නෑදෑයෝ බලන්නකො, ඔය ඇත්තොත් නිකන් ඔය ගොඩේමද කියලා, එකෙකුට එකෙක් නැද්ද කියලා. හරි, අනිත් නෑදෑයෝ එකෙකුට එකෙක් නෑ තමයි, අනිත් සහෝදර එකෙකුට එකෙක් නෑ තමයි, හැබැයි ඔය ඇත්තන්ට බැරිද පින්වත්නි මේ එකෙකුට එකෙක් ඉන්න විදියට වැඩ කරන්න, සහෝදරකම් අගයන විදියට වැඩ කරන්න, සහෝදරයන්ගේ දරුවන්ට මෛත්‍රී කරන විදියට වැඩ කරන්න, එක සහෝදරයෙක් හරි සුමගට ගන්න විදියට වැඩ කරන්න බැරිද? මං අර මුලිනුත් දේශනා කරන්නේ ඔය ජාන ශක්තියෙන් වලින් දෙමව්පියන්ගෙන් අරගෙන එන කුහකකම් පින්වත්නි. ඒවා ඉතින් එක පවුල ඉපදිලා එක බඩවැල කඩන් ඇවිල්ලා එක ගෙදර කුහකකම් මරා ගන්නවා. අයියා දිනු වෙනවට කැමති නෑ, අක්කා දිනු වෙනවට කැමති නෑ, නංගිට හරියනවට කැමති නෑ, නංගේ ගෙදර බත් ඉදිනවට කැමති නෑ. ඔය සහෝදරකම් කිව්වට දැන් බලන්නකෝ, එහෙම ඒවා ඉතින් අරින්න ටිකක් අමාරුයි නේද අම්මා? ඔය වැඩිහිටි අම්මලත් කල්පනා කරන්න, දරුවෝ ටික ඔය වගේ නම් ගෙදර දරුවෝ පස් දෙනා, එකෙකුට එකෙක් නැත්නම් මේ එක පැදුරේ බුදියන් එක බත් හැඩිය කාපු අය, එකෙකුට එකෙක් නැත්නම් අම්මා ඔය වැඩිහිටි අම්මලා පොඩ්ඩක් නතර වෙලා කම්පා වෙලා අඩුම තරමේ මැරෙන්න කලින් ඔය දරුවෝ පස් දෙනා එකමුතු කරලා මැරෙන්න. මොකද මැරිච්ච දාට පින්වත්නි ඔය ඇත්තෝ සමහර වලටත් හෙන ගස්සන විදියට ඔය කට්ටිය කුලල් කා ගන්න ගන්න, ඉඩම් වලට, දේපල වලට, වස්තු වලට කුලල් කා ගන්න. මේවා අමංකව නතර වෙලා කල්පනා කරන්න ඕන ඔය ඇත්තෝ, ව්‍යාජව නෙමෙයි, බොරුවට නෙමෙයි, අවංකව නතර වෙලා කල්පනා කරලා බලන්න. දැන් මේ සහෝදරයා කියනවානේ, චිත්‍රක කියනවා, අයියා කියනවා, රන්වන් මේ මුවා කියනවා, මල්ලි නුඹ ගිහිල්ලා රජකම අරන් 80,000කට රජ වෙන්න, ඇස්සන්ද අම්මයි තාත්තයි බලාගන්න, යන්න නුඹටත් විපතක් වෙයි. බලන්නකෝ සහෝදරයෝ, තිරිසන්නුන්ගෙන් අර ඉගෙන ගන්න. එතකොට සහෝදරයා කියන්නේ මොකද්ද? දැන් අද නම් රජකම තියෙනවා ගිහිල්ලා ගන්න කිව්වොත් අයියා මරාගෙන හරි රජ වෙන්න බලන යුගයක. සහෝදරයා චිත්‍රක කියනවා, අයියේ නුඹ නැතුව රජකම මොකටද? අයියේ නුඹ මට නැතුව රජකම මොකටද නේද? රජකමෙන් වැඩක් තියෙනවද අයියේ? නුඹ නැතුව, නුඹ නැති රජකම. දැන් බලන්න සහෝදරකම් කියන ඒවා පින්වත්නි කොයි තරම් ඒවා පුදුම රෙස්පෙක්ට් අම්මා, ඒවා පුදුමයි, මාර පින්වන්තයි පින්වත්නි. ජීවිතේ සංසාරෙන් ආපු පුදුම ලැබීම් මේ සහෝදරකම් කියලා කියන්නේ. දැන් සහෝදරකම් කියනකොට අයියා, අක්කා, නංගි, සහෝදරයෝ බලන්න, ඔයාට මතකද සරම හැලෙනකොට චූටි කාලේ අයියා තාත්තා කෙනෙක් වගේ සරම අඳපු හැටි?
අක්කා ළමාසාරි අඳලා කටු ගහපු හැටි ඔයාට මතකද චූටි කාලේ? අක්කා ඇඳුම් අඳවනවා මතකද? සරම කැඩුනම අක්කා ළඟට ගිහිල්ලා අක්කේ කියලා සරම අතේ අරගෙන ගිහිල්ලා සරම අක්කට කියලා අඳෝ ගත්ත මතකද? අක්කට කියලා කෑම ටික අම්මට වගේ කියලා කවෝ ගත්ත මතකද? තාත්තගේ වගේ අයියාගේ උරහිස් දෙක උඩ නැගලා ගමන් ගියා මතකද? මේ ළඟදි මම දවසක් බණකට යනකොට චූටි ගෑනු දරුවෙක් එක වසරි වගේ තරුණ පිරිමි ළමයෙක් කරේ යනවා පොත් බෑග් එක ඒ පිරිමි ළමයා අතේ එල්ලගෙන නංගිව කරේ තියන් යනවා. ඉතින් මම වාහනේ නවත්තලා ඇහුවා කවුද පුතේ මේ කිව්වා. පොඩි නංගි හාමුදුරුවනේ අපේ ඉස්කෝලේ යන්න බෑ කියලා අඬනවා. මම මේ ඉස්කෝලේ ළඟට එක්ක යනවා. අයියා යනව නංගිව කරේ තියන් තාත්තා කෙනෙක් වගේ කර උඩ මේ බෙල්ල ළඟ කර උඩ වාඩි කරගෙන පොත් බෑග් එකත් අතින් එල්ලන් වතුර බෑග් වතුර බෝතලෙත් අරගෙන නංගිව ඉස්කෝලේට ගිහින් දාන්න යනවා තාත්තා කෙනෙක් වගේ අයියා කෙනෙක්. එතකොට නංගිට මතක තියෙයිද අයියා මාව කරේ තියන් ඉස්කෝලේ ගෙනිච්චා. ඒ කියන්නේ බිම යන්න නොදී තාත්තා කෙනෙක් වගේ අයියා කෙනෙක් හිටියා. අක්කා මගේ ඇඳුම් ටික ඇඳුවා. රැයට නිදාගන්න පැදුරේලලා දුන්නේ අක්කා. අම්මා නැතිකොට සමහර ගෙවල් අම්මා මැරුණම අක්කා තමයි අපිට අම්මා උනේ. අනේ අක්කා ඉගෙන ගත්තෙත් නැහැ. අක්කා හම්බ කරපු අපිට දුන්නා. අක්කට පිටුපාන්න ඔයාට පුළුවන්ද කල්පනා කරලා බලන්න. දැන් මේ කතාවේ මේ මුවා චිත්‍රක කියනවනේ අයියේ නුඹ නැති රජකම, නුඹ නැති ගෙදර මොකටද අයියා මැරෙන තැන මැරෙන එක සැපයි අයියේ කියනවා. ඉතින් ඒ සහෝදරකම් බලන්නකෝ. ඊළඟට තව සහෝදරකම් හම්බෙනවා. දැන් ඔය නංගි කියන කෙනා අක්කා නංගිගෙන් ලැබෙන්නේ ලෝකෙ ගැහැණියකගෙන් ලැබෙන අම්මා ඇරුණම ඊළඟට පිරිමියෙකුට ලැබෙන රැකවරණය තමයි අක්කා නංගි. ඒ ගැහැණිය ළඟ අක්කා ළඟ නංගි ළඟ ලැබෙන රැකවරණය පිරිමින්ට බිරිඳක් ලැබෙනකන් අක්කාගේ නංගිගේ ළඟ තමයි ඒ රැකවරණය තියෙන්නේ. අක්කා නංගි තමයි හොයන්නේ බලන්නේ මල්ලි ගැන, අයියා ගැන, තාත්තා ගැන. ඒ සහෝදරියෝ තමයි හොයන්නේ. දියණිය තමයි තාත්තා ගැන හොයන්නේ, අම්මා ගැන හොයන්නේ. පුතා අයියා තමයි නංගි ගැන හොයන්නේ, සමගේ සහෝදරිය ගැන හොයන්නේ, අම්මා ගැන හොයන්නේ. දැන් සහෝදරයා කියන්නේ පින්වත්නි තාත්තෙක්ම තමයි. සහෝදරිය කියන්නේ අම්මෙක්ම තමයි. නේ අක්කා ළඟට ඇවිල්ලා අක්කගේ ලය මතට හිස තියලා දුක කියන්න පුළුවන්. අයියාගේ උරහිස මතට මූණ තියලා නංගි කෙනෙකුට දුක කියන්න පුළුවන්. එහෙම ආදරණීය අයියලා හම්බ වෙච්ච, එහෙම ආදරණීය අක්කලා හම්බ වෙච්ච සහෝදර සහෝදරියෝ අද මේ බණ අහනවා ඇති. හාමුදුරනේ ඔය කියනවා වගේමයි අපේ අයියා. හාමුදුරනේ අපේ අක්කා උහුමමයි. හැබැයි අක්කා වෙනස් වුණා මස්සිනාවට පස්සේ. හාමුදුරනේ සහෝදරයා වෙනස් වුණා නෑනාවට පස්සේ. අන්න එහෙම කතා තියෙනවා. ඒ කියන්නේ මේ සහෝදර බැඳීම් ඇතුළට පිටා එනවා නේද? ගොඩාක් තැන්වල අර සහෝදර බැඳීම් ඒ පිටින් එන අය, ඒ අය නරක නෙමෙයි, ඒ අය ඔය ඇත්තන්ගේ ගෙදර. ඒ කියන්නේ ලේලි කෙනෙක් නේ කියන්නේ, ලේලි කෙනෙක් හරි බෑන කෙනෙක් හරිනේ මම මේ කියන්නේ. එතකොට ඒ පිටින් එන කෙනා ඔබට ආදරය කළා, දරුවන්ට ආදරය කරනවා වගේම තමයි සමහර අය සිවුම්ව අර සහෝදර බැඳීම් වලට පහර දෙනවා. අර ප්‍රබල තාප්පයක් තියෙනවනේ සහෝදර බැඳීම කියන්නේ. ඒ අය පිටින් එන අය ඔය ඇත්තන්ට ආදරය අනුකම්පා දක්වනා වගේම ඒ අය නොදැනුවත්තරි දැනුවත්තරි කරන පළවෙනි රාජකාරිය තමයි අර සහෝදර බැම්මට ටික ටික කුළුගෙඩි පහරවල් දෙනවා. අක්කව එපා කරනවා සහෝදරයාට, සහෝදරියට අයියව එපා කරනවා. ටික ටික කේලම් කියලා කොටෝලා එන කොටෝලා ඔයාලට අයියා තමයි ලොකු, අක්කා තමයි ලොකු කියලා එහෙම එහෙම කරවල අර සහෝදර බැම්ම දෙදරා යන්න සලස්සලා පළුදු කරලා අන්තිමට නංගී අයියයි දෙන්න මූණට මූණ බලන්න නැති තත්ත්වෙ පත් කරනවා අර පිටින් එන අය පවුල් ඇතුළට. සමහර අය ඒ සතුටෙන් මේ ගමන යනවා. කසාද බැඳලා දරු මල්ලු ලබලත් පින්නත්ින් අදත් අයියට තියෙන ගරුත්වේ නැත්තේ නෑ. අදත් දෙයක් කරනකොට අයියගෙන් අහලා කරන්න. අයියලත් එහෙමයි. තියෙන දේවල් අම්මා තාත්තගේ දෙයක් අරින අංගිලට සහෝදරයන්ට දීලා මල්ලිලට දීලා බෙදා හදාගෙන පොල් ටික කැඩුවත් නංගි ගෙදරටත් ගිහින් දාලා අයියා කුඹුර කරලා ගොයන් ටික කැපුවම කුරහන් ටික ගත්තාම නංගිගේ ළමයිත් කන්න ඕනේ කියලා ගිහින් දාලා මල්ලිටත් පොල් ටිකක් යවන්න ඕනේ කියලා ගිහින් දාලා කවදාවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි අවුරුදු නැකතට ගිහිල්ලා අයියට බුලත් ටික දීලා වැඳලා තාත්තා බලන්න යනවා වගේ සරම බැනීමක් අයියට ගිහින් දීලා මේවා කොච්චර සුන්දරද
මේ මානව සම්බන්ධතා ආරක්ෂා වෙන්න ඕනේ නැද්ද? ඊළඟට හම්බ වෙන සහෝදර කණ්ඩික තමයි නැන්දාගේ ළමයි, මාමගේ ළමයි, මහප්පගේ ළමයි, පුංචිගේ ළමයි නේ. ඔම හම්බ වෙනවානේ නැන්දාගේ. දැන් නැන්දාගේ ළමයි කියන්නේත්, නැන්දාගේ මාමගේ ළමයි කියන්නේත් සහෝදරයෝනේ පින්වත්නි. ඈ නෑන ළමස්සිනාලා වගේ සම්බන්ධතා. ඊළඟට නැන්දාගේ මාමගේ ළමයි, ඒක ඒ සහෝදරයෝ. ඒත් ඉතින් අන්තිමට තමන්ගේ ලේවලට සම්බන්ධ ලේ තියෙන අය. ඊළඟට මහප්පගේ තාත්තගේ පැත්තේ කට්ටිය තමන්ගේම ලේ. ඈ තාත්තගේ පැත්තේ සම්බන්ධතා, අම්මගේ පැත්තෙන් ඇති වෙන සම්බන්ධතා වගේම තාත්තගේ පැත්තේ මහප්පලා, බාප්පලා, ලොකු තාත්තලා. එතකොට ඒ දරුවෝ, එතකොට ඒත් තියෙන්නේ තාත්තගේ පැත්තේ ලේ, අම්මගේ පැත්තේ ලේ. එතකොට ඒ ලේ එකතු වෙලා අපේ ඇඟේ තියෙනවා. තාත්තගේ ලේ, අම්මගේ ලේ අපේ ඇඟේ තියෙනවා. එතකොට මෙන්න මේ සහෝදරකම්, මහප්පගේ පුතා හරි අභිමානෙ, අපේ තාත්තගේ අයියාගේ පුතානේ ඔය ඉන්නේ. එතකොට අපේ අම්මගේ අක්කාගේ පුතානේ ඔය ඉන්නේ. ඔය අපේ අම්මගේ අයියාගේ දුවනේ ඔය ඉන්නේ. එතකොට මේ සහෝදරකම් පින්වත් කොච්චර වටිනවද පුතා? ඈ විපතකදි කොච්චර වටිනවද මේ සහෝදර සම්බන්ධතා ටික? තමන්ගේ සහෝදරයෝ ටිකයි, තමන්ගේ අම්මගේ පැත්තේ සහෝදරයන්ගේ සහෝදරයෝ ටිකයි, තාත්තගේ පැත්තේ සහෝදර සහෝදරයන්ගේ ඒ දරුවෝ ටිකයි. පුදුම දංගලක් වගේ බැඳිලා හිටියානම්, අපි පිටයි කියලා වෙන් වෙන්නේ නැතුව එකතු වෙලා හිටියානම්, සමගිය බලය වේ කියලා ඔයාලගේ පරම්පරා දෙක හොල්ලන්න බෑ පුතා. ඔයාලා දියුණු වෙන එක නවත්තන්න බෑ පුතා. එකිනෙකාට අත දී ගත්තානම්, මහප්පගේ පුතාට, නැන්දාගේ පුතාට, මාමගේ පුතාට, ඈ මෙහෙම ලොකු තාත්තගේ පවුලේ අයට එකිනෙකාට අත දීලා එකිනෙකා දියුණු වුණාන කොච්චරදනේ ඒ වටිනාකම, එකමුතුව, ඒ ශක්තිය. ඒක කියන්න වචන නෑ නේද? ඒ සහෝදර බැඳීම, ඒ සහෝදර ප්‍රේමය, ඈ එතන තියෙනවා ධාරක ස්නේහය වගේ දෙයක්, ඈ ප්‍රේමණීය බැඳීමක්. ඒක වනචරකමක් නෙමේ, කැතහිතක් නෙමේ. ඒක සහෝදර බැඳීම, ලේ නෑකම කියන්නේ ඒකට. ඒක මොන බැඳීමකටත් වඩා සම්බන්ධයි. ආ ඉතින් එතකොට ඔය සහෝදර බැඳීම් අතරට එනවානේ අර මම් මුලිනුත් කිව්වා වගේ පිටාය, ලේලිලා බෑනලා. අන්න ඒ කට්ටිය තමයි සමහරු, ඈ හැමෝම නෙමෙයි, සමහර ලේලිලා බෑනලා ඉස්සෙල්ලාම පහර දෙන කුළුණ තමයි සහෝදර බැඳීම නැමැති කුළුණ. ඒ කුළුණට පහර දීලා සහෝදරයෝ වෙන් කරන කොන්ත්‍රාත්තුව කරනවා, තනි කරනවා, නංගිව තනි කරනවා, අයියව තනි කරනවා, අක්කව තනි කරනවා. ඒ හය දෙනා එකට එකට මූණ බලලා කතා කරන්නේ නැති තත්ත්වයට පත් කරනවා, විරසක කරනවා, වෙන් කරනවා. හැබැයි මෙහෙම කියනකොට ගෑ ස්වාමින්වහන්සේ, අපිත් ලේලිලා මේ ගෙවල් වලට ආපු, අපි කවදාවත් ওই සහෝදරයෝ මේ විරසක වෙන තැනට වැඩ කළා නැහැ. අනේ ස්වාමින්වහන්සේ, අපේ මේ ගෙවල් වල ඉන්න මිනිස්සුන්ට මයි බැරි සහෝදරකම් තියන් ඉන්නේ. එහෙමත් ඉන්නවා සමහරලාට ওই පිටින් එන ලේලිලා බෑනලා කියන ඔයාගේ අයියා නේද, අනේ එහෙම කරන්න එපා, ඔයාගේ අක්කා නේද, එහෙම කරන්න එපා. සමහරට හොරෙන් හරි ගෙදර මිනිස්සුන්ට හොරෙන් හරි අයියාට අක්කාට සලකන ලේලිලා බෑනලා ඉන්නවා. සමහරට තමන්ගේ අයියාට සලකන්නේ නැති මල්ලිලාම ඉන්නවා, තමන්ගේ අක්කාට සලකන්නේ නැති අක්කල නංගිලා මල්ලිලාම ඉන්නවා. ඈ තමන්ගේ සහෝදරයාට නොසලකන, ඒක ඇඟ ඇතුලෙන්ම හැදිලා තමන්ගේ සහෝදරයාගේ මූණ බලන්නේ නැති අය ඉන්නවා. තමන්ගේ සහෝදරයා දියුණු වෙලා ඉන්නම් කොච්චර වාසනාවක්ද? තමන්ගේ සහෝදරයා ඉදිරියට යනවා නම් කොච්චර අනිත්‍යක තමයි පින්වත්නි. සහෝදරයාට ඇති කාලෙට ගුණවයන්නයි, සහෝදරයාට තියෙන කාලෙට සහෝදරයා හොඳ වෙන්නයි. අපි හිතමුකෝ වැරද්දක් කළා සහෝදරයා හිරී යනවා. එතකොට කියන්නේ මොකද? ඔය අපේ අයියා කෙනෙක් තමයි, අපි වැඩි සම්බන්ධ නැහැ. එම් නෑ නෑ. ඔයාගේ සහෝදරයෝ ටික ඇති දාටයි නැති දාටයි ඉන්න ඕන පින්වත්නි. ඔයාට චෝදනාවක් එන දාටත් ඔයාගේ සහෝදරයෝ ටික ඉන්න ඕනේ. එහෙම ගෙවල් තියෙනවානේ. නංගිගේ ළමයාට චෝදනාවක් එනකොට, නංගිගේ ළමයාට ප්‍රශ්නයක් එනකොට, අක්කාගේ ළමයාට ප්‍රශ්නයක් එනකොට සහෝදරිට ඔක්කොම ඇවිල්ලා වහ ගන්නවා. ඇයි අක්කේ මොකද වුනේ? අපෙන් මොකද කරෙන්න ඕන? අපේ දරුවෙක්නේ, අපි ආරක්ෂා කරගන්න ඕන නේද අක්කේ කියලා සියලු දෙනා එකතු වෙනවා පින්වත්නි. සියලු දෙනා සම්බන්ධ වෙනවා. එතකොට අන්න ඒ වගේ සහෝදරකම, අන්න ඒ වගේ සහෝදර බැඳීමක්, අන්න ඒ වගේ සහෝදර සම්බන්ධතාවයක් මං හිතන්නේ සංසාරයේ ප්‍රාර්ථනා කරගෙන ඉන්න ඕන, ඒවත් ප්‍රාර්ථනානුකූලව ලැබෙන්න ඕන දෙයක්. යක්කු යකින්නියෝ වගේ සහෝදරයෝ ලැබිලා තියෙනවා නම් පින්වත්නි, ඒවා සංසාරේ පවට ලැබිච්ච ඒවා කියලායි මං කල්පනා කරන්නේ. එහෙම දේශනාවෙත් තියෙනවා පින්වත්නි. ඊළඟට පින්වත්නි, සහෝදරකම්
කියනකොට තවත් සහෝදර කණ්ඩිකක් තියෙනවා මේ පන්තියේ එකට අධ්‍යාපනය ලබන එකට ඉන්න එකට කැලෑසියේ සමහරට ලේ නෑකම් නෑ අල්ලපු ගෙදර එකට එක වයසේනේ එක වයසේ පින්වත්නි චක්ගුඩු සෙල්ලම් කළා උන්චිලි පැදලා ඇලේ නාලා එතකොට ඒ අයත් සහෝදරයෝ නෙමෙයි හැබැයි සහෝදරයෝ තරම් සමීපයි යාළුකම් සහෝදරයෝ වාගේ යාළුකම් සමහර අයට සහෝදරකම් දුරයි යාළුකම් ළඟයි ආමුදුරනේ සහෝදරයන්ට වඩා යාළුවෝ සමීපයි කියන අය ඉන්නවා එහෙනම් ප්‍රේමණීය ආදරණීය ප්‍රේමය කියන්නේ මේ කාමයේ රාගයත් එක්ක බැඳුණු ආදර සම්බන්ධානීය ප්‍රේමය නෙමෙයි ඈ පුදුමාකාර සුන්දර ආදරණීය සහෝදර මානව සම්බන්ධතා තමයි ලේ සහෝදරකම් නොඋනත් සමහර සහෝදරකම් පින්වත්දි ගොඩ නැගිලා තියෙනවා විශ්වාසයන් ගොඩ නැගිලා තියෙනවා ජීවිතේ කාලේ ඇසුරු කිරීමත් එක්ක පින්වත්දි අන්න ඒවත් ආරක්ෂා කරගන්න දැන් බලන්න මේ සහෝදරයා කියන කතාව මේ සහෝදරයා කියන්නේ මොකද්ද මෙයා කියනවා අයියා නැතුව මට රජකමෙන් වැඩක් නැහැ අයියා නැති රජකම මොකටද දැන් ඔය ඇත්ත උනත් කල්පනා කරන්න ඕන පින්වත්නි මට තියෙනවා නම් මම නංගිගේ ළමයට ඉගෙන ගන්න උදව් කරන්න ඕන මට තියෙනවා නම් මං අක්කාගේ ළමයට උදව් කරන්න ඕන අනේ මගේ ළමයි විතරක් ඉගෙනගෙන මොකටද දැන් ඔය ඇත්ත ඔය බණ අහන වෙලාවේ අල්ලපු ගෙදර ඔය ඇත්තන්ගේ අයියා ඇති එහා පැත්තේ ගෙදර අක්කා ඇති සමහර අක්කාගේ ගෙදර මේ බණ ටික අහනකොට මල්ලි අවදාවත් තමන්ගේ මහයිඩමේ හැදෙන පොල් ගෙඩියක් කොස් ගෙඩියක් කොස් කෑල්ලක් කොස්සට ටිකක් දෙන්නේ නැහැ අක්කාගේ ළමයින්ට මහයිඩම ඉතින් අක්කාගේ ළමයි සමහරලාට කෑම ටිකක් හරියට නැහැ අඳින්න නැහැ හැබැයි මහප්පට තියෙනවා පුංචි තාත්තට තියෙනවා ලොකු තාත්තට තියෙනවා මාමට තියෙනවා නැන්දලේ ගෙදර සම්පත් තියෙනවා ඉස්සෙල්ලාම ඔය ඇත්ත පින්වත්නි වෙහෙර බඳින්න කලින් වෙහෙර බඳින්න ඒවා උතුම් පින්කම් පන්සල් හදන්න කලින් පෙතිපිලිම හදන්න කලින් ඉස්සෙල්ලාම සහෝදරයෝ ටික එකට එකතු වෙලා තමන්ගේ දරුවන්ගේ දියුණුව එකිනෙකා අතර පින්වත්නි තියෙන මේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවය අනිත් කෙනාට උදව් කිරීම නැගිටින්න අතදීම සමහර අය ඉන්නවා පුතා කොච්චර අත දුන්නත් ගොඩ ගන්න බෑ ඇත්ත බේබදුකම් කරනවා සහෝදරයෙකුට කටක් කරලා කියන්න බෑ සහෝදරයා කියලා සල්ලාලකම් කුපාඩිකම් බේබදුකම්ම කරනවා දුසිරිත කරනවා දුරාචාරම කරනවා සහෝදරයෙක් කොහොමද කට ඇරලා කියන්නේ මේ මගේ සහෝදරයයි කියලා සහෝදරයෙකුට සහෝදරකම් රකින්න පුළුවන් පවත්වන්න පුළුවන් සහෝදරයෙක් වෙන්න ඉස්සෙල්ලම ඔයයි සහෝදරයෙකුට මේ මගේ මල්ලි මේ මගේ නංගි කියලා සල්ලාලකම් කුපාඩිකම් බොරුව වංචාව නැතුව බේබදුකම් නැතුව මේ මගේ සහෝදරයා කියලා කියන්න පුළුවන් අවිමානනීය සහෝදරකම් තියෙන සහෝදරයෙක් වෙන්න ඉස්සෙල්ලම මම මේ බොන බණ කිව්වත් වැඩක් නැහැ ඔය ඇත්තෝ සමහර ඇත්තෝ කියයි සායනස අපේ සහෝදරයොත් එක සහෝදරකම් පවත්වන්න බෑ එයාලා මිනිමරුවෝ මංකොල්ලකාරයෝ අනේ මම මේ ඔය ජීවිතවලින් බේරිලා සායනස මම ධාර්මික ජීවිතයක් ගත කරනවා ඇත්ත එහෙම තැන්වලදී සහෝදරකම් සහෝදරයට පවත්වන්න පුළුවන් විදියට සහෝදරයෝ සංවර්ධනය වෙන්න සහෝදරකම කියලා කියන්නේ දාන සීල භාවනා ත්‍රිවිධ පුණ්‍යක්‍රියා සහෝදරයට කරගන්න උදව් කරන සසර කෙටි කරගන්න උදව් කරන කරන්න බැරි වෙච්ච කුසල් කරන්න උදව් කරන අකුසල් දුරු කරන්න උදව් කරන සහෝදරයට සහෝදරයා කියන්නේ අයියා ඇවිල්ලා මල්ලිට අවවාදයක් දුන්නම මල්ලි දුසිරිත කරනවා නම් දුරාචාරී හැසිරෙනවා නම් නංගි දුරාචාරී යනවා නම් වනචාරී ජීවිතයක් නම් නංගි ගත කරන්නේ එතකොට වනචර ජීවිතයක් ගත කරනවා නම් වනචරයි කියන්නේ සීලාදී ගුණධර්ම නැ දුසිරිත දුරාචාරී ගත කරනවා නම් අයියා අවවාදයක් දුන්නා මේක පිළිගන්න ඕන නංගි නංගියේ මෙහෙම කරන්න එපා අපේ කුල ප්‍රවේණි වලට මේක අවනම්බුයි අක්කේ මෙහෙම කරන්න එපා එතකොට කියනවා නම් නුඹලාගේ අපේ සහෝදරකම් නැ ඒ වයින් වැඩක් නැ මම මගේ මාවතේ යනවා නුඹ නුමේ මාවතේ ඵලයන් මල්ලි කියනකොට ඒ සහෝදරකම් පවත්වන්න බෑනේ පින්වත් මතක තියාගන්න පින්වත් දෙයක් වෙච්ච වෙලාවට විපතක් වෙලාච්ච වෙලාවට කාටත් කලින් එන්නේ ඉන්නේ තමන්ගේ උන්ටික තමන්ගේ නෑදෑව ටික තමන්ගේ අම්මා එක්ක තරහ වෙලා ඉන්න පුළුවන් තමන්ගේ නංගි එක්ක තරහ වෙලා ඉන්න පුළුවන් නංගිගේ දරුවෝ එක්ක තරහ වෙලා ඉන්න පුළුවන් මේවා එකපාර්සයක් විතරක් ඉදලා වැඩක් නැහැ හැම පැත්තම හිතන්න ඕන අක්කත් හිතන්න ඕන මල්ලි ගැන මල්ලිත් හිතන්න ඕන අක්කා ගැන අයියත් හිතන්න ඕන නංගි ගැන නංගිත් හිතන්න ඕන අයියා ගැන කවුරුත් එහෙම කල්පනා කරන්න අර එහා පැත්තේ ගෙදර අක්කලාගේ ගෙදර දරුවෝ බඩගින්නේ
මේ මල්ලිගේ ගෙදර කොහොමද පින්වදී බතක් කියලා කන්නේ? අක්කා බඩගින්නේ දෙද්දි. ඔයාට මතකද ඉස්සර අක්කාගේ රෙදිපෙට පොරෝගෙන බුදිය ගත්ත හැටි? අක්කත් එක පැදුරේ, එක පැදුරේ අක්කලා අයියලා ඔක්කොම එක පැදුරේ කෙසෙල් කැන් තිබ්බා වගේ බුදිය ගත්ත හැටි මතකද? ඒ අක්කාගේ උකුලේ අඬපු හැටි මතකද? අක්කාගේ උකුලේ පහරපු හැටි මතකද? චූටි කාලේ අක්කා තමයි කෝඩුවකින් ගහලා අපි වැරදි වැරද්දෙන් මුදෝල හැදුවේ. සමහරට අම්මත් නැතිකොට, අම්මා කුලී වැඩට යනකොට, තාත්තා කුලී වැඩට යනකොට,

0: සහෝදර සහෝදරිය පෝෂණය කරන්න උදව් කරපු නෑනලා. ඒ කියන්නේ අම්මලාට වඩා ලය තෙත් නෑනලා ඉන්නවා. තාත්තලාට වඩා ලය තෙත් මස්සිනාලා ඉන්නවා. අන්න ඕවා මතක තියාගන්න. අද දේශනාව. අද දේශනාව මම ක්‍රමක්‍රමයෙන් මේ විදියට නතර කරනවා මෙතනින්. මොකද ලබන සතියේ ආයි මෙතනින් පටන් ගන්න බලාපොරොත්තු වෙමින් පින්වත්නි. දැන් මේ රන්වන් මුවා අල්ලන්න උගුලක් කැටෙව්වා, උගුලට අහු වුණා. මේ රන්වන් මුවා පින්වත්නි තමන්ගේ සහෝදරයාට කියනවා, සහෝදරය නුඹ යන්න ගිහිල්ලා 80,000කට නායකයා වෙන්න, නායකයා වෙලා රජකම් කරන්න, අම්මවයි තාත්තවයි පෝෂණය කරන්න කියලා කියනවා. ඉතින් සහෝදරයා කියනවා, සහෝදරයාණනි නුඹ නැති රජකම් මට මොකටද, නුඹ නැති ගෙපල මට මොකටද, රාජ්‍ය මට මොකටද, නැහෙන එක හොඳයි. දැන් මෙතන ඉන්නවා තව සහෝදරියා. ඒ ගැන අපි ඊළඟ දේශනාවේදී පින්වත්නි සාකච්ඡා කරමු. ලබන සතියේදී තව දිගුවක් විදියට එතනින් පටන් අරගෙන මේ සහෝදරකම් පවතින හැටි, සහෝදරකම් ආරක්ෂා වෙන හැටි, සහෝදරකම් ජීවිතයකට කොච්චර වටිනවාද කියන කාරණාව අපි ඊළඟ දේශනාවෙන් ආරම්භ කළ හරි අපූර්වට කතා කරමු. එහෙනම් අදට සහෝදරකම් ඔයතු ආරක්ෂා කරගන්න. දැන් අද නවත්තන්නේ, දේශනාව නවත්තන්නේ පින්වත්නි අර රන්වන් මුවා ගේ ළඟට ඇවිල්ලා තමන්ගේ මල්ලි අර කතා කරන ඒ සාකච්ඡාව ළඟින් තමයි අපි නවත්තන්නේ. ලබන සතිය එතනින් ආරම්භ කරනවා. එදන් මේ සතියේ සහෝදරකම් ආරක්ෂා කරගෙන කතා කරපු නැති අයියා එක්ක කතා කරලා, අක්කා එක්ක කතා කරලා, නංගි එක්ක කතා කරලා, සහෝදරකම් පවත්වන්න බැරි අසත්පුරුෂකම් ඔයාගේ ජීවිතේ තියෙනවා නම් ඒවා දුරු කරගෙන, දැන් පිටරටවලට එහෙම සමහර සහෝදරයෝ ඉන්නවා, තමන්ගේ මුළු පවුලම සහෝදර ටික අරගෙන එනවා පිටරටවලට, ඉතාලියට, කොරියාවට, ජපානයට ගේනවා. අක්කා තමයි යන්නේ ඉස්සෙල්ලාම ඉතාලියට, ගිහිල්ලා අනිත් සහෝදර ටික ගේනවා. ඒ සහෝදරෙන්ට ඔක්කොටම තැනක් හදලා දෙනවා. සමහරට අක්කව අමතක වෙනවා, අත දුන්න අක්කව අමතක වෙනවා. ලංකාවෙත් එහෙමයි. එසත් සහෝදරකම් රැක ගන්න පින්වත්නි අපි ලබන සතියේ නැවත හමුවෙමු ධර්ම දේශනාවෙන්. ඉතින් මතක තියාගන්න පින්වත්නි, ඔයත් ජීවිතේ යමෙක් අනුන්ට දුක් දීලා සැපත ප්‍රාර්ථනා කරනවා නම්, සැප කැමති වෙනවා නම්, වෛරයෙන් හිත බැඳිලා නම්, කවදාවත් ඒ පුද්ගලයාගේ හිත වෛරයෙන් මිදෙන්නේ නැහැ. ඒ පුද්ගලයාට සැනසීමක් නැහැ. ඉතින් අද ඔන්න ඔය කාරණා ටික සිහිපත් කරගන්න ලබන සතියේ මෙතනින් දේශනාව ආරම්භ කරලා
1: අද ධර්ම දේශනාව නතර කරන්ටයි මේ සෝදානම් වෙන්නේ. ඉතින් අද ධර්ම දේශනාවේ පින්බර දායකත්වය පිළිබඳව අපි සිහිපත් කරලා අනුමෝදනා කරන්න ඕන. අද දායකත්වය දරන්නේ 195-7 කට්ටාඩි ගොඩැල්ල අලුත්ගම පාර මතුගම ලිපිණේ පදිංචි ජේ.කේ. කාන්ති මහත්මිය සහ ඩබ්ලිව්.කේ.එච්. ධර්මකීර්ති මහත්මයා තමයි පින්බර දායකත්වයේගෙන කටයුතු කරන්නේ. අරමුණ මතුගම ගුරුදල පදිංචිව සිට මීට වසර 28කට පෙර, එනම් 1998 9 මාසේ 30 දින අභාවයට පත් වුණු ජේ.කේ. ජේමිස් සිඤ්ඤෝ පියාටත් පින් අනුමෝදන් කිරීමේ බලාපොරොත්තුව. ඒ වගේම මතුගම ඕවිටිගල පදිංචිව සිට අභාවයට පත් වූ ඕ.ඩබ්ලිව්. ඇලිස්නෝනා මෑනියන්ට පින් අනුමෝදන් කිරීමත් බලාපොරොත්තුවක්. ඒ වගේම ඩබ්ලිව්.කේ. සෝමදාස පියාට IH ලිලිනෝනා මෑනියන් ඇතුළු අභාවයට පත් වී ඇති සියලු ඥාතීන්ට අනුමෝදන් කිරීමේ බලාපොරොත්තුව. සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාට සහ ඥාති මිත්‍රාදීන්ට ආශිර්වාද කිරීම, දේශකයන් වහන්සේ ප්‍රධාන නෙත් කාර්ය මණ්ඩලයට ආශිර්වාද කිරීම කියන බලාපොරොත්තුව තමයි අද දායකත්වය දරා කටයුතු කරන නොම්බර 195-7 කට්ටාඩි ගොඩැල්ල අලුත්ගම පාර මතුගම ලිපිණේ පදිංචි ජේ.කේ. කාන්ති මහත්මියගේ සහ ඩබ්ලිව්.කේ.එච්. ධර්මකීර්ති මහත්මාගේ පින්බර බලාපොරොත්තුව. ඉතින් මේ බලාපොරොත්තු සඵල වේවා. නමින් මියගේ ඥාතීන්ට මේ පින් ලැබේවා. ඒ උතුම් නිවන් සෝය සාධනය කරගන්නට ඒ ඥාතීන්ට මේ පින් හේතු ආසනා වේවා. ඒ වගේම සුජීවත්ව සිටින හැම දෙනාටම මේ පින්කම ආශිර්වාදයක් වේවා. දළදා හිමි සරණ වේවා. ජය ශ්‍රී මහා බෝහාඳුරන්ගේ පීඨ වේවා. නිදුක් නිරෝගී චිරජීවනය, ආශිර්වාදයේ සිත සාන්තිය වේවා. ඔබතුමිය ජේ.කේ. කාන්ති මහත්මිය සහ ඩබ්ලිව්.කේ.එච්.

ධර්මකීර්ති මහත්මයා ප්‍රදාන පෞලිස් සියලු දෙනාට සියලු යහපත සිත සාන්තිය ලැබේවායි අදත් අපි ප්‍රාර්ථනා කරනවා. සහෝදරකම පිළිබඳ නිවැරදි මානයක් අරගෙන ලබන සතියේ නැවත වැඩම කරනවා. දේශනාව නවත්තපු තැනින් නැවත ආරම්භ කරනවා. නැවත දිගුවක් විදියට ලබන සතිය අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා මේ දේශනාව. ඉතින් හැම දිනාටම නිවන් සුව ලැබේවා, මෙලොව සාර්ථක වේවා, පරලොව සාර්ථක වේවා, බුදුන් දැක නිවන් දකින්න දායකත්වයේ දරූ පින්වන්ත පිරිස ඇතුළු හැම දිනාටම මේ දේශනාව හේතු ආසනා වේවා කියලා සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. මෙන්න මේ විදියට

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා වන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුව විට දක්වා අකනිටා බඹලුව තෙක් රැස්ව සිටි දස දහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව් බඹුහු අදත් වැඩ සිටිති. දෙව් බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොල මීතලාව කොහුමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොච්චංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපද වාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

නං සමතික්කමාය දුක්ඛදෝ මනස්සානං අත්තගමාය ඥායස්ස අධිගමා

මැසි මදුරුවන්ගෙන් වනසතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී. කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ අනුභව සම්පන්න ජය පිරිත් දෙසුමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

Nette Fem. Nette Ferit Mandebær. ආහාර පාන ආදියෙන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදියෙන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දොස් කිපීමෙන් ඇතිවන රෝග ආදියෙන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්න.

Net FM. Net FM. Spirit Mandebeeld. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම තැන සුවපත් කරන්නට නන්දුක්ඛම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්යය ඇතිසිත දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමෙතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලමගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදින දජක්ක පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍යක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ, ධම්ගුණ, සංඝගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියැලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදාවේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Nyt FM. Spirit Mandebjerg.
1: පින්වත මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම් ජීවමාන බුදුරුව දකින්නට නැතිවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මුහුර්තයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන්, සකෘදාගාමි, අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය. දම්සක් පැවතුම් සුතුර. යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්ප ලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිධ දිනීමේ මංගලකාරණා සත්‍යත්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතයේ දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජයමංගල්‍යයක්ම වේවා.

පසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත් FM අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිත ආරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අකණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමිවේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි මේ.

මෙලොව පහළ වූ සියලූම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි.